ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Lakhanda, Radio ITN.
1: Lakhanda, how can you develop the Pahai?

0: ලකන අහගෙන ඉන්න වෙලාව 2:52.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: ලකන රේඩියෝ ITN.

0: 7 Lakhana Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන් සුබ දවසක්. දවසක් එක්තරා දාර්ශනිකයෙක් පිරිසක් ඉදිරියට ඇවිල්ලා හරිම අපූරු විහිළුවක් කළා. ඒක අහපු හැමෝම මහ හයියෙන් හිනා වුණා. විනාඩි කිහිපයකට පස්සේ ඔහු ආයෙත් ඒ විහිළුවම ඒ විදිහටම කිව්වා. මේ පාරනම් හිනා වුණේ කීප දෙනයි. ඔහු තුන්වෙනි වතාවටත් ඒ විහිළුවම කළා. මේ පාරනම් කාටවත් හිනා ගියේ නැහැ. හැමෝම පුදුම වෙලා ඔහු දිහා බලාගෙන හිටියා. එතකොට ඒ දාර්ශනිකයා හිනා වෙලා මෙහෙම කිව්වා. ඔබට එකම විහිළුවට දෙතුන් පාරක් හිනා වෙන්න බැරි නම් ඇයි ඔබ එකම ප්‍රශ්නයක් ගැන හිත හිත හැමදාම අඬන්නේ? හැමදාම දුක් වෙන්නේ කියලා. මතක තියාගන්න, අපි ගොඩක් වෙලාවට කරන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන හිත හිත අද දවසේ තියෙන සතුටත් නැති කරගන්න එක. වෙලා ඉවරුණු දේවල් වෙනස් කරන්න අපිට බෑ. එකම ප්‍රශ්නයක් නිසා සිය පාරක් ඇඬුවා කියලා එක විසඳෙන්නේත් නැහැ. ඒක නිසා අඬන එක නවත්තලා, පසුතැවෙන එක නවත්තලා විසඳුමක් ගැන හිතන්න පුරුදු වෙන්න. ඊළඟ ප්‍රධාන කාරණාව, ඔබේ සතුටේ රිමෝට් කන්ට්‍රෝල් එක අනුන්ට දෙන්න එපා. අපි අපේ ජීවිතේ රිමෝට් එක දීලා තියෙන්නේ වෙනාට නම් කවුරු හරි අපිට හොඳක් කිව්වොත් අපි ඒකට සතුට වෙනවා. කවුරු හරි අපිට බැන්නොත් අපි දුක් වෙනවා. ඒ කියන්නේ අපේ සතුට සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ අනිත් අය. ඒක නිසා වෙනස් වෙන්න. ඔබේ සතුටේ රිමෝට් එක අදම ඔබේ අතට ගන්න. මතක තියාගන්න, සතුට කියන්නේ ප්‍රශ්න නැතිකම නෙවෙයි. ප්‍රශ්න මැද්ද වුණත් ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔබට තියෙන හැකියාවට. ඔබේ සතුට අනුන් මත යැපෙන්නට ඉඩ දෙන්න එපා. අදින්දන් හැමදාම සතුටින් ඉන්න ඔබ තීරණයක් ගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: වෙලා උදේ 6යි.
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකවණක් පරිස්සමින් කිහිපෙන්න. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ಐವನ್ ಸುಬುದಾಸನ ಚಾಗ್ರಹಿ ವಾಸನಾವಂತ ದವಸಕ್ಕೆ ನಿಖಿಲ ಪ್ರಾರ್ಥನಾ ಕನ್ನೋಬಿಟದ ದವಸ ಅದ ಹದದ ಸ್ವಿಸಿಹಾಯ ಅಗೋಸ್ತ ಮಾಸದ ಅಟವನಿದ ಅಂಗಹರವಾದ ದವಸ ಐವನ್ ಸುಬುದಾಸನ ಮೇಖಲ
1: ಐವನ್ ಯಹನ್ ಸುಬುದಾಸನ
0: ಅದ ತಪ್ಪಿ ಸೂದನಂ ಪತ್ರವಲ ವಾರ್ತಾ ಕಲತೇನ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿಯ ಬಗ್ಗೆ ಮಲಖನ ಪ್ರವೃತ್ತಿಯ ಶಿನ್ನ ದವಸದಿ ವಾರ್ತಾ ಕಲತೇನ ತೊರತುರು ಮೊಣವದ ಕೇದ ಹೊಯಲ ಬಲನ್ನ ಪೇ ಅಧಾನ ಯಮುಖನವಾದ ಲಂಕಾದೀಪ ಪುವತ್ ಪತ್ರ ಲಂಕಾದೀಪ ಪುವತ್ ಪತೆ ಅದ ಪ್ರಧಾನ ಸಿರಸ್ಥಲೆಯ ಅಲುತ್ ಮುದ್ರಣ ಗಿವಿಸುಮೆನು ತೆಲಿಲ ವಾಹನ ಹಿಮಿ ಲಕ್ಷ ಪಹಕ್ ಅಂಕ ತಹಡುವಟ ಹಿರವೆಲ ದಡ ಕೊಲೆನು ಬೆಟಕತೆ ಕೇಳದ ಯೊಹಾನ್ ಬಹಾಸುರಾಯ್ ಲಂಕಾದೀಪ ಪುವಾತ್ಪತೆಯ ಪ್ರಧಾನ ಸಿರಸ್ಥಲೆಯ ವಾರ್ತಾ ಕಲತೇನೆ ಮಿಗಲ ಬಲಮೊಪಿ ಮೇ ಸಂಬಂಧ ತುಲ್ಪಿಟುವಲ್ಟ ಗಿಹಿಲ್ಲ ವಾರ್ತಾ ಕೇಳುತ್ತೇನೆ ತೊರತುರು ಮೊಣವದ ಕೇಳ
1: ವಾಹನ ಅಂಕ ತಹಡು ಮುದ್ರಣೆ ನತರ ಕಲ ಪಸುಗಿಯ ವಸರೇ ಮೇ ದಾಸೆ ವೆನಿ ದಾಸೆಟ ಮೆಮ ವಸರೇ ಮಾರ್ತು ಮಸ ಮಾರ್ತು ಮಾಸೆಯ ದಕ್ವಾ ಲಿಯಾಪದಿಂಚಿಕಲ ವಾಹನವಲ ಅಂಕತಾಡು ಲಕ್ಷ ಪಹಕಟಾಸನ ಸಂಖ್ಯಾವಾಕ್ ಮುದ್ರಣೆ ಕಿರೀಮಟ ತವ ದುರಟಾತ್ ಮೋಟ್ರಾತ ಪ್ರವಾಹನ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಅಪೋಹಸತ್ವೀಮೇನ್ ವಾಹನ ಹಿಮಿಕರುವಾನ್ ದಡಿ ಅಪಹಸುತಾವೇಕಟ ಪತ್ವ ಸಿಟಿನ ವಾಕ್ಯ ತಮೈ ಸಂದಹಾನ್ ವೇನೆ ಅದ ಎತುಲ್ ಪಿಟೋಲಾತ್ ಮೇ ಸಂಬಂಧಿ ದೀರ್ಘ ವಿಸ್ತರ್ಯಾಕ್ ಸಹಿತವ ತುರತುರು ಸಟಹಾನ್ ಕಲತೇನ ಅಪಿ ಅವಧಾನ ಯಮುಕರಮು ಮೇ ಸಂಬಂಧಿ ಎತುಲ್ ಪಿಟೋಲ ತುರತುರು ವಲಟ ಮೆಮ್ಮ ತತ್ವಯಾಟತೆ ದೆದಹಸ್ ವಿಸಿ ಪಹವಸರೇ ಮೇ ಮಸ ದಾಸೇ ವೆನಿದಾ ವಾಹನ ಕ್ಲಿಯಾಪದಿಂಚಿಕಲ ವಾಹನ ಹಿಮೀಕುಟ ವಸರಕುತ್ ಮಾಸ ತುಣಕ ಕಾಲಯಾಗ್ ಗತವೇ ತಿಬುನ ತವಮ ಅಂಕ ತಹಡುವ ಲಭೀನ್ನು ಮೆತಿ ಅತರ ಅದಾಲ ವಾಹನ ಹಿಮಿಯ ಅವಮ ವಶೇನ್ ಈ ಸಂದಹಾ ರುಪಿಯಾ ದೆದಹಕಟ ಅಧಿಕ ಮುದಲಾಗ್ಗೆ ವಾತಿ ಬೆನಮ ಜಾತಿಕ ಜನಬಲವೇಗ ಆಂಡುವ ನವ ಸೆಪಯುಂ ಕರೆಯಕು ಯಟತೆ ಪಸುಗೆ ಜೂನಿ ಅಟವೆನಿದ ವಾಹನ ಅಂಕ ತಹಡು ಮುದ್ರಣೆ ಕಿರೀಮ ಆರಂಭಕಲ ಅವಸ್ಥಾವೇದಿ ಪೆವಸುವೇ ವಾಹನ ಅಂಕ ತಹಡು ಗೆಟಲುವ ಅವಸಾನ್ ಬವತ್ ಗೊಡಗೆಸಿಯತಿ ಅಂಕ ತಹಡು ಲಕ್ಷ ಗಣನಕ ಪ್ರಮಾಣೆ ಏಕೀಕ್ಮನಿ ಮುದ್ರಣೇಕರ ಅವಸಾನ್ ಬವತ್ ಪ್ರವಾಹನ ಅಮಾತ್ಯಾಂಶ ಸಹ ಮೋಟರಾತ ಪ್ರವಾಹನ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟು ಪಸುಗೆ ಮಾರ್ತು ದಹವೆನಿದ ಸೌತ್ ಏಷ್ಯನ್ ಟೆಕ್ನಾಲಜಿ ಸಮಾಗಮ ಸಮಗ ಅಂಕ ತಹಡು ಮುದ್ರಣೆ ಮುದ್ರಣೆಟ ಗಿವಿಸುಮ್ ಗತ ಉನಾತ್ ಏ ದಿನಟ ಪೆರ ಗೊಡಗೆಸೀತಿ ಬು ಅಂಕ ತಹಡು ಮುದ್ರಣೆ ಕಿರೀಮ ಎಮ ಗಿವಿಸುಮಟ ಅತುಲತ್ಕರ ನೊಮೆತಿ ಅತರ ಏ ಪಿಳಿಬಂಧವ ದನುವತ್ವ ಹೋ ನೋ ದನುವತ್ವ ಹೋ ಪ್ರವಾಹನ ಅಮಾತ್ಯವರೆಯ ಸಹ ಪ್ರವಾಹ ನಿಯೋಜ ಅಮಾತ್ಯವರೆಯ ಅತುಲ ಬರದಾರಿನ್ ವಾಹನ ಅಂಕ ತಹಡು ಗೆಟ್ಟುವ ಅವಸನ್ಯಾಯ ಪ್ರಕಾಶ ಕಲಾಕೇಲ ತಮೈ ಅದ ಮೇ ಸಂಬಂಧ ಲಂಕಾದೀಪತ್ಪತೆ ಸಟಹನ
0: ಅಪಿ ಅನವಾ ತವತ್ ಸಟಹನಕಿಟ ಅದವಸದಿ ವಾರ್ತಾ ಕಲತೇನ ವಿಸಿದವನ ಆಂಡು ಕ್ರಮ ವ್ಯವಸ್ಥಾ ಸಂಶೋಧನ ಪನತ್ ಕೆಟುಂ ಪತ್ ಅದ ಪಾರ್ಲಿಮೆಂಟು ಅಟ
1: ಮೇ ಸಂಬಂಧ ಗೆಹನದ ಲಂಕಾದೀಪ ಪುವತ್ ಪದತ್ತರೋತರು ಸಟಹನ್ ಕನ ವಿಸಿ ದೆಕ್ ಅದ ಮ್ಯಾತಿ ಸಭೆಯಟ ವಿಪಕ್ಷೇನ್ ವಿರೋಧಿಯ ಕೆಲ ತಮೈ ಸಂದಹನ್ ವೇನಿ ಅಪಿ ಅವಧಾನ ಯಮುಕರಮು ಲಂಕಾದೀಪ ಪುವತ್ ಪತೆ ಅತುಲ್ ಪಿಟುವಲ ತೊರತುರು ವಲಟ ಅದ ದೀರ್ಘ ವಿಸ್ತರ್ಯಾಕ್ ಸಹಿತ ಮೇ ಸಂಬಂಧ ತೊರತುರು ಸಟಹನ್ ಕಲತೇನ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣೆ ಸಹ ವ್ಯಾಯೋಚನಾಧಿಕರಣೆ ವೆನಿಸುರುವಾನ್ಗೆ ವಿಶ್ರಾಮ ಕಾಲೇ ದೀರ್ಘ ಕಿರಿಮೆ ಯೋಜನಾ ವ್ಯಾತುಲಾತ್ ವಿಸಿ ದೆವೆನಿ ಅನುಕ್ರಮ ವ್ಯವಸ್ಥಾ ಸಂಶೋಧನೆ ಪಣತ್ ಕೆಟುಂ ಪದ ಸಹ ಪಹಲ ಉಸಾವಿವಲ ವೆನಿಸುರುವಾನ್ಗೆ ವಿಶ್ರಾಮ ವಯಸ್ಸ ದೀರ್ಘ ಕಿರಿಮೆ ಯೋಜನಾ ವ್ಯಾತುಲಾತ್ ಅಧಿಕರಣ ಸಂವಿಧಾನ ಕೆಟುಂ ಪತ್ ಅಧಿಕರಣೆಯ ಸಹ ಜಾತಿಕ ಏಕಾವತ್ತಾ ಮಾತು ನೀಚಿಜ್ಞ ಹರ್ಷಣ ನಾನಾಯಕ್ ಕರಮಹತಾವಿಸಿನ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ತೋಟ ಅದ ಪೆರವರು ಎದ್ರಿಪತ್ ಕಿರಿಮಿಟ ನೇಮಿತ ಕೆಲ ತಮೈ ಸಂದಹನ್ ವೆನ್ ಅಪೇ ಅವಧಾನ ಯಮಕರೊಮ್ಮೆ ಸಂಬಂಧ ವ್ಯಾಡಿದ್ರು ತೊರತರು ವಲಟ
0: ಎದಕ್ಕೊಮ್ಮೆ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣ ಪೆತ್ಸಾಂ ವಿಭಾಗರ ದಿನ ತುಣಾತ್ ವಿಸೇಕಾತ್ ಅದರ ಕಾಲೇದೇಸಿಯ ತೀರ್ಣೆ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಕಥಾನಾಯಕ ವಿತ್ ದನಂ ದೀಮ ಸುದುಖನ್ ಲಬನೋ ಆಯ್ತಕಂ ವಿಸಿದವನ ಆಂಡುಕ್ರಮ ವ್ಯವಸ್ಥ ಸಂಶೋಧನ ಪಣತ್ ಕೆಟುಂ ಪತ್ ಸಮ್ಮತ ವಿಮೆನ್ ಪಸು ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣ ವೆಣಸರ್ವರುಗೆ ವಿಶ್ರಾಮ ವಯಸ್ಸ ಅವರದು ಹೆಟ ಪಹತ್ ಸಿಟ್ ಹೆಟ ಹತ್ತು ದಕ್ವಾತ್ ಅಭಿಯಾಚನಾಧಿಕರಣ ವೆಣಸರ್ವರುಗೆ ವಿಶ್ರಾಮ ವಯಸ್ಸ ಅವರದು ಹೆಟ ತುಣೆ ಸಿಟ್ ಹೆಟ ಪಹ ದಕ್ವಾತ್ ಹೆಲೆಯನು ಯತೆ ಅಧಿಕರಣ ಸಂವಿಧಾನ ಸಂಶೋಧನ ಪಣತ್ ಕೆಟುಂ ಪತ್ ಸಮ್ಮತ ವಿಮ ಬಗ್ಗೆನ್ ಮಹಾಧಿಕರಣ ದಿಸಾ ಅಧಿಕರಣ ಸಹ ಮಹೇಶ್ವರಾತ್ ಅಧಿಕರಣ ವಲ ಬೆಣಸರು ವರುಣ್ಗೆ ವಿಶ್ರಾಮ ವಯಸ್ಸ ಅವರದು ಹೆಟ ದೆಕ್ಕ ದಕ್ವ ಇಹಲ ನೆನ್ ವಿಮಟ ನಿಯಮಿತಾಯ್ ಮೇತ್ರ ಪಣತ್ ಕೆಟುಂ ಪತ್ ದೆಕ್ ಪಣತ್ ಕೆಟುಂ ಪತ್ ದೆಕ್ ಪಲಮುವರ ಕೆ ವಿಮ ಸದಹ ಇದ್ರಿಪತ್ ಕರುಣ ಅದ ದಿನೆಯದಿ ಮೇ ಸಂಬಂಧ ವಿರೋಧತಾ ಮತು ಕಿರೀಮಠದ ಸಮಗ್ರ ಜನಬಲವೇಗ ಪ್ರಮುಖ ವಿಪಕ್ಷೀಯ ತೀರ್ಣೆ ಕಲತುಮಿನ ಅಯ್ಯ ಪಸೂರು ರಸು ವಿಪಕ್ಷೀಯ ಮಂತ್ರಿ ಕಂಡಾಯಂ ರಸು ಮೇದಿ ಮೆಬ ತೀರ್ಣೆಗಿನ ಅಧಿಭವ ವ್ಯಾಡಿದುರಟ ಸದಹನ್ ವಾನ್ನೆ ಅದಾಲ ಪಣತ್ ಕೆಟುಂ ಪತ್ ವಲಟ ಎರಿಹಿ ಪೆಚ್ಚಂ ಗನು ಕಿರೀಮಠ ಬೆನ್ಮ ಎಂ ಪೆಚ್ಚಂ ವಿಭಾಗ ಕಿರೀಮ ಸದಹ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣೆ ಸಿಟಿನ ವಿನಸರು ವರುಣ್ ದಹತುನಾಗಿನ್ ಸಮನ್ವಿತ ವಿನಸುರು ಮಡುಲ್ಲಾಕ್ ಪತ್ಕನ್ ಲಸ ಇಲ್ಲಿ ಮಕ್ತ ಕಿರೀಮಠದ ಯೋಜನಾ ವೀತಿ ಬಿನವಾ ಕೇಳಾಯ್ ಅದ ಸಟಹನ್ ಕೆಲ ತಿಬಿನ ಮೇ ಸಂಬಂಧ ವ್ಯಾಡಿದುರ ತೊರತುರು ವಿಧಿಹಟ
1: ಅಖಂಡ ಪ್ರವೃತ್ತಿ ಅಂಶಿಯಗಿನ ತೊರತುರು ವಲಟ ರತು ನಿವೇದನ ನಿಕುತ್ಕರ ತಿಬು ಸಂವಿಧಾನಾತ್ಮಕ ಅಪರಾಧ ಕರುವಾನ್ ಫನಸ್ ಅಟದೆನೆಕುಗೇನ್ 58 දෙනෙකු පසුගිය මාස කිහිපය තුළ මෙරටට ගෙන ආ බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරනවා. ඉදිරියේදී තවත් ප්‍රබල අපරාධකාරී සමාජිකයෙකු මෙරටට රැගෙන ඒමට නියමිත බව තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
2: පෞගිය මාස 12ක් 15ක් වැනි කාලයක් තුළදී අපි වැඩ කරලා මහා දරුණු පාතාල එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මේ ඩුබායි රටේ ඉඳලා ගෙනාවේ. කංජිපාණිගේ 3 දෙනෙක් දවස් 4කට කලින් ගෙනාවා. එතකොට හිතාගන්න බලද මේ රටේ දරුණුතම මහා අපරාධකාරයෝ පිට රට වැජබිච්ච පෞගිය මාස 6ක් 7ක් 8ක් වැනි කාලයක් තුළදී ඔක්කොම 58 දෙනෙක් මහා දරුණු අපරාධ වලට වග කියන්න ඕනේ අයවලු. ලංකාවේ නෙවෙයි ලෝකේ ඉතාම දරුණුතම මහා සංවිධානාත්මක අපරාධ ජාලය වලින් සමන්විත වූ ඒ දරුණු අපරාධකාරයෙක් මේ ලංකාවට ගේන්න කොච්චරක් වැඩ කරන්න ඕනේ. ඒකට තමයි මේ පසුගිය මාස 10 12 15 මේ අපේ රාජ්‍ය තන්ත්‍රය එහෙම නැත්නම් ආණ්ඩුකරණය අපි මැති කැමැතිගොල්ලෝ ඒ ආයතන පොලිසිය STF එක විමර්ශන බුද්ධි නිලධාරි ඔය ඔක්කොම වැඩ කරේ.
1: රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා සඳහන් කරනවා. වැඩිම වී තොගය මිලදීගෙන තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
3: වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිද්ධ වෙනවා. අපි ජූලි මාසයේ 13 වෙනිදා තම ආරම්භ කරේ. දැනටත් මාසයකට අධික කාලයක් අපි ගබඩා විවෘත කරලා තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට ඒ අපි ගබඩා විවෘත කරන්නේ අස්වැන්න නෙළන ප්‍රදේශ බලලා. දැනට බොහෝ ප්‍රදේශවල අස්වැන්න නෙළීම අවසන් කරමින් පවතිනවා. හැබැයි තවම පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම වගේ ප්‍රදේශවල දැන් තම ආරම්භ වෙලා තියෙන්නේ. අපි එම ප්‍රදේශවලට අදාළ ගබඩා දැනට විවෘත කරලා තියෙනවා. දැනට අපි ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන තියාගෙන ඉන්නවා. මේ වෙනකොට මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගැනීම කරලා තියෙනවා. මේක වැඩිම මිලදී ආරම්භ තියෙන අම්පාර දිස්ත්‍රික්කයෙන්. දෙවනුව මඩකලපුව දිස්ත්‍රික්කයට අපි මේ සැරේ යම් වැඩි ප්‍රමාණයක් මිලදී ආරම්භ තියෙනවා.
1: මේ අතර රජයේ විසින් රුපියල් මිලියන 10,000ක් මෝල් හිමියන්ට වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරනවා. එම මුදල ණයක් ලෙස ලබා ගනිමින් නියමිත මිලට වී මිල දීගත හැකි බවයි මේ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
4: ගොවි ජනතාවට පෞද්ගලිකම් සිට වී දෙන්න කියපු හැටියේ මැතිවෙච්ච ගැටලුව තමයි තියෙන්නේ. ඒ තත්ත්වයත් එක්ක මෝල් හිමියොත් එක්ක සාකච්ඡා කීපයක් කළා. එතනදී රජයේ පැත්තෙන් මෝල් හිමියන්ට වෙන් කළා මිලියන 10,000ක් එක බැංකු හරහා ණයක් විදියට ලබාගෙන මෝල් හිමියන්ට වී ගන්න පුළුවන්කම තිබෙනවා. මෝල් හිමියෝ බැඳලා ඉන්නවා ඒ තත්ත්වය තුළ නියමිත මිලට වී මිලදී ගන්න අදාළ තමුන්ගේ වී මිලදී ගන්න ස්ථානවල බැනර් දාලා ඒ අලෙවි මණ්ඩලයට ගොවි ජනතාව වීගෙන විද්දෙනවා. වගේම පෞද්ගලිකම් සිටත් එතකොට ගොවි ජනතාව තවත් අපි ගොවි ජනපද පදනම් කරගෙන වී ගබඩා පදනම් කරගෙන වී වේලන යන්ත්‍ර සවි කිරීම පෞද්ගලිකම් සිත්‍රාජ්‍යම් සිත් මැදිහත් වෙලා අපි ඉදිරියට සිද්ධ කරනවා.
0: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මත කරනක් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 15යි
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Lakhana Morning News alata hagene inna bala udaya 6 minada 26
2: Aidun Karwan 35000k athurin urenura gatena gayana abhishekayata oba soodanamda
3: api soyanne
2: Golden Voice Langadima Satye Dinabala Dahawal Ekada Lakhani
4: Sri Lankan Television Itihasi Palanwarata TV Radio Digital Ekavara Ekamitata
5: ඊතිය සුරැකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
6: 10ට වෙනසක් 18ක පෙරලියක්
4: ලංකදීබා
7: දෙන්නේ මාරානිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු වර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

0: වලව දැසන 6යි විනාඩි 22යි ඔබ නව දත්තකන මෝනින් නිවුස් වලට සමගින් අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී තොරතුරු වලට තවත් ලංකාදීප පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියකටයි මේ අවධානය. හොර සමාගම් 36ක් හදා ඩොලර් කෝටි 100ක් රටින් පන්නලා බැංකු මැනේජර්ලා 4ක් රිමාන්ඩ්. අද රෝෂන් තුෂාරයි වර්තාව ගෙනෙන්නේ බහන්ඩ අනයනය කරන බවෙන් ඩොලර් පිටරට යවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටපු මහාචාර්යවරම් කරවෙකුයයි කියන ජෙෆ්රි මොහොමඩ් නැමැත්ත සමග එක්ව ඇමරිකන් ඩොලර් කෝටි 100ක් විදේශ ගත කර රජයට පාඩු කළේ යයි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 4ක කළමනාකරුවන් සිව් දෙනෙකු ලබන විසිවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වර්ෂවිතාන මහතා ඊයේ නියෝග දී තිබෙනවා කියලායි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු සඳහන් කළ තිබුණේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කළා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ මකින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෝ සිව් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් නැමැති අය 8 දෙනෙකුගේ නම් භාවිත කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 කරහා අවස්ථා 199 කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස් ඇමරිකන් ඩොලර් කෝටි 100කට අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
1: එතකම ගියන අද සියලුම පුවත්පත් සඳහන් කරලා තිබුණා මේ මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන්. මම දැක්කද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට මුලින්ම.
0: මහනුවර පළමු කුඹල් පෙරහර අද කියලායි අද ලංකාදීප පුවත්පත සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙන්නේ.
1: එතකම අද සඳහන් කරනවා ලක්කන ප්‍රවෘත්තිංශයගෙන එන තොරතුරුවල ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා. විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම රථගාල් 13ක් සූදානම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ල මහතා සඳහන් කළේ.
2: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්යබාලිකායින් නිලධාරීන් 564 දෙනෙක්, ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා ඔබ වෙනුවෙන් මෙම කලවකවානු තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා. රථගාල් 13ක් ඔබගේ පහසුව සඳහා අපි ස්ථාපිත කරලා තියෙනවා. මෙම රථගාල් වලට අමතරව ඔබට පහසු වන පරිදි විකල්ප මාර්ගත් අපි යෝජනා කරලා තියෙනවා. ඔබට හදිසියක් ගැටලුවක් ප්‍රශ්නයක් වුණොත් ඔබ 0.81 22 33 333 හදිසි ඇමතුම් අංකයක් ස්ථාපිත කරලා තියෙනවා විශේෂයෙන් මහජනතාව වෙනුවෙන්. ඒ වගේම මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහත්මයා ඉන්නවා, ප්‍රධාන පොලිස් පරීක්ෂක. ඔහුගේ අංකය 0.71 859 10.45. ඔහුද සම්බන්ධ කරගනිමින් ඔබට ගෞරවනීය සේවාවක් ලබා දන්නට ශ්‍රී ලංකා පොලිසිය අප කැපවී සිටින බව අපි මතක් කරනවා.
0: සාමාන්‍යයෙන් මේ කළ මේ හීල අලියතුන් හිඟය ලොකුවටම බලපානවා පෙරහැර කාලයට. විශේෂයෙන් මතක් කරන්න දැන් ඔය හීල අලියතුන් වෙනුවෙන් ඒ කියන්නේ එක් අලියෙකුට දවසකට කෑම වේල එහෙම නැත්නම් බර කිලෝ 550ක කෑම වේලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ 550 නොයෙක් දමත අධික බරක් වියදම් කරමින් තමයි මේ අලියතුන් මේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මේ නඩත්තු කිරීම සිදු කරනු ලබන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කිලෝ 550ක් කියන දවසකට ඒ වගේ දවස් 11ක් එක් හස්තයක මේ පෙරහැර සඳහා රගෙන ආ යුතුයි. එතකොට අපි බලමු ගණන් හදලා බැලුවොත් එහෙම කිලෝ කීයක් විතර ඕන වේද කෑම ටිකට දවස් 11ට. ඉතින් මේ වගේ තත්ත්වයන් හමුවේ තමයි මේ පෙරහැර සිදු කරනු ලබන්නේ. සම්බන්ධන උතද මම දැක ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කළ තිබුණා මහනුවර ඇසළ පෙරහැරට ඇති ලොකුම බාධාව හීලෑ අලි ඇතුන්ගේ හිඟයයි කියලා. නොයෙකුත් බාධා අපහසුතා දුෂ්කරතා මැද මෙවරත් මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර පවත්වාගෙන යන්නට සිදුව තිබෙනු බවත්, හීල අලියතුන්ගේ හිඟය මෙවරත් පෙරහැර පවත්වාගෙන යාම සඳහා දැඩි ලෙස බලපාන බවත් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සඳහන් සඳහන් කරනවා වාර්ෂිකව ඇසළ පෙරහැර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙසේ කියා සිටියා. මාත්‍යාදීන් මහාර්ග පූජා පවත්වමින් බ්‍රන් කරඬුව දළදා වහන්සේට පූජා කරමින් දළදා පෙරහැර පවත්වමින් දළදා වහන්සේට පූජෝපහාර දක්වා තිබෙන බව ඉතිහාසගත ග්‍රන්ථ මූලාශ්‍රවල සඳහන් වෙලා තිබෙනවා. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස මෙරට රාජ්‍ය පාලනය කළ රජවරු දළදා වහන්සේට කළ පූජෝපහාර වලින් මනාව පැහැදිලි වෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අද වනාන්තර තුළ මොනතරම් අලියතුන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වෙනවාද මේ පිළිබඳව නිතරම මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වෙනවා. අපට සහ සතර මහා දේවාලවලට පෙරහැර සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් තදබල ලෙස බලපා තිබෙන බවත් සඳහන් කර තිබුණා. මේ යන විදිහට පැවතුණු හොත් ඉදිරියේදී පෙරහැරවල් සඳහා හීලෑ ඇතුන් වසර 15ක් ඇතුළත අපිට යොදා ගන්නට හැකිවන්නේ 8 දිනක පමණක් විය හැකි. මේ තත්ත්වය දීර්ඝ කාලීනව පවතින එකක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: ඔගයන්ද ලංකාදීප පුවත්පතේ දීර්ඝ විස්තරයක් සහිතව සටහන් වෙලා තියෙන මේ දළදා පෙරහැර සම්බන්ධයෙන් දළදා පෙරහැරෙන් පිළිබිඹුවන්නේ රජෙකුගේ යුතුකම සහ වගකීම. සම්මානිත මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මහතා තමයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් වෙනවා. ඒත් එක්කම ඉංග්‍රීසි පාලකයන් පවාශ්‍රී දළදා වහන්සේ රැගෙන තම රාජ්‍යපාලනයේ මෙරට සංකේතවත් කරමින් දළදා පෙරහැර අභිමානවත් ලෙස පැවැත්වුවා කියලා එකල ඡායරූපත් සමගින් අද ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. ඒත් එක්කම අපේ අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පත සඳහන් කරනවා මහ බැංකු සහ FCID නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරණ ජාවාරමක්. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශනාංශය වැනි ආයතනවල නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් එම ආයතනවල ලිපි ශීර්ෂ යොදා ගනිමින් සිදු කරන වංචාවක් පිළිබඳව පැමිණිලි ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාර සංසදය නිවේදනය කරනවා කියලා සඳහන් වෙන්නේ. මෙම වංචාවන් සිදු කරනු ලබන පුද්ගලයන් පළමුව ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් ජංගම සහ ස්ථිර තැන්පතුවල පවතින මුදල් පිළිබඳව විමසනවා. වංචාවට හසු වූ පුද්ගලයින් සතු මුදල් තැන්පතු පිළිබඳව පූර්ව දැනුවත්කමක් ඇති බව පවසන මෙම වංචනිකයන් එලෙසින් තැන්පත්වන මුදල් වංචා සහගත ලෙස උපයාගෙන තිබෙනවා කියලා තමයි පැමිණිලි ලැබී තිබෙන්නේ කියලායි මූල අපරාධ විමර්ශනාංශය හරහා පරීක්ෂා කර බැලීමේදී මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙන්නේ කියලායි සඳහන් වෙන්නේ.
0: අපේ පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට එක ලක්කන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 30යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලව දැස්සන 6 විනාඩි 30 අපි සුදනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන ඒ අගෝස්තු මාසයේ 17 වෙනිදා සඳුදා දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වුණා ජයග්‍රහි 6282 දිනුම් වාරය විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බාටපත් වුණේ ජේ ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක සටහන් වනවා අංක 2 අංක 8 අංක 7 අංක 5 නැවතත් අංක 2 ඒ වගේම අවසානයේත් අංක 2 ඊයේ දවසේදී මහජන සම්පත ජයග්‍රහි 6282 දිනුම් වාරේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත්ුනේ.
1: ගොවිසෙත 4524 වන ජයග්‍රහ දිනුම් වාරේ දවසේදී ක්‍රියාත්මක වුණා ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 20 අංක 36 අංක 45 සහ අවසානයේට අංක 46 විදිහට.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් මෙගා පව ලොතරැයියට ඊ දවසේදී 2630 ජයග්‍රහ දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය විදිහට ටී ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රහ සුපිරි අංක බවට පත් වුණේ අංක 3. ජයග්‍රහ අංක සටහන් වනවා අංක 17 අංක 20 අංක 26 සහ අවසානයේට අංක 32. ඊ දවසේදී මෙගා පව ජයග්‍රහ 2630 දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ සුපිරි අංක සහ ජයග්‍රහ අංක 4 බවට පත් වුණේ.
1: දර නිධානය 2312 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. කේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහි අංක 34 අංක 44 අංක 48 සහ අවසානයේට අංක 75 විදිහටයි සටහන් වෙලා තියෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා හඳහන ලොතරැයියට. හඳහන ලොතරැයිය දවසේදී 1591 වන ජයග්‍රහ දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ. බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ කටක ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 25 අංක 34 අංක 44 සහ අවසානයේ අංක 49 ඒ දවසේදී හඳහන ජයග්‍රහී 1591 වන දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත්ුනේ.
1: අද සම්පත 857 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 7 අංක 5 අංක 2 සහ අවසානයටත් අංක 2 විදිහට.
0: NLB ජය ජයග්‍රහී 550 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්ුනේ L ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 1 අංක 7 අංක 6 සහ අවසානයට අංක 2 විදිහට.
1: සුබ දවසක්. 398 වන ජයග්‍රහ දිනුම් වාරයයි ඊ දවසේදී ක්‍රියාත්මකුනේ. අරගෙන බලන්න ඔබ මිලදීගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන වාසනාවන්ත ලග්න සංකේතය කටක ලග්න සංකේතයද කියලා. ජයග්‍රහ අංක සටහන් වන අංක 11 අංක 53 සහ අවසානයේ අංක 65. එතකම සුබ දවසක්. 398 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය 5789 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත වැඩි වැටියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්නම්. වෙලාව උදෑසන 6:00.
1: විනාඩි 34යි.

0: ලකඩ මෝනින් නිවුස් ඇලට හංගින වෙලාවම දක්කරන වෙලාව දර්ශන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වලවුද ඇස්සන 6යි විනාඩි 44යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දවස දෙක ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබෙනවා. තට්ටු 14කින් වැටි 12 හැවිරිදි සිසුව මරුට කියලා අද සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. හතුල් පිටු වලට අවධානය යොමු කළද මේ සම්බන්ධයෙන් තොරතුරු ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. මේකල බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ හයි වාර්තාව ගෙන වෙත් තිබුණේ බව හැර යාමෙන් අනතුරුව මිත්තනිය සෙවනේ හැදී වැඩුණු 12 හැවිරිදි පිරිමි ළමයෙකු වරදාන දෙමිටුගොඩ මාර්ගයේ මල්බිරි රිසෝට් මහල් නිවාස සංකීර්ණයේ 14 වෙනි මහලේ ඉහළ විවෘත කොටසේ අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටීමෙන් පෙරේදා මියගොස් ඇතැයි මරදාන පොලිසිය සඳහන් කරනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ මරදාන දෙමිටුගොඩ පාර පදිංචිව සිටි අබ්දුල් හාසින් නැමති දරුවෙක්. මියගේ දරුවා තවත් කුඩා දරුවන් 5 දෙනෙකු සමග එම ගොඩනැගිල්ලේ 14 වෙනි මහලේ ඉහළ කොටසේ නාන තටාකයේ අසල සිට අවට සිරිනරමමින් සිටි ඇති අතර පහළින් ශබ්දයක් ඇසීමත් සමග එම පිරිසෙන් 5 දෙනෙකු පහළට පැමිණ ඇති අතර මේ ගිදරුවා වෙනත් විවෘත ස්ථානයකින් පිටතර පැමිණීමට උත්සාහ දැරීමේදී බෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. බරපතල තුවාලද ඔහුගේ සිරුර 14 වෙනි මහලේ සිට අඩි 120ක් පමණ පහළට නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ විවෘත කොටසේ තිබෙන දොටු පුද්ගලයෙකු පොලිසියට කරුණු ලද දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ බව අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: එතෙක්ම අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පුවත්පතේම තවත් පුවතකට, අස්වැසුම අද ගිනුම් වලට. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. රංජන් කස්තුරි වාර්තාව අරගෙන ඉන්නේ. අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිනුම් වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් කෝටි 920කට අධික මුදලක් වැය කර තිබෙනවායි එම මණ්ඩලය සඳහන් කරන්නේ. මීට අමතරව දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955කට රුපියල් කෝටි 230කට අධික මුදලක් ගෙවීමටත් නියමිතයි කියලත් අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
0: එතකම ලංකාදීප පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අපි මේ අවධානය යොමු කරන්නේ. ග්‍රාම නිලධාරී හෝ යලි වැඩ සාකච්ඡා සාර්ථකයි කියලා අද සඳහන් කළ තිබුණා ලංකාදීප පුවත්පත. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. අතුල් පිටුවලට අවධානය යොමු කළා. ග්‍රාම නිලධාරී ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඒ පස්වරුව වන විට අවසන් කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරනවා. ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ අමාත්‍යංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර යන මහත්වරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරනවා. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වූ බවද, එහිදී එළඹෙන අයවැයෙන් මෙම ඉල්ලීම දීමට පියවර ගන්නා බව පැවසූ බවද ඔහු ප්‍රකාශ කළ තිබුණා. යනුව ග්‍රාම නිලධාරී අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල නැවත සුපුරුදු පරිදි රාජකාරීන් නිරත වන බවද රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
1: වසර අගවෙද්දී එල්නිනෝ හොඳටම දරුණුයි. කාලගුණ අධ්‍යක්ෂ ජෙනරාල් කියයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත දිවයින දිනමින ඇතුළු සියලුම පුවත්පත්වල උතුරු සටහන් කරලා තියෙනවා. රංජන් කස්තුරි අද ලංකාදීපට මේ වාර්තාව අරගෙන එන්නේ. මේ වසර අගවන විට එල්නිනෝ තත්ත්වය ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා සඳහන් කරනවා. එවැනි ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් හටගැනීමේ සම්භාවිතාව 90% දක්වා හෙළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළා. මෙවැනි ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවන්නේ වසර 75කට පසුව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරේ. මේ වන විට එල්නිනෝ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර මේ වසර අගවන විට ඉතා ප්‍රබල වන බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි වෙනු ඇතැයි ගෝලීය පුරෝකථන කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් වුණේ.
0: Weather forecast. එතක මේකල මේ අවධානය යොමු කරන දන දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උදෑසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ නාවැකියට අපි අවධානය යොමු කරන සූදානම් වනවා. අද උදෑසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ නාවැකියට අනුව සබරගම පළාතේ මහනුවර සහනුවරලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතුරු දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනවා. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පසුව හෝ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරමු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන මේ තවත් පණිවිඩයකට.
1: මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40 පමණ දක්වා වූ තරමක තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කියලයි අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද නිවේදනයේ සටහන් වෙන්නේ.
0: එතකම අපි දැකලන දවසේදී පුවත්පත් ගණනාවක මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. මේ එල්නිනෝ බැල්ම වැටි නෑටියගම වැවත් සිඳී කියලා ලංකාදීප පුවත්පතේ සඳහන් කළ තිබුණා. ඡායාරූපයක් සහිතව එල්නිනෝ බලපෑම මත රජරට ඇතුළු ප්‍රදේශ රසකට බලපා ඇති දැඩි නියඟේ හේතුවෙන් ලොකු කුඩා වැව් අමුණු රසක් සම්පූර්ණයෙන් සිඳී ගොස් කුඹුරු අක්කර 35ක් පමණ විනාශ වී ඇති බව සඳහන් වෙනවා. කුඹුරු අක්කර 100කට පමණ ජලය සැපයූ අනුරාධපුර මිහින්තලේ නෑටියගම වැව සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අයුරු අද ලංකාදීප පුවත්පතේ කැමරාවේ සටහන් වෙච්ච ආකාරයත් අද දවසේදී තොරතුරු සටහන් කළ තිබුණා. මේ වාර්තාවගෙන මෙතුමුණේ තිරප්පනේ සමන්කේ ගමගේ ගෙන වාර්තාවටයි මේ සම්බන්ධයෙන් අද දවසේදී ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබුණේ.
1: එතෙකම ගිහන අපි සඳහන් කරනවානේ මේ ඩෙංගු උවදුර තවමත් මර්ධනය වෙලා නැහැ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92254 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92254ක් මේ වන විට කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. අපි ඔබට මතක් කරනවා නිරන්තරයෙන් ඔබේ නිවස අවට වටපිටාව පිරිසිදුව තියාගන්න, පවිත්‍රව තියාගන්න. මේ ඩෙංගු උවදුර තුරන් කිරීමේ හැකියාව, මර්ධනය කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටමයි. ඒ වගකීම ඔබ බාරගත යුතුයි කියලා අපි රටට වග කියන රේඩියෝ විදිහට මතක් කරනවා මේ වෙලාවේදී.
0: දැන් විශේෂයෙන්ම කියලා දැන් මේ ඩෙංගු රෝගය ගත්තට පස්සේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණේ බස්නාහිර පළාත, විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේනොත් යම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබුණා. කොහොම නමුත් දැන් බස්නාහිර පළාතේ සමහර ප්‍රදේශවලට තැනින් තැන වැසි ඇතිවීමේ හැකියාවක් පවතුනවා. මේ වැසිත් එක්ක නැවතත් අර මදුරු කීටය වර්ධනයක් මින් පවතිනවා. ඒ නිසා තමයි අපි ඔබට නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් මතක් කිරීමක් සිදු කරන්නේ. ඉතින් අපි ඔබට නැවත නැවතත් කියනවා ඔබගේ නිවස, ඔබගේ බටපිටාව ආරක්ෂිත කරගන්න. ඔබ විතරක් නෙමෙයි අන් අයනුත් ආරක්ෂා වෙන්නේ අන්න එතකොටයි. රටට වගේ කියන මාධ්‍ය නාලිකා විදිහට FM 93.5 FM 93.7 අපි නිරන්තරයෙන් ඔබට මේ පිළිබඳවත් මතක් කරනවා. අපි මේ පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් විරාමෙන් අනතුරු නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට එක්කලා කරන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 52යි.

එකම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: වෙලවදස්සන 6 විනාඩි 56 අපි සූදානම් අද විදෙස් පිටුවේ වාර්තා වෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: අමරිකන් සෙබලුන්ගේ හිසට ඉරානයෙන් මිලක්. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සරහන් කරන ලංකාදීප පුවත්පත් ඇමරිකා සෙබලුන් ඝාතනය කරන හෝ පණ පිටින් අල්ලා ඉරාන විප්ලවීය හමුදාවට බාර දෙන සිවිල් වැසියන්ට අමරිකානු ඩොලර් 30,000ක මුදලක් පිරිනමන බව ඉරාන හමුදා ප්‍රධානි අමීර් හතාම් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත් සටහන. ඉරානය සමග යුද්ධයකට යෑමේ මානසිකත්වයකින් පසුවන ඇමරිකාවේ කෙනෙහිලිකම් වලට එරෙහිව සටන් කිරීමට ඉරාන තරුණයින් ලොකු උනන්දුවක් දක්වන බවත් ඒ සැලකිල්ලට ගනිමින් මෙසේ මුදල් ත්‍යාගයක් ලබා දීමට ඔවුන් පියවරගත් බවත් තමයි ඉරාන හමුදා ප්‍රධානි අමීර් හතාමි වැඩිදුරටත් පියවරගෙන තිබෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ඇමරිකා දකුණු කොරියා යුදාභ්‍යාස නවත්වනවා කියලා ට්‍රම්ප් සඳහන් කරනවා කියලා අද වාර්තා කරලා තියෙනවා. ඉන්දුනීසියාව කැළඹූ භූකම්පාව මරණ 50 පණි අද සඳහන් කරලා තියෙනවා. ඡායාරූපත් සමගින් තොරතුරු නැගෙනහිර ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පාවෙන් මියගිය ගණන 52ක් බවත් 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්

0: මාර්ග අවහිරවීම වාර්තා වෙලා තියෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
1: අපි යන හදන ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයලා බලන්න.
2: Sports Roundup.
1: අපි ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරද්දී මේක ලා දැන් නියදවසේදී පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ සංචාරකෙන් දී කණ්ඩායම අතර පැවැත්වුණු ටෙස්ට් තරගයේ තුන්වන දිනේ ඊදවසේදී නිමාවට පත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. මේ දවස් නිමාවන විට සියලු දෙනා දැවි ලකුණු 284ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ප්‍රතිගාමීවක නිරත වුණා සොනල් දිනෝෂ. ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමටද ඒ දවසේදී ඔහුට හැකියාව ලැබුණා. හරියටම ලකුණු 100ක් ඔහුගේ පිටින් මේ දවසේදී වාර්තා වුණා. එතකම ඔහුට අනගේ සහයෝගයක් ලබා දුන් නිරෝෂන් දීක් ලකුණු 80කට දැවි ගියා. යන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 284කට සියලු දෙනා දැවි ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 178ක් පිටුපසින් සිටින්නේ. ඒ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් දෙනා බවට පත් වුණේ සොනල් දිනෝෂ සහ නිරෝෂන් දික්වැලස්. අපි දැක්කා 99ට කඩුලු 5ක් සටහන් නොතිබියදී තමයි උන් දෙදෙනා මේ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට සමත් වුණේ. කොමනමුත් අපි බලමු අද දවසේදී තරඟයේ කුමන ආකාරයකින් විසඳයිද කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගත්තත් කාලගුණයේ පැත්තෙන් අයහපත් කාලගුණයක් කී දවසේදී සහ පෙරේද දවසේදී ඇති වුණේ. අපි බලමු අද දවසේදී මොන විදිහේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. අපි ක්‍රීඩා පිටුවෙන් යන හදන්නේ පත්තරවල වාර්තා කරලා තියෙන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටූන්ස්
0: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් වාහන මිල ඉහළ යනවලු. එතකොට ලක්ෂ 12 වාහනයක් දැන් ගන්න කීයක් ඕනේද කියලා තමයි අහන්නේ අද ප්‍රශ්නාර්ථයක් එක්ක.
1: ඒව තමයි අද දවසේදී කාටූන්ස් වලට පත්වලා තිබුණ ලංකාදීප පුවත්පතේ තවත් කාටූනයකට අපි අවධානය යොමු කරන්නේ. හනේ අනිච්චන් කාටූනේ හීතරම කොපමණ වේ දැයි හානා අඳුරෙන් දැනෙන බව කී වලුපානා දිට්වා කෙරුව හානිය මදිවට තානා ඇවිදින් ඔන්න එල්නිනෝ ලානීනා කියලත් අදවසේදී සටහන් කර තිබුණා අනේ අනිච්චන් කාටූන් එලයන්ගේ. ඉතින් මේව තමයි අදවසේදී ජාතික ධාරාවේ පුවත්පත්වල කාටූන්ස් බවට පත් වෙලා තියෙන. අපි ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
0: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0177 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: Good morning සුබෝදයසන
11: Good morning
10: අද 18යි
11: 18 අඟහරුවාද
10: අඟහරුවාදත් ඇවිල්ලා මේ සතියනේ. ඊයේනේ පටන් ගත්තා.
11: ඔව් ඊයේ පටන් ගත්තා අද දෙවෙනි දවස.
10: මේ අද උදේ අපි පාන්දර මේ කතා කරන්නේ උදේට රස්සාවට යන්න ලෑස්ති වෙන ඔබට නෙවෙයි. ඊයේ හවස 4ට එහෙම නැත්නම් රාත්‍රී 7ට විතර ඔන් වෙලා අද උදේ ඕෆ් වෙලා ගෙදර යන්න ලෑස්ති වෙන අයට. එහෙමත් සේවා මුරගෙන ඉන්නවනේ.
11: නයිට් ෂිෆ්ට් එක.
10: අපිට අමතක වෙනවා මේ අපිට මේ ලෝකේ අර එහෙම අයත් ඉන්නවා කියලා. එතකොට දවල් කාලේ වැඩ කරන අය විතරක් නෙමෙයි රාත්‍රී කාලේ නේ නිදි වර්ජිතව වැඩ කළා. ඉතින් අද දවසේ පොඩ්ඩක් ගෙදරලා ඉන්න හිමයත් ඉන්නෝ. ඒ අතර වාරේ තාම පාන්දර 1:00 ඉඳන් සමහර විට ওই දුර බස් එකක එහෙම වෙන්න පුළුවන්. ඩ්‍රයිවර් මහත්තයෙක් කොන්දොස්තර මහත්තයෙක් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්.
11: ඔව්.
10: එහෙම නැත්තම් ත්‍රිවිල් පාක් එකට උදේ පාන්දර 5ට විතර ඇවිල්ලා තාම හයර් එකක් එහෙම එනකන් පොඩි පොඩි ඔය ස්කූල් හයර් ටිකක් එහෙම වෙනදට නම් යන මේ දවස්වල ඉස්කෝලේ නිමාඩු නිසා ඒ අවස්ථාවක් නැති හැම කෙනෙක් උදේ පාන්දර නැගිටලා හෝටලේක උයන නේ උදේ කෑම ටික ලෑස්ති කරන කෙනෙක් වෙන්න පුළුවන්.
11: ඔව්.
10: ගෙදර ඉන්න ඔබව අපිට හැමදාමත් මතක් වෙනවා. ඒ නිසා මට හිතුණා අද අර අපිට නිතර දෙවේලේ මේ
11: මතක් නොවන.
10: ඔව්. මේ අපිට ඒගොල්ලන්ව ටච් වෙනවා අඩුයි ටිකක්.
11: ඔව්.
10: හැබැයි අපි දන්නවා එහෙම පිරිසක් ඉන්නවා
11: කියලා.
10: අන්න ඒගොල්ලොන්ට තමයි අද උදේ පාන්දර මේ ගුඩ් මෝර්නින් එක අපි කියන්නේ.
11: Good morning.
10: ඕගොල්ලෝ මේ තව ওই garment factory වල එහෙමත් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ රටේ සංවර්ධනයේට මාර දෙයක් කරන පිරිසක්. අපි හොඳට ඇඳ බදාගෙන නිදාගන්නකොට ඕගොල්ලෝ නිදි වර්ජිතව ඉන්නවා. ආරක්ෂක අංශවල විශේෂම security firm වලයි. ඒ ආදරණීය ඔක්කොම මතක් කරනවා මේ උදේ පාන්දර.
11: හා
10: එහෙනම් අපි
11: ආදරයේ
10: ඔව් ආදරි අපි 10 වෙනකම් පිට එක්ක ඉන්න කියලා මතක් කරනවා. ගොඩක් දේවල් කතා කරමු අද අගෝස්තු මාසේ 18 වෙනිදා.

0: උදහාතය විනාඩි 16යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: 7:18 වෙලාව.
3: හරි.
2: දැන් ඔය බෞද්ධයෝ විදියට අපි උදේට පන්සිල් එහෙම ගන්නවනේ. සමහර ආයතනවල උදේට බුදුන් වැඳලා පටන් ගන්න.
3: ඔව්.
2: සමහරු ගෙදරින් එළියට එනකොට නේද
3: බුදුන් පත්තු කරලා
2: එහෙම එනවා. වාහනේට උනත් නැගලා හඳුන් කූරක් පත්තු කරලා මල් දෙකක් විතර බුදු පිළිමයට තියලා එහෙම එනවා. ඉතින් පන්සිල් එක්ක මේ අපේ සමාජයට ලොකු බැඳීමක් තියෙනවා බෞද්ධ රටක් විදියට.
3: ඔව්.
2: අනෙකුත් ආගමික මේ ඒ ආගම අදහන අය එහෙම නැත්නම් ඒවත් පිළිවෙත් කරන අය ඒ විදිහට තමන්ගේ ආගම එක්ක ජීවිතේ හැඩගස්ස
3: ගන්නවා.
2: ඔය මේ බුදුදහමේ තියෙන ඔය පන්සිල් වල තියෙන මේ අහලා ඇති මහා සිල්පදේ කියලා එක. වහලා තියෙනවද මහා සිල්පදේ?
3: නෑ.
2: මහා සිල්පදේ කියලා කියන්නේ පළවෙනි සිල්පදේටද දෙවෙනි සිල්පදේටද තුනටද හතරටද පහටද කියලා හොයාගෙන යනකොට පස්වෙනි එක තමයි මහා සිල්පදේ කියලා කියනවා කියලා කියන්නේ. ඇයි දන්නවද මේකට එහෙම කියන්නේ?
3: නෑ නෑ.
2: ඒක කැඩුවොත් අනිත් ඔක්කොම කඩන්න පුළුවන්.
3: හරි.
2: හරි. සුරාව. සුරාවට ලොල්ුණොත් සුරාව පානය කරොත් එතනින් පස්සේ සිහිය වෙනස් වෙනවා. ඊට පස්සේ ඕනම එකක් කරන්න පුළුවන්. මේකට ලස්සන කතාවක් මට හම්බුණා මේ පංචතන්ත්‍රයේ තියෙනවා කියලා. එක්තරා මේ තාපසේ කිටියලු හිමාලයේ භාවනා කරමින් සමහර කෙනෙක් මේක අහලා ඇති. ඉතින් කොහොම හරි මේ තාපසයාගේ සිල් බිඳින්න එක දවසක ස්ත්‍රියක් මත්පැන් බෝතලයක් පීයක් සහ එළුවෙක් අරගෙන ඒ සිල් එහෙම නැත්තම් සිල් රකින්න ඒ තාපසයා හිටපු අඩවියට ගියාලු.
3: හරි.
2: ගිහිල්ලා තාපසයාට ඩිස්ටර්බ් කළා. කරදර කළා. එයා මේ ඔය ඉතාම සිල්වත් කෙනෙක්. එයාට කිව්වලු දැන් ඔය භාවනා කළා ඇති. තපස් රැක්ක ඇති.
3: හරි.
2: දැන් ඔයා මේ මං ගෙනල්ලා තියෙන තුනෙන් මේ මොනවා හරි එකක්
3: ගන්න.
2: ඔව්. එක වරමක් තියෙනවා. ඔයාට මේ අවස්ථා තුනක් තියෙනවා. මේ අවස්ථා තුනෙන් එකක් ගන්න කියලා.
3: හරි.
2: තාපසයාවලු මොකක්ද අවස්ථා තුන? ඔයා ගැතේ තියෙන මත්පැන් බෝතලේ පිහියයි එළුවයිද? නෑ නෑ. එකක් මත්පැන් බෝතලේ. අනිත් එක එළුවයි පිහියයි දෙකම එකයි.
3: හරි.
2: ඒ කියන්නේ එළුව මරාගෙන කන්න ඕනේ.
3: කන්න.
2: එහෙම නැත්තම් මත්පැන් බොන්න ඕනේ. එහෙම නැත්තම් මා සමග ඉන්න ඕනේ.
3: හරි.
2: කාමයේ වර්ධා ඇසිරෙන්න ඕනේ. ඊට පස්සේ මේ මෙයා කොළු අම්බෝ බෑ පවුනේ. පවුනේ. නෑ මේ තුනෙන් එකක් මොකක් හරි කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මේ තාපසයා කිව්වලු දැන් එළුව මරුවොත් පව්.
3: පව්.
2: ඒක බෑ. ඊට පස්සේ කිව්වලු ඔබත් එක්ක මට එහෙම ඉන්නත් බෑ.
3: ඒකත් පව්.
2: ඒකත් පව්. ඔබ කවුද කියලාත් මම දන්නේ
3: නෑ. දන්නේ නෑනේ.
2: මම එහෙනම් ওই මත්පැන් බෝතලේ බොන්නම්
3: කිව්වා. හරි.
2: ඉතින් භාගයක් විතර බිව්වලු. භාගයක් බිව්වට පස්සේ සී යවුල්ලේ. බයිට් එකට එළුව වුණා.
3: හරි.
2: හරි. දැන් අපි කියන විදිහට මේ කතාව කියන්නේ. ඊට වැඩිය ලස්සනට ඒක කියනවා. එතකොට මේ ඊට පස්සේ ඔන්න තුන් කාලක් විතර බොනකොට ඊළඟ අවස්ථාවත් ගත්තලු.
3: හරි.
2: ඊට පස්සේ මත්පැන් බෝතලෙත් දීලා එළුවත් මරලා අර කාන්තාව සමගත් ඒ සම්බන්ධයක් පවත්තලා. ඉතින් ඒ නිසා බිව්වට පස්සේ සිහි විකල් වුණාට පස්සේ නේද?
3: ආ ඉතින් අනිත් ඒවා මොනවද නේ?
2: හා.
3: කතා කළා දැන්.
2: බීලානේ හිටියේ කියලා ගොඩක් අය
3: කියන්නේ. නිදහසට කර.
2: ඔව් පාරේ ඉර කැපුවම සර් බීලා හිටියේ සර් දැක්කේ
3: නැහැ. දැක්කේ නැහැ සර්.
2: වාහනේ ගිහිල්ලා හැප්පිලා කවුරු හරි මැරුණත් සර් බීම තින්නේ හිටියේ සර්. පොඩ්ඩක් ඒවිලි පොඩ්ඩක් මෙව්වා කළා හිටියේ. රණ්ඩුවකට ගිහිල්ලා කවුරු හරි කාට හරි පීයෙන් ඇනලා බෝතලෙකින් හරි ඇනලා නේද? අඩුම ගුටි බැටහුව මාරුවක් ගියත් සර් ඒවිලි මොනවද කිව්වේ කියලා මතක නැහැ.
3: අවසියෙන් හිටියේ සර්.
2: ඔය උසාවිය වල හැම ගොඩාක් අහන්න අඩුවල නේද? ලොකු හේතුවක් මේක.
3: යුස්මතා බොනවද කියලා නෑනේ.
2: බොනවා නම් බොමු සර්. මුලින්ම නඩු ඉවර කරලා ඉන්නකෝ කියලා කතාවකුත් අපි අහලා තියෙනවා.
3: බයිට් අරගෙන ඉන්නද කියලා කතා කරන්නේ.
2: මද්‍රව්‍ය විෂ මද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ජාතික ක්‍රියාන්විතය. රටම එකට. දැන් අපි ඔය කතා කරපු අරක්කු බෝතලේ නෙමෙයි.
3: නෙවෙයි නෙවෙයි.
2: ඊට එහාගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා අපේ රට ඇතුලේ විෂ මද්‍රව්‍යත් එක්ක. නේ?
3: ඔව්.
2: ඒ නිසා ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා මේ රටේ වගකීම් සහගත පුරවැසියෙක් විදිහට මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් ඔයා දන්නවා නම් මේ විෂ මද්‍රව්‍යත් එක්ක සම්බන්ධයක් පවත්වන. ඔය අපි අහලා නැති ජීවිතේට අහලා නැති නම් තියෙනවා ඔය මද්‍රව්‍ය වලට.
3: ඔව්.
2: දැන් සාමාන්‍ය හෙරොයින්, හෑෂ්, කුෂ්, නේ, අයිස් එහෙමනේ.
3: ඔව්.
2: ඔය මරු ඒවා තියෙනවා. මොරොක්කෝ කියලා එකක් තියෙනවා.
3: ඔව්. ඔයා හෙව්වද ඒ ගැන?
2: මං හෙව්වා. මේ පෞගේ සතියන්තේම හෙව්වා.
3: හරි.
2: සමහර අය කියනවා මනාලි කියලා කියනවා.
3: ඔව්. දෙයර.
2: හරි.
3: හරි.
2: ඒ ප්‍රජාව අතර එක එක නම් වලින් මේක යනවා. එතකොට ඉතින් දැන් සාමාන්‍ය මේ ප්‍රසිද්ධ සමාජයේ ඒ මනාලි ගනවද කියලා හුවා දන්නේ
3: නැහැ. දන්නේ නැහැ.
2: එහෙම අමුතු ටිකක් තියෙනවා.
3: හරි.
2: ඒ නිසා දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ නම්බරේට කතා කරලා ඒ පිළිබඳ එහෙම තොරතුරක් දන්නවා නම් කවුරු හරි මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාව ගලව ගන්න වගකීමේ මෙන්න මේ කොටස ඔයා කරන්න.
3: 19:27 තමයි නම් එක. මොකද ඒගොල්ලොත් අපි වගේම සාමාන්‍ය මිනිස්සුන්. එතකොට ඒගොල්ලන්ටත් හීන තියෙන්නේ නැති, ආසාවල් තියෙන්නේ නැති, ටාගට් මොනවාරි තියෙන්නේ නැති. ඉතින් අපි ඒ හින්දා ඒගොල්ලන්ගේ හීන වලට ආයමත් ශක්තියක් වෙමු. ඒගොල්ලන්ගේ ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට වගේම යහපත් ජීවන රටාවකට අපි ඒගොල්ලන්ව හුරු කරවමු. ආයෙත් ඒගොල්ලන් ආස දේවල් තියෙනවා නම්, විනෝදාංශ තියෙනවා නම් අපි ඒ දේවල් වලට ආයමත් ඒගොල්ලන්ව යොමු කරලා ඒ ජීවිතෙන් ගලවලා ආපහු ඒගොල්ලන්ට සාමාන්‍ය ජීවිතය අරගෙන දෙමු. ඔයාලට කරන්න තියෙන හරිම සුළු දෙයයි 19:27 කියන නම්බරයකට කතා කරලා ඒගොල්ලන්ව බාර දෙන්න ඕන තැනට බාර දෙන්න. එච්චරයි.
2: හරි. එහෙමනම් මේ රටම එකට ජාතික ක්‍රියාන්විතයට මේ වැඩසටහනට අපේ දායකත්වය දෙමු. 7:24 වෙලාව ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරනවා. ඇඟේ අමාරුවට ඔය මුකුත් හරියන්නේ නෑ නේද? පේයාව එකක් වගේ තමයි හරියන්නේ. සමහර ඉන්නවනේ හවසට බාර් එක ළඟට යන්නේ ඇඟේ අමාරුව.
3: එතන බෙහෙත් තියනවා කියලා හිතාගෙන යනවා.
2: පොඩ්ඩක් රිදෙනා වගේ මම පොඩ්ඩක් ටවුන් එකට ගිහිල්ලා
3: ඉන්නවා. අය මහන්සි වැඩි වුණා මත යවන.
2: පේයාව එක හරියටම හරි. දැන් උණ ගන්න වගේ තියනවා නම් අන්න එහෙම කෙනෙකුට ඉක්මනට කියන ආපේයාව එක බොන්. ක්‍රිමිරාජ නිවසින් නිෂ්පාදන ගොඩක් තියෙනවා. අවුරුදු 77ක විශ්වාසයත් එක්ක.
3: ඔව් ඒ 77 විශ්වාසය තියෙන්නේ අපේ දේශීය දේවල් වලින් තමයි මේ නිෂ්පාදන හදලා තියෙන්නේ.
2: දේශීය අමුද්‍රව්‍ය.
3: අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන්නේ. ඒ හින්දා පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ නැහැ. ඇඟට වසක් විසක් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ නෙමෙයි ලැබෙන්නේ නැහැ. වැල්මී පැණිය තියෙනවා, ක්‍රිමිරාජ කරල් ගොලි තියෙනවා. එතකොට මුඛසෝදන තියෙනවා, සඳුන් පැණිය තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන ගොඩාක් තියෙනවා ඔයාට ක්‍රිමිරාජ නිවසේ. ගෙදරටම ගෙනව ගන්න 0112 753 889 කියන නම්බරයකට තමයි ඔයා කතා කරන්න ඕනේ.
2: 7:25 පැල්ලත්ත නිෂ්පාදන ලංකාවේ අපිට වගකීමක් සහිතව තමන්ගේ නිෂ්පාදන ටික දෙන මාකට් එකේ ඕනම තැනකින් ගන්න තියෙන අවස්ථාව තමයි ඔය දන්නවා පැල්ලත්ත නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් වඩ කිරිපිටි පැටයක් ගන්න ගියත්, යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක්, බටර් එකක්, ඒ හැම තැනකදීම අපේ රටේ අපේ නිෂ්පාදකයා පැල්ලත්ත මතක් වෙන්න ඕනේ.

0: වෙලාව ටිකට් එකක් ගත්තා නම් අතේ තියෙනවා නම් බලන්න පොඩ්ඩක් අවධානය දීලා ඊයේ සුබ දවසක් ලොතරැයි ඒවා ගත්තා නම් මෙන්න මේ වාසනාවන්ත ප්‍රතිඵලයේ තියෙන්න ඕනේ. කටක ලග්නය ජයග්‍රහයි අංක අංක 11 අංක 53 සහ අංක 65. ඊට පස්සේ ජය ලොතරැයි ගත්තා නම් එල් ලක්ෂරයත් එක්ක අංක 1 අංක 7 අංක 6 සහ අංක 2. අද සම්පත ගත්තා නම් අංක 2 අංක 2 අංක 5 අංක 2 අංක 2 අංක 7 අංක 5 අංක 2 අංක 2 සහ ජේ අක්ෂරය තියෙනවා. හඳහන ලොතරැයි තියෙනවා කටක ලග්නය. ඊට පස්සේ ජයග්‍රහයි අංක අංක 25 අංක 34 අංක 44 සහ අංක 49. ධන නිධානය කේ අක්ෂරයත් එක්ක 34 44 48 75. මෙගා පවර් ලොතරැයිත් ඊයේ දවසේ දිනුම් මැද්දා. මේ 2630 දිනුම් භාරය ටී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 3 ජයංක අංක 17 අංක 20 26 සහ 32. ඊට පස්සේ අපි බලන්නේ ගොවිසෙත. ඒ අක්ෂරයත් එක්ක අංක 20 36 45 සහ අංක 46. තව එක ටිකට් එකක් තියෙනවා. මහජන සම්පත ජේ අක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 7 අංක 5 අංක 2 සහ අංක 2. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්නවා කියලා කියනවාට සුපිරි ජයග්‍රහණයක් තියෙනවාමයි. ඉතින් අදත් වැඩි වැඩියෙන් ටිකට්ස් ගන්න. මොකද රටේ සංවර්ධන කාර්යයට දායකත්වය දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ හැමදේම කරන්නේ. අර මුදල් ගණනාවකට අපි ගෙවන මේ රුපියල් 40 නේද සෑහෙන වැඩක් ගන්නවා.
1: ඔව් දැන් රුපියල් 40 කරන්න පුළුවන් වැඩක් නැහැ කියලා නෝයා හිතන්නේ නැහැ. ගොඩාක් ලොකු දෙයක් වා හිතනවටත් වඩා දෙයක් වා කරනවා. මොකටද රට වෙනුවෙන් තමයි ආ මේ රුපියල් 40 කරන්නේ. ඉතින් මොකක්ද අපි රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ඔයා ලොකු දායකත්වයක් රුපියල් 40 සපයනවා. රජ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම මත්‍යංශයට සෞඛ්‍ය මත්‍යංශයට රණවිරු සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට ක්‍රීඩා අරමුදලට ශ්‍රම වාසනා අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන ඔයාගේ ලොකු දායකත්වයක් මේ රුපියල් 40 හරහා ලැබෙනවා.
0: රයිට්. ඉතින් ටිකට්ස් ගන්න රුපියල් 40යි නේ ගන්න. මේ ඇහැ සම්බන්ධ මේ දවස්වල තියෙන ලොකුම කතිකාවත ඇහැට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇහැට හැක් ඕන නම් බද්ද කරන්න පුළුවන්. නැත්නම් ලෙන්ස් එකක් දාලා පොඩි බැලන්ස් එකක් කරලා දෙන්න පුළුවන්. එහෙම කියලා කියන අය ඉන්නවා. හැබැයි ඇහැ ගැන හරියටම පරීක්ෂා කළා ඒකට ඕන කරන හරිම පිළිතුර හරි ප්‍රමිතියට නේ ශල්‍ය කර්මයක් කියලා කියමු. ඒක වුණත් හරි ප්‍රමිතියට කරන තැනක් තියෙනවා. ඒ තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. තව පොඩ්ඩකින් තව ටිකක් විස්තර කියන්න. එතකන් ඔයා ගිහිල්ලා Facebook එකේ web එකේ සර්ච් කරලා බලන්න. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්.

0: හතයි විනාඩි 39යි.
1: හරි.
0: අපි ඒ කියවනේ ද නැපෝලියන් බොනපාර්ට්ගේ අවයව කපාගෙන ගිහිල්ලා වික්කා කියලා.
1: ඔව්.
0: දැන් කියලා. ඔව්. දැන් ඉරානය සමග යුද්ධයකට යාම හරිද? ඇමරිකාව කරගත්ත අර ඔළුව කළු ගහේ කළු ගලේ ගහගත්තා වගේ එකක් කියලා සමහරු වර්තකතනය කරනවානේ.
1: ඔව්.
0: එතකොට මොකද මේක බේරිල්ලක් නේ. කොටිවල් ගියල්ල ගත්තා.
1: කොටිවල්ගේ තමයි.
0: සාම කතා වලට එනවා. ඇවිල්ලා ඉන්න කොට ගහනවා. එන්නම් කියලා ගහනවා.
1: ගහන්නේ නැහැ කියලා ගහනවා.
0: හරි. කොහොම ගියත් ඉරානයේ එක ලේසි නෑ. ඇමරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණ පිටින් අල්ලා ඉරාන විප්ලවීය හමුදාවට බහර දෙන සිවිල් වැසියන්ට ඇමරිකන් ඩොලර් 30,000ක් ඉතින් මුදල් තෑග්ගක් දෙනවා කියලා ඉරාන හමුදා ප්‍රධානි අමීර් හතාම් කියනවා.
1: අනේ
0: හරි. ඇමරිකන් සෙබළුන්ගේ හිසට ඉරානයෙන් මිලක් හෙඩ්ලයින් එක. නැපෝලියන්ගේ කතාවේ වෙන අවයවයක් නෙවෙයි. ඉරාන පිරිමියෙකු ඇමරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණ පිටින් නල්ලා බහර දීම කළොත් තමයි මේ ඒ ධෛර්යවන්තකමට තමයි ඩොලර් 30,000ක් එවන්. දැන් ඉතින් ජොබ් වලින් අයින් වෙලා මේගොල්ලෝ යයිද නැහැ ඇමරිකන් හමුදාවේ ඔලුගේන්.
1: ඔලුගේන්. ෂුවර් නෑ හැබැයි ඒක.
0: ධෛර්යවන්ත ඉරාන කාන්තාවක් ඇමරිකා සෙවලුන් ඝාතනය කර හෝ පණ පිටින් නල්ලා බහර දීම කළොත් ඇයට දෙනවා පිරිමින්ට දෙනවා වගේ
1: දෙගුණයක්.
0: ඩොලර් 60,000. ඔදලාට මෙහෙ ඇයිට. මෙහෙ කොහොමද ඔළුව ගලව ගත්තේ?
1: ඔළුව ගලවන්න හරි දස්සයි. කණ්ඩ.
0: මීට අමතරව ඇමරිකානු සෙබළෙකු ඝාතනය කිරීම සඳහා භාවිත කරන ආයුධය සහ එහි වටිනාකම වගේ දෙගුණයකට මුදල් රජය විසින් දෙනවා. දැන් ගේනම් දැන් ඇමරිකන් සෙබළෙක් අල්ලගෙන එනවට වෙනම ගානක්.
1: ඔව්.
0: හිසට. ඔව්. එයා ඒ ඇමරිකන් සෙබළා ඒ විලායේ පාවිච්චි කරන ආයුධය තියෙයි.
1: ඔව්.
0: අපි තම ආයුධේ මාකරේ තුවක්කුවේ වටිනාකම.
1: ඔව්.
0: ඒ වගේ දෙගුණයක මුදලකුත් ගෙවනවා.
1: බලන්න නෑ.
0: ඉතින් කොහොමද?
1: මම අතර මට හිතෙනවා මේ ජොබ් එක පොඩ්ඩක්
0: සල්ලි වලට මිනි මරන්න එපා. මේ කියන්නේ මේ කොන්ත්‍රාත්නේ කරන්න. දැන් මොකද වෙන්නේ? මේ ඉතින් අන්න ඉරානයේ හමුදා ප්‍රධානියගේ කොන්ත්‍රාත් එක කරන්න තමයි ඊළඟට මේ තරුණ පිරිස එහෙම යොමු වෙන්න තියෙන ඉඩකඩ
1: තියෙන්නේ.
0: හරි. ඉතින් බලන්න ඔය අල්ලගන්න ඇමරිකන් හමුදාව ළඟ තියෙන තුවක්කුව පවා ඉදිරියේදී විශේෂ කෞතුකාගාරයක ප්‍රදර්ශනය සඳහා තන්පත් කරනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඔයාලට තේරෙනවද කොහොම වෛරයක්ද තියෙන්නේ
1: කියලා? තියන්නේ නේ.
0: හා? ඉතින් මේවා අහගෙන ඉන්න ට්‍රම්ප් මහත්තයා ඉන්නට අත් දෙක තියාගෙන. මෙන්නකො.
1: ඌ වරවඩ.
0: නෑ අපිනේ ලෝකේ බලවතාද? අපි නෙමෙයිද තෝ?
1: අතන හැම පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිනේ.
0: ඔව්. නිදි නැතුව ඇති. නේ?
1: ඔව්.
0: ට්‍රම්ප් මහත්තයා මේ ඇඳි රැට ඇඳට ගිහිල්ලා අර ඔළුව අත් දෙකට තියාගෙන
1: කල්පනා
0: කරා. උඩ සිවිලිව දිහා බලන් කල්පනා කරන්නේ.
1: කද්ද මට මේ උනේ.
0: අපි කල්පනා කරන්නේ මේ හෙට කොහොමද කන්නේ බොන්නේ. නේ?
1: ඔව්. අන්න තියෙන ප්‍රශ්න.
0: සම්පාතයද නැති? අපරාධ මං ජනාධිපති උනේ.
1: පාඩු ඉන්න තිබ්බේ.
0: අන්න ඒක සමහර ඒවා තියනනේ තනතුරු වලට ගියා වගේ නෙමෙයි. ඊට පස්සේ මූණ දෙන්න තියෙන අභියෝග.
1: මොන දෙන්න බෑ අපි ඔය කටින් කොච්චර කියෙව්වත් ඒවා ඇත්තරම එනකොට තමයි තේරෙන්නේ අපරාධය අර වගේ කියෙව්වි කියලා.
0: මොකද ස්කම්පියාගෙන ඉන්න බෑනේ ඉතින් යා රටේ ජනාධිපතිනේ. හරි මේ ඔය මොනවා වුණත් අපේ ලංකාවට ඔය බලපෑමක් නොවෙනවා නම් කමක් නෑ. ආත්මార్థකාමී ප්‍රකාශ. ඔබලා ගහමරා ගත්තට අපිට කමන්නේ. අපිට ප්‍රශ්නයක්.
1: අපිට අවාසියක් නොවි.
0: අපේ තෙල් මිලට එහෙම ප්‍රශ්නයක් නොවි.
1: අපේ කන දේවල් වලට නැතුව.
0: ඔළුව විතරක් නෙවෙයි අනිත් ඒවා හිට මෙහෙට මාරු කරලා ගන්න කෙනා ගත්තා. අපි සාමාන්‍ය එහෙම නේ හිතන්නේ. ආත්මార్థකාමී ප්‍රකාශයක් ඒක. ඇත්තම කතාව ඕක තමයි අපි
1: හිතන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ.
0: ඔව්. හරි ඉස්සරහට එල්ලිනෝහෙකුත් එනවා ඒකෙත් ප්‍රශ්න ටිකකට අපිට මුණ දෙන්න තියෙනවා. ඒවැය ප්‍රශ්න වල තමයි අපි කිව්වේ ඩීප් ටෙක් එකේ ඩීප් වෙල්
1: නේද? වෝටර් පම්ප් එක.
0: වෝටර් පම්ප් එක ඊට පස්සේ සෝලා පද්ධතියට යන්න. ඉතින් අපි අපේ ප්‍රශ්න වල විසඳුම් ටික ටික හොයාගන්න ඕනේ. ඒවට උදව් කරනවා විශේෂම ඩීප් ටෙක් වගේ ආයතන. ඩීප් ටෙක් ගැන තව ඉස්සර ටිකක් කියනවා නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඩීප් ටෙක් ගැන.
1: එතකොට ගොලන්ට අවශ්‍ය කරන ජලය ගැඹුර හොයාගෙනවා, ඉන්න තැන ජලය ගැඹුර හොයාගෙනවාට අවශ්‍යතාවයට කොහොමද මොකද්ද පොඩෙනවා ඔහොම අනම්මනම් කියද්දි මම පොඩක් අවුට් වෙනවා. ඉරුවෙලිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න ඕනේ. එතකොට වගාබිම් ගොවිපළවල් සහ විදුලිය පහසුවන් ලබා ගන්න බැරි ප්‍රදේශ සඳහාත් ඒකල මේක ගොඩක් ප්‍රයෝජනවත් විදිහට අපිට පෙන්වලා දෙන්නේ. වගේම ඔයා ඉන්න තැන ජල අවශ්‍යතාවය, ඒ වගේම ජලය ලබා ගන්න ඕන ගැඹුර, ඒ වගේම දවසකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය හඳුනගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරා ගන්න තැනේ ඉඳන් ඒක හයි කළ දෙන තැන දක්වා ඔයත් එක්ක සහයට ඩැනි වගේ ඉන්නවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 0777773774
0: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඊට පස්සේ අපි ආට කියන්නම් ග්ලෙන්ස් ටෙක් ගැන, ග්ලෙන්ස් ටෙක් හයිකිය හොස්පිටල් එක ගැන. අපි කිව්වේ ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නකට දැන් කතා කරන්න පුළුවන් රජයේ අනුමත නේද? හරිම පහසු මිලට වාගේ ඇහැට ඒ ප්‍රතිකාර කරන්න, ඇහැ බද්ධ කරන්න, කාචයක් දාන්න, ඇහැ සම්බන්ධ පරීක්ෂා කරන්න, ඔය හැම දෙයකටම තියෙන හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් කියලා
1: කියන්නේ. කතා කරන මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න පුළුවන්. 0706 478 478, එහෙමත් නැත්නම් 0112 785 858.
0: ඉතින් ඔයාගේ ඔෆිස් එකේ මෙඩිකල් කැම්ප් එකක් එහෙම කරගන්න ඕනේ නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. ඉතාම සුහදශීලී සේවාවක් සපේන තැනක්. ඉතින් ඔගලඟ බලා ගන්න ඇස් දෙක වගේ. මොකද ඕනම කෙනෙකුට ඔය කොහේ හරි ගිහිලා දැන් ඔක සනීප කරන්න බෑ කියලා එහෙම කියන ඇස් තියෙන.
1: ඔව්.
0: අනේ අතාරින්න එපා බලාපොරොත්තු. ප්ලේන්ස් ටෙක් එක ඔයාගේ ඇස් දෙක සනීප කරයි.
1: හා? අන්තිම උත්සාහයත් ඒගොල්ලෝ දරනවා.
0: අන්තිම උත්සාහය ඒගොල්ලෝ දරනවා විතරක් නෙමෙයි අනිවාර්යෙන්ම ඔයාට පෙනීම දෙනවා. ඔය තියනවට වැඩිය ඔයාට දැන් නැත්තරම නෑ කියලා හිතමු. ඔයිට වැඩිය යම් ප්‍රමාණයකට අඩුම තරමනේ.
1: ඔව්.
0: පුංචි හරි වෙනසක් වාගේ ඇස්තේකට අරන් දෙනවා කියන විශ්වාසය ඒගොල්ලෝ දෙනවා. ලෙන්ස් ටෙක් අය කියගෙන මතක් කරේ. ඒ වගේම රයිනෝ රූෆින් ගැන කියන්න ඕනේ. මේ දවස්වල අපි කියනවා ටිකක් රස්නේ ඉඳලා හිටලා පොදයක් එහෙම යනවා. ඒ කොමුණත් ඔය රස්නේ හොඳටම දැනෙන්නේ රාත්‍රී කාලේට ගේ ඇතුලේ ජනේල් දොරවල් ඔක්කොම වහලා දැම්මට පස්සේ. හරියට නිකන් අර මේ ඌවැකට දැම්මා වගේ. ඉතින් ඒකට හේතුව ඔයාගේ වහලෙට පාවිච්චි කළ තියෙන ෂීට් එක. ෂීට් එක දවල් කාලේ රත් වෙලා නේ රෑට එක ගිය ඇතුළට සෑහෙන දැනෙනවා. ඉතින් දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක කියලා කියන්නේ ඔය ෂීට් එක කොච්චර රත් වුණත් ගිය ඇතුළට ඒ උණුසුම දැනෙන්නේ නැති වෙන්න යටින් ෂීට් එකේ යටි පැත්තේ මැටි ලේයර් එකක් සහිතව අඳුන්වා දෙන අලුත්ම ෂීට් එක. උඩු පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය. ඒ හරහා ෂීට් එක පරිස්සම් පෙනුම බොම් පරිස්සම් කරනවා. දියසෙවල බැඳින්නේ නැ, පාසි බැඳින්නේ නැ, ජලයේ ඉක්මනට වතුර වැටෙනට පස්සේ වැහි වතුර ඉක්මනට ගලාගෙන යනවා. ඉතින් ඔය කියන ක්වලිටි එකත් එක්ක ඔයාලා ගන්න පුළුවන් ප්‍රමිතිය යුතු ෂීට් එකක් තමයි රයිනෝ රූෆින් කියලා කියන්නේ. ඉතින් ළඟම තියෙන ඒජන්ට් ළඟට යන්න. මොකද අවුරුදු 60ක විශ්වාසයත් එක්ක රයිනෝ රූෆින් ෂීට් එක මේ වෙලාවේ ඔයාට හොඳ ගාණකට. දැන් සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි ඔයා හිතන්න රයිනෝ රූෆින් ෂීට් එක දැම්ම කියලා කියන්නේත් අවුරුදු ගාණකට. අවුරුදු 25 30 40 50ක් වුණත් වඳුරු පැනලා නම්මනම් ලොකුවට හානියක්. වඳුරු පැනනත් මේක කැඩෙන ෂීට් එකක් නෙමෙයි. නමුත් ඉතින් වඳුරුත් ඉන්නවනේ, මීහරක් වගේ වඳුරු. වඳුරගේ ප්‍රමාණය වෙනස් වෙනවා.
1: දැන් කොහොමත් පොඩි අය නෑ.
0: උළු කැටයකට වගේ වැටුනොත් නැතිනම් ආයි වඳුර ගිය තුලේ. ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්නවල විසඳුම දෙනවා රයිනෝ රූෆින් ප්‍රීමියර්.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ටේකියා සුරකින් මගතොට. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: දශකගතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දිතෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: මේ දවස්වල අහන දකින්න දේවල් නම් එච්චර හොඳ නැහැ.
1: මොකද්ද?
0: සල්ලි ටිකක් ගිහලා බැංකුවේ දැම්මම ඒ බැංකුවේ දාන සල්ලි ටිකට මෙව්ව වෙන කාලයක්.
1: ඔව්.
0: ඔව්. ඉතින් ඒ නිසා මේ බැංකුවල ඉන්න ලොකු මහත්තුරු චුවර් නැහැ. දැන් ඊයේ ප්‍රමුඛ පෙළේ බැංකුවක නේද?
1: බැංකු හතරක
0: නිලධාරීන් පිරිසක් අල්ලගත්තා. ඒගොල්ලෝ මෙහි සල්ලි වෙන රටවලට යවලා.
1: බලන්න.
0: බාණ්ඩ අපනයනය කරනවා කියලා බඩු ඇවිල්ලත් නැහැ. ඉතින් අපේ සල්ලි නෙමේ දුක් මහන්සියෙන් නේද?
1: ඒකනේ.
0: නිදි නැතුව බඩට නොකා දාඩිය දාගෙන තමන්ගේ දරුමල්ලංගෙන් ජීවිතවලින් ඈතට ගිහිල්ලා ඒ ආදරය සෙනෙහසේ අයට රැකවරණයේ සමහරලාට අහිමි වෙලා. උදේ ගියාම රෑ ඉන්නේ තාත්තව දැකලා නැහැ දරුවෝ. මේ තාත්තා ගෙදර එනකොට දරුවෝ නිදි. අම්මලා වුණත් මාර ගේමක් ගහලා තමයි කීයක් හරි හම්බ කරගෙන නේ account එකේ දාලා ෆිනෑන්ස් එක ගෙවලා ලයිට් බිල වතුර බිල ගෙවලා කණ්ඩත් කීයක් හරි හොයාගෙන එහෙම දුක් විඳින මිනිස්සු බහුතරයක් ඉන්න රටක මේ වගේ අපේ සල්ලි වලින් ආතල් ගන්න මිනිස්සුත් ඉන්නවා.
1: ඉන්නවෝ.
0: එතකොට ඇයි එහෙම වෙන්නේ? ඔය වචනේ වැරදි. ඔය ආතල් කියන වචනේ රේඩිය එක කියන්න හොඳ නැති වචනයක්. හැබැයි ඒක තමයි ඇත්ත කතාව.
1: ඔව්.
0: සමාවින්. හරි. කොහොම නමුත් මේවා ඉතින් කොහොම හරි අහුවෙන එක වටිනවා.
1: නේ? ඔව්. ඔහොම හරි. නැත්තම් තව කොච්චර දේවල් කරයිද නේ? දැන් අවුරුදු ගාන තිස්සේ කරන්න.
0: කරලානේ. අර ව්‍යාජ බැංකු ගිණුම් කීයක්ද මේ ගාන මතකත් නැහැ. ඒ තරම් ඕපන් කළා. අපි account එකක් ඕපන් කරන්න ගියාම තමයි මරණ සහතිකේ විතරයි ඕනේ නැත්තේ.
1: ඔව්.
0: අනිත් ඔක්කොම ජාතකේ හොයන.
1: ඕනේ. ඔව්. loan එකක් ගන්න ගියාම.
0: ඔව්. අපි මේ පොඩි loan එකක් ගන්න
1: ගියා. අපිට තියෙන loan එකට වඩා 10-15,000 විතර මේ වැඩිපුර income එකක්.
0: ඉතින් ඔය ඔක්කොම කරනකොට මෙච්චර දේවල් කරනකොට ඇස්කම් පියාගෙනද ඔය ආයතනවල ප්‍රධානීන් හිටියේ? මූල්‍ය ප්‍රධානීන් හිටියේ. හා? ඒ විෂය බාර මේ දැවන්ත ඉහළ පෙළේ නිලධාරීන් හිටියේ කියලා හිතෙනවා. කොහොමාරි අන්තිමට වැඩේ දැන් අහු වුණා. ඒ නිසා ඔයාගේ සල්ලි ටික කොහේ හරි දානකොට මතක තබා ගන්න නේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. හා? ඔයා හිතන්න RDB එකේ දාන්න කියලා. රජයේ සුරක්ෂිතභාවය සහිතයි. ඔයා අපි ගොඩාක් වෙලාවට කියනවා ගිහිල්ලා දානවා කියලා ඔය ප්‍රයිවට් බැංකුවල පොලි වැඩි අරවයි මෙව්වයි ගොඩක් නේ. කතන්දර කියනවනේ ගොඩක්. දැන් හරිනේ. තනීප කියලා තමයි අහන්න
1: තියෙන්නේ. අහන්න තියෙන්නේ.
0: හ්ම්. හැකර්ලා ගත්තා කියනවා. එක එක විදියට අපේ සල්ලි කොහොම හරි අපිට අහිමි වෙලා. ඉතින් දැන් RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔයාගේ ස්ථාවර තැන්පතු වලට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මාස 3-6 අවුරුද්ද විදිහටත් ඔයාට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් දෙනවා. අර කලින් කිව්වා වගේම සැකයක් තියාගන්න එපා. දිවයින පුරා ශාඛා 272 ශාඛා ජාලය ඔයාට ඉතාම සුවඳශීලී කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුවට ආරාධනා කරනවා. දිවයිනේ

0: दहायाई अटाई दहायाई
1: अरे
0: मर्दा बोलने दहायाई की लगी
1: दहायाई दहायाई
0: लोके क्या था मैं बाल्ला टा सम्मान है काम बुना
1: अने
0: आप इधर तमाह सम्मान देने का उरुत ने
1: आप इधर बुना हरी बाल्ला ला देंडा है तीन सम्मान है अपने
0: लोके क्या था मैं बाल्ला कैलिफोर्निया भी सेंटा रोसा नुअर ලෝකේ කැතම සුනකයා කියලා කියන බල්ලා කෝණිය හරිනෑ
1: වෙයි. බව්වා.
0: කැතම බව්වාට ඒ තේරීමේ තරගය තෝරලා මේ එතන තිබිලා පවත්වලා තෑග්ගක් දුන්නා.
1: කැතයිද?
0: ඔව්. 50 වෙනි වතාවට මේක තෝරන්නේ. හා? 2026 වසර සඳහා ලෝකේ කැතම සුනකයා.
1: හා.
0: ජිනි ජිනිලු ජිනිලු
1: ජිනිලු.
0: හා. ඒ කියන්නේ ජිනිලු කියන්නේ ජිනිලු තමයි ඒක නම.
1: හරි.
0: අවුරුදු 6යි.
1: හා?
0: ඔය පග් කියන වර්ගයේ බලු සුරතලේ.
1: ආරර කොට කට්ටිය.
0: හෙන්න කැතයි ඈ.
1: අනේ පව්.
0: දිව එළියට දාගෙනමයි ඉන්නේ.
1: පව් අර.
0: වම් පැත්තෙන් දිව එළිය දාගෙනමයි ඉන්නේ. හරි. ඒ කියන්නේ කට වැහුවත් දිව එළියේ. හරි.
1: අඬ වැවිලා පේනවා.
0: මේ ජයග්‍රහණයත් එක්ක ජිනි එයාගේ හිමිකාරිය මිෂෙල් ග්‍රේට් ඩොලර් 5000ක් රුපියල් වලින් ගත්තොත් 475000ක් විතර.
1: අහහ
0: ගණන් හදලා බලන්න. හරි. ගණන් හදලා බලන්න ඒක අපිට වැඩක් නැහැ අපිට හම්බුන්නේ
1: නැහැ. අපිට කැට හින්දවත් දෙන්න එක.
0: ඩොලර් 5000යි කියලා කියන්නේ වැඩි කිරීම 350 විතර දාලා බලන්න. හරි. ඉතින් මේ තෑග්ග හම්බුණා. ඉතින් කැතම මනුස්සයරත් මේ බල්ලටත් ලෝකෙ පිළිගැනීමක් තියෙනවා.
1: අපිට තමයි නැත්තේ.
0: අන්න. දැන් අපි මිනිස්සු වෙලා අපි හිතන අපිට තමයි කිසිම වටිනාකමක් නැත්තේ කියලා. එහෙම නැහැ. කැතම බල්ලටත් කැතම බල්ලත් වටිනවා ඩොලර් කීයක්ද? ඩොලර් 5000. හා? මේ බල්ලා වෙලා.
1: ඔව්.
0: ඒ නිසා මේ මිනිස් ආත්මයක තියෙන වටිනාකම කොහොමද? හා? නේ.
1: ඔව්.
0: එහෙනම් එහෙම කැතයි, කළුයි, කෙට්ටුයි, මහතයි. මාව කවුරු ගණන් ගන්නෑ. අපිට දැන් වයසයි. එහෙම කියලා මේ ලැබිච්ච ජීවිතේ මෙව්ව කරගන්න ඉපා.
1: දැන් මං ඔයා මට මහතයි කියන එකත් ගණන් ගන්න ඇහැ.
0: ගණන් ගන්න ඉපා.
1: මං හිතාගෙන ඉන්නේ මම ලස්සන බිම්මලක්.
0: ඔව්. ඒ වුණාට මේ ෆොටෝ එකයි වාගේ ෆොටෝ එක එකට පෙන්නන්න
1: ඉපා. මට හම්බෙයි දෙ ටැග්.
0: හරි. ජිනීගේ ෆොටෝ එකයි වාගේ ෆොටෝ එකයි කොයි වෙලේවත් කාටවත් එකට පෙන්නන්න ඉපා.
1: අඳුරගන්න බැරේ.
0: නෑ ඒ දිනුම ඔයාට දෙන්න තිබ්බේ කියලා.
1: කමන්නෑ හැම හරිදේ යන්නේ.
0: මේ අපේ අලුත් පැයකින් අපි මේ පැයට එනකොටත් අපේ අනුග්‍රාහකයෝ ඔක්කොම ඉන්නවා.
1: ඔව්.
0: තව පොඩ්ඩක්
1: අඩුවක් නෑ.
0: හරි. 8:13 වෙලාව.

0: அத்தாய் வினாடி விசிதைகாய் மேக ஃபில்மேக சிந்துவாக் நீரா
1: நீரா
0: ආදරණීය අපේ සෝමසිරි මැදගෙදර අයගේ ආදරණීය පුත්‍රයා. හරි 8:22 අපි ඉක්මනට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ වාට රටම එකට ජාතික වැඩසටහන ගැන. මේක කියන්න කලින් මම අලුත්ම සමීක්ෂණයක් කියන්නම්.
1: මොකද?
0: දැන් සමීක්ෂණයක් නේ මේක නිකන් බැලු බැලුනට පේන එක. ඉස්සර උනේ පිරිමි බොනකොට කාන්තාවන්ටත් මොකක් හරි වැඩක් තියෙන්න බෑ. පිරිමි බීබදු කමේ යනකොට කාන්තාවන්ටත් මොකක් හරි වැඩක් තියෙන්න ඕනේ. ඉතින් ගෙවල් වල කාන්තාවට විතරයි ඉතුරු වෙන්නේ. ඒගොල්ලන්ට තියෙන ඉතින් අහල පහල ගෙවල් එක්ක පොඩ්ඩක් ඔය උපුදු උපු ටිකක් වාගෙන ලිඳලඟ සංගමේ වගේ ඉන්නේ.
1: ඔව්.
0: දැන් මේ නූතන ලෝකේ ඕක මාරු වෙලා
1: තියෙනවා.
0: පිරිමි ඕපදු උප කියනවා කාන්තාව මත්ද්‍රව්‍ය වලට පෙළඹිලා තියෙනවා. හරි. ඇත්තටම ලංකාවේ වුණත් නේද මත්ද්‍රව්‍ය වලට පෙළඹිච්ච කාන්තා මේ සමාජයේ දැන් වැඩි
1: වැඩි වැඩි. ඔව්.
0: හා නගරයේ කියලා හිතන්න එපා ගම්බොලත් එහෙමයි.
1: ඔව්.
0: ඉඳලා හිටලා ඔය Facebook එකේ වීඩියෝ එහෙම එන්නේ. නේ. පොඩි පොඩි මේ
1: TikTok එකේ එහෙම.
0: හා අන්න ඒ වගේ දැන් ඔය අරක්කු බෝතලෙන් පටන් ගන්න සිගරට් එකෙන් පටන් ගන්න ගංජා සුරුට්ටුවෙන් පටන් ගන්න බීඩි කොටෙන් පටන් ගන්න ඕක කියලා නතර වෙන්නේ මහා පරිමාණ නේද? මත්ද්‍රා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගොදුරක් වෙලා.
1: අනිවාර්යයෙන්ම
0: පොඩියට පටන් ගන්න. ඒකනේ අපිට පොඩි කාලෙම කාගේ හරි සිගරට් කොටයක් හරි මෙහෙම අදිරව දැක්කොත් ගෙදරින් අතට කෝටු පාරක් දීලා හා ඒ කාලෙම නවත්ත ගත්තේ නැත්තම් ඉවරයි. හැබැයි මෙහෙමයි සමාජයේ මහා සමාජයේ එනකොට එක එක රැලි එක එක අමුතු ජාතිය දේවල් අපිව නේ අපිව ගොදුරු කරගන්න බලාගෙන ඉන්නවා.
1: ගිල ගන්න බලාගෙන ඉන්නවා.
0: අන්න ඒ වගේ තමයි මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. ඉතින් මේකට දැන් ඇබ්බැහි වෙච්ච මේකට ගොදුරු වෙච්ච පිරිසක් අපේ රටේ සෑහෙන්න ඉන්නවා. ඉතින් ඒව ගොඩ ගන්න තමයි රට මේකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
1: හරි. ඉතින් මේ රට මේකට ජාතික මෙහෙයුම හානිකර මත්ද්‍රව්‍ය භාවිතය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෙදා හැරීම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙකුම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් මේ ජාතික මෙහෙයුම අපිට වැදගත් කාරණාවක් මතක් කරනවා. ඒ තමයි මේ මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් තියෙන වගකීමක් කියලා. හැබැයි එහෙම නෙවෙයි. දෙමව්පියෝ, වැඩිහිටියෝ, ගුරුවරු, හොඳ යාළුවෝ ගේම මේ මාධ්‍ය හැටියටත් අපේ ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අපි හැමෝගෙම වගකීමක් මේක. ඉතින් ඒ හින්දා ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් නැත්නම් ඔයා ඒ වලට බැහැ වෙලා ඉන්න කෙනෙක් නම් ටග්ගාල මේ නම්බරයකට කතා කරන්න 19:27 ආයමත් ඔයාගේ හීනවලට යන්න, ඔයාගේ ටාගට්ස් වලට යන්න, ඔයාගේ සාමාන්‍ය ජීවිතයට යන්න, ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාට තියෙන එකම මාර්ගය තමයි මේ 19:27 කියන අංකයට කතා කරන එක.
0: රටම එකට ජාතික වැඩසටහන කියලා මතක් කරේ දන්න කියනට මේ පණිවිඩය කියන්නේ මොකද වාගේ කනට ඇහුණා වගේම නේ. තව කෙනෙක් මේ වෙලාවේ මේ පණිවිඩය ඇහෙන මානෙක නැත්තම් ඔයාගේ යුතුයකමක් තමයි හැමෝම දැනුවත් කරන එක. මාක්ස් පෙන් කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න තියෙන අවස්ථාව. ජොබ් එකක් නැහැ. ඔයේ ඉන්නවා ගෙදරටලා.
1: ඔව් අප්ලයි කරන හරියන්නේ
0: නැහැ. ඕ ලෙවල් උත් ලිව්වා. ලිව්වට ඉතින් හොඳ රිසල්ට් එකකුත් නැහැ.
1: ඔව්
0: මොකද කරන්නේ?
1: එහෙනම් කට්ටිය ගන්නෙත් නැහැ.
0: හරි. මේ ඔයාට ඕනේ උනන්දුව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම් නේ. හොඳ ජොබ් එකක් හොයාගන්න බැරි කමක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. උනන්දුවයි කැපවීමයි තිබ්බනම් ඔයා විභාගෙ හැමත් ඔක්කොම පාස් කරනවා. සමහරු ඉන්නවා ඔය ලියන කියන වැඩවලට දක්ෂ නැහැ. ප්‍රායෝගිකව මොන හරි නේ.
1: වැඩ කරන්න. අතපය මහන්සි කරලා වැඩ කරන්න නම් අන්න වැඩ.
0: හරි. එහෙම කෙනෙකුට ඉතින් අතපය මහන්සි කරලා වැඩ කරන කෙනෙක්ට නම් මම නම් කියන්නේ ඔය කුලි වැඩක් වගේ කරන්න තමයි යන්න
1: වෙන්නේ.
0: කාට හරි එහෙම chance එකක් තියෙනවා නම් කොහොමද? ඔන්න ලොකුවට අධ්‍යාපන සුසුකමුත් නැහැ.
1: ඔව්.
0: හැබැයි හොඳ ආයතනයක හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්.
1: හොඳ වැටුපක් ගන්න පුළුවන්.
0: ඔව්. එයාගේ තියෙන වෙනත් සුසුකම් වලට. වැඩ කරන්න තියෙන කැමැත්ත කැපවීම.
1: ඔව්.
0: ආකල්පවල තියෙනවා නම් ධනාත්මක ආකල්ප. අන්න එහෙම කෙනෙකුට ඕන තැනක ඔෆිස් එකක වැඩ කරන්න පුළුවන්. මොකද ඔය පේපර් ක්වොලිෆිකේෂන් කියන ඒවා තියනා ඉන්නවා. ඒගොල්ලන් ඉන්නවා සමාජලාවට මෙලෝ වැඩන්නේ. වෙන ආකල්ප මේ පැත්තෙන් ක්‍රියේටිව් පැත්තේ කිසිම දෙයක් නැහැ.
1: වැඩක් නැහැ
0: යා. ෆයිල් තියෙනවා, ෆයිල් එකේ ගොඩාක් තියෙනවා
1: සර්ටිෆිකේට්ස්. ඔව්.
0: වැඩි මෙලෝ රහක් නැහැ. සමාජ ආයතන ප්‍රධානින්
1: ඉන්නේ.
0: ප්‍රායෝගික නැහැ. සුදුසුකම් තියෙනවා. සුදුසු නැහැ වැඩිට. ඔක්කොම ඇහුවත් අර මේ විශ්වවිද්‍යාලේ ඩිග්‍රී තියෙනවා, අර එහෙම ඩිග්‍රී තියෙනවා, ඩබල් ඩිග්‍රී, ඩොක්ටරේට් තරම් මන. හැබැයි වැඩි බෑ. එහෙම එහෙම කෙනෙක් නෙවෙයි යෝනි. ප්‍රායෝගික නේද? වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්, කණ්ඩායමකට නායකත්වය දෙන්න පුළුවන්, සුහදශීලීව තමන්ගේ ස්ටාෆ් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. අන්න එහෙම කෙනෙකුට තමයි මේ අවස්ථාව.
1: ඇසරම් කරුවන්ට, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ඔන්න කොල්ලනේ රැකියාබර්තු තියෙනවා. හරිද? ඔයාට මෙන්න මෙච්චරයි ඕනේ. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕලර්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. පාස් වෙන්න ඕනෙත් නැහැ, පෙනී ඉඳලා තියෙන්න ඕනේ. අර කලින් කිව්වා වගේ කණ්ඩායම් හැංගීමෙන් හොඳට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔන්නාට හොඳ වැඩපක් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්න වැඩ කරන් ඉන්න කට්ටියත් හරි හොඳයි. ප්‍රශ්න නැතුව ආසාවෙන් වැඩ කරන්න හිතන තැනක් තමයි මාක්ස් පෙන් කියලා කියන්නේ. ඉතින් දැම්ම ඔයාගේ CV එක WhatsApp කරන්න 0767 760 909 කියන නම් එකට.
0: වැඩ කරන් ඉන්න කට්ටියත් හරි හොඳයි කිව්වා. ඔයමනේ කිව්වේ? ඔව්, මාක්ස් පෙන්ගේ කලමනාකාරීත්වයේ ඉඳලා, ඉහළ කලමනාකාරීත්වයේ ඉඳලා හැම දිනම ඉතාලම
1: හොඳ මිනිස්සු.
0: ඔව්, ඒ කියන්නේ නිදහසේ වැඩ කරන්න පුළුවන් මානසික වටපිටාවක් ඔයාලට හදනවා. ඒ ගැන ආයි කතා දෙයක් නැහැ. ඈ, ඉතින් එහෙම තැනක වැඩ කරන්න ලැබෙනවා කියන්නේම ඔයාගේ වාසනාවයි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
4: නීතිය සුරැකින හෙට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.

0: අටයි තිස් හතරයි.
1: ඉති මොකද කරන්න ඕනේ?
0: ඊයේ 10න් පස්සේ මම ගාල්ල ගියානේ.
1: ආ
0: ගාල්ල මැච්චේ බලන් ගියා.
1: මොකටද?
0: ඉතින් මමත් ඉතින් අතන මේ ගවුන්ඩ් එකේ වාඩි වෙලා කකුලක් මෙහෙම උඩ කකුලක් දාගෙන
1: කඩලා ටිකක් කකා.
0: ඔව් බියර් වීදුරුවක් බොන සුද්දෙක් දිහා බලාගෙන. සුදු නෝණ කෙනෙක් දිහා බලාගෙන.
1: හරි.
0: මම් බිව්වේ නෑ.
1: ඔයා බොන්නේ නෑනේ.
0: සාමාන්‍ය මැච් එකක් බලන විදිහක් තියෙනවනේ.
1: ඔව්.
0: ඒ ඒ සංස්කෘතිය මාරු ඉතින්. අර එංගලන්තේ අර ටයි දාලා එහෙම කියලා මැච් බලන්න ලෝඩ්ස් එකේ. මෙහෙම බැරි වුණත් නේ ටී-ෂර්ට් එකයි ඩෙනිමයි දාලා රබර් සර්පු දෙයක් දාලා.
1: ඔව්.
0: ඉතින් ඊයේ මැච් එක යන්තම් ජාමේ බේරගත්තා.
1: අම්මේ.
0: ජාමේ බේරගත්තේ ලෝක අපවාදයට ලක් වෙච්ච නිරෝෂන් දික්වැල්ල සහ සොනාලි දිනුෂ. සොනාලි දිනුෂ කියන්නේ අලුතෙන් ආපු පොඩි එකක්. ටීම් එකට ආපු පොඩිම කොල්ලා. හරි. ඉතින් දෙන්න 90 ගානකට විකට් පහක් ගිය ශ්‍රී ලංකා ඉනිම 280 ගානක් වෙනකන් අරගෙන ගියේ ලකුණු 80කින් දික්වැල්ලත් ලකුණු 100කින් සොනාල දිනුෂත්.
1: ආහහහ.
0: දීපු දායකත්වයේ හින්දා. මතකද දික්වැල්ල ටීම් එකට දාපු එකට අපි දෙන්න කියපු කතා?
1: හැබැයි මං එලාව කිව්වා රොහිතපු වෙලාවක දෙන්න පුළුවන් වැඩේ කියලා.
0: මම ලැජ්ජ වුණා. දික්වැල්ල ගහනවා හතරේව ගහනවා. ඊට පස්සේ 50 ගැහුවා. එතකොට මං ටිකක් ලැජ්ජ වුණා. ඊට පස්සේ මේ 80 විතර ගියා. මං බය වුණා. ලැජ්ජ වෙලා 100ට ගැහුවා. 100ක් ගියොත් තවත් ලැජ්ජ වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි ඇතුලේ තියෙනවනේ ස්වයං විවේචනය. අපි සමාලාට කට ඉස්සර කරගන්න. ඔය අපේ ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධයෙන් පහුගිය දවස්වල ලොකු බරපතල චෝදනාව ඔය නිරෝෂන් දික්වැල්ලව ටීම් එකේ තියාගෙන ඉන්න එක ගැන. ඇයි තියාගෙන හිටියේ කියලා එයා ඔප්පු කළා පෙන්නවා. අවුරුදු 3-4කට පස්සේ ටීම් එකට ආවේ. ඒ ඇවිල්ලා තමයි ඔය 80 ගැහුවේ. ඒ 80 ගහනකොට විකට් පහක් වැටිලා තිබ්බ වෙලාවක ඇවිල්ලා ගහන.
1: ඔවුනේ.
0: ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක මානසික වශයෙන් නේ.
1: ඔව්.
0: හයියට ඉන්න ඕනේ. කොහොම හරි ලකුණු එන්න ඕනේ.
1: එන්න ඕනේ.
0: ඔය ඔක්කොම එහා පැත්තේ ඉන්න කෙනාගෙනුත් ලොකු අත්දැකීම් නේ. පොඩි කොල්ලෙක් ඉන්නේ. එහෙම මේ ඔක්කොම බර කරට අරගෙන කොල්ල 80ක් ගැහුවා.
1: එයාමයි.
0: ඉතින් නිරෝෂන් දික්වැල්ල අර හොඳ උදාහරණයක් සමහර දේවල් වලට උත්තර දෙන්න ඕනේ ක්‍රියාවෙන්.
1: ක්‍රියාවෙන්.
0: ඔබට එන චෝදනාවකට නේද? ඔබව හාස්‍යයට ලක් වෙනකොට ඔබ විවේචනයට ලක් වෙනකොට ඔබ පිළිබඳ සමාජයේ ඍණාත්මක පැත්තකින් හිතනකොට ඔබට පුළුවන් නම් එහෙම උත්තරයක් දෙන්න.
1: කටින් ගහගන්නේ නැතුව නේද?
0: මාධ්‍යට ඇවිල්ලා වොයිස් කට් දීලා උත්තර දෙන්න යනවට වැඩිය දික්කල්ල කරේ බැට් එකෙන් උත්තර දීපු
1: එක. නියමයි. අන්න කල්ලෝ.
0: නියමයි. ඉතින් අපේ කටවල් වැහුවා. ලැජ්ජයි අසංක.
1: එහෙම ලැජ්ජ වෙලා හරි කමක් නැහැ.
0: ඊය අසංක.
1: හෑයි.
0: මයික් ඉස්සරහා මෙතන මයික් පලනවා උදේට. බෝලයක් බැට් එකක් අතින් අල්ලපු නැති උබල දෙන්න. අර ක්‍රිකට් ගහලා රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු දික්වැල්ලට කතන්දර කියන්නේ උබල කවුද බං? කියලා මම මගෙන් ප්‍රශ්න කරා ඔයාවත් මතක් කරා.
1: මට ඒක තමයි සෑහෙන ඔයාවත් මතක් වුණා. හැචින් ගියා දිගට.
0: මීට දවස් දෙකකට කලින් තිබුණ තැන නෙවෙයි දැන් දික්වැල්ලට ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අතරදී.
1: ආදරයි.
0: අන්න ඒකයි. වැඩේ කරනකම් හොඳයි. ආයි දික්වැල්ල ෆේල් වෙච්චද?
1: බයින. අපි බයින. අපි දෙන්නම බණ ඊට පස්සේ.
0: කාටත් ඕවා හොඳ
1: පාඩම්.
0: අපේ හැම ශේස්ත්‍රයකම ඔහම තමයි. කරනකම් හොඳයි.
1: පොඩ්ඩක් වැරදිච්ච ගම.
0: දවසට.
1: නේ? බරයි ඉතින් අර.
0: කෙලෙහිගුණේ දන්නේ නැති මේ වගේ මිනිස්සු ඉන්න රටක් ලෝකේ. ආයි මං හිතන්නේ නැහැ මේ ලෝක සිටියේ මේ තියේ. 8:38.

0: උදෑසන 8:42යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

දිනබලා රාත්‍රී 7ට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අටයි හතලිස් නවයයි වෙලාව අපේ ආර්.ඩී.බී. බැංකුවට එනවා රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව වාඩ සාවර තැන්පතු සඳහා මේ දවස්වල තියෙන හොඳම තැන තමයි හොඳම පොලිය දෙන්නේ ආර්.ඩී.බී. බැංකුවෙන්. ඕක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න තියෙනවා නම් එහෙම යන්න දෙයක් නැහැ. බ්‍රාන්චස් 272ක් තියෙනවා. ඒ කියන්නේ වාගේ ටවුන් එකේ සමහරට බ්‍රාන්චස් දෙක ගානේ ඇති. ආ ඉතනකෝ දිස්ත්‍රික්කෙට බ්‍රාන්චස් දෙක ගානේ ඇති සමහර විට.
1: ඔව්.
0: හරි. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් කොළඹ දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම නේද? ටවුන්ම කීයද? හැම ටවුන් එකේම ආර්.ඩී.බී. බැංකුවක් තියෙනවා.
1: ඔව්.
0: ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. වාට ආර්.ඩී.බී. බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි. වාගේ සල්ලි නැති වෙන්නේ නැහැ. ආ හැකර්ලා ගැහුවා කියන්නේ. ඈ
1: වාෂ්ප වෙන්නේ නැහැ.
0: ඔව් අපි දන්නේ නැහැ නේ කියන්නේ. හරි. එහෙම තැනක් තමයි ආර්.ඩී.බී. කියලා කියන්නේ. ඒ වගේම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන අපි වාට කිව්වා. ඔයාගේ ඇස සම්බන්ධ ඔයා දන්න කෙනෙක්ගේ හැ සම්බන්ධව ඕනම ප්‍රශ්නයක් විසඳන්න කෝල් එකක් දෙන්න කියලා මේ නම්බර එකට
1: 0706 478 478 එමත් නැත්නම් 0112 785 858 මෙතනට ගියාම ඔයාට බලන් ඇසේ සුද ඉවත් කිරීමේ සත්කම එතකොට දියවැඩියා සායන ග්ලූකෝමා සායන ලමාක්ෂි සායන ඇස් කණ්ණාඩි සේවා බාහිර රෝගී අංශ කියන ඕනම සේවාවක් එකම වහලා කැටින් ලබා ගන්න ඒ වගේම විශේෂම කියන්නේ ඒගොල්ලෝ හරි සුහදශීලී ටීම් එකක් ඕනම ප්‍රශ්නයක් මේ ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් මොනවද කරන්න කියලා ඒ ටුයිසෙ දෙකල කියලා දෙනවා ඒ හින්දා ඕන වෙලාවක කතා කරලා ඒගොල්ලන්ගෙන් උපදෙස් ගන්න මොකද තියෙන ප්‍රශ්නේ කොහොමද කරන්නේ මොනවද කරන්න ඕනි කියලා
0: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි වාට ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අවුරුදු 77ක් තිස්සේ ඖෂධයක් නේ ගුණාත්මක බව රැකගෙන වෙළඳපොළ තරංකාරීත්වයට මුහුණ දෙමින් මිලත් පාලනය කරමින් තාම ඉන්නවා කියලා කියන්නේ ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි.
1: විශේෂයෙන් ඖෂධ.
0: ඔව් ඒ හැමදේම පාරිභෝගික ඔබේ විශ්වාසයත් එක්ක ක්‍රිමිරාජ ගැන ඔබ විශ්වාස කරනවා. නිෂ්පාදන ගොඩක් තියෙනවා. බඩේ අමාරුවක්, බඩට අපහසුතාවයක් දැනෙන තැන ඉඳලා, ලදරු පණ රෝගවල ඉඳලා සෑහෙන දේවල් තියෙනවා. ක්‍රිමිරාජ කරල් ගුලිවල ඉඳලා තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. උනා කෙම්බිරිස්සාවක් ඇස්සක්, ඊට පස්සේ සමහර විට ආට ගෑස්ට්‍රයිටිස් වගේ නම්.
1: හා
0: ඔන්න ඔය කියන නිෂ්පාදන ටික මතක් කරගෙන ගියොත්
1: වැල්මේ පැනිය තියෙනවා උගුරේ ප්‍රශ්න හැම තියෙනවා නම් හරිද එතකොට හෙම්බිරිසාව උණ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව තියෙනවා එතකොට ගෑස්ට්‍රයිටිස් වගේ ලෙඩක් තියෙනවා නම් ඔයාට සඳුන් පැනිය තියෙනවා ඒ වගේම කටේ මොන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් විතරමස් දියවෙන එක ලේගලන එක මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ක්‍රිමිරාජ මුඛ සෝදනය තියෙනවා එතකොට පිම්පස් තියෙනවා නම් කුරුලෑසෝය නිෂ්පාදනක් තියෙනවා මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් ඔයාට කෙතරටම කෙන්ව ගන්න පුළුවන් 0112 753 889 කතා කරොත්
0: ඒ ක්‍රිමිරාජ ගැන කිව්වේ අපි කියන්නම් පැල්ලොත් නිෂ්පාදන අතරේ තියෙන පැල්ලොත් අයිස්ක්‍රීම් එකේ වර්ග කීපයකින් වාඩ ගන්න පුළුවන් කමක් තියෙනවා වර්ග හතරක් වෙන කියන්නම් ස්ට්‍රෝබෙරි බටර්ස්කොච් බ්ලූබෙරි ඊට පස්සේ වැනිලා චොක්ලට්
1: මැංගෝ
0: බනානා හතරක් නෙමෙයි ඕන තරම් තියෙනවා ගෙදර ඉන්නේ එක එක විදිහේ එක එක රසල අයිස්ක්‍රීම් කන්න කැමති නම් හිතන්න බ්ලූබෙරි බටර්ස්කොච් ඔය දෙක ගినాම සමහර කෙනෙක් ඉන්නවා ආනේ නෑ නෑ මට හරි හුරු පුරුදු වැනිලා එක එක්කම නැත්නම් චොක්ලට්
1: එක එහෙම
0: නැත්නම් ස්ට්‍රෝබෙරි එක බනාන එක මැංගෝ එක හරි කිසි ප්‍රශ්නයක් නෑ පැල්ලොත් නිවසින් වඩ ගන්න පුළුවන් ප්‍රමිතියෙන් යුතු කිරිපිටි නිෂ්පාදන ඔයාට ඔයාතරපත් කරන පැල්ලොත් නිවසින් තමයි එන්නේ ඉතින් යෝගට් එකක් ගන්න ගියත් මතක තියාගන්න පැල්වත්ත කියන නමින් ගන්න 8:52

0: වෙලාව දෙන ව්‍යයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පසුගිය 7 වනදා මෙම පනත්කිටුම් පත ගැසට් කෙරුණා. අධිකරණ පද්ධතිය පවතින නඩු කටයුතු කඩිනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවත් දීර්ඝ කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කර තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 67 දක්වා ඉහළ දැමීම සිදුවනවා. අග්‍රමිනිශ්චකාරවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනේ හෝ දුරේට පත්ව වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගත යුතු බවටයි සංශෝධනයේ සඳහන් වන්නේ. අභ්‍යාසන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ දැමීමද නව සංශෝධනයෙන් සිදුවනවා. එමෙන්ම අභ්‍යාසන අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ දැමීමට සංශෝධනයට ඇතුළත්. අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීම සිදුවනවා. දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත්කිටුම් පතේ දැක්වෙන්නේ. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීමට අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිටුම් පතට ඇතුළත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුව මෙම කෙටුම් පත් දින 7 කාලයක් ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර අනතුරුව අද දිනේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණා. ඒ අනුවයි අදාළ පනත්කිටුම් පත්වල පළමුවර කියවීම අද සිදු කරන්නේ. පළමුවර කියවීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අදාළ සංශෝධනයන්හි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සම් ගොනු කිරීම සඳහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14 කාලයක් හිමිවනවා. එම කාලය සැප්තැම්බර් පළමුවෙනිදායින් අවසන් වනු ඇත. අදාළ පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දීමට සාමාන්‍යයෙන් දින 21 කාලයක් හිමිවනවා. ඒ අනුව සැප්තැම්බර් 22 වනදා පමණ වන විට එම තීන්දුව ලැබුණු ඇතැයි අපේක්ෂා කරනවා. පාර්ලිමේන්තු ශ්‍රේෂ්ඨාධිකරණ

නීතියෙන්දු ප්‍රකාශයටපත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍යපාලනීය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව වෙත යොමු කිරීමට නියමිතයි. ශේෂාධික නිවසින් ලබා දෙන තීන්දුවේ සඳහන් නියමයන් සහ සීමාවන්ට යටත්ව ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුයි. අධිකන සංවිධාන සංශෝධන පනතකිරුම්පත් සාමාන්‍ය පනතකිරුම්පතක් වන බැවින් ඒ සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාවද පවතිනවා. ඉරාන ගිවිසුම සම්බන්ධයෙන් බාධාවක් වුවහොත් එය මිත්‍රපාර්ශ්වීය රටක් වන ඕමානයට බෝම්බ හෙළන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඉරානය සමග අමෙරිකාව පවත්වන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ හෙළන බවයි අමෙරිකා ජනාධිපතිවරයා තර්ජනය කර ඇත්තේ. ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍යම මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය සමග අමෙරිකාව සහ ඕමානය වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. යුද ගැටුම් හේතුවෙන් මාස 6කට ආසන්න කාලයක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමටයි ඉරානය කටයුතු කර ඇත්තේ. දුරකථන සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී අමෙරිකා ජනාධිපතිවරයා ඕමානයට තර්ජනය කළ බවද ඕමානයේ ෆොක්ස් පුවත් සේවී වාර්තාකරුවෙකු සඳහන් කර තිබෙනවා. ලකන බීලංග ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
4: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝල නිතඹ නලෝල නිතඹ නලෝල.
7: ඉන්දාල මෙහින්දාල යන අතරින් අවතින්න ඉවිනි ට්‍රයි.

0: ඇවට දිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: රීදා ලයිව් බීට් එකට මික්ස් වෙනවා

ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: දහයට වෙනසක්, දහ අටක පෙරලියක්. ලඟදීම ලඟදීම ලඟදීම
2: 9යි විනාඩි 27යි. අපි ලොතරැයි මණ්ඩලයේ පැත්තේ මොකද වුනේ ඊයේ කියලා බලන්න ඕනේ. ඊයේ කෝටිපති ලක්ෂපති විහි කරා. හැබැයි ඊට කලින් කියන දේවල් ටිකක් තියෙනවා. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක යන ගොඩක් අය යනවා ෆෝන් නම්බර් එක මතක් කරන්න කියලා. ඇහැ සම්බන්ධ වාර තියෙන ඕනම් ප්‍රශ්නයක් ලෙන්ස්ටෙක් එකට කතා කරලා කියන්න.
3: මෙන්න මේක තමයි නම්බර්ස් දෙක. හරිද? හොඳට අහගන්න. 0706 478 478. ඕන රායක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් නම්බර් එකක් තමයි ඒක. එතකොට මේකටත් කතා කරන්න පුළුවන්. 0112 785 858.
2: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ ඇහැ සම්බන්ධ වාර තියෙන ඕන ප්‍රශ්නයක් ඇහි සුදීවත් කිරීම, ඊට පස්සේ ඇස් වල ශල්‍යකර්ම, කාච දැමීම, තව මොනවා,
3: ග්ලූකෝමා සායන තියෙනවා. එතකොට මේ වැඩිහිටියන්ට විතරක් නෙමෙයි ළමයින්ට තියෙනවා නම් ඇස් වල ප්‍රශ්න උන, ළමාක්ෂ සායනයකුත් තියෙනවා. එතකොට ඇස් කණ්ණාඩි වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇස් කණ්ණාඩි සේවාවකුත් තියෙනවා. බාහිර රෝගියාංශිකුත් තියෙනවා. මේ හැමදේම එකම තැනකින් එකම වහලක් ඇටින් පහසු මිලකට ඔයාලට කරගන්න පුළුවන්කම තියෙනවා. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකකට කියොත්. එකට ගියොත්.
2: එකකට නෙමෙයි එකයි.
3: එකට එකට.
2: ලෙන්ස්ටෙක් අයිකියා. මෙතන කොස්සත් එහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා කෝල් කරන්න නම්බර් එකට. ඒක තමයි හොඳම විදිහ. ගොඩක් අය කතා කරනවා. මොකද මේගොල්ලෝ රජයේ අනුමත ආයතනයක් විදිහටයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. ඒ කරන කියන දේවල් ගැන වගකීමක් තියෙනවා. සුව වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ ගැන වුණත් නේද? ඔයාට ඕනේ නම් අපි කියන්නම්. සුව වෙච්ච දෙන්නේ තුන් දෙනෙක් ඕනනම් වොයිස් කට් එහෙම ඕනනම්.
3: ඔව්. අපිට කියන්න අපි යවන්න.
2: අපි යවන්න. හරි. මොකද ඒ තරම් පිරිසක් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කොහේ හරි ගිහිල්ලා බෑ කියපු අය නේ.
3: ඔව්.
2: සුව කරන්න බෑ කියපු බොහෝ පිරිසක් ලෙන්ස් ටෙක් එකෙන් සුව කරලා දීලා තියෙනවා.

0: ජාතිකල ලොතරැයි මණ්ඩලයේ ඊයේ ටිකට් ගත්තා. ඒකේ වාසනාවන්ත ප්‍රතිඵල ටික කියන්නම් කියලා කිව්වා. හරි, දැන් බලාගෙන ඉන්නේ ඔයා දිනලද කියලා බලන්න. අපි බලමු ජාතිකල ලොතරැයි මණ්ඩලයේ ඊයේ ගත්ත ටිකට් වලින් සුබ දවසක් ලොතරැයි මුලින්ම බලන්නේ මෙන්න ජයග්‍රාහි ප්‍රතිඵලය ලග්නෙත් එක්ක. මොකද ලග්නේ? ලග්නේ මොකද? කටක ලග්නේ. ජයග්‍රාහි අංක ටික 11, 53 සහ 65. ඊට පස්සේ ඔයා ගත්තා නම් ජය ලොතරැයිය එල් අක්ෂරයත් එක්ක අංක 1, අංක 7, අංක 6, අංක 2. ඒ වගේම අද සම්පත ගත්තා නම් අංක 2, අංක 2, අංක 5, අංක 2, අංක 2. ඊට පස්සේ අංක 7, අංක 5, අංක 2, අංක 2 ජේ අක්ෂරය තියෙන්න ඕනි. හදාන ලොතරැයිය කටක ලග්නයත් එක්ක අංක 25, අංක 34, අංක 44, අංක 49. ඊට පස්සේ තියෙන ධන නිදානය කේ අක්ෂරයත් එක්ක ජයග්‍රහයි අංක අංක 34, අංක 44, අංක 48 සහ අංක 75. මෙගා පවර් ලොතරැයි ගත්තා නම් ටී අක්ෂරය තියෙන්න ඕනේ ප්‍රසාද අංක 3. ජයග්‍රහයි අංක 17, 20, 26 සහ 39. ගොවිසෙත ඒ අක්ෂරයත් එක්ක අංක 20, 36, 45, 46. මහජන සම්පත අන්තිමටම තියෙන ටිකට් එක ජේ අක්ෂරයත් එක්ක අංක 2, අංක 8, අංක 7, අංක 5, අංක 2 සහ අංක 2. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කිරීම කරේ. ඉතින් මේ දවස්වල ඔයා වියදම් කරන රුපියල් 40 නේද? තව ගොඩාක් වැඩ කරනවා කියලා කිව්වනේ. රටේ සංවර්ධන කාර්යයන් වලට අවශ්‍ය කරන අරමුදල් ගණනාවකට දායකත්වය දෙනවා. ඒ වගේම ජනාධිපති අරමුදලින් ඔය අඩු ආදායම් ලාභී පවුල්වල අයගේ මේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂම ශිෂ්‍යත් අරමුදලක් විදියට ක්‍රියාත්මක කරනවා. මෙතනදී අඩු ආදායම් ලාභී ලොතරැයි නියෝජිත මහත්තුරුන්ගේ දරුවන් වෙනුවෙන් යම් කිසි මුදලක් පරිත්‍යාග කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය අර ජනාධිපති අරමුදලත් එක්ක සම්බන්ධ වෙලා මේ දවස්වල ඒ ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. පෞගේ දවසක ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා, ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම්තුමන්ලා, ඊට පස්සේ ලොතරැයි මණ්ඩලයේ ඉහළ නිලධාරීන් මේ සියලු දෙනා එකතු වෙලා මේ කටයුත්තට අවශ්‍ය කරන මූල්‍ය දායකත්වය පිරිනැමීම සිද්ධ වුණා.
1: ඒතරක් නෙමෙයි, රජයේ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්නත් ඔයා මේ පුංචි රුපියල් 40 වියදම් කරලා දායකත්වයක් ලබා දීලා තියෙන්නේ කියලා ඔයා දන්නවද? දන්නේ නැත්නම් ඔන්න දැනගන්න, මේ වගේ විශාල මෙහෙයකටත් ඔයා දායකත්වය ලබා දීලා තියෙනවා රුපියල් 40කින්.
0: පරක්කු වෙන්න එපා. කෝටියක් දිනන්න, ලක්ෂයක් දිනන්න, අඩුම දැන් රුපියල් 1000ක් හරි දිනන්න. රුපියල් 40යි ආවිය දන් කරන්න ඕනේ.

0: ඔන්න ටී එකක්
1: දැන් දෙනවද?
0: 10 මාරට. ටී එකක් ඇල්ලුණාම බොන්න බෑනේ.
1: බෑ.
0: බොන්න බෑ. අප්‍රසන්නයි. ප්ලේන් ටීයක් උනත් එහෙමයි.
1: බෑ බෑ බොන්න.
0: හැබැයි අයිස් ටී බොන්න පුළුවන්. නේ? කොහොමනත් ටී එකක නියම රස දැනෙන්නේ හොඳටම නිකන් කටපිච්චෙන මට්ටමටවත් ඒකේ නේ.
1: තේන්නෝනේ නේ.
0: රස
1: ගතියක් නෑ.
0: ඔය ඔහෙ නිකන් ඇල්විච්ච නිවිච්ච තේ එකක් දෙන තැන් තියෙනවා නම් ඒ තැන් ප්‍රතික්ෂේප කරන්න. රස ටී එකක් බොන්න. කිරිබිටි පැකට් එක තෝරගන්නේ ඔබ දන්නවා පැල්වත්ත. අපේ රටේ කිරි ගොවීන් 30,000ක් විතර එක්ක සම්බන්ධ වෙලා.
1: ඔව්.
0: ලංකාවේ කිරි කර්මාන්තයට මාර හයියක් පැල්වත්ත නිෂ්පාදන සන්නාමයේම. ඉතින් අර අපි කියන්නේ නිකන් එක්තරා කාලෙක නිකන් කිරි ගොවීන් හිටියේ අයියෝ.
1: අවතැන් වෙලාවක එනේ.
0: ඔව්. ඒගොල්ලන්ට මාර සපෝට් එකක් දුන්නා. දැන් ලංකාවේ කිරි කර්මාන්තේ හොඳ තැනක තියෙනවා. හොඳම තැනක නොවෙන්න පුළුවන්. එදාට වැඩිය අද හොඳ තැනක තියෙනවා.
1: හොඳ තැනක තියෙනවා.
0: ඒ පැල්වත්ත නිෂ්පාදන ආයතනය නිසා. දැන් අපි ඔය අහපු සින්දුවත් එක්ක මට හිතුණා ඒ සින්දුවල වචන හරි ලස්සනයිනේ.
1: ඔව්.
0: පමා වැඩි ඔබ පමා වැඩි මට මුණ ගැසුනේ ඔබ පසුයි.
1: හරි.
0: මේක ඉතින් ඕනේ නම් මැසේජ් එකක් ගහලා සෙන්ටු මෙනි දාලා 10 විතර යවන්න පුළුවන්. නේ?
1: ඔව්.
0: ලස්සන සින්දු. දැන් වාට මතකද මේ සින්දුව ඒක එක්තරා කාලෙක ආපු සින්දු ටිකක් තියෙනවා. වලාකුල් වියන් තනාලා ඉරේ රස් නිවා දමා මොකක් කර හිමත් තිබුණේ. බාතියයි උමාරියයි.
1: උමාරියයි.
0: නේ?
1: ඔව්.
0: වලාකුල් වියන් තනාලා ඉරේ රස් නිවා
1: දමා.
0: දමා.
1: හරි.
0: ඔය වගේ ළඟ යන සින්දුරිය. සඳදිය උතුරා අපතේ ගියා. වඩ මතක ඇති.
1: ඔව්.
0: සඳදිය උතුරා.
1: එපා කියනපන්.
0: මම කියන්නේ. ඊට පස්සේ සුදු පාට මීදුම් ගලාලා අරපේන කන්දේ හැපීම.
1: ආ, ඇක්සිඩන්ට් එකක්.
0: ඇක්සිඩන්ට් එකක්.
1: හරි.
0: මේ සබාදහමත් එක්ක ලියවිච්ච සින්දු එක එක කාලවල. ඊට පස්සේ සඳ තරුමල් මට දන්දි.
1: ආ.
0: නේ?
1: දන්සලක් වගේ.
0: ඊට පස්සේ ඉරහඳ මිරිකා පොඩි කර සාගරේ.
1: ඉරහඳ මිරිකා පොඩි කර සාගරේ.
0: ඊට පස්සේ දුර කඳු යාය
1: මටයි. නිල්ල නිලන්නේ නුඹටයි. හරි.
0: ඊට පස්සේ මතක නම් කන්ද කපා හඳ පායනවා. මතක?
1: ඔව්.
0: කන්ද කපා හඳ පායනවා.
1: නෑ ඒක නෙවෙයි නේද මේ?
0: ආ තව එකක්. ආ ඔයා කියන්නේ වාගේ නරක.
1: සඳරැස් යහනට
0: වැඩේ. කන්ද කපා හඳ පායා සඳරැස් යහනට වැඩේ.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙමයක් තියෙත්.
1: ඔව්.
0: තව එකක් තියෙනවා සඳ හොරෙන් එපි බලා. නේ?
1: ඔව්.
0: ඒකත්
1: තියෙනවා.
0: හරි. ඊට පස්සේ
1: හොරෙක්
0: සඳදිය හැපි හැපි රළ රැලි තිනගිනගි කියලා සින්දුවක්
1: තියෙනවා. ඒකත්
0: මතක්. ඊට පස්සේ මේ අනන්ත රාත්‍රියේ සඳේ ඔබ කොහේ?
1: හැරයාමක්.
0: හැරයාමක්. අහසින් තරුවක් කඩා වැටුණාට මතකයිද?
1: හරි, වැටුණා.
0: නේ?
1: ඔව්.
0: ඒකේ කියනවා අහසින් තරුවක් කඩා වැටෙනවා.
1: තරුව කතා නෑ, අහසයි වැළපෙන්නේ.
0: වැළපෙන්නේ. කඳුළු ගංගා ගලා ඒකත් තේමී.
1: මහද තෙමිලා ගඟවතුරක්.
0: සඳ තනියම රෑ තුන්යම. ඔය ඔක්කොම නෙමෙයිද 2012 ලෝක විනාශයට හේතු වුණේ?
1: What?
0: සබාදහම. මේ ඔක්කොම සබාදහමේ ප්‍රශ්නනේ තියෙන්නේ. දැන් බලන්න සුදු පාට මීදුම් ගලාලා අර පේන කන්දේ හැපුණා.
1: ඇක්සිඩන්ට් එකක් ඇතන ආයේ නැහැ. හරි.
0: හරි ලස්සන යෙදුම්. මේවා ඉතින් ගීත රචකීන්ට කවීන්ට නේ සාහිත්‍ය ඇසුරු කරන අයට විතරයි මෙහෙම ඒවා හිතෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙම ඒවා හිතෙන්නේ
1: නැහැ.
0: සාමාන්‍යයි කියලා මම හිතන්නේ අදහස් කරේ මේ වගේ සාහිත්‍යමය නිර්මාණාත්මක එහෙම ඒවා හිතෙන අය හරි අඩුයි.
1: අතත්
0: නේ
1: කලා රසයනේ
0: පරිකල්පනීය තියෙන්න ඕනේ නේ. ඒවා සබාදහමේ කාරී ලස්සන්ට ගලපනෝ
1: ඉස්සර.
0: ඔව්. දැනුත් එහෙම ලියවෙන සින්දු සීනවා නේ.
1: එහෙම එහෙම තියෙනවා. නෑ කියන්න බෑ තියෙනවා.
0: මට ආයේ ඕඩා. දවා කියනනේ මට සින්දු කියන්න එපා කිය.
1: ඔව් අනේ.
0: මම සින්දු කිව්වොත්
1: දවසිකතේ
0: මට කීයක් හරි දීලා මගේ මේ කතාව වෙන කර.
1: හරි.
0: මට සින්දුවක් කියන්න අවස්ථාවක් ලැබුණොත් මට තාම එහෙම වේදිකාවක් නැහැ.
1: හොඳයි.
0: අපිට ඒ කාලෙත් එහෙම වේදිකාවක් තිබුණේ නැහැ. තිබුණත් ඒව තැන්වලදී අපි ඔය කැපිලා ගියානේ.
1: අර දහම් පාසලේ දුව කැපිලා ගියානේ.
0: ඔව්. දැන් গোল্ডන් වොයිස් තියෙනවා ඔබට. ඉතින් গোল্ডන් වොයිස් එකට වොයිස් එකක් එවලා පුළුවන් සුපිරි තෑග්ගක් දිනලා රටම දාන්න
1: තරුවක් වෙලා.
0: ඉතින් එහෙම පොඩි ට්‍රයි එකක් දෙන්න ඔය ගමේ අය කියනවා නම් වට හොඳ ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. පාටි එකද එහෙම ඔයා නම් තරුව. ඔයාට පොඩි ෆෑන් බේස්ක් තියෙනවා නේ. ආල පහල ගෙවල් ලැබලා අයට නිින්දක් නැත්තම් JBL එක අතට අහු වුණාම
1: මයික් එකක් අහු වුණා.
0: ඒ කියන්නේ ඔයා තරුවා. හරි. එහෙනම් වොයිස් එකක් දාන්න. ලක්ෂණ ගෝල්ඩ් නොයිස් මේ දවස්වල මූලික වටේ තරඟ තියෙනවා. ඉතින් සුපිරි තරගයක්. රියලිටි නම් ලංකාවේ ගොඩක් තියෙනවා. අපෙත් තියෙනවා. මේකත් හොඳ වැඩක්.
1: යා වෙලාවත් මතක් කරන්න අංගු දේ 9 විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ඩීප්ටෙක් සෝලගෙන මතක් කරන්න සුබාදහම ගැන කතා කරලා ගිය සුබාදහම එක එක කාලවල එක එක විදිහට අපිට සලකනවා. මේ දවස්වල අපිට එළියට බහගන්න බැරි තරම් රස්නයක් එක්ක එල්නිනෝ එකක් ගැන කියමින් එල්නිනෝ එකේ මූලික අවධිය කියමින් කොහොම කිව්වත් අපිට නෙවෙයි රිද්දන්නේ.
1: අපිට නෙවෙයි හැමදේම.
0: අපිට යත් එක ගැටෙන්න බෑ. හැබැයි පුළුවන් අපිට මේ තියෙන නේද උණුසුම් කාලගුණෙන් මිදෙන්න මොන මොන හරි කරන්න. ඒබැන් අපේ කෘෂි කර්මාන්තයේ අපේ ජන ජීවිතේට බාධාවක් නොවන විදියට පුළුවන් මට්ටමින් මැනේජ් කරගන්න එපා. ඉතින් ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ අන්න එහෙම එකක්. ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔයාලට වෝටර් පම්ප් එකක් එහෙම ඕන නම් දැන් සෝලා වෝටර් පම්ප් එකකට යනවා නම් ඩීප් වෙල් වෝටර් පම්ප් එකකට යනවා නම් ඔය කියන ඕනම එකකදී ඔයාලට පුළුවන් ඩීප් ටෙක් ටීම් එකකට කතා කරන්න. මොකද්ද නම්බර් එක?
1: 077773
0: ඒක තමයි ඔයාලට සුපුරුදු දුරකථනාංකය. ඒකට උනා කතා කරන්න පුළුවන් සෝලා පද්ධතියක් එහෙම හයි කරනවා නම් ලංකාවේ විශ්වාසවන්තම නම Deep Tech.

0: නවයයි විනාඩි 50යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නතුරයි. රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
4: අයදුම් කරුවන් 35,000 අතුරින් උරේ නුර ගැටෙන

0: Urban Voice ලඟදීම සතියේ දිනවල දහවල් 1ට ලක්කඩි ඇසෙසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: 9:51 මේ වෙලාවේ තෙලියට බහින්න බෑ අවු රශ්මිය හොඳටම දැනෙනවා බයික් වල යන අයට හෙලියේ කුලී වැඩ කරන අයට නේද
2: ඔව්
1: පාරේ පදික වෙලෙන්දොන්ට
2: නේ
1: ආදරණීය ඔබට දැනෙන වේදනාව මේ අමාරුකම ඉතින් මොනවා කරන්නද
2: අපිට තේරෙනවා
1: හරි මේ වතුර වැඩිපුර බොන්න දියර වර්ග පාවිච්චි කරන්න දියර වර්ග කිව්ව ගාන
2: කටත් පැටලුණා දියර වර්ග කිව්වම
1: වතුර
2: හැම්බිලි වතුර
1: ඔව් ඒ වගේ පළතුරු විශේෂ ඒ වගේව පාවිච්චි කරන්න හරි මේ රයින රූෆින් ගැන මතක් කරන්න ඕන රස්සෙත් එක්කම රයින රූෆින් ෂීට් එක වදන්නවා රස්නේ වාගේ ගේ ඇතුළට නොදැනෙන්න ඕන විදිහට තමයි දැන් නිෂ්පාදනය කරලා තියෙන මැටි ලේයර් එකක් එක්ක.
2: ඔව්.
1: ඉතින් ලස්සන පෙනුමක් වගේම උෂ්ණත්වය පාලනය කරනවා.
2: ඒ විතරක් නෙවෙයි ඒක පිටතින් තියෙන ජල විකර්ෂක ආලේපයක් හින්දා ඉතින් කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැතු පහසුවෙන් වතුර ටික ඉවත් වෙලා යනවා. එතකොට ඒ වතුර රැඳිලා කළු වෙලා දියසෙවල බැඳිලා තියෙන ගතිය නැති වෙලා හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි ශක්තියෙන් උසස් ෂීට් එකක් තෝරගන්නවා නම් ඔයා යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලටම.
1: ඒ වගේම ටෝමා අපේ මාක්ස්මන් ගෲප් එක මතක් කරනවා. ඉතින් යන්ත්‍රෝපකරණ ලංකාවට ගෙනලා කෘෂිකාර්මික වශයෙන් රට නේද? දිනුනු කරන්න ඒගොල්ලෝ දුන්න සපෝට් එක. ඉතින් ඩෝමා ඇතුළු මැෂින්ස් ගණනාවක් ලංකාවට ගෙනාවා. මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට හොඳ තරුණ ජවය තියෙන අය සම්බන්ධ කරගන්නවා. CV එකක් දාන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් WhatsApp කරන්න මෙන්න මේ නම්බර එකට
2: 0767 760 909 ට අවුරුදු 18ට වැඩ නම් ඔයාලට පෙනී ඉඳලා තියෙනවා නම් හොඳ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් කම තියෙනවා නම් 0767 760 909 ට CV එක දාන්න.
1: ඒ වගේම RDB බැංකුවේ අපි කිව්වා සල්ලි ටිකක් තියෙනවා නම් අතේ FD එකක් දාන්න ඕනේ නම් මේ වෙලාවේ ඔයාට ඔය සල්ලි ටික දාන්න තියෙන පරිස්සම්ම තැන සහ හොඳම පොලියක් හම්බෙන තැන තමයි RDB එක කියලා කියන්නේ. ඉතින් රාජ්‍ය සංවර්ධන බැංකුව. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ශාඛා 272 රටපුරා තීරණ නිසා ඕනම තැනකට ගිහිල්ලා වගේ account එක open කරන්න. හරිම සුවදශීලී සේවාවක් ඉක්මන් සේවාවක් සපේනවා. බය වෙන්න එපා ඉස්සර ඔය රජයේ ආයතනයක් කියලා කිව්වම තිබුණනේ නේ.
2: ඔව්.
1: අපෝ යන්න හිතෙන්නේ නැහැ නේ.
2: වැඩක් කරගන්න බෑ කියලා හිතනවා.
1: බලන්නකෝ RDB එකට ගිහිල්ලා. ඒගොල්ලෝ දෙන සර්විස් එක. හරි. එනං RDB ගැන මතක් කරා පැල්ලත් නිෂ්පාදන අතරේ තියෙන පැල්ලත් යෝගට් ගැන මතක් කරන්නම්.
2: ඔයාගේ බබාට චූටි බබාට ඔයාගේ යෝගට් එකක් දෙන්න හොයනවා නම් දැන් වෙළඳපොලේ තියෙනවා යෝගට් වර්ග ගණනාවක්. හැබැයි ඉතින් ඒවල ප්‍රමිතියන් ගැන නම් අපි දන්නේ නැහැ. අපි දන්නේ පැල්වත් යෝගට් එක ගැන විතරයි. ප්‍රමිතියන් උසස් යෝගට් එකක් වසවිස නැහැ. බය නැතුව දරුවට දෙන්න පුළුවන්. ඒ වගේම පැල්වත් ප්‍රොඩක්ට්ස් ගණනාවක්ම තියෙනවානේ. හැම ප්‍රොඩක්ට් එකක්ම කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
1: එනං අපි ආයේ හම්බ වෙනවා හෙට උදේ 7ට.
2: ගිහින් එනං

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01167

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගේ නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ඕමානී සැඟව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයයි කියන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් මෝත්‍ර චතු නැමැත්තා අතරංගොඩගෙන කරුණෑගුවන්තරපොළ වෙත රැගෙන වී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඕමානීදී අතරංගොඩගත් මෝතු චතු නැමැත්තා අදාළුවම දිවයින රැගෙන බවයි ආරක්ෂකංශ පවසන්නේ. දිමුතු චතුරංග පෙරේරා හෙවත් සමිත්පුර චතුරස හැඳින්වීමට මෝතර චතු නැමැත්තා 2025 මාර්තු 22 වෙනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඕමානයට පලාගු සති බවයි හෙළිවුණේ. ගනිමුල්ල සජීව ඝාතනයේ සැකකරුවකු ඔහු තවත් අපරාධ රැසක් සඳහා පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙක්. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. හොමු සමුද්‍ර සන්ධියේ පාලනයේ තමන් සතු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ සමග ලිඹි අවබෝධතා ගිවිසුම් කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. ගිවිසුම යළි දීර්ඝ කිරීමට බලාපොරොත්තු නොවන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. එබැවින් ඉරානයේ ඇමරිකාවට යටත් විය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සමග තම කණ්ඩායම සාකච්ඡාවල නිරත බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් එවැනි කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වෙන බවයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. ලකඩ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: இதுதான் வைப் பீட் இட் மிக்ஸ் பெட்டர் ஹார்ட் பீட் සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ක ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

සුබෝදසනක උදේ 10යි විනාඩි 12යි වෙලාව හාට් බීට් එක රෂ් ඇවිල්ලා ඉන්නවා හරියටම 10 වෙනකොට ලස්සන සින්දුවක් අපි හලාවේ මේ පොඩි පොදු වැස්සත් එක්ක පොඩි ලස්සන සින්දුවක් අහුවානේ අපි මුලින්ම ඉතින් සින්දුවෙන් පස්සේ අපි චුට කතා කරමුනේ මේ පළවෙනි පැය මේ විදිහට පටන් ගන්නවා ඉතින් අද අගෝස්තු මාසේ 18 වෙනිදා නේද අද 18 කියනකොට ගොඩක් අය විශේෂයි නෝර පැත්තේ ඉන්න අයට ඒ විතරක් නෙමෙයි නෝර පෙරහැර බලන්න යන ආසාවෙන් හිටපු අයට අද විශේෂයිනේ අද හවස පටන් ගන්නවා දල්දා පෙරහැර ඉතින් කුමල් පෙරහැර තමයි මුලින්ම අද විදි සංචාරය කරන්න සියලුම කඩේතු ටික සූදානම් කරලා තියෙන්නේ ඉතින් ගිය අවුරුද්දේ බලන්න යන බැරි වුණ කෙනෙක්ට ඔන්න අද මේ පාර චාන්ස් එක තියනවා බලන්න යන ඉතින් මම දැක්කා අර මේ වෙනකොටත් ඊ බලන්න තැන් ටික හදාගෙන තියෙනවා අර ඉන්න තැනන් ටික කන්න බොන්න ටිකේ වගේම මෙෂේ ටිකක් හරි ඉටිකොලයක් හරි එලාගෙන මේ වෙනකොටත් පොලිමේ ඉන්නවා කට්ටිය ඉතින් ලෑස්ති වෙලා ඉතින් මේ වැස්සත් එක්ක හැමෝම පරිස්සමට ඉන්නේ. ඉතින් පරිස්සමට ඉන්නා වගේම තමයි මතක් කරන්න ඕනේ. ඔයා ඉන්න තැන හදාගත්තා වගේම ඔයා කන්න බොන්න අරන් යන දේවල් ටික ආපහු ගිය තැන දාලා එන්න එපා. මතක් කරලා ඔයා අරන් යන බෑග් එකේ ආපහු අරගෙන එන්න. ඒ පොයින්ට් මතක් කිරීම තාට අපි කරනවා විවාහගෙන ඉඳ ගම. ඉතින් අද අලුත් දවසක් නේ. අද අඟහරුවාදා දවස. ඉතින් මේ විදිහට පටන් ගන්නකොට හાર્ට් බීට් එක ඔයාට පුළුවන් මාව අහගෙන ඉන්න දවල් එක වෙනකම් 93.5 බවහගෙන ඉන්නකොට ඔයාට හිතුනත් මේ පැත්තට එන්න ඕනි කියලා අද යෂ් තනියමද දන්නේ නැතිත් එක්ක චැට් එකක් දාන්න ඕනි කියලා හිතනොත් එහෙම 0705 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න ඔයා කැමති කෙනෙක් එකතු කරගෙන අපිට පුළුවන් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න ඉතින් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන ඉන්නවා ඒ තමයි ශිහාන් මිහිරංගගේ හතර කේන්දරේ. ඉතින් කාලෙකින් අපිට අහන්න බැරිුණා නේද මේ සින්දුව? ඉතින් මේ පොද වැස්සත් එක්ක මට හිතුණා මේ සින්දුව හරියටම හරියයි කිය. අපි හලෙමු උදේ 10යි විනාඩි 14යි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: ලක්හඬ Golden Voice ලඟදීම සතියේ දිනවල 10:01.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

කාංචනාගේ සින්දුවක් අහලා අපි ආවනේ මේ පැත්තට. නඩනට හිරියද? රෝමියෝ සින්දුව තමයි අපි ඇහුවේ කාංචනාගේ ලස්සන කටහඬින්. සින්දුව අහලා ආවට පස්සේ ඔයා අහගෙන ඉන්න ඇති. ඇත්තටම මගේ දැන් මමත් ලක්කන ගෝල්ඩන් වොයිස් තරඟයට ඇප්ලයි කරා. ඊට පස්සේ පඩිගත කිරීම වලට සම්බන්ධ වුණා. මේවත් එක්ක මගේ සින්දුව කවදයයිද කියලා හිත හිත ඉන්නවා නේද? මගේ කටහඬින් රේඩියෝ එකේ ඉවසලා ඉන්න අපි කියන්න දන්නේ. අදත් ලක්කන ගෝල්ඩන් වොයිස් තරඟයේ දැන් 35,000කට වඩා ඇප්ලිකේෂන්ස් ඇවිල්ලා තිබ්බා අපිට. ඉතින් හැමදේමත් එක්ක අපි තෝරගත්තයි ඉන්නවා. ඉතින් තෝරගෙන පළවෙනි වටේ 3 වෙනි දිනේ අද පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන. ඉතින් සමහර අපිට ඔයා එන්න පුළුවන් යදනේ ලක්කන මැදිරියට ලක්කන. ඉතින් පඩිගත කිරීම එක සම්බන්ධ වෙන මේ හැමදේම එක්ක ඔයාගේ හඬට ඉහළම වටිනාකමක් දෙන්න තමයි අපි මේ සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒගෙනත් ඔයාට මතක් කරනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම දිගටම ලක්කන අහගෙන ඉතින් විශේෂ දිනේ කවද්ද කියලා අපි කියන්නම්. ඔහොම ඉවසගෙන ඉන්න. ඒගෙනත් මතක් කරන ගමන් මට හිතුණා ඔයාට මතක් කරන්න ඕනි කියලා තියක් අද උදෙන්න. එතමයි පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම්ම වෙළඳපළේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාමයක්. ඉතින් හරියට හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයෝ හිටියනම් හොඳ වෙළඳ නාමයකින් කිරිපිටි ටිකක් ඔයාට පුංචි බබාට යෝගට් එකක් එහෙම නැත්තම් දියර කිරි මේ වගේ දේවල් ඔය මෙලදී ගන්න ක්‍රියාශීල නිෂ්පාදන මෙලදී ගන්න මොනා හරි හොඳ නමක් හොය හොය හිටියනම් බය නැතුව ගන්න පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ කිරි ගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන ගමන් රටේ සල්ලි රටේම ඉතුරු කරගන්න ඔයාට පුළුවන් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන්. ඉතින් මේ ගැනත් චුට්ටක් හිතන්නනේ. මොනාහරි ඔයා කිරි පැකට් එකක් ගන්න යනකොට රටේ සල්ලි ටික රටේම ඉතුරු කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේම. FM 93.5 කවුද හත් විචැට් එක පැත්තට ඇවිල්ලා ඉන්නේ? උදෙන්ම කවුද කියලා බලන්න තමයි හදන්නේ. හරියටම උදේ 10 වෙනකොට මාව කෙනෙක් ඉන්නවා. ගුඩ් මෝර්නින් අක්ක කියලා තිනා. ගුඩ් මෝර්නින් ඔයාට. මොකද වෙන්නේ වහිනවද? ඔයාට කොහොමද කියලා හලදින මම ගොඩාක් හොඳින් ඉන්නවා. මමත් එකතු කරගන්නකෝ ඊළඟ සින්දුවට කියලා තිනා. දැරණියගලින් තෙනුක් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චූටි බබෙක් මං හිතන්නේ. යාගේ වැඩි හිටියෙක් වෙන්නේ මැසේජ් එක මට දාලා තියෙන්නේ. ඉතින් හැමෝම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. හෙලෝ යෝෂ්මණික, ගුඩ් මෝර්නින් කියලා දිනා. ගුඩ් මෝර්නින් දිලිනි. සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා අහලා තිනවා. ඔව්, ඉතින් මං ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්නවනේ. දිලිනි ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. විද්‍යට මහගෙන ඉන්න ලක්කන හාඩ්බීට්. ගුඩ් මෝර්නින් නංගි කියලා තියෙනවා. අපි අදත් අපි ඉන්නවා කියලා තමයි තියෙන්නේ. මම හොඳයි. ඔයාට බලන් මාව අහගෙන ඉන්න දවල් එක වෙනකන් දොර දෙන්නයි ඉන්නවා. ඊට පස්සෙම මෙත්සදි අමන්දි මහත්තයා ඉන්නවා, හේමන්තද සිල්වා, ඒ වගේම අම්මා අයියා නිමාල් තිලකසිරි සුදු අක්කා ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, ඒ විතරක්ම නෙමෙයි අනෝමා අක්කත් ඉන්නවා. අපි වහගෙන ප්‍රභානංගව එකතු කරගන්න ඕනේ ගාමිණී අයියත් එක්කම. මැණිකේ තමයි මට මැසේජ් එක දාලා තියෙන දොඩම් ගස්ලන්න ඉඳගෙන කළුතර පැත්තනේ තියෙන දොඩම් ගොඩ. මගේ ආලුවෙක් හිටිය දොඩම් ගොඩ කළුතර පැත්තේ. දොඩම් ගස්ලන්නින් ඕව එකතු කරගන්න ඊළඟ සින්දුවට. යාෂ් මැණික, මේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ? පානතරින් තමයි මාව ඇවිල් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. තුස්සර ඔයාව එකතු කරගන්න. ඔයා ළඟ වැඩි කරන හැමෝමත් එකතු කරගෙන ඊළඟ සින්දුවට මේ විදිහට මහගෙන ඉන්න. ඔතන ඉන්නව නේද කුමාර අයියා? කුමාර අයියා ඔයාව එකතු කරගන්න. අසා අක්කා ඉන්නවා, ඩෙන්සිල් මාමා ඉන්නවා, සීතා ඇන්ටි, සිරෝමි ඇන්ටි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා හાર્ට් බීට් එකෙන් දෙන ඊළඟ ලස්සන සින්දුවට. හක්කේ ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ෂෙවෝන් වෙන්න ඕනේ. හරියටම හරි ෂෙවෝන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ෂෙවෝන් ආව එකතු කරගන්නම්. ඉතින් ආනත් පුළුවන් මේ විදිහටම ලස්සන සින්දු අහන්න මේ පැත්තට එන්න. කැමති කෙනෙක් එකතු කරගෙන මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. හෙට නාඩගමේ රජාට අඳිනවද අහලා බලන්නද සින්දු රිද්මගේ මේ ලස්සන සින්දු මගෙන් ඔයාටෝ.

0: ලකන හගෙනන වෙලාව උදේ 10යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන
1: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: 10ට වෙනසක් 18ක පෙරලියක්
1: ලංකදීප

0: லக்கான ரேடியோ ITN
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්කාන්ඩර්.

උදේ 10 විනාඩි 47 වෙලාව හાર્ට් බීට් එකගෙන ඉන්න යශ් එක්ක නේද? සින්දු හන්න පුළුවන් ඔයාට ඔයකපුටි සින්දු ගොඩාක් තියෙනවනේ. මේ පැත්තට එකින් එක කියන බලන්න. අපි හින්දි සින්දු කහලාව මේ පැත්තට පොඩි වෙනසකටත් එක්ක වෙනසක් වෙන්න ඕන නම් හાર્ට් බීට් එකගෙන ඉන්න. මේ වෙලාවේ ආඩ පුංචි දෙයක් මතක් කරන ඕන ජීවිතයේ සිහිනයක් තියෙනකොට ඒ සිහින හැබැයි කරගන්න අපි මහන්සිය උපරිමයටම දානවනේ 100%ක්ම දැම්මට සමහරක් වෙලාවට සමහර දේවල් නිසා ඒක ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. ඔයාගේ අතේ තියෙන සල්ලි ටික සමහරක් වෙලාවට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඔයාගේ හේනට යන්න ඒකට පුංචි තල්ලුවක් දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ජීවිතයේ සිහිනයට වස්තුනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලෙන් ධන නිධානය ලොතරැයි පත්‍රයේ තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ හීන වලට පුංචි තල්ලුවක් දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා. ඔයාට යන්න විතරයි තියෙන ඔයාගේ ඉස්සරහා ගමන. ඉතින් ආන බලුවන් මේ පුංචි තල්ලුව ඔයාගේ ප්‍රයෝජනට තියාගන්න. ඉතින් පුංචි ₹40ක් වියදම් කරලා ඔයාගේ සිහිනයට පාර තියාගන්න. හරි පාර යන්න. ඔයාට වරදින්නේ නැහැ. ඉතින් ඔයාලගම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. ඔයාට කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන්. ඉරිදා දිනේ දිනුම් දින මේ වාසනාව මාර්තු මාසෙ තමයි පටන් ගත්තේ. ඉතින් ඔයාට පුළුවන් මේ වාසනාව අතරතුර ඉන්න වාසනාවන්තයෙක් වෙන්න. ඔයාට උත්සාහය තියෙනකොට මහන්සිය තියෙනකොට ජීවිතේ පොංචි තල්ලුවක් දෙන මේ විදිහට ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිලා පරක්කු වෙන්නේ නැතුව දැම්ම මෙලදී අරගෙන බලන්න ධන නිධානය ලොතරැයි පත්‍රය. ඔෆිස් එකේ මේ වෙලාවේ ඔයා වැඩ කරන ගමන් එහෙම නැත්තම් ගෙදර වැඩ කරගෙන ඉන්නකොට මොකද හිතන්නේ? පොඩක් විතර මහන්සි වගේ හිතනවානේ. මේ වැඩ කොච්චර කරත් ඉවරයක් නැහැ. ඇයි මටම මෙහෙම වෙන්නේ? එහෙම දෙමල් හිතනවද? බොස් වැඩ ගොඩාක් දෙනවා. ඉතින් එකක් ඉවර වෙනකොට තව වැඩක් දෙනවා බොස් නේද? එහෙම තමයි ඉතින් ඔෆිස් කියලා කියන්නේ. අපේ බොස්ත් ඒ වගේ ලොකු වෙනසක් නැහැ. ඒ විදිහම තමයි. ඉතින් කොහොමහරි අපිට වැඩ ටික කරන්න වෙනවා. වැඩ ටික කරන් යනකොට පුංචි බඩකින්නක් එහෙම මහන්සියක් එහෙම දැනුණත් මොකද කරන්නේ? පොඩක් මෝඩ් එක ෆික්ස් කරගන්න ඕනේ නේද අපිට? මෝඩ් එක ෆික්ස් කරගන්නකොට රස යෝගට් එකක් එහෙම නැත්තම් කිරිතේකක් එහෙම තිබ්බොත් මේ වෙලාවේ පොඩි වැස්සක් එක තියෙනකොට කහට චුට්ටක් වැඩිපුර දාලා පිලි චුට්ටක් වැඩිපුර දාලා සීනි චුට්ටක් අඩුවෙන් දාලා රස කිරිත් කහට එක. එහෙනම් හදාගෙන බොන්න. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනම ගන්න රසට උකුවට ගුණත මොන හරි ඔයාට කිරියාශ්‍රිත නිෂ්පාදනය කිරිපිටියක කිරිතේක හදා ගන්නකොට ඔයා පැල්වත්ත නිෂ්පාදනම මෙලදී අරගෙන බලන්න පුළුවන්. ඉතින් සේරසියක්ම විශ්වාසයෙන් කිරේ තරම්ම ගුණාත්මකව රසට ඔයා ගාවට අරගෙන එන්නේ පැල්වත්ත නිෂ්පාදනම තමයි. දෙදහේ විනාඩි 50 වෙලාව මේ වෙලාවේ ඔයාට මතක් කරන්න ඕනි මාව අහගෙන කවුද මේ වෙලාවේ ඉන්නේ කියලා බලන්න. සබමසේ බදවසක් කියලා තියෙනවා පවුලේ හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් කියලා තියෙනවා. රේණුකා ඔයාට දෙන්න ලස්සන සින්දුවක් ඔය විදියටම මාව අහගෙන ඉන්නවා. හයි නංගේ සුබ උදෑසනක් කියලා තියෙනවා. අර සුබම සුබ උදෑසනක් වෙන්න ඕනි. දෙල්වල හින්දි සින්දුව ඉල්ලලා තියෙනවා. අපි බලමු පුළුවන් වෙයි 11 පැයදී හරි ඔයාට දෙන්න. ඔය විදියටම අහගෙන ඉන්න අපි බලමු කොහොම හරි ඒ සින්දුව දෙන්න. සබුබ සබුදස්සන කියලා තිනවා ඒ ජීයන් රුපුස්සල්ලාව ඔයාට දෙන්නම් ලස්සන සින්දුවක්. ඉතින් වෙනද වගේ මාදරෙන් අපිත් එක්ක එකතු වුණාට වම ස්තුතියි. හොරණ මෙතර යන තුමයි හදන්නේ. හොරණ වරකා ගොඩින් රේණුකා ඉන්නවා. රේණුකාගේ දුවගේ අද එළවල් එක්සෑම් එක. ඉතින් එයාට සුබ පතනවා කියලා තියෙනවා රේණුකා. ඉතින් දුවට හොඳට එක්සෑම් කරගන්න විශ්වවිද්‍යාල සිහින උසස් අධ්‍යාපන සිහින ඒ හැමදේම හැබැයි කරගන්න අනිවාර්යම බලවක් වෙයි. ඉතින් යාට සුබපදම් එකතු කරන අපිත් හොඳට එක්සෑම් එක කරන්න කියලා. ලස්සන සින්දුවක තිලලා දින රේණුකා හරණ ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. ඔය විදිහටම අහගෙන ඉන්නවා. අකි අපිවත් එකතු කරගන්නකෝ කියලා තිනවා සංගීත අයියගේ ලස්සන සින්දුවක් අහන්න. ක්ෂාන් තමයි මැසේජ් එක මට දාලා තියෙන කලදුර ඉඳලා. ඉතින් ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්නම් මේ වෙලාවේ. දැනට මම ලෑස්ති කරන් ඉන්නේ සෙන්ටිග්‍රේඩ්ස් ලගේ රන්වන් මල්දම් සින්දුව. ඒ සින්දුව හලෙ මුනේ 10 විනාඩි 51.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: උගල් දාල මෙහින් දාල යන
4: අයි චම් ඇන් චාරු
6: සතියේ දිනවල සවස 4ට
1: සම අනුග්‍රහය
7: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
1: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
9: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
10: ලකන්ද රේඩියෝ ITN

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලියේ ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: කන්ක සන්තුරේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ මේ මුහුදු ප්‍රදේශ පිටින් පිට රළුවීම හේතුවෙන් කන්ක සන්තුරේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විදින් විට 5 කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. මේ ගම්බුවේ සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළෙහි උස මීටර 2.5 3 අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාවත් පවතිනවා. එම මුහුදු කලාපය ආශ්‍රිත වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සෙන්පියාවේ ජනාධිපති හකයිඩි චිහාමලෝ දෙවන වරටත් ජයග්‍රහණය කර තිබෙනවා. සෙන්පියා ජනාධිපතිරින් ඔහු අවුරුදු 5ක දුර කාලයක් සඳහා නැවත තීරීපත් වී ඇති බවයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ. හක්කයිඩි හිචිලෝමා සිට 61.4% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ ප්‍රතිවාදියා වූ බ්‍රයන් මුන්ඩිබිල්ට ලැබී ඇති 38% ඡන්ද ප්‍රතිශතයක්. හිචිලෝමාගේ ජයග්‍රහණය ප්‍රකාශයටපත් කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් ලොසාකා අගනුවර රැස්වී ඒ සැමරූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat
2: 11:44

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: එකලහයි විනාඩි 9යි වෙනව අපි අලුත් පැයක් මේ විදිහට පටන් ගත්ත. මං ඉස්සරහා ඉන්න එක්කෙනෙක් මන් දිහා බලාගෙන. හරි ප්‍රශ්නයක් දැන් වෙලා තියෙන්නේ. මෙතෙන්ට වෙලා ඉන්නවා හිනා වෙවි. අලුත් පැය පටන් ගන්න දෙන්නෙක් ඉන්නවා දැන්. ඉතින් ලස්සන හින්දි සින්දුවක් අපි අහලා වනේ. හින්දි සින්දුවක් කිල්ලෝන ඔය. ඉතින් ඒ සින්දුව වගේම ඔයාට ඉතින් ෂාරුක් ඛාන් එක කාජල් රඟපාන ලස්සනම ලස්සන ෆිල්ම් එකක සින්දුවක් තමයි අපි ඇහුවේ. මේ පැයේදී මුලින්ම මට එකතු කරගන්න ඉන්නවා සින්දුව අහන්න. මුලින්ම අපි අමුතු බලන්න ට්‍රින්කෝ පැත්තට. ට්‍රින්කෝ පහේ කනු ඒ පුංචි බණ්ඩ මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා. සුබ දහවලක් කියනවා. සුබ දහවලක් නෙවෙයි තාම උදෑසනක්. එකතු කරගන්න කියලා තුන ඉනෝක ඉන්නවා යා. කන්දල මෙන්න තමයි මට මැසේජ් එකක් දාලා තියෙන. යකි පුංචි කඩයක් තියෙනවා. හරිද? ඒ පුංචි කඩේ සද්දට ලක්කන දාලා තියෙනවා. ඉතින් ලක්කන අහන ගමන් ඉතින් බිස්නස් වැඩ ටිකක් කරගෙන යනවා නේද ඔයා? ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් ඊළඟ සින්දුවට. සංජීව ඉන්නවා, චූටි දුව සහස්නා ඒ වගේම ලොකු දුව ඉන්නවා. චූටි පුතා සෙහාන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. Good morning අක්කේ. ලක්කන තමයි දැන් සද්දට මහන්නේ heart beat එක. සින්දුවක් දෙන කියලා තියෙනවා. අම්මා ඉඳුවා සිරියාවති පුංචි ශාන්ති බබා එකතු කරගන්න කියලා තිනවා. ඩයස් ඉඳුවා චලේනි අක්ක ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේනක අක්කගේ බබා ඉන්නවා. ඒ බබාත් එකතු කරගන්න කියලා තිනා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන ලක්කන හන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුව කාම කියලා තමයි තියෙන්නේ. 11 පැයේ මේ විදිහට පටන් ගන්නකොට වඩත් පුළුවන් ඔය කැමති සින්දුව අහන්න මේ පැත්තට එන්න. හාට් බීට් අපි සද්දට මහගෙන ඉන්නවා. ලොතරැයි කෝඩුවේ ලොතරැයි විකුණන ගමන් නේද ඉන්නේ. ලොතරැයි කෝඩුවේ සද්දට ලක්කන දාලා තිනේ. එතකොට යණේන ගමන් ඉන්න හැමෝටම සද්දට ලක්කන අහන්න පුළුවන්, ලස්සන සින්දු අහන්න පුළුවන්. කොහෙද දන්නවද මේ ලොතරැයි කෝඩුව තියෙන්නේ? අර මාස්පද පහවලා ගියාම හංගමන කියලා තියෙන්නේ. ඒ හංගමන හන්දියේ තමයි ලොතරැයි කෝඩුව තියෙන්නේ. ඉතින් ලොතරැයි කෝඩුවේ හන්දියේ තියාගෙන සද්දට ලක්කන දාන ගමන් ලොතරැයි විකුණනවා කියලා තමයි තියෙන්නේ. සෝමරත්න ඩය සෝම එකතු කරගන්න ඉස්සරහ කඩ පොලිමේ ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ සින්දුව අහන්න මේ හැමෝම එකතු කරගෙන අපි අමුද ලස්සන සින්දුවක් අහන්න කාංචනාගේ. මේ සින්දුව මගෙන් ඔයාට.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අතේතින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකදීප.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
1: Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: අයදුම් කරුවන්. 35,000ක් අතුරින්. උරේනුර ගැටෙන. ගායනාභිෂේකයට. ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ
2: Golden Voice. Langadima. Satye Dinabala. Dahawal Ekada.

FM 93.5, FM 93.7, Lakhana Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හඩ්මිට හගෙන එන වෙලාව 11:30යි.
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: ලස්සන සින්දු ටිකක් අහලා ආව නේද? කම්මැලිකම නැති වෙන්න. ඉතින් ලස්සන සින්දු ටික ඔයාලට අහන්න පුළුවන් ගවල් එක වෙනකන් Heartbeat අහගෙන ඉන්න ගමන්. 11:31 වෙලාව. ඉතින් වෙලාවෙන් පස්සේ අපි යන්නේ කොහෙටද? වෙලාව හොඳම තැනකට යමුද? ඔයාට මතක් කරන්න දෙයක්ත් තියෙනවා. වෙලාව හොඳ වුණාට සමහරක් වෙලාවට අපිට හැදෙන ලෙඩ ගැන වෙලාව වග කියන්නේ නෑනේ. ඔයාට වයස අඩු වුණාට සන්ධි වේදනාව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. උරහිස, බෙල්ල, දන හිස, වලලු කරු මේගින ආශ්‍රිතව ඔයාට සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක්. අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් සද්ද වැඩි කරගෙන අහන්න. පැට්නා පරේෂණ මධ්‍යස්ථාන ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලයත් එකට සම්බන්ධ වෙලා දීර්ඝකාලීන විසඳුමක් හොයලා තියෙනවා. ඒ තමයි සන්ධි වේදනාවට පැට්නා පරේෂණ ආයතනය හඳුන්වලා දෙන ප්‍රවිශේෂම දෙයක් තමයි පැට්නා ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඒ කියන්නේ වගේ සන්ධි වේදනාවට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන් හොඳම බෙහෙතක් තමයි මේක. ඉතින් ඔය අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාගේ කොන්ද, උරහිස, දනහිස, වලලු කර මේ විදිහට සන්ධි වේදනාවෙන් පෙළෙනවා නම් ඔයා මතක් කරලා ගන්න ඕනේ හොඳම දේ තමයි ෆැට්නා ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ. මිලි රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඔයා ළඟම තියෙන සුපිරි වෙළඳසල එහෙම නැත්නම් ෆාමසි එකකින් ඔයාට ෆැට්නා ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් මේකින නම කියලාම ඉල්ලන්න අමතක කරන්න එපා. මොකද දැන් ඔයාට මොනහරි සඳ වේදනාවක් තිබොත් ගෙදර තියෙන මොනහරි ගා ගන්නවා. හැබැයි ඔයාට හම්බ වෙන්නේ తాවකාලික විසඳුමක් විතරයි. හැබැයි මේ తాවකාලික විසඳුමකින් ඔයාට ඔයාගේ සඳි වේදනාවට දීර්ඝකාලීන විසඳුමක් හම්බ වුණාද? සමහරක් විට මේ වගේ ප්‍රශ්නයක් වර තියෙන පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නට තිත තියන්න හොඳම කාලේ තමයි දැන්. එතමයි ෆැඩ් ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න ඔයාගේ සඳි වේදනාව හොඳටම හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව චුටි දෙයක් අර මතක් කරන්න තියෙන. දැන් ඔයා මිලදී අරගෙන බලද්දී ඔයාට හිතෙන්න පුළුවන් සමහරක් විට මේක ගාර ගන්නකොට මොනහරි ස්මෙල් එකක් එන්න පුළුවන්ද, මේ මොනහරි ගඳක් වගේ දෙයක් එන්න පුළුවන්ද? එතකොට මම කොහොමද මේක ගාගෙන එළියට යන්නේ? කවුරු හරි මන් දිහා බලයිද? එහෙම හිතන්න පුළුවන් නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඉතින් හොඳ සුවඳක් එක්ක ඔයාට මේක ආලේප කරගන්න පුළුවන් වගේ සංවේදනාව තියෙනකොට. ඒ විතරක්ම නෙමෙයි මේක 100%ක්ම ස්වභාවික අමුතුහඟ වලින් හදාන්නේ. ඉතින් ඉක්මනින් හැමදේ ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ඔෆිස් යනකොට එහෙම නැත්නම් කොහේ හරි ගමනක් යනලා ඇස් වෙලා වුණත් ඔයාට මේක ගා ගන්න පුළුවන්. ඉතින් බය නැතුව ඔයා ගුරුවරියක් එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් එහෙම නැත්නම් ඔහා ශල්‍ය කර්මයක් කරලා මේ වරපොල සොය වෙලා බින් ඉන්න කෙනෙක් නම් මේ ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ගෘහණියක් විශේෂයෙන්ම. ගෙදර වැලටික කරනකොට අපි දන්නේම නෑ වයසට යනවා සන්ධි වේදනාව ඇති වෙනවා. ඉතින් මොනා හරි ගා ගන්නවා. ඉතින් මොනා හරි වෙනවට ඔයා මතක් කරලා ෆැට් ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එකම ගා ගන්නවා. ඒකනත් මතක් කරන ගමන් වාඩ තව චූටු දෙයක් තියෙන මතක් කරන්නේ මොකද? නුවර යන්නලා ඇස්ති වෙලා නේද ඉන්න මේ වෙලාවේ පෙරහැර බලන්න. ඉතින් පෙරහැර බලන්න යනකොට පොලිසිය විශේෂ රතවාහන සැලැස්මක් මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙන එක තමයි බැතිමතුන් අපහසුතාවයට පත් නොකර මේ පෙරහැර බලන්න අවස්ථාව හදලා දෙන්න තමයි මූලික අරමුණ වෙන්නේ. ඉතින් ඔයත් පොඩි වගකීමක් තියෙන මේ කියන දේවල් ඇහුම්කන් දෙන්න. ඉතින් දැන් ඔය පෙරහැර බලන්න යනකොට විශේෂ රතවාගල් 13ක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් වෙනත් දිශාවන් වලට යන කෙනෙක් නම් මහනුවර නගරේ භාවිතා නොකර විකල්ප මාර්ග හරහා ඒ අදාළ ගමනාන්ත වලට ළඟා වෙන්න කියලා පොලිසිය දැනුම් දීලා තියෙනවා. ආදෙන් කටුකස්තර ඉඳලා කොළඹ පේරාදෙණිය නුවර එළිය මාර්ගවල ගමන් කරන කෙනෙක් නම් වාහන කටුකස්තර පාලමේ ඉඳලා ආට පුළුවන් ගොහාගොඩ මාර්ගයේ ඉඳලා ගැටමේ හන්දියට ගිහිල්ලා අදාළ මාර්ගවලට ඇතුළු වෙන්න. ඉතින් පොලිසියට මතක් කරන මේ විශේෂ රතවාහන සැලසුමත් එකතු වෙන. එතකොට කාටවත් අපහසුතාවයක් නැතුව මේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් නේද? ඒ වතරන්නේ මේ කොළඹ ඉඳලා මහනුවර කුරුණෑගලේ වගේම මාතලේ මහියංගන දිශාවට යන කෙනෙක් නම් වාහන පේරාදෙණිය ගොහාගොඩ මාර්ගයේ ඉඳලා කටුකස්තරට ගිහිල්ලා ආට පුළුවන් කුරුණෑගල එහෙම නැත්නම් මහියංගනේට ගමන් කරන්න. ඉතින් මේ කියන වාහන සැලසුමත් එක්ක පොඩ්ඩක් අවධානයෙන් දැනුවත් වෙලා එළියට යන්න. ඒ වගේම තමයි දැන් රියදුරන්ට මතක් කරන මහා ඔයා පෙරහැර බලන්න යනකොට බැතිමතුන්ගේ සැහැල්ලුව වෙනුවෙන් පහසුව වෙනුවෙන් රතවාහන සඳහා මහා නගර සභාව රත ගාල, ඒ වගේම කරලිය රත ගාල, ඇහැලේපල කුමාරි හමි රත ගාල, ඒ විතරක් නෙමෙයි සහස්ස වෙන රත ගාල, දුම්රිය පොලාසල දින රත ගාල, මේ හැම දෙයක්ම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වගේ පහසුව වෙන මේ හැම දෙයක්ම කරන්නේ පෙරහැර බලන්නේ නැ බැතිමතුන්ව අපහසුතාවයට පත් නොකර. ඉතින් මේ වගේම තමයි ආගෙත් වගකීම මේකට දැනුවත් වෙලා එළියට යන්න මතක් කරලා. අපි අමුද බලන්න හට් බීච් චැට් එකේ පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න මේ වෙලාවේ. අහය කිය අපේ ලස්සන සින්දුව කෝණි කියලා තිනවා ඇහැලිය ගොඩින් තමයි මැසේජ් එක මට ඇවිල්ලා තිනේ. අම්මා නිසඟ පුතා ඉන්නවා ගේෂිනී දුව ඉන්නවා සද්දරම ලක්කන අහගෙන හැමෝම එකතු කරගමු අපි. හයි ලක්කන හට් බීච් ගුඩ් මෝර්නින් කියලා තිනවා ගුඩ් මෝර්නින්. මම මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට බුලත් කහි පෙටියෙන් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තිනේ සජන්ත වර්ණකුළු සූර්යගෙන්. ඔයාව එකතු කරගන්න ඊළඟ සින්දුවට. අද දවසම සුබ වේවා කියලා තියෙනවා. අර සුබම වෙන්න ඕනේ කොහොමද කියලා අහලා තිනා මම ගොඩාක් හොඳින් ඉන්නවා සරච්චන්ද්‍ර. ඔයාව එකතු කරගන්න ඔයා කඩේ ඉඳගෙන මේ වෙලාවේ සද්දටම ලක්කන අහගෙන නේද ඉන්නේ. ආය බෝවන් කියලා තිනා මඩපාත ලක්ෂ්මන් ඒ වගේම තමරා නිශානි එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. චේතනා එනවා පුංචි පුතා තේජා වෝර් එක්කම භාග්‍ය ඉන්නවා. අවිෂ්ක සේරුවාවල කෙඩිය සම්රසිංහවත් එකතු කරගන්න කියලා තමයි තියන්නේ. මේ හැමෝම එකතු කරගමු ඊළඟ සින්දුවට. සුබ දවසක් යෂ්මැණිකේ හට් බීච් සින්දු ගොඩක් ලස්සනයි කියලා තුන බොහොම ස්තුතියි බුලත් සිංහලෙන් දහරා. අම්මා තාත්තා ඉඳුනිල් ප්‍රනීත් මදු කෞෂී ආදි බබා එනවා. තොහින බබත් ඉන්නවා. රංග ඉනුකි බබාව එකතු කරගන්න කියලා තින දැරණිය ගලින් තරුවවත් එකතු කරගමු නේද. මාවත් එකතු කරගන්න කියලා තින වරන්නකේ ආදරේ. හින්දි සින්දුව කහමු නේද කියලා අහලා තින අපි 11 වෙයි පටන් ගන්නකොට හින්දි සින්දුවක් ඇහුවා. අපි බලමු පුළුවන් අපිට උත්සාහ කරලා බලමු නේද. දහරම්මට වෙලා තින හරි ලස්සන නිසඳස. මගේ හිතේ කෑලි අතේ තියාගන්නේ ඔයාට. මල් පිපෙන්න ප්‍රාර්ථනා කරමු මනුස්සෙක් බව. මගේ හිතේ කෑලි අතේ තියාගෙනත් ඔයාට මල් පිපෙන්න ප්‍රාර්ථනා කරපු මනුස්සෙක් මම. බලන්නක. එහම තමයි තමන්ට නැතත් අනිත් කෙනා සතරෙන් ඉන්නව නම් අපිට ඒ ඇති කියලා අපි හිතනවනේ. ඉතින් හරි ලස්සන අදහසක් කියලා තියෙන්නේ දහරාව හරිම ආදරෙන් එකතු කරගන්නක් අපි ඊළඟ සින්දුවට. ඉතින් වින්නික සින්දුවක් තමයි මේ විදිහට අපි ලෑස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා අපි ඉක්මනට මේ පත්‍රෙමු.

0: රටට වග කියන රේඩියෝ
1: හත්බිට අගෙන ඉන්න වෙලාව 11:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: එකලහේ විනාඩි 45යි වෙලාව. හාඩ්බීට් අහගෙන ඉන්නකොට ආඩු මතක් කරන චුටි දෙයක් තියෙනවා. එතුමයි මොනාහරි ඔයාගේ ගෙදර ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ඔයාට ඇස් ගැන ප්‍රශ්නයක් තිබුණා නම්, ඇසේ සුදැවිල්ල තිබුණා නම්, ඇස පරීක්ෂා කරගන්න උමනාවක් තිබුණා නම්, එහෙමත් නැත්නම් ඔයාට ඇස් කන්නාලි ගන්න හොඳම තැනක් හොය හොය හිටියා නම් ඒකට තුමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක දීන්නේ. ඉතින් නම්බර් 74 න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතුර මුල්ල මේ කියන ලිපිනයට ඔයාට අහන්න පුළුවන් ඔයාගේ ඇසේ සුද්ධ ඉවත් කරගන්න සත්කම කරන, එහෙම නැත්නම් දියවැඩිය සායනය, ග්ලූකෝමා සායනය, ලමාක්ෂි සායනය, එහෙමත් නැත්නම් ඇස් කන්නඩි ලබා ගන්න. ඒ විතරක්ම නෙමෙයි, බාහිර රෝගී අංශයක් තියෙනවා ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකේ. ඉතින් මේ හැම දෙයක්ම එකම තැනකින් ආට උපදෙස් ලබා ගන්න, වෛද්‍ය පහසුකම් ලබා ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඔය යන්න කලින් මතක් කළම කෝල් එකක් දෙන්න. 0775 64 78 478, 0775 64 78 478. එහෙම නැත්නම් ලෑන්ඩ් ලයින් එක තියෙනම 0112 78 56 58, 0112 78 58. මේකෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා වෙලාවක් වින් කරගන්න පුළුවන්. ඔයාලට එහෙම නැත්නම් තව වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. ඉතින් ඔය මතක් කරලා යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට. මේ වෙලාවේ ලන්ච් ටයිම් එක ලංගුවකට ඉන්නේ. ගෙදර ඉන්න කෙනෙක් නම් රස්සට කැම ටිකක් හදන්න ලෑස්ති වෙලා ඇතිනේ. දවල්ට අර සමහරක් අය ඉන්නවනේ තුන් වේලම යන්න කැමති අය, අර තුන් වේලම රස්නෙන් කන්න කැමති අය, අර දේරෝ යපුකෙක් සමහරක් අය දවල්ට කන්නේනේ. හැබැයි ඔය හැමදේම හරියනවා බෝලිමකට හැම ගියාම, එහෙම නැත්නම් රට ජීවිතයක් ගත කරනකොට. කොහොම හරි අර කැම ටික සතියම කැම ටික වල තියාගන්නවා රට ඉන්න අය. ඉතින් අර වෙලාව ඉතුරු කරගන්න වැඩ දින කාර්ය බහුලත්වෙත් වැඩිකමත් එක්ක. ඉතින් මේ කාර්ය බහුල වුණාට අපි හදන කෑම ටික රසට හදා ගන්න ඕනනි. කොහේ හිටියත්, ලෝකෙ කොහේ හිටියත් කන කෑම ටික හොඳට තියෙන්න ඕනේ, රසට, සුවඳට, ගුරට. ඉතින් ඒකට ඔයාට පුළුවන් තෙල් ටිකක් දාන්නක වෙනුවට බටර් ටිකක් එකතු කරගන්න, මොනහරි රසට, පුංචි බබෙක් කියන ඕන රසට, ගුණට, සුවඳට කෑම කන්න කැමතින. ඉතින් ඔයා කෑම ටිකක් හදදී බටර් ටිකක් එකතු කරලා බලන්න. බටර් එකතු කරද්දී ඔයා දන්නවා මොන බටර් එක දුවා ගන්න ඕනේ කියලා. තමයි පැලවත්ත බටර් එක, පැල්වත බට එක ලුණු සහිත, ඒ වගේම ලුණු රහිත. එහෙම නැතුව ආඩ පුළුවන් සුදු ලුණු රසට කැමති කෙනෙක් නම් සුදු ලුණු බට එක ගන්න. ඉතින් මේ හැමදේම අරන් ඇවිල්ලා තියෙන්නේ පැල්වත්ත නිෂ්පාදන. ඉතින් ඔයාට රසට ගුණට හදා ගන්න. ඉතින් පැල්වත්ත බට එකක්ම අරගෙන බලන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වඩ මතක් කරන ධන විධානය ලොතරැයි පත ගැන වඩ මතක් කරන ඕනේ. ජීවිතේ හින හැබෑ කරගන්න ආට මොන හරි මුදල් හිණයක් තිබුණා නම්, සල්ලි ප්‍රශ්නයක් තිබුණා, ධන නිධානය ලොතරැයි පත්‍රයේ සූදානම් වෙලා ඉන්නවා කෝටිපතියෙක්, 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙන්න. ඉතින් ඔය තමයි පරක්කු වෙලා තියෙන. ඉතින් ඔය පරක්කු වෙන්න එපා. ඔය ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාමට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි පත අරගෙන බලන්න. ඔයගේ වාසනාව ඒ ඉලක්කම් තරතුර තියෙන්න පුළුවන්. ඒ මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලේ ධන නිධානය ලොතරැයි පත ගැන. අපි අමුද බලන්න මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ලස්සන සින්දුවක් කියලා කෙනෙක් ඉන්නවා හાર્ට් බීට්, අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. එයාගේ කඩේ ඉඳලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. පොතු පිටිය වාතුවේ ඉඳලා තමයි සමන්තා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ජය වේවා කියලා තියෙනවා. ඉතින් ආඩ ජයෙන් ජයම වෙන්න ඕනේ. ඉතින් කඩයක් කරන ගමන් අපි වහගෙන ඉන්නේ. කඩේ සද්දට ලක්කන දාලා තියනවා. ගුඩ් මෝර්නින්, අපි එකතු කරගන්න කියලා තියෙනවා. හස්බන්ඩ් අමිලා ඉන්නවා, දුව අමීෂා, රසික තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මාව නැල්ල ඉඳලා. දිමංකගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. විදිහටම අපි වහගෙන ඉන්න. අපිත් සින්දුවක රෙකෝඩ් කරගන්න පෝට්‍රි තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. හේනිගමින් යාගේ පුතාලා දෙන්නම එකතු කරගන්න කියලා තිනවා. තරුන් දෙව්මිත් එක්කම ලෝචන තුල්මිත්. තරුන් දෙව්මිත් ලෝචන තුල්මිත්, ලස්සන නම් දෙකක්. එහමෝ මේකතු කරගෙන අපි හමුනේද ලස්සන සින්දුවක්. ලස්සන නමක් තියෙනකොට අපිට බැරිද ලස්සන සින්දුවක් අහන්න නේද? දිහන්සා ඔයාවත් එකතු කරගන්නන් සින්දුවක් කියවලා තියෙනවා. අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. දැන් හැමෝම ඉල්ලන හින්දි සින්දුනේ. අපි මුලින්මත් ඇහුවා, අපි බලමු කොහොම හරි අපිට අහන්න පුළුවන් මේ ටයිම් එක තියෙන. එහෙම නැතුනම් නිවුස් එකෙන් පස්සේ හරි ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම් හින්දි සින්දුව. ජනිත් අයව එකතු කරගන්න කියලා තියෙනවා. ජනිත් අයියෝ නම කියනකම් බලාගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඔන්න ජනිතාගේ නම කිව්වා. ආකාශ් මල්ලිත් ඉන්නව නේද ඔතනබු? හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සිංහ කිඩ කලින් අයත් දරණී ගල පැත්තර යන තමයි හතනේ. තර්ෂිබස් නායිකාව එකතු කරගන්න. කොහොමද ඔයාට රෝසමල් කියලා අහලා තියෙනවා. මං ගොඩාක් හොඳින් ඉන්නවා කෑවද කියලා අහලා තියෙන. අන්න බලන්නේ ඉතින් මං ගැන හිතන අය. මං ඉතින් උදේට විතරයි කෑවේ. කාලේ ඉක්මනට දුවගෙන දුවගෙන ආව මේ වැත්තට. මාත් අහන් ඉන්නේ සින්දුව කියලා තියෙනවා. බුලත් සිංහලින් දහරාක්කව එකතු කරගන්න කියලා තියෙනවා. දහරා මට කියන්නේ තරුව එකතු කරගන්න කියලා. මං හිතන්නේ ඔවා වෙන්න ඕනේ. දෙන්න නෑ උද. එහෙම නැත්තම් ලක්හඳ අහගෙන ඉඳලම නෑදෑය වුණායද? එහෙම වෙන්නත් පුළුවන් නේද? හරි මේ හැමෝම එකතු කරගෙන අපි හමු නේද හෙක්ටර් අයස්කී කළු කෙල්ලේ සින්දුව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැන් දීමයි ඉවත් වෙන
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: උඹලා මෙහෙන් දාලා යන අතරේ නවතින්න ඉවිනි කල්ලා

0: ಗಾಯವಟ ಹಿನ್ನ ಬೆಳಿ ಸಿಂಧುವಹನ್ನ ಇವಿ ರಾಯಿ ಚಂ ಎಂ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸವಸ ಹತರಟ
2: ಸಮ ಅನುಗ್ರಹಯ
3: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න NLB හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න
4: අයිදුම් කරුවන් 35000ක් අතුරින් උරේ නුර ගැටෙන ගායන

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ප්‍රවෘත්ති සිරස්තල
2: 22 මැති සභෙට බාහිර සහ අභ්‍යන්තර කම්පන සමග ශ්‍රී ලංකාව සමත් වූ හැටි මහ බැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි. දැඩි රැකවල් මැද දිවයින් රැගෙන ආ සමිත් පුරචතු CIDට කාලගුණින් අවවාදාත්මක නිවේදනයක්. කෙහෙලිය අල්ලස් කොමිසමට අකිල අධිකරණයට ඇසල පෙරහර මංගලයේ පළමු කුමල් පෙරහර අද. ඕමානයටත් බෝම්බ හෙල්ල බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
2: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 22 සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිරුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පසුගිය 7 වෙනිදා මෙම පනත්කිරුම් පත ගැසට් කෙරුණා. අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කඩනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවත් දීර්ඝ කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කර තිබෙන්නේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 22 සංශෝධනයේ මකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 67ක් දක්වා ඉහළ දැමීම සිදුවනවා. අග්‍රවිනිශ්චයකාරවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනේ හෝ දුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වන දිනේ යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගත යුතු බවටයි සංශෝධනයේ සඳහන් වන්නේ. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ දැමීමටද නව සංශෝධනයෙන් සිදුවනවා. එමෙන්ම අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීමද මෙම සංශෝධනයට ඇතුළත්. අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීම සිදුවනවා. දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත්කිරීම පතේ දැක්වෙන්නේ. මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ නැංවීමද අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිරීම පතට ඇතුළත්. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුව මෙම කිටුම් පත් දින 7ක කාලයක් ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර අනතුරුව අදදිනේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණා. ඒ අනුවයි අදාළ පනත්කිරුම් පත්වල පළමු වර කිවීම අද සිදු කෙරෙන්නේ. පළමු වර කිවීමෙන් පසුව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121ක් වන ව්‍යවස්ථා ප්‍රකාරව අදාළ සංශෝධනයන්හි ව්‍යවස්ථානුකූල භාවයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙස් සම්ගොනු කිරීම සඳහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14 කාලයක් හිමිවනවා. එම කාලය සැප්තැම්බර් 1 වෙනිදායින් අවසන් වනු ඇති. අදාළ පිස්සම සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දීමට සාමාන්‍යයෙන් දින 21 කාලයක් හිමිවනවා. ඒ අනුව සැප්තැම්බර් 22 පමණ වන විට එම තීන්දුව ලැබුණු ඇතැයි අපේක්ෂා කරනවා. පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිටුම් පත පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව එහි සඳහා නියමයන් සහ සීමාවන්ට යටත්ව ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුයි. අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිරුම් පත සාමාන්‍ය පනත්කිරුම් පතක් වන බැවින් ඒ සරල බහුතරයකින් සම්මත කරගැනීමේ හැකියාව පවතිනවා. ඕමානයේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයයි කියන කංකානම්ගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් මෝන්ත්‍ර චතුර නැමැත්තා අත්තනඟුටගෙන කටුනායක් ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඕමානයේදී අත්අඩංගුවට මෝන්ත්‍ර චතු නැමැත්තා අද අලුයම දිවයින්ට රැගෙන ආවා. දිමුතු චතුරංගේ පෙරේරා හෙවත් සමිත්පුර චතු ලෙස හැඳින්වෙන මෝන්ත්‍ර චතු නැමැත්තා 2020

0: පය මාර්ත විසඳවඳා ව්‍යාජ විදෙස් ගමන් පළවත්යක් උපයෝගී කරගනිමින් ඕමානයට පලා ගොස් ඇති බවයි හෙළිවුණේ. ගනිමුල්ල සජීව ඝාතනයේ එක්සැකරෙකු වූ තවත් අපරාධ රැසක් සඳහා පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලෙ. පරිදුරු විමර්ශන සඳහා සැකරු කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. කංජිපාණි ඉම්රාණන් අයගේ ඥාතියකු මාලිගාවතේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඝාතනයට ආධාර අනුබල දුන් බවටයි ඔවුන්ට චෝදනා එල්ලවන්නේ. පසුගිය දහවන්දා මාලිගාවත්ත සංගරාජ මාවත ප්‍රදේශයේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබුණා. මෙලෙස මේගේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කංජිපාණි ඉම්රාණන්ගේ ඥාතියකු බවයි හෙළිවුණේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ සිදු කළ විමර්ශනවලට අනුව සැකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට තිබෙනවා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 840ක්ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු වයස අවුරුදු 21ක තරුණේ. සැකකාරිය 23 හැවිරිදි තරුණියක් බවටයි හෙළිවුණේ. දෙදෙනාම කොටහෙන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. මේ අතර මෙම ඝාතනයට අදාළව කොළඹ දිසා අපරාධ විමර්ශන කොට්ටාසය මගින් තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් ළඟ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 380ක් සහ අපරාධයට යොදාගත් බවට සැකකෙන යතුරු පැදියක් සිය බාරට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරුවන් අවුරුදු 19, 25 සහ 28 යන වයසට පසුවන මට්ටකුලිය, දොම්පේ සහ මුල්ලේරිය වැනි ප්‍රදේශවල පදිංචිකරුවන්. මැදපෙරදිග අර්බුද හමුවේවත් බාහිර කම්පන සහ අභ්‍යන්තර අභියෝග පවා සාර්ථකව කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මේ වසර අවසාන කාර්තුවේදී උද්ධමනයේ 5% ඉලක්කයකට ළඟා වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ඒ බ්ලූම්බර්ග් ආයතන සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව එහි සාර්ථකම සිද්ධි අධ්‍යයනයක ලෙස හඳුන්වා දී තිබෙනවා. IMF සහයෝගය තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය මධ්‍යහා දිගුකාලීන වර්ධනයක් සාර්ථකව ළඟා කරගත් රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිගෙන ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ආර්ථික වර්ධන දැක්ම ගැන සහ අවධානම් තත්ත්වය ගැන නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් ආයතනය සමග පැවති සාකච්ඡාවේදී අදහස් පළ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව අඛණ්ඩව 3 වන වරටත් 5% පමණ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථිකීතා හොඳින් යථාතත්වයට පත්වන බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම දෙවන කාර්තුවේදීද 5% පමණ වර්ධනයක් ඇති බවට අපේක්ෂා කරන බවයි නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ.
1: ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති අවසන් වී ඇති බව ඔබ මීට පෙර ප්‍රකාශ කළා. උද්ධමනය පාලනය වන බවට ඔබට විශ්වාසයක් ඇතිවීමට තෙල් මිල කුමන මට්ටමක තිබිය යුතුද?
2: We have predicted this at our baseline scenario is that if oil prices remaining around $80 a barrel for this end of the process and next then we can manage the situation.
3: අපි පුරෝකථනය කරන්නේ ඉදිරි කාලයේ පුරාවට බොරතෙල් බැරල් එක මිල ඇමරිකා ඩොලර් 80ක මට්ටමක පවති නම් මේ තත්ත්වය කළමනාකරණය කළ හැකි බවයි. එහෙත් අනපේක්ෂිත වෙනස්කම් සිදු වුවහොත් අභියෝග ඇතිවෙන්න පුළුවන්. දැනට තෙල් මිල ඩොලර් 80 ආසන්නයේ පවතිනවා. ඒ දිගටම පැවතුනොත් උද්ධමනය පාලනය කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එය අනුව ලබන වසර ආරම්භයේදීත් මේ වසර අවසන කාර්තුවේදීත් උද්ධමනය 5% ඉලක්කයක් කරා ළඟාවනු ඇති බවටයි විශ්වාස කරන්නේ. ඒ වගේම අප්‍රේල් සහ මැයි මාසවලදී තෙල් ආනයිනින් ලැබුණු පීඩනින් පසුව රුපියල දැන් ස්ථාවර වෙමින් ක්‍රමෙන් ශක්තිමත් වෙමින් පවතිනවා. එම ස්ථාවරත්වයට මේ මාසයේදී ගත් මූල්‍ය පියවරත් රජයකත් ආනයින පාලන ක්‍රියාමාර්ගත් හේතු වී තිබෙනවා.
2: And also some of the measures brought in by the government to curtail certain imports. For example, motor vehicle import, they have a surcharge imposed. And they have loan to value ratios are imposed by the central bank as a macroprudential measure. Now those policies are now working as we can see now. And going forward.
4: Well, you're here in Australia.
1: ඔබ මේ දිනවල සිඩ්නි සහ මෙල්බන් නගරවල ඉන්වෙස්ට් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා සහභාගී වෙ සිටිනවා. මෙහි ආයෝජකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද? ඇයි ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ?
2: Clearly, after the crisis, economy is recovering nicely. Around 5% is a very good growth.
3: අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා හොඳින් යථාතත්වයට පත් වෙමින් තිබෙනවා. 5% වර්ධනය ඉතා ශක්තිමත් ප්‍රතිඵලයක්. බැදපෙරදිග අර්බුද වැනි බාහිර කම්පන සහ අභ්‍යන්තර අභියෝග පවා අපිට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වුණා. ඒ නිසා ඉදිරි වසරවල ස්ථාවර වර්ධනයෙන් ප්‍රතිලාභ ලබන්න කැමති ඕනෑම ආයෝජකයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසුම් කාලයයි දැන් තීරණය. එමෙන්ම මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් විනයකරුකව ක්‍රියාත්මක වෙනවා.
2: This is a time for anyone to come to Sri Lanka and with currency stable and just reasonable prudent macro policy, even fiscal policy much more prudence now. As a result, the private sector growth backed by private investors are now, we can see realization, there's time for Sri Lanka, anyone to invest in Sri Lanka now.
1: ගොලිය අවිනිශ්චිතතාවක් මැදේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
2: If you look at the program, we have been successfully completed the fourth and fifth review together in first quarter. Now this next review is somewhere in November, December.
3: අපි 4 වෙනි සහ 5 වෙනි සමාලෝචන සාර්ථකව එකට සම්පූර්ණ කළා. ඊළඟ සමාලෝචනයේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදී පැවැත්වෙනවා. ඒවත් සාර්ථකව අවසන් වනු ඇති බවයි අපි බලාපොරොත්තු වෙන්නේ.
2: It's going well. IMF has recognized this is one of the case studies as Sri Lanka is one of the countries the IMF backing and support has come out extremely well to stability and also medium long term growth.
0: විනිසිරුවරුන්ගේ විශ්‍රාමයේ වයස දීර්ඝ කිරීම පිළිබඳ විපක්ෂය අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති නිසා ඇතැම් පාර්ශ්ව වැරදි අවබෝධය යුතුව ප්‍රකාශ සිදු කර ඇති බව අමාත්‍ය හර්ෂ නානකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. විපක්ෂයේ මවාපාන බිල්ලෙක් මෙහි නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: ත්‍රෛනිකායක මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මහජන විශ්වාසය රඳා පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යාමාන වීම බවත් ඒ මත බවත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම මගින් එම ස්වාධීනත්වයම මුලිනුපුටා දැමීමට හේතු විය හැකි බවත් මං කෙලින්ම ඔබතුමාගෙන් අහන්න කැමති. රජය මේ අදහසට එකඟ වන්නේද? එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳව විශේෂ දූත නිලධාරිනිය පෙන්වා දෙන්නේ මේ අදහස් කරන සංශෝධනය හරහා ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය 121 වගන්තියේ යටතේ තීරණය කිරීමට සිදුවීමේදී ඒ තුළ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇතිවීමේ අවදානමක් මතුවන බවයි. රජය මේ අදහසට එකඟ වෙනවාද?
6: විපක්ෂ නායකතුමා ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට උත්තර දීමට පෙර කෙටියෙන් කිව්වොත් මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමග යවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කල්ලොට යකෙක් නිර්මාණය කරන්නේ. ගෞරවනීය ත්‍රෛනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරලද ලිපියේ අන්තර්ගතයේ මෙම අමාත්‍යාංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපිය අන්තර්ගතයේ කුමක් පිළිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු මාසයේ 3 වන දින මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස මැතිතුමාත් මහානායක හිමිවරුන් බැහැදකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලාගේ මතයේ තිබුණේ අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුන්ගේ පවණක් වයස අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙස. උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව. අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. මෙය සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේම කොටසක්, අධිකරණ කාර්යක්ෂම කිරීම සඳහා ගන්නා වූ සමස්ත ක්‍රියාවලියේ කොටසක් පමණක් වන බව. ඒ කියන්නේ ඔවුන්ටත් කවුරු හරි ගිහිල්ලා වැරදි තොරතුරු දීලා තිබ්බා. දුන්නේ කවුද කියන අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. කෙසේ වෙතත් අවසානයේදී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත්, ඒ සඳහා ආශිර්වාද කරන බවත්. තවද විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම කිසිදු ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නොවන අතර මේ හුදෙක් තෝරාගත් විනිසුරුවන්ගේ වයස් සීමාව ඉහළ දැමීමක් නොවේ. එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ දූත නිලධාරියා විසින් එවනද ලිපියක් මා වෙත ලැබී ඇති අතර එහි ඇති අන්තර්ගතය අනුවද ඔවුන් සතුව වඩාත් නිවැරදි තොරතුරු පවතින්නේ දැයි සැකයක් මතුවෙනවා. මොකද ඔවුන්ටත් තොරතුරු දීලා තිබෙන්නේ ඒ තිර සවර වාක්‍ය අනුව ඉහළ අධිකරණවල විනිශ්චයකරුවන්ගේ වයස වැඩි කිරීමක් සම්බන්ධයෙන් විශ්‍රාම වයස. කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම විශේෂ දූත නිලධාරියා වෙත අදාළ සියලුම කරුණු දැක්වීමට කටයුතු කරන අතර ඒ ඉදිරියේදී එම නිලධාරියාට ලැබීමට සලස්වනු ඇත. ඒ අනුව මෙම අසා තිබෙන ප්‍රශ්නයටත් ඊට අනුසාංගික වූ අනිත් සියලුම කරුණු වලට රජය විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයා විස මෙම කරුණු වාර්තා කරනවා ඇති. යම් හේකින් සමස්ත අධිකරණ නැතුව යම් පුද්ගලයෙක් තෝරාගෙන කරනවා නම් ඔය කියන කතාන්තරය ඇත්ත වෙන්න පුළුවන්. ඒක නිසා ලබදියාවන් අතර ගැටුම කියන නීතිමය සංකල්පයේ පිළිබඳ අවබෝධය තිබුණා නම් මෙතන එසේ වෙන්නේ නැහැ. කිසිසේත්ම ෂණිකව ගෙනලද සංශෝධනයක් නොවේ. තවද මේ කිසිදු ආකාරයක පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ගයක් ලෙස නිර්වචනය කළ නොහැක.
0: හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසමට පැමිණියා. රූපවාහිනී සංස්ථාවට සේවකයන් බඳවාගෙන පුද්ගලික කාර්යමණ්ඩලයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව අද සිදු කළ කැඳවීමකට අනුවයි කෙහෙළි රඹුක්වැල්ල මහතා මෙලෙස පැමිණියේ. ඒ මහතාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරනවා. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිලි විරාජ්කාරියවසම් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙනු ලැබුවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් රජයේ රුපියල් මිලියන 10,000ක් මෝල් හිමියන්ට වෙන්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. ඒ මුදල ණයක් ලෙස ලබා ගනිමින් ගොවි ජනතාවගෙන් නියමිත මිලට වීමල දී ගත හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
7: මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා මිලියන 10,000ක් වෙන් කෙරුවා. ඔඩපණ ණය යටතේ බැංකු හරහා ණය ලබා ගැනීම සඳහා අපි අලුත් තීරණයකට ආවා. ඒ තමයි කිසිම පොලියකින් තොරව බැංකු සම්බන්ධ කරගන්නේ නැතුව රජයේ මුදල් දිසාපතිවරු හරහා වී මිලදී ගන්න මෝල් හිමියන්ට ලබා දෙන්න. ඒ අනුව එක මෝල් හිමියෙකුට 150,000ක උපරිමයකට යටත්ව ණය ලබා දීමට සඳහා මේනකොට තීරණ අරන් තියෙනවා. ඒ කටයුත්ත මේනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒකෙදි මෝල් හිමියෝ වී මිලදී ගන්න අය එකඟතාවයේ පළ කරලා තිනවා රජයේ වී ගන්න ක්‍රමවේදයට ගැළපෙන විදියට වී මිලදී ගැනීමට රජයේ ගබඩා හැමතැනම නැණි. එතකොට රජයේ ගබඩාවට ගොඩක් දුර ගෙනියන්න ඕනනි සමහර ගොවීන්ට. අන්නේ ගොවි ජනතාවට තමුන්ගේ වී ටික අඩු මිලකට විකුණනවා වෙනුවට රජයේ මේනකොට නියම කරලා තියෙන මිලට ගැළපෙන විදියට ළඟතැනකට ලබා දීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ සල්ලි දීලා තියෙන්නේ නොමිලෙ නෙමෙයි. මේ සල්ලි ආපහු රජයට ගෙවන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ ගොවි ජනතාවගේ මූලික ප්‍රශ්නෙට උත්තරයක් හදලා තියෙනවා.
0: වැඩිමිටි වී යලි විකිණීමට ගොවි ජනතාවට අවස්ථාව සලසා දී තිබෙති. ප්‍රමිතිකද වී අඩු මිලට විකිණීමෙන් වලකින් ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.
7: 90-80 කියන එක එන්නේ තේතවි. ඒ වීවල යම්කිසි තියෙනවා කොන්දේසි ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒවට අනුගත වී තමයි ඔය කියන මිලට ගන්නෙ. එතන ප්‍රමිතිගත වී ඒ ගණන් වලට විකුණන්න එපා කියන අවධාරණය කිරීම අපි ගොවි ජනතාවට කියනවා. තමුන්ගේ වී ටික රුපියල් 120ට 130ට 140ට විකුණ ගන්න රජය ඉඩකඩක් හදලා තියද්දී ඇයි ඒ රුපියල් 90ට විකුණන්නේ? සුදුසු වී නම් ඔබ 90ට විකුණන්න එපා.
0: මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රාජ්‍ය නාම වැඩි පිළිවෙල මගින් ලබා දී ඇති පොලී රහිත ණය ක්‍රමයේ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය පී.බී. සරත් මහතා අදහස් පළ කළා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මහකන්නේ වී මිලදී ගැනීම සාර්ථක කර ගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමයේ හඳුන්වා දී ඇති බවයි.
8: අපේ වී මිල 120 කිව්වට වී 120ට ගොවියට වී ටික විකුණ ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දෙන වී මෝල් හිමියෝ වන ඕගොල්ලෝ ඊතාවතාව මේ වී මිල අරගෙනම නෙවෙයි වෙනද කරන තුල තුරණය වීමක් සිදු වෙමින් තියෙනවා. ඒකට රජය විදියට දැන් මේකට මැදිහත් වෙලා අපි මාස 8කට ඕගොල්ලන්ට ණය මුදලක් දෙන්න රජය තීරණ කළා කියන පොඩි රයිට්. ඒ පොඩි අය කරන්නේ නැහැ. ඒ සඳහා නිර්ණායක දෙයක් තියෙනවා. ඒ අනුව එන වීගිරවල රුපියල් 120ට ගන්න කියන එක තමයි පිළිගන්නේ. අනුව පළවෙනි වතාවට වෙන්නේ නැති පොලි රහිත ණයක් දෙන්න. ඔයගොල්ලෝ ඒක පිළිබඳව විශ්වාසය රජයට තියන්න ඕන. ඒකට රජයේ ඕගොල්ලන්ට මේ මුදල දෙන්නේ ඕගොල්ලෝ පිළිබඳව දැඩි විශ්වාසය. මෙතනින් එහාටත් විශ්වාසයෙන් මේ වැඩ කරන්න ඒ විශ්වාසය රකින්න.
0: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගලයේ පළමු කුමල් පෙරහර අද වීථි සංචාරය කරනවා. අද පසු 6:52ට යෙදෙන සුබ මොහොතින් පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කරන බවයි දළදා මාලිගයේ දීවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ. ඒ අවසන් කුඹල් පෙරහැර ලබන 22 වැනිදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කරමින්,
9: 6:52ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර කරඬුව රැගත් හස්සිරාජයා සඳගල මතින් පෙරහැර නික්මවීමට නියමිතයි. දළදා වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර සේනානායක වීදියටත්, එතනින් පන්සල පාරටත්, පන්සල පාරෙන් දේව වීදියටත්, දේව වීදියෙන් කොළඹ වීදියටත්, කොළඹ වීදියෙන් යටිනුවර වීදියටත්, යටිනුවර වීදියෙන් නැවත රජ වීදියට ප්‍රවේශ වී ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහන කඩින් කෙවදීමෙන් අද පළමු කුඹල් පෙරහැර ගමන් කිරීමට නියමිත වෙනවා. අද දිනේ පෙරහැරට අවශ්‍ය නර්තන කණ්ඩායම්, ඒ වගේ මාලි ඇතුන් මේ වන විටත් දළදා මාලිගා පරිශ්‍රයටත්, සිව්මහා දේවාල පරිශ්‍රයටත් පැමිණ අවසන්.
0: මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර දේවාල පරිශ්‍රයේදී පැවැත්ුණා. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාල සතරෙහි අභ්‍යන්තර පෙරහර එලෙස පවත්වා තිබෙනවා. දේවාල පරිශ්‍රයේ දේවාපෙන්න වැඩම කරවීම සහ ඇසළ පෙරහැර පැවැත්වීම සඳහා දෙව්වරම් ලබා ගැනීම එමගින් සිදු වුණා. රන්දෝලි පෙරහැර ආරම්භ කරන්නේ 23 වැනිදායි. 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරනවා. ලබන 28 වැනිදා හිමිදිරියේ ගැටඹේ මහවැලි ගන්තුරදී දිය කැපීමෙන් පසුවයි දහවල් පෙරහැර පැවැත්වෙන්නේ. මෙවර පෙරහර මංගලයේ සාර්ථකව සිදු කළ බවට දීවන නිලමේවරයා 28 වැනිදා පසුරුවේ ජනාධිපතිවරයා වෙත පෙරහර සංදේශයේ බාර දීමෙන් පසු දළදා පෙරහර මංගලයේ නිමාවට පත්වනවා. ජනතාවගේ ආරක්ෂාවතුරු සියලු සනීපාරක්ෂක කටයුතු සහ අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළා.
10: ඇසළ පෙරහර මංගල්‍ය සඳහා මේ වන විට සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය අනුබද්ධ ආයතන සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඒ අනන්‍ය වූ කාර්යභාරයන් මේ වන විට අවසන් වෙමින් පවතිනවා. පොලිස් නිලධාරීන් 6000ක් පමණ පිරිසක් මේ නගරයේ සහ ඒ අවට ආරක්ෂාවට යොදවලා තිනවා. ඒ වගේම ඊට සහාය වෙනවා ත්‍රිවිධ හමුදාව. ඒක විශේෂයෙන්ම කියන්න කැමති මහනුවර මහනගර සභාව. එන පිරිසට සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික වැසිකිළි පහසුකම්, ඒ වගේම පානීය ජලය ආදී මේ නොයෙක් පහසුකම් සපයනවා. ඒ වගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ ආදී සියලු ආයතන එන ජනතාවට පහසුවන් සපයන්න බලාගෙන ඉන්නවා.
0: ඇතැම් ප්‍රදේශවලට වැසි ඇති වෙද්දී තවත් ප්‍රදේශවලට දැඩි වියලි කාලගුණයක් පවතින බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ටිකුරාමලේ දිස්ත්‍රික්කයේ බලපෑ නියගේ හේතුවෙන් කන්තලිය කුඩාවැව් රැසක් සිඳී ගොස් තිබෙනවා. ඉන් කෘෂි කර්මාන්තයේ දීවර සහ සත්ත්ව පාලනයේද එල්ලව ඇත්තේ දැඩි බලපෑමක්. නියකිය අකණ්ඩව පැවතුනහොත් වගහානි මෙන්ම සත්ත්ව පාලන කටයුතුවලටද තවදුරටත් දැඩි බලපෑම් ලැබිය හැකි. විශේෂයෙන් කන්තරේ මේකිරි කර්මාන්තය ඇතුළු පශු සම්පත් ක්ෂේත්‍රයේ නියගයෙන් දැඩි බාධා එල්ලබුණා. දැඩි නියගේ හමුවේ මොරගහ කන්ද, කලුකඟ ජලාශ ව්‍යාපෘතිර යට වූ ගම්බිම් යළිත් මතුවෙමින් පවතිනවා. පැරණි පල්ලේගම නගරයේ කපුකුටුව රජමහාවිහාරස්ථානයේ නටබුන්ද මේ වන විට දැක්ගත හැකි. වසර 12කට පසු කලුගඟ ජලාශයේ ජලය මෙලෙස සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දිවිනේ තවත් ප්‍රදේශ කිහිපයක වියලි කාලගුණයේ තත්ත්වය පවතිනවා. ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාර්යනිරත කලුගඟ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
11: දවසේදී සබරගමු පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පිටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙමි. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පමණක් කිසියම් පස්වරු දෙකෙන් පවන් පසුව වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. ඉවිනේ සසු ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වය බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත්, ගුණාමලේ දිස්ත්‍රික්කයේ පිටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ වන තරමක තද සුළං අද දවසේදීත් පැවතිය හැකි.
0: ඉරාන ගිවිසුම සම්බන්ධයෙන් බාධාවක් වුවහොත් තම මිත්‍ර පාර්ශ්වී රටක් වන ඕමානයට බෝම්බ හෙල්ල බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඉරානය සමග අමෙරිකාව පවත්වන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ හෙල්ල බවයි අමෙරිකා ජනාධිපතිවරයා තර්ජනය කර ඇතේ. ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍යම මුහුදු මාර්ගයක් වන හෝමු සමුද්‍ර සන්ධිය ජලි විවෘත කිරීම සඳහා ඉරානය සමග අමරිකාව සහ ඕමානය වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. යුද ගැටුම් හේතුන් මාස 6කට ආසන්න කාලයක් හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමටයි ඉරානය කටයුතු කර ඇත්තේ. දුරකථන සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී අමෙරිකා ජනාධිපතිවරයා ඕමානයට තර්ජනය කළ බවද ඕමානයේ ෆොක්ස් පුවත් සේවයේ වාර්තාකරුවෙකු සඳහන් කර තිබෙනවා. ඕමානයේ සමග සාකච්ඡා අවසන් කර ගිවිසුම්ගත වීමට ආසන්න බවයි ඉරානය ඊයේ නිවේදනය කර තිබුණේ. මේ අතර හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග ලිඹි අවබෝධතා ගිවිසුම් කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. ගිවිසුම් යළි දීර්ඝ කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. එබැවින් ඉරානය අමෙරිකාවට යටත් විය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සමග තම කණ්ඩායම සාකච්ඡාවල නිරත බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් එවැනි කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වෙන බවයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. අවබෝධතා ගිවිසුම කල්ලිකුත් වීමත් සමග අමෙරිකාව සමග සටනට වඩා ආක්‍රමණශීලී උපාය මාර්ග සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමට සූදානම් බවටද ඉරානය ඉඟි පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවනින්ම ක්‍රීඩා කරන ඉන්දියාව හතරවන දිනේ දිව ආහාරය සඳහා තරගයේ නතර කරන විට කඩලු හතරක් දැවි ලකුණු 116ක් ලබාගෙන සිටියා. පළමුව සඳහා ඉන්දියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 462ක්. ඊට පිටතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව සඳහා රැස් කළේ ලකුණු 284ක් පමණයි. සුනල් දිනෝෂ ලකුණු 100යි. නිරෝෂන් දෙක්වැල්ල ලකුණු 80ක් රැස් කළා. මේ වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 294ක් ඉදිරියෙන් සිටිනවා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල 22 මැති සබේට බාහිර සහ අභ්‍යන්තර කම්පන සමග ශ්‍රී ලංකාව සමත් වූ හැටි මහා බැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි. දැඩි රැකවල් මද දේවීන්ද රැගෙන සමිත් පුර චතු සීඅයිඩියට කාලගුණින් අවධාත්මක නිවේදනයක්. කෙහෙලිය අල්ලස් කොමිසමට අකිල අධිකරණයට ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුමල් පෙරහර අද. ඕමානයට බෝම්බ හෙල්ල බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්. ලකන මේලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
12: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසින්දෙන් ඔබ වෙනුවෙන්
13: තරලිපේ උයන්න එපා කියලා පසුගිය දවස්වල සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණ පුවතක් පිළිබඳව සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා. සෞඛ්‍ය මාත්‍යංශයේ පරිසර සෞඛ්‍ය හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ චාන්දනී විතාන මහත්මිය මාධ්‍ය හමුවකද සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස පුටා දක්වමින් සමාජ මාධ්‍ය වාර්තා කළ එම පුවත ගැනයි අද හෙල්ත් වොච් අවධානය යොමු වන්නේ. ඇත්තටම වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය එහෙම ප්‍රකාශයක් කළාද? ඒ ගැන එතුමියගෙන්ම විමසන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. ඩොක්ටර් අයිබුවන්.
14: අයිබුවන් මනෝජ්.
13: තරලිපේ උයන්න එපා කියලා මාධ්‍ය හමුවකදී ඔබ කිව්වා කියලා පසුගිය දිනවල සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඇත්තටම ඩොක්ටර් එදා මාධ්‍ය හමුවේදී එහෙම දෙයක් කිව්වද? මොකක්ද ඇත්ත කතාව?
14: ඔව් මෙහෙමයි. ඇත්තටම මගේ මීඩියා බ්‍රීෆින් එක මාධ්‍යවල ගියේවා ඇරෙනකොට ගොඩක් සෝෂල් මීඩියාවල විකෘති කරපු දේවල් තමයි පළ වුණේ. කියන්නේ ඒකේ පොඩි කට් එකක් අරගෙන ඒක විකෘති කිරීමක් තමයි කරලා තිබුණේ. මම දරලිපේ උයන්නේ කොහොමද කිව්වේ නැහැ. එහෙම එකක් නෙමෙයි. දරලිපේ උයනකොට සාමාන්‍යයෙන් ඉස්සර කාලේ කුස්සිවල තිබ්බේ මිනිස්සු ඉව්වේ මිදුලේ, මේ මඩුවක. එහෙම නැත්නම් මිටි තාප්ප බැඳපු කුස්සියක තමයි ඉව්වේ. නමුත් දැන් ඉඩකඩ ජනයාට සීමා වීමත් සමගම කුසිය ගේ ඇතුළටම ඇවිල්ලා තියෙනවා නේද? ජනෙල් තිබෙනවා, නමුත් ඒ තියෙන ජනෙලුත් අරින්නේ නැහැ. හරියට වාතාශ්‍රය එහෙම එහෙ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වාතාවරණයක් තුළ දරලිපක උයනකොට ඇතිවන අහිතකර ඵල විපාක තමයි කිව්වේ. මොකද සාමාන්‍යයෙන් අභ්‍යන්තර වායු දූෂණය, කියන්නේ ගෘහස්ථ වායු දූෂණය කියන එක තමයි ගොඩක් භයානක. මොකද අපි ඉස්සර දරලිපේ උයනකොට කාන්තාව දැනගෙන හිටියා හොඳට වේලපු දර පාවිච්චි කරන්න. වැඩිපුර දුම් ගහන දලී වර්ග භාවිතා කළේ නැහැ. දුම් වැඩිපුර එනේවා, විස සහිත දුම් එනේවා. නමුත් ඒ පිළිබඳ අපිට දැන් අවබෝධිකුත් නැහැනේ. ඉතින් ඔන්නයි වගේ කරුණු කාරණා තමයි මම එදා කතා කළේ.
13: ඔබතුමිය පෙන්වා දෙන්නේ දරලිපේ ආහාර පිසීම නෙමෙයි ගැටලුව, එයින් නිකුත් වන දුම තමයි ගැටලුවක් වී තිබෙන්නේ කියලා. කොහොමද දරලිපේ දුම සෞඛ්‍යයට අහිතකර වෙන්නේ?
14: ඇත්තටම දර පත්තු වෙනකොට එන නොයෙකුත් වායු වර්ග තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර එනවා, කාබන් මොනොක්සයිඩ්, එතකොට ওই සමහර දරවලින් නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් ඒ වගේ වෙනවා. එතකොට මේ PM2.5ට අඩු ඉතාසියුම් අංශු මේවා කෙලින්ම පෙනහල ඇතුළටම යනවා. සමහර වෙලාවට මේ අංශු රුධිරවාහිනිය ඇතුළට පවා ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් මේ අංශු වලින් සසන රෝග වලට අමතරව හાર્ට් ඇටැක්, ඒ කියන්නේ හෘද රෝග පවා හැදෙන්න පුළුවන්, අංශ භාගය හැදෙන්න පුළුවන් ගේ ඇතුලේ නිසා. මේ වාතය ගේ ඇතුලේ හිර වෙලා තියෙනවා මේ දරලිපෙන් එන දුමාරේ නිසා. නොයෙකුත් දේවල් ඇති වෙලා තියෙනවා සෞඛ්‍ය ඵල විපාක, විශේෂයෙන්ම කාන්තාවන්ට. ඒ කියන්නේ ඉස්සර කාන්තාවන්ට ඔය පෙනහළු පිළිකා වගේ දේවල් ගොඩක් අඩුවෙන් තිබ්බේ. නමුත් දැන් කාන්තාවන්ට ඉස්සරට වඩා පෙනහළු පිළිකා වැඩිවීමක් තියෙනවා. විතරක් නොවේ ඇදුම, හාතිය, ඊළඟට දීර්ඝකාලීන ශ්වසන රෝග ගොඩක් තියෙනවා. ඉතින් මේ සේරටම ප්‍රධාන හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් මේ සංගුත ස්ථානයක දරලිපි ඉවීම.
13: මේ ගෘහාශ්‍රිතව සිදුවන වායු දූෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ කුමන පිරිස්ද?
14: දීර්ඝකාලීන ශ්වසන ආබාධ, ඇදුම, හාතිය, ඒ වගේ දේවල් තියෙන අය කොහොමද ඒ ආබාධ වැඩි වෙනවා මේ දුම් වලට? ඒ කියන්නේ ඇත්තටම දරලිපේ දුමට විතරක් නෙමෙයි, ගේ ඇතුළෙත් පත්තු කරන දේවල් තියෙනවනේ. දුම් ගහනවා අපි, කට්ට කුමච්චාල් එක එක සුවඳ දුම්, ඒවා වුණත් හොඳ නෑ. ඒ කියන්නේ ඔය ඇදුම හතිය තියෙන අයට. ඒ වගේම කුඩා දරුවන් වුණත් කුඩා දරුවන්ට මේක හොඳ නැහැ. මොකද කුඩා දරුවන්ටත් හරියට ශ්වසන ආබාධ තියෙනවා. ඇදුම හතිය වගේ දේවල් දැන් ඉස්සරට වඩා ගොඩක් වැඩි. පොදුවේ ගත්තම සාමාන්‍ය ජනතාවට වුණත් ඉතින් ඒක හොඳ නැහැ. සංගෘත ප්‍රදේශවල තියෙන දුම හානිකරයි.
13: හරි, එහෙමනම් ડોක්ටර් මෙම ගැටළු වලින් බේරිලා කොහොමද දරලිප નિවර්ධිව භාවිතයට ගන්නෙ? ආහාර පිසීමේදී සිදුවන වායු දූෂණය කොහොමද වළක්වා ගන්නෙ?
14: සංගුත කුස්සියක දරලිප කොයනම නම් අඩුම ගානේ වහලට චිමිනියක්, එහෙම නැත්නම් දුම් කවුලුවක්, ඒත් නැත්නම් දැන් අලුත් ක්‍රමයේ හැටියට තියෙනවා එළියට හුලං යන පංකා තියෙනවා නේද? ෆෑන් තියෙනවනේ, එක්සෝස් ෆෑන් කියලා. මේ වගේ එක්සෝස් ෆෑන් එකක් හයි කරගන්න. ඉතින් ඔය කරුණු කාරණා කරන්න බැරි අයට වඩාම සුදුසුයි ගෑස් ලිප හෝ විදුලි උපකරණ වලින් උයන ක්‍රමය. ඒ කියන්නේ ගෑස් ලිපේ ඉවුවත් අපි අනිවාර්යයෙන්ම දොර ජනෙල් අරගෙන උයන්න ඕනේ. ඒ වගේම අර නිල් පැහැති දැල්ල තමයි වඩා සුදුසු. අපි විද්‍යුත් උපකරණ වලින් උයනවා නම් ඇත්තටම අපිට ඒ කිසිම, ඒ කියන්නේ පරිසර දූෂණය ඉතාමත්ම අවම විදියට අපිට ගේ ඇතුළේ උයන්න පුළුවන්.
13: අවසාන වශයෙන් අපිට කියන්න ඔබතුමිය, ජනතාවට මේ වෙලාවේ ලබා දෙන පණිවිඩය කුමක්ද?
14: මිනිස්සුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි කැමති ක්‍රමයකට අපිට උයන්න පුළුවන්. දර ලිපේ වගේම ගෑස් ලිප, විදුලි ලිප, ඔය ඕනම දෙයක් භාවිත කරන්න පුළුවන් තමන්ගේ ආර්ථිකයට ගැලපෙන ආකාරයට. හැබැයි අපි දරලිප පාවිච්චි කරනවා නම් මම කලින් කිව්ව විදියට පරිසරය විවෘතව තියෙන විදියට උයනක තමයි ගොඩක් හොඳ.
13: සමාජ මාධ්‍ය වාර්තා කළ දෙයට වඩා දරලිප සම්බන්ධයෙන් වෛද්‍යවරිය ප්‍රකාශ කර තිබෙන්නේ වෙනත් අදහසක් බවට දැන් ඔබට පැහැදිලි ඇති. අසම්පූර්ණ හෝ අසත්‍ය තොරතුරුවලට නොරවටි සැබෑ වෛද්‍ය විද්‍යාත්මක පදනම වටහා ගැනීම නිරෝගී ජීවිතයකට ඉතා අත්‍යවශ්‍යයි. එලිමහන් පරිසරයේ වායු දූෂණයට වඩා ගෘහස්ථ පරිසරවල වායු දූෂණය වීමේ අවධානම 5 ගුණයකින් ඉහළ මට්ටමක තියෙනවා කියලයි පර්යේෂණ වලින් තහවුරු වී තිබෙන්නේ. එම නිසා ඔබේ ගෙදර ආහාර පිසිද්දිත් වෛද්‍යවරිය ප්‍රකාශ කළ මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලයි හෙල්ත් වොච් සිහිපත් කරන්නේ. එමනම් ඔබට වටිනා මෙවැනිම මාතෘකාවකින් ලබන අඟහරුවාදත් හෙල්ත් වොච් සමගින් හමුවෙමු. මම මනෝජ් ගොඩවිතාරණ.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක්,
0: ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
16: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මග තුඩ.
17: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
16: සුපර් ගමනක් පරිස්සමින් කිහිගෙන්න.
18: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
19: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
20: ඉල්දාල මෙහින් දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: දාල් 12 විනාඩි 37

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: දවල් 12 විනාඩි 42යි බයිලා ගමුද රීමික්ස් කරලා මොකද කියන්නේ? ලස්සන සින්දුවක් අපි අහලා ආවේදී නිවුස් ඇහුවා. ඕ වෙලාව චුට්ටක් හිටින් ගියා හැම තමයි ඉතින්. ඒ වුණාට මං ආවනේ හරිම වෙලාවට. ඉතින් ආඩ පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. ඔන්න මුලින්ම ඇවිල්ලා ඉන්නවා මාව. අහන්න හાર્ට් බීට් අහන්න දම් පැලස්සින්. නම දාලා නෑ මං හිතන්නේ ගයන් වෙන්න ඕනි. අහිංසක බොස්සාලිය ඉන්න අහිංසක බොස් ඔව එකතු කරගන්න සාලියෝ නිරන්ති ඉන්නවා පෝටිමා දුශාන්ති සුජී ඉන්නවා කාව්‍යා එවගේම ශ්‍රියානි හිමාෂි වාසනා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන අන්තිමට බාය කියලා තියෙනවා දැන්ම බාය කියන්න එපා එකට තමයි බාය කියන්න පුළුවන් වෙන්නේ මම යන්නේ දවල් එකට සුබ උදෑසනක් නෙවෙයි දැන් සුබ දවල්ක් යෂ් ලස්සන සින්දුවක් කියලා තියෙනවා වාන්දුවෙන් රූපසේන සුනන්දි නියෝදෙන්නට දෙන්න ලස්සන සින්දුවක් අප වහගෙන ඉන්න සිරි කුමාර් ඔව එකතු කරගන්න ඕරු බොක්කේ ඉඳලා නේද මම වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා හේමමාලි සිරියලතා සමන්තා ඉන්නවා විනිතා රෝහිණි අයේෂා ඒ වගේම ඉරේෂා විශේෂයෙන් ගිම්හානි එකතු කරගන්න කියලා තියෙනවා ලක්මාලිවත් එකතු කරගෙන ගයින තමයි මට මැසේජ් එක දාලා තියෙන යා වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක් අභිමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මාලා කල්යාණි ඉන්නවා රසිකමා වහගෙන ඉන්නවා ඒ වගේම මංජුලා නදී චමිලා කුමාරි ලක්ෂ්මී මදු මේ හැමෝම හැමදාම ලක්කන හනවා කියලා තියෙනවා පෝරුව දණ්ඩ සෙට් එකෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ ඉංගිරිය පැත්තේ වෙන්න ඕනේ ඉංගිරිය නේද පෝරුව දණ්ඩ තියෙන්නේ හැමෝම එකතු කරගමු තුෂාර හයි කිකියා ඉන්න තරෂි බස්නායක ඔයාව එකතු කරගන්න ඕනේ ලක්කන හල තමයි යාළුවෝ උනේ කියලා තිනවා තරුෂි. ඔයාගේ යාළුවා කවුද මේ බුලස්සංගලින් දහරා වෙන්න ඕනේ. ඔව්. ඉතින් දැක්කනේ බුලස්සංගලින් ඉන්න දහරා වගේම දැරණිය ගලින තරුෂි බස්නායක. දෙන්නම යාළුවෝ වෙලා ඉන්නේ ලක්කන හගෙන ඉඳලා. එහෙනම් මේ වගේ හොඳම යාළුවෙක් හොයාගන්න ඕනේ නම් ලක්කන හගෙන ඉන්න FM 93.5 93.7. ඔන්න තරුෂි මැසේජ් එකක් දාලා දිනවා ලක්කන හල තමයි. විලස්සංගල අක්කව යාළුවෙක් වුණේ කියලා. ඉතින් ආදරේ මැනිකේ කියලා තියෙන ඉතින් ආදරේ. ඉතින් අපි හින්දම යාළුවත් හොඳ යාළුවා හම්බ වෙලා තියෙන. ඉතින් අපිට ගොඩාක් සතුටුයි. මාන්දලේ පැත්තට යන තමයි හදන්නේ. රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන ආගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ හැමෝම එකතු කරගන්න ඕනේ අපි වහනෝ. ඒ අහන ගමන් මම මතක් කරන්න ඕන අදන නිදහනේ ලතරේ පත්‍රය අරගෙන බලන්න. ඔයාගේ ජීවිතේ වාසනාව අනිවාර්යයෙන්ම තියෙන පොන්චි රුපියල් 40කින් ඔයාගේ හීන හැබැයි කරගන්න පුළුවන්. ඉතින් ළඟම දින ලතරේ කෝඩුව ගාවට ගිහිල්ලා දන නිදහනේ ලතරේ පත්‍රය අරගෙන බලන්න. දවල් 12:45යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න
0: දවල් 12:54
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
7: ලකන්ද රේඩියෝ ITN
0: 12:54 කියන්නේ මට යන වෙලාව ඇවිල්ලා තියෙන යන්න කලින් නුවරින් චාමරාව එකතු කරගන්න ඕනේ නුවරින් සංජීව ඉන්නවා ඒ වගේම නාරම්මලින් චාමරත් ඉන්නවා මේ වෙලාවේ වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා ඉතින් හැමෝම එකතු කරගන්න ඊළඟ සින්දුවට තමරා කුමාරියව හරිම ආදරෙන් එකතු කරගන්න රත්නපුරින් ඉඳලා මාව අහගෙන ඉන්නවා නේද යෂ් මාමයි ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තින රසංජලීව ඒ වගේම සින්දුවකට එකතු කරගන්න දැරණිය ගලින් අනු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ওই විදිහටම පරිස්සමට ඉන්න ලක්කන අහගෙන ඉන්න ලක්කන ගෝල්ඩන් වොයිස් තරංගයේ අද රෙකෝඩින් තියෙනවා දෙවන දිනේ 3 දවසාද. ඉතින් ආගේ ආදරණීය යාළුවෝ වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම දැනගන්න ලක්කන ඔෆිෂියල් Facebook page එක follow කරලා තියාගන්න. ඉතින් මම ඇතර ගිහිල්ලා එන්න පරිස්සමට සතුටින් ඉන්න මම යෂ් හෙට උදේ 10 දෙනවා.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: 나의 다시 마바하 아누투 나의 다시 마하타 락한데 라디오 ITN 세베 스리랑키아 한데
1: 빌라파 수리카이
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බඹ වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: දෙවිනපුරා බන්ධනාගාර ආශ්‍රිතව වර්තා වූ නසන්සුන්කාරී තත්වයන් සහ ගැටුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාවෙත අද කැඳවා

0: බහර මැගසින් සහ කොරුමිට බන්ධනාගාර වල පසුගිය සති පහක කාලය ඇතුළත නොසන්සුන්කාරී තත්ත්ව හටගත්තා. ඒ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳිවියන් 36 දෙනෙකු මියගොස් තවත් 160කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රබල භූකම්පනින් හානි වූ කොලොම්බියාවේ පාසල් ගොඩනැගිලි යළි ගොඩනැගීම සඳහා සුප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ෂකීරා අමෙරිකා ඩොලර් මිලියන 1.25 මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. රිච්ටර් මාපාංක 7.4 ප්‍රබල භූකම්පනය හටගත්තේ පසුගිය දහවන්දා. චෙකෝ පළාතේ පමණක් පාසල් 200කට පමණ හානි සිදු වූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. භූකම්පනයෙන් වැඩිම බලපෑමල්ල වූ චෙකෝ පළාතේ ප්‍රදේශ කිහිපයකට පැමිණි සුප්‍රකට ගායිකා ෂකීරා සිදුව ඇති හානි නිරීක්ෂණය කළා. එහිදී පාසල් සිසුන් සහ ගුරුවරුන් හමු වී අවශ්‍යතා පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුවයි ඇය ඩොලර් මිලියන 1.25 මුදල ලබා දීමට තීරණය කළේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: pratite Vagatijene Radio.
1: Da vale Kevin Erihaturai.
2: Mi pei, moj mamata kirima, surekim u magatote.
3: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
1: දවල් එකයි විනාඩි 4 වෙලාව ලක්කඩ ඕල් ටයිම් බීට්ස් ඔන්න ආරම්භ කරන්න යන්නේ පළවෙනි පැය මේ විදිහට. ඉතින් ඔයාලා පුළුවන් මේ පැයට මැසේජ් එකක් දාන්න මේ විදිහට මේ පැත්තට එන්න. නම් එක මතක් කරනනම් අපේ 07 03 93 5 93 7 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි ගාල්ල පැත්තට යන්න තෝරන නේද? කොල්ල කෙල්ල බලන් ඉන්නේ පැත්තට යන්නමනේ. අද බෙන්ච් එක තියෙනවනේ. මේ පැත්තේ මොකද වෙන්නේ කියලාත් බලන් දුන. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ පැත්තට ඉන්න පුළුවන් වට හවස 4 වෙනකන් ලස්සනම ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් FM 93.5 අපිත් එක්ක එකතුනොත් එහෙම. ලස්සන සින්දුවක් තෝරගත්ත පළවෙනි සින්දුව විදිහට අපේනම් සින්දුව අහලා මේ පැත්තට එමු. මතක් කරනම් ගිලව. දවල් එකයි විනාඩි 5යි.

0: ලකඩවල් ටයිම් බීට් සහගෙන වෙලාව මත කරන දවල් එකයි විනාඩි 13යි.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: දන්නවද? time pass කරන්න ඕන නම් පොතක් කියවන්න, film එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

දවල් එකයි විනාඩි 15 වෙලාව ලක්කඩ ඕල් ටයිම් බීට්ස් එක එකතු වෙලා ඉන්නේ පළවෙනි පැයේ මේ විදිහට. මං කිව්වා කට්ටිය ගාල බෙදර පොඩ්ඩක් එකයි යන්න ඕන කියලා. අද මැච් එක තියෙනවා. මැච් එකේ මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕන. දැන් දෙවන ඉනිම ශ්‍රී ලංකා ඉන්දියා සංචාරක ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අද සිවුන දිනය. දැන් සිවුන දිනය වෙනුවෙන් ක්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව මේ වන විට ලකුණු 136ක් විදිහට සටහන් කරගෙන තියෙනවා. කඩලු පහක් දෙවි. දැන් හේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 314ක් ඔවුන් ඉදිරියෙන් සිටින්නේ. මේ දවසේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වන විට ලකුණු 284ක් ලබා ගැනීමට සමත් වන සියලු දෙනා දෙවි. මේ දවසේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ කවුද? සොනල් දිනුෂ ඔහු ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුණා. එතකම නිරෝෂන් ඩික්වෙල් ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 80ක් ලබාගෙන අනිකන්තේ පන්දුවට පහර දුන්න ක්‍රීඩකයා බවට පත් වුණා. විශේෂයෙන්ම ඉල ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 95ක් වගේ වෙද්දි විකට් පහක් ගිහිලා තිබුණේ. ඒ වැටුණු ශ්‍රී ලංකා ඉනිම තමයි නිරෝෂන් ඩික්වෙල්ත් එක්ක සොනල් දිනුෂ ඊයේ දවසේදී විදිහට ගොඩගැත්තේ. හරි, දැන් තරගයේ අලුත්ම තත්ත්වය. දැන් අද දවසේ වෙද්දි මේ වන විට ඉන්දියානු කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින පන්දුවර 34යි පන්දු 5ක් මේ වන විට ඉනිමේ නිමාවල තිබෙනවා. කඩලු 5ක් පමණක් දැවි ලකුණු 137ක් මේ වන විට ඔවුන් ලබාගෙන සිටිනවා. නොදවි පන්දුවට පහර දෙන්නේ රිෂබ් පාන්ට් සමගින් ජුරේල් තමයි පන්දුවට පහර දෙන්නේ. ඔහු නොදවි ලකුණු 7ක්, රවින්දු ජඩේජා තමයි නොදවි පන්දුවට පහර දෙන්නේ. රවින්දු ජඩේජා පන්දු 7කට මුහුණ දීලා ලකුණු 4ක් ලබාගෙන නොදවි පන්දුවට පහර දෙනවා. එතකම අනිකන්තේ පන්දුවට පහර දෙන රිෂබ් පාන්ට් ඔහු නොදවි ලකුණු 34ක් ලබාගෙන තිබෙනවා. පන්දු 45කට මුහුණ දෙමින් ඔහුගේ ඉනිමට 4 පහර 3ක් සහ 1 පහරක් ඇතුළත් වෙලා තිබෙනවා. අද දවසේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ දේවදූත පඩික්කල්. ඔහු ලකුණු 44ක් ලබාගත පන්දු 75කට මුහුණ දෙමින් 4 පහර 6ක් සමගින් එනෝ තමයි මේ ලකුණු 137 පන්දු 35ක් අවසානයේදී ඔවුන් ලබා ගන්නේ. ලකුණු 138යි මේ වන විට කඩලු 5ක් දැවි පන්දු 35ක් මේ වන විට ඉනිමේ නිමාවට පත් වෙලා තියෙනවා. දින ඔය විදිහට තමයි අද දවසේදී මැච් එක යන්නේ. තවත් ඒ පිළිබඳව අපි කියන්න වැඩසටහන අතරතුර. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? මැසේජ් එක දාන්න මේ පැත්තට 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඔයාම නිරුත් වෙලා තියෙන්නේ. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ලස්සන සින්දුවක් තෝරගත්ත මම. ආත්මගේ සින්දුවක් තමයි ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කඩ ඕල් ටයිම් බීට්ස් එක එකතු වෙන්න. ඕල් ටයිම් බීට්ස් අහගෙන වෙලාවත් මතක් කරන්න. නවල කෑ විනාඩි 18යි.

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN. දවල්කේ විනාඩි 23යි.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධාන

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් වාපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ

0: ഇടവിട്ട് ഹിനി സിന്ധു ചാറു
1: സതേ ദിനവല സവസ ഹതരട
2: സമ അനുഗ്രഹയ
3: NLP ഹദഹന ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: Пратете Вагакия на Radio.
1: දවල්කැවිනාඩ 26යි වෙලාව ලැකඬවල් ටයිම් බීට්ස් එක ඇතුළේ ඉන්නේ පළවෙනි පැයේ මේ විදිහට වන තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගත්තා ඊළඟට ආඩ දෙන්න අපි එහෙනම් මේ සින්දුවත් අහලා හයි මේ පැත්තටම අපිට මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා යාළුවා තාදරණ එකතු කරගන්න ඕනේ ඉක්මනට මේ පැයට නැත්නම් අනිවාර්යෙන් තරහ වෙනව නේද නෑ එහෙම වෙන්නේ නෑ ඔයාලව ආදරණ එකතු කරගන්නවා ඉතින් ඔයවි හිටිය විදිහටම අපිත් එක්ක එක දිගටම එකතු වෙලා ඉන්න හවස හතර වෙනකන් ඔයාලට මේ වගේ ලස්සනම ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5 FM 93.5

0: ලකඩෝල් ටයිම් බීට්ස් හංගින වෙලාව මත කරන දවල් එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙනා.
2: හැංගි හැංගි බැඳගෙන වෙසන නටමුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

කොහොමද ඔයාලට අපිවත් සෙන්දුවකට එකතු කරගන්න මාලා කල්යාණී රසිකා මංජුලා නදී චමිලා කුමාරි ලක්ෂ්මී මදු අපි හැමදාම ලකඩ අහනවා පෝරුවදන්ඩ අපි සෙට් එක ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ ඕල් ටයිම් බීට්ස් වලට ගුඩ් ආෆ්ටර්නූන් චාමි ආයකන චාමි නේද චාමි හෙටෙයි අපිවත් සෙන්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන අපේ බරුදෙල් පොලින් එස්එල් ප්‍රනාන්දු ලහිරු ඉන්නවා ෂෙහාන් ඉන්නවා නතාලි ඉන්නවා එවගේම ෂෙනාර දුමින්ද සයුරේ ෂෙනාල් මිරෝන් කටිය මේ වෙලාවේ අපිව හංගින්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඇහැලියගොඩ පැද්දර යන්න කියලා හිතුවා ඇහැලියගොඩ වියලගුණින් කවීෂ අම්මා සිතානි එවගේම තාතා ලෙස්ලි අකා එහානි අයියා තරඳුවත එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ සුබදහවලක් මම හොරණ ලලිත් කුමාර මාත් එක්ක එකතු වෙනවා ඥානරත්න සහ ටියුඩර් ඉන්නවා අපි කට්ටියම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා අනිවාර්යයෙන්ම ඔයාවත් එකතු කරගන්නවා ගුඩ් ආෆ්ටර්නූන් චාමියා කෙවඩ කොහොමද නිල්ල නගන නීල ගගනේ කේ තාල සෝන් එක දෙන්නකෝ කියලා මැසේජ් එක දාලා තියෙනවා දරුණියගල අපේ තරුෂි බස්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අයියා නින්න කියලා මැසේජ් එක දාලා තියෙනවා තරුෂාව තාදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ බලමු ආගි සින්දුව දෙන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් දෙන්නම් හරිද ආයිබෝන් මඩපද සුබෝධි වැඩිහිටි සංගමේ පොඩි හිටියන්නේ වගේම සභාපති ඉල්ලපෙරමු ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස එවගේම ජයසේන සිරි කුමාර සමග ලක්ෂ්මන් වතාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මාතලේ පැත්තට යන්න කියලා හිතුවා මාතලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන අපේ බිනුර නේද රූතරු ෆැෂන් එකේ සද්දටම අපි අහගෙන ඉන්නවා ආලව කියලා මැසේජ් එක දාලා තියෙනවා මතක තියාගෙන අපිවත් මතක් කරන්න ජය වේවා අපේ සරච්චන්ද්‍ර ඩයස් ඔයාලව එහෙම මතක් කරනවද හනේ ගලේ කඩේ රයිගමින්දන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මාත් ඉන්නවා අපේ තිලිනි නේද තිලිනි ඔන්නව තාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඩ ඕල් ටයිම් බීට්ස් වලට හරි තමත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා මම මේ පැත්තට මැසේජ් එකක් දාන්න අපේ නම්බර් එකත් මතක් කරගෙන මේ යන්නම් 0703935937 0703935937 අපේ WhatsApp නම්බර් එක හෙක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන් තෝරගත්තා මිලන දේශානිගේ ලස්සනම ලස්සන සින්දුවක් අපේ නම් සින්දුව අහලා ආයි මේ පැත්තට එමු ලකඩෝල් ටයිම් බීට් සහන්ගෙන වෙලාවත් මතක් කරගෙන සින්දුවට යන්නම් දවල් 1:35

0: ලකඩෝල් ටයිම් බීට් සාහගෙන වෙලාව මතක් කරන්න දවල් 1:46 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: Golden Voice Langadima Sati Dinabala Dahawal Ekada Lakani Obe Kotipati Sihinaya Ada Sabaveida Ratri Dahayata Lakhanda Ahanna Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiova Lakhanda
1: පොතක් කියවන්නේ ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවලකේ විනාඩි 47 වෙලාව ලක්කන්ඩ ඕල් ටයිම් බීට්ස් වල පළවෙනි පෑය මේ විදිහට ගෙවිගෙන යන්නේ. හිතන්න ඔයාලට පුළුවන් මේ පැත්තට ඉක්මනට මෙන්න. මැසේජ් එකක් දාන්න අපේ නම්බර් එක මතක් කරන්න. මතක් කරන් දෙයක්වත් නැහැ කට්ටියට මතකයි නේ. ඒ වුණාට අලුතෙන් ආපු කට්ටියට මතක් කරන්න එපායි. නම්බර් එක මතක් කරන්න 0703 93597 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එනකන්. හවස 4 වෙනකන් ඔයාලට ලස්සනම ලස්සන සින්දු එකක් අහන්න පුළුවන්. FM 93.5 FM 93.7 මේ පැත්තට ආවොත් එහෙම මැච් එක පැත්තට යන්නත් ඕන. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕන නේද? ගාල්ල පැත්තට යමු. අපි මේ සින්දු අහලා ආයෙ මේ පැත්තට ඇවිල්ලා ගාල්ල පැත්තට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලලා එමු. තවත් ලස්සන සින්දුවක් තෝරගත්තා. ප්‍රදීප් රංගනගේ සින්දුවක් තමයි මම තෝරගෙන තියෙන්නේ. සින්දු අහලා ආයෙ මේ පැත්තට එමු. මතක් කරගන්න වෙලාව දවල් 1:48.

0: දවල්ල කැවිනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා. ටයිම් පාස් කරන්න බැරි ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
4: Overtime Beats with Jam Jam.

දවල්ල කැවිනාඩි 54 වෙලව දැන් අපි කෑම බීමක් ගන්න ගියාට පස්සේ අපිට නොයෙකුත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නේද? ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් අපි එළියට පහළියට ගියොත් එහෙම ඔය තෙල් වැඩි කෑම එහෙම කන්න කැමති නෑ. විශේෂයෙන්ම ඔය රෝල්ස් එකක් එහෙම ගත්තට පස්සේ අපි දැකලා තියෙනවා මේ රෝල් එක ටිකක් කළු පාට වගේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු තෙල් එහෙම සමහර වෙලෙන්දෝ පාවිච්චි කරනවා. ඒක හින්දා අපි ගොඩක් වෙලාවට ඔය එළියෙන් කන්න ගියාට පස්සේ විශේෂයෙන්ම ආහාර පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ වගේම අපි සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳවනේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් හැබැයි අපි ගන්න. ඉතින් මේ ඔය හැම ප්‍රශ්නයකටම විසඳුමක් අපිට ගෙදරදීම අපේ ආහාර ටික හදාගන්න. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත පොල් තෙල් ටිකක් ගන්නව නම් ඔයාලට උන්න අංක 1 ආයතනයක් වන මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම වෙතින් ඩෝම පොල් තෙල් මේක එකක්. එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ මොකද්ද? ඩෝම හෝම් ඔයිල් මේක එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත පොල් තෙල් නිෂ්පාදනය කර ගැනීමට හොඳම විසඳුම තමයි විදිහට හඳුන්වා දීලා තියෙන්නේ. වැළඳපොලේ අද තෙල් වෙනුවට ගෙදරදීම පහසුවෙන් නැවුම් පොල් තෙල් ඉතා ඉක්මනින් ඔබේ අතින්ම සාදා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් කට්ටියට බය වෙන්න පුළුවන් මේ වගේ මැෂින් එකක් ගත්තට පස්සේ කරන්ට් එක කොහොමද දන්නේ නේ? ඉක්මනට කරන්ට් එක කියන්නේ මොකද? ඉක්මනටම කරන්ට් එක ගෙවනවා. ඒ වගේම තමයි වැඩිපුරම මේ කරන්ට් එක භාවිතා වෙනක මැෂින් එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. සිංගල් පේස් විදුලිය මගින් ක්‍රියා කරන හින්දා ධාර්තාව පැයට සාමාන්‍යයෙන් බෝතල් 1ක් 2ක් අතර ප්‍රමාණයක් ඔයාලට තෙල් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙමෙයි. ඔයාලට අවශ්‍ය කරන රටකජු, ඒ වගේම කජු, සූර්යකාන්ත, වට්ටක්ක, අබ, කොහොඹ, ඒ වගේම එඬරු ආදී ආහාර සඳහා බෙහෙත් වර්ග සඳහා භාවිතා වෙන බොහෝ තෙල් වර්ග මේ මැෂින් එකෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම සුදුයකට නිමාවකින් හින්දා අර යන්ත්‍රවල තියෙන ඒ කැලියම් පොඩක් ගෙවෙනව අඩුයි. තෙල් වර්ග සමග හිතකර ලෝහමය ද්‍රව්‍ය මුසුවීමකින් තොර වෙනවා මේ සුදුයකට නිමාව හින්දා. පාඩ වැඩි විස්තර සඳහා මෙන්න මේ කියන නම්බර් එක ඉක්මනටම ලියාගෙන කෝල් එකක් දීලා බලන්න. 011 7979 579 කියන නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය කරන තොරතුරු ටික ගන්න පුළුවන්. ඩෝම හෝම් ඔයිල් මේක එක පිළිබඳව. හරි, 1:56 වෙලාව. අපිට එහෙනම් ලකඩ ඕල් ටයිම් බීට්ස් වල පළවෙනි පැයට මේ විදිහට සමුදෙන්න සිද්ධ වෙනවා. අපි ආපහු හම්බ වෙන්න දෙවෙනි පැයේදී. හිතින් ආදරෙත් එක්ක FM 93.5 ලකඩ ඕල් ටයිම් බීට්ස් එක අපි දෙවෙනි පැයේදී හම්බ වෙමු. අපි හම්බ වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් ඔය විදිහටම අපිත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න ලස්සන සින්දුවක් තෝරගත්ත මේ පැයේ අවසාන සින්දුව විදිහට ෂර්ලි වෛජයන්ත මහත්මයාගේ සින්දුවක් තමයි මම තෝරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලම ඔසගතහල ඊළඟ පැයේදී හම්බ වෙමු අලුත් පැයකදී. ඉතින් ඔය හිටි විදිහටම අපිත් එක්ක එකතු වෙලින්න දිගටම මේ පැතර නම්බේ අපේ නම්බේක මතක් කරනවා. මැසේජ් එකක් දාන 07 0353 93 5 93 7 අපේ නම්බේ එක.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම විනුරගින් නලියේ ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමසමට පැමිණ හිටපු අමාත්‍ය කෙහෙලි රඹපැල මහතා අත්අඩංගුවට තිබෙනවා. රූපවාහිනී සංස්ථාවට සේවකයන් බඳවාගෙන පුද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් දූෂණ චෝදනා

0: එම කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමට කුමන්ත්‍රණය කර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 143ක මුදලක් පාඩු කිරීම කේලි රඹකැල මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. රුසියාවේ යුද්ධ විරෝධී දේශපාලඥයෙකුට වසර 11ක සිරදඬුවම් නියම වී තිබෙනවා. රුසියාවේ ප්‍රමුඛ යුද්ධ විරෝධී දේශපාලඥයෙකු වන ලෙව් ශ්‍රෝස්බර්ග් රුසියාවේ සන්නද්ධ හමුදා අපකීර්තිපත් කිරීම සහ ඔවුන් පිළිබඳව අසත්තරතුරු පතුරවා හැරීම සම්බන්ධයෙන් චෝදනා එළඹුණා. එම චෝදනාවට වරදකරු වීම හේතුවනුයි ඔහුට වසර 11යි මාසයක සිරදඬුවම් නියම කර තිබෙන්නේ. චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙව් ශ්‍රෝස්බර්ග් මේ පුද්ගලයෙකුගේ දේශපාලන පොදු සහ සිවිල් මතයක් සඳහා බලපෑම් කිරීමක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ලිබරල් දේශපාලන පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කරනවා. 2020 වසරේදී රුසියාව යුක්‍රේනයේ ආරම්භ කළ යුද බිහිවීම වලට විරුද්ධ වූ එකම ලියාපදිංචි පක්ෂයද මෙම පක්ෂයයි. ලකඩ මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දවල් දෙකයි විනාඩි 4යි.
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුපර් ගමනක් පරිස්සමින් ගිහින් එන්න.
0: පරිස්සමින් ගිහින් එන්න. නේද? එහෙම තමයි අපි හැමෝම ගෙදරදි කියන්නේ. කවුරු හරි එළියට යනවනම් ඉතින් අර කියන විදිහට බයික් එකක් එහෙම ඔයා මේ වෙලාවේ පදිනවනම් විශේෂයෙන්ම දැන් ඔය මේ ප්‍රශ්න වැඩි වැඩි තියෙනවනේ නේද? දැන් ඔය එල්ලිනෝ එකත් එක්ක සමහර විට අපි දැක්ක නැගෙනහිර පළාතේ වගේම උතුරු මැද පළාතේ එහෙම පොඩ්ඩක් මේ ප්‍රශ්න වැඩි මේ දවස්වල. ඒකෙහිඳ බයික් එක එහෙම එළියට යනවනම් පොඩ්ඩක් ජැකට් එකක් එහෙම දාගෙන යන්න. ඒ වගේම තමයි ඔය බයිසිකලේ පොඩ්ඩක් දවල් කාලේ එහෙම ඔයා රයිඩ් කරනව නේ නැත්නම් ඔයා පදිනවනම් අනිවාර්යයෙන්ම ලයිට් එක දාගෙන යන්න. එතකොට මේ ලෝකේ තියෙන කුඩාම වාහනේ තමයි අතුරුපැදිය. එතකොට දැන් අපි ලයිට් එකක් දාගෙන යනවනම් ඉස්සරහින් එන වාහනේට අපිට අපිව හොඳට පේනවනේ නේද? ඒකෙහිඳ තමයි අපි නිරන්තරයෙන් කියන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. ලෝකේ වැඩිපුරම අනතුරු වෙන්නේ අතුරුපැදි වලින්. විශේෂයෙන්ම අවුරුදු 18ට අඩුවයි බයිසිකල් අරගෙනනේ අපිත් පොඩි කාලේ වෙදවසල පොඩි හීනයක් තිබ්බ යකඩ හීන නේද? එහෙම යකඩ හීනවලට පණ දෙන්න ගිහිල්ලා සමහර අයගේ ජීවිත අකාලේ මිල්ල මිල යනවා. දැකනේද පහුගිය දවස්වල අර කන්ටේනර් එකේ හැප්පිලා දෙන්නේක දෙකට මැදින් කැඩලා තිබුණා. ඒකින්ද ඔයාගේ ජීවිතේට ආදරය කරන්න, ඔයාගේ අම්මට ආදරය කරන්න, ඔයාගේ තාත්තට ආදරය කරන්න එහෙම ඉන්නවනම් කවදාවත් ඔයාට වර්ධින විදිහක් නැහැ. අනිවාර්යෙන් පරිස්සම් වෙනවා. මොකද වායනකම් ගොඩක් දෙනා බලාගෙන ඉන්නවා ආදරෙන් ඔයා ගෙදරට පිළිගන්න. ගෙදරින් උදේට යන විදිහටම ආපහු රෑට හවසට එහෙම නැත්නම් රෑට ආපහු ගෙදර යන්න ඕන. ඒකින්ද යාළගේ බලාපොරොත්තු ඒ විදිහටම තියන්න. ඔයා පරිස්සමින් ගෙදර යන්න කියලා අපි මේ පෑයේ මුලින්ම මතක් කරනවා. හරි, ලකඩෝල්ටයින් බීට්ස් අපි එහෙනම් දෙවෙනි පෑය මේ විදිහට ආරම්භ කරනවා. මේ පෑය පටන් ගන්න අපි ලස්සනම ලස්සන සින්දුවකින් කුමාරසිරි පැදුරණ මහත්මයාගේ සින්දුවක් තමයි මම නැස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. මතක් කරන්න මේ පැත්තට එන්න ඕන අපේ නම්බර් එක 0703939537 0703939537 අපේ WhatsApp නම්බර් එක. එක් මිනිත්තු මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. ලකඩෝල් ටයිම් බීට්ස් අපි ඉන්නවා හවස 4 වෙනකන්. ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා එක් මිනිත්තු මේ පැත්තට එන්න. අම්බලාගෙන ඉන්නවා ඔය එනකන්. දවල් දෙකයි විනාඩි 7යි වෙලාවා.

දවල් දෙකයි විනාඩි 11යි වෙලාව. අපි ගාල්ල පැත්තට යන්න තෝරන. මැච් එකේ මොකද වෙන්නේ කියලා බලන්න තෝරන. ඉතින් ඔය හිටිය විදිහටම අපිත් එක්ක එකතු වෙලින් අපි මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් ඔයාලව එක්කන් යනවා ගාල්ලේ මැච් එක බලන්න. මොකද වෙලා තියෙන්නේ කියලා අපේ කොල්ලෝ ටික මොනව කරලත් දන්නේ නැහැ දැන්නේ. හරි අපි ඔක්කොම ටික කියනන් ඔයාලට විස්තර ටික. ඉතින් මේ පැත්තට එන්න අපේ නම්බර් එකත් මතක් කරගෙන යන්නම්. 0703939537 අපේ WhatsApp නම්බර් එක. 0703939537 එක්වන්න මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. දවල් දෙකයි විනාඩි 12යි දැන්.

0: දවල් දෙකයි විනාඩි 16යි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
3: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: 때부터 기나와 베리 신두한나 이비 라이비 참앤 자루
1: 사기의 디너벌 사무스 하타르자
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ උතුම්ගෙන් වබිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579
2: සහයෝගීතා අනුග්‍රහය
3: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙන් උර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලක්කඳ Golden Voice.
7: ලඟදීම සතියේ දිනවල 10:01.

දවල් දෙකයි විනාඩි 19 වෙලාව. අපි කිව්වනේ මැච් එක පැද්දට පොඩ්ඩක් යන්න ඕන කියලා. ඔව් ඔන්න අපි මැච් එක පැද්දට යනවා. දැන් මේ වෙදි කඩලු අටක් දැවිලා ගිහින් තියෙන ඉන්දියානු කණ්ඩායමේ දෙවෙනිම තමයි ඔවුන් අද දවසේදී ක්‍රීඩා කරන්නේ. සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හතරවන දිනය තමයි අද මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වන විට ඉන්දියානු කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින්නේ. මේ වන විට කඩලු අටක් දැවි ලකුණු 188ක් ලබාගෙන තමයි ඔවුන් මේ වන විට රැඳිලා ඉන්නේ. කොමනමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ඔවුන් ලකුණු 366ක් ඉදිරියෙනු ඉන්නේ. දැන් මේ වෙලාවේ පන්දුවට පහර දෙන්නේ කවුද කියලා අපි බලන්න හදන්නේ. කුල්දීප් යාදව් තමයි මේ වෙලාවේ නොදොවි පන්දුවට පහර දෙමින් සිටින්නේ. පන්දු 8කට මුහුණ දෙමින් ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා ඔහු. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා මොහොමඩ් සිරාජ් ඔහු එක් පන්දුවකට තවම මුහුණ දීලා තිබෙනවා, ලකුණු ලබාගෙන නැහැ. අතරේක ලකුණු 7ක් සමගින් තමයි ඉන්දියානු කණ්ඩායම දවසේදී මේ විදිහට ලකුණු 188 ලබාගෙන පන්දු 46 පන්දු 3ක් මේ වන විට මේ ඉනිමේදී ක්‍රියාත්මක වෙලා තියෙනවා. අද දවසේදී වැඩිම ලකුණු ලාභය බවට පත් වුණේ ඍෂභ් පන්ත්. ඔහු පන්දු 69කදී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පහර 8ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට අතුලත් වුණා. එනෝ තමයි ඉන්දියානු කණ්ඩායම ලකුණු 188ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටින. බලමු කොහොමද අද දවසේදී තරඟයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකම බලමු අද වැඩිම කඩලු ලාභීන් බවට පත්ලා තියෙන්නේ කවුද කියලා. අසිත ප්‍රනාන්දු තමයි අද දවසේදී වැඩිම කඩලු ලාභියා බවට පත්ලා තියෙන්නේ. ඔහු පන්දු 7යි පන්දු 5ක් ක්‍රියාත්මක කරා. ලකුණු 28කට කඩලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා. එතකම ප්‍රබත් ජයසූරිය පන්දු 10ක් ක්‍රියාත්මක කරා. ලකුණු 42කට කඩලු 2ක් දමා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි කේෂර් නුවන්ත දවසේදී පන්දු 23ක් ක්‍රියාත්මක කරා. ඔහුගේ පන්දු 23ට ලකුණු පන්දු 3කට ඇතුළත් වෙනවා. ලකුණු 86කට කඩලුක් වශයෙන් යොහු අද දවසේදී පන්දු යවීම ඔහුගේ සටහන් වන්නේ. දරංජන් සිල්වා නායකයා පන්දු 1ක් ක්‍රියාත්මක කරා. ලකුණු 4ක් පමණයි ඔහු ලබා දුන්නේ. එතකම ලහිරු කුමාර් පන්දු 5යි ලකුණු 27කට කඩලු 2ක් බෙද හෙලීමට සමත් වුණා. දැන් මේ වන විට ඉන්දියානු කණ්ඩායම ලකුණු 189යි කඩලු 8කට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ඔවුන් ලකුණු 368ක් ඉදිරියෙන් ඉන්නේ. අපි බලමු තරඟයේ මොන විදිහට ක්‍රීඩාත්මක වෙයිද කියලා. තරඟයේ හුණුසුම් තොරතුරු අපි ලක්කන රෝල් ටයිම් බීට්ස් එක ගේන්න සූදානම්. ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්කන රෝල් ටයිම් බීට්ස් එක එකතු වෙන්න. සින්දුවක් තෝරගත්ත චන්දන් ලීනාරච්චිගේ සින්දුවක් තමයි මං ඊළඟට තෝරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව අහලා ආයේ මේ පැත්තටම. දවල් 2:22 වෙලාව.

ഹത്തലി സടാക്തുലനെ ലക്കുണക്കസി അണു എക്കായ വിക്കറ്റ് നവയാ.

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: මානවීය ප්‍රේමී සම

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
4: 10ට වෙනසක් 18ක පෙරලියක්
5: ලඟදීම

0: Radio ITN FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Daval dekhay vinadi hatali hai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දවල් දෙකයි විනාඩි 41යි වෙලාව. ලකඩ ඕල් ටයිම් බීට්ස් වල දෙවනි පැයේ ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාට පුංචි මතක් කිරීමක් තියෙනවා කරගෙන යන්න. සාමාන්‍යයෙන් ඔයා ගෙදරදී ඒ පොල් තෙල් එහෙම කඩෙන් ගෙනියනකොට සමහර වෙලාවට පොල් තෙල් වල දකින්න පුළුවන් අපිට එක එක ප්‍රශ්න නේද? සමහර වෙලාවට සමහරු කියනවා මේවට මොනවා හරි කලවම් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේකේ පේන තියෙනවා. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් නේද? ඉතින් ඔය හැම දෙයකටම විසඳුමක් විදිහට ඩෝමා හෝම් ඔයිල් මේකර් එක හදලා දීලා තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. ඉතින් ගෙදර දීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ටික නිෂ්පාදනය කර ගැනීමට හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. වෙළඳ පොළේ ඇති පොල් තෙල් වෙනුවට ගෙදර දීම පහසුවෙන් ඩැවුම් පොල් තෙල් ඉතා ඉක්මනින් ඔබේ අතට ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුළුවන් කරන්ට් එක ටිකක් වැඩිපුර යනවා ඇති නේද? ඔය වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්නේ. ඒකට හොඳම විසඳුම තමයි මේ ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. විශේෂම හේතුව තමයි සිංගල් පේස් විදුලිය මගින් ක්‍රියා කරන හින්දා බය නැතුව පාවිච්චි කරන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පෑකට් පොල් තෙල් බෝතල් එකක් දෙකත් අතර ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම පොල් තෙල් විතරක් නෙවෙයි රටකජු, කජු, සොරේකාන්ත, වටක, අබ, ඒ වගේම කොහොඹ, හෙඬරු ආදී ආහාර සඳහා බෙහෙත් වර්ග සඳහා හෝ භාවිතාවන තෙල් වර්ග මේ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම සුදුයකඩ නිමාවකින් හින්දා ගෙවියාම ඉතාම තවම වනවා. ඒ වගේම තමයි තෙල් වර්ග සමග අහිතකර ලෝහමය ද්‍රව්‍ය මුසුවීමකින් තොරව වාට සෞඛ්‍යාරක්ෂිත පොල් තෙල් හරි එහෙම නැත්නම් අර අපි කලින් කියපු තෙල් ටික ගෙදර දීම නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න ඉක්මනටම. 011-7679-579 011-7679-579 කියන නම්බරයකට ඉක්මනටම කෝල් එකක් දෙන්න. මේ යන්ත්‍ර පිළිබඳව ඔබට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. හරි, ගොඩක් කටි ලැබු සින්දුවක් තමයි මෙන්න මේ සින්දුව. තමිල් සින්දුවක් ඕනි කියලා කිව්වා. ඉතින් මම තෝරගත්ත මේ සින්දුව මර කරනම් වෙලාවත් අපි මැච් එක පැත්තට යන්න තෝරන. ඒ වගේම අපිට මැසේජ් කරපු යාළුව කට්ටියකුත් ඉන්නවා. යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන. මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාළුවත් ආදරෙන් එකතු කරගන්නවා. මතක් කරනම් වෙලාව ලකඩෝල් ටයිම් බීට් සහගෙන වෙලාව මතක් කරන් දවල් 2:43යි.

0: ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: ඕවර් ටයිම් ලීඩ්ස් විත් ජාමි.

0: දවල් දෙකයි විනාඩි 46යි වෙලාව. අපි ඔන්න කිව්ව විදිහට මැච් එක පැත්තට යන්න ඕන. දැන් මේ වෙද්දි ඉන්දිය කණ්ඩායමේ ඉනිම නිමවට පත් වෙනවා. 11:48 පන්දු පහක් තුල හොන්ඩ අදවසේදී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 193ක් පමණයි. අදවසේදී අවසන් කඩොල්ල වශයෙන් දැවිගේ ප්‍රසිද්ධ ක්‍රිෂ්ණ ඔහු ලකුණු දෙකක් පමණයි ලබා ගත්තේ. අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලහිර් කුමාරතර හුඩ පන්දුවක් ලබා දීමෙන් තමයි ඔහු දැවියන්නේ. එනවා දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු එවීමේ දැසිත ප්‍රනාන්දු පන්දු 8යි පන්දු 5ක් ක්‍රියාත්මක කරා. ලකුණු 38කට 31කට කඩුලු 4ක් දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි කේශර උණුවන්ත පන්දුවාර 23යි ලකුණු පන්දුවාර 3ක් සමගින් ලකුණු 86කට කඩුලයි. ප්‍රබත් ජයසූරිය පන්දුවාර 11යි ලකුණු 43කට කඩුලු 3යි. ඒ වගේම නායක දනංජිත් සිල්වා පන්දුවාරයක් ක්‍රියාත්මක කරා ලකුණු 4ක් පමණයි ඔහුගේ පන්දුවාරයට ලබා දුන්නේ. ලහිර් කුමාර් අදවසේදී පන්දුවාර 5යි ලකුණු 28කට කඩුලු 2ක් වශයෙන් තමයි කඩුලු දවා ගැනීම සිදු වුණේ. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට නියමිතයි. පිළිතුරු ඉන්න සඳහා ඔවුන්ට හමු වන ඉලක්කය ලකුණු 371 ඉලක්කයක් තමයි ඔවුන්ට අද දවසේදී හිමි වෙලා තියෙන්නේ. බලමු ඉතින් කොහොමද තරඟය පැවැත්වෙන්නේ කියලා නේද. ලකුණු 371 මේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම මොන විදිහට බාර ගනීද කියලා අපි බලමු. හරි, හේතකම අපිට මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා. ඉක්මනටම එකතු කරගන්නම්. අපි යනවා කොහෙටද? කෑගල්ල පැත්තට තමයි යන්න වෙන්නේ. අලව්ව පැත්තට යන්න වෙන්නේ. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අලව්වේ කොහොලානේ ජයකලනී සින්දුහනමම එකතු කරගන්නවා. උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කනහන සීලු දෙනවම ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ජෝතික සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන අපේ රත්නපුරයේ තමරා කුමාරු නේද? හරි, බලමු අපි ට්‍රයි එකක් දෙන්නම් අනිවාර්යෙන්ම. සමන් ලෙනින්ගේ සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තිනවා හම්බන්තොට අපේ විතරුණ. හෙදගම වසන්ත කුමාරි වසන්තා කුමාරි වෙන්න ඕන නේද? වසන්තා කුමාරි ගම්පොළෙන්දල අපි වහන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. අයබෝන් ලක්හනට මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අපේ සේනයි කරුණාගල ඉඳලා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. හයි, ඔයා හොඳින් නේද? අපේ රිකිල්ල ගස්කඩ රුමේෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සහන් අයියවයි චනිරු මල්ලිවයි ඒ වගේම ලක්මල් අයියවයි එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා මැසේජ් එක දාලා තිනවා. අපි ආයේ හමුනෝනා සෝන් එක දෙන්නකො කියලා මැසේජ් එක දාලා තිනවා. ට්‍රයි එකක් දෙනම් අනිවාර්යයෙන්ම දෙන්න. හරිද? මට අමතක නොකර අමතක කරන්න එපා සින්දුව දෙන්න පුළුවන්ද කියලා අපේ මැසේජ් එක දාලා තියෙන ධනංජනී පුෂ්පමාලා. ධනංජනී පුෂ්පමාලා තාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. කොහොමද ඉතින් අයියා, ගොඩ දවසකින් නේද? කොහොමද ශාමිය අක්කා, එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නුවරින් සංජීව. සංජීව තාදරණ මේ වෙලාවේ එකතු කරගන්නවා ලක්හඬ ඕල් ටයිම් බීට්ස් වලට. එහෙනම් කට්ටියම එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. අපි මේ සින්දුවට යන්න තෝන. යන්න හම්බ වෙන්නේ තවත් මැසේජ් එකක් ආවා. ඉක්මනටම එකතු කරගන්නම් ඔයාවත්. අපේ මාතලේ කුමාර් එරමුදුගොල්ල නයනි ගාමිනී සුභාෂිනී ධම්මිකා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබ දවසක් වේවා ඔයාට කියලා. හේතකම හායි, කොහොමද ලස්සන සින්දුවක් ඕනි? අපේ ඉඳුරංග මැසේජ් එක දාලා තිනු. ඉඳුරංගව අවතාරණ එකතු කරගන්නවා. හායි අයිය, මම කෑගල්ලෙන් කවීෂා. මගේ අම්මයි නංගි තාත්තයි ඒ වගේම ඔයා එයාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනු. කවීෂා උන්ව අවතාරණ එකතු කරගෙන අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ත කරගෙන තියෙනවා. සින්දුවට යමු. ඊට කලින් වෙලාව බලන්න තියෙනවා. අපි ඉක්මනටම වෙලාව බලලා සින්දුවට යමු. ලකනෝල් ටයිම් බීට් සංගින වෙලාව මතක් කරන දවල් 2:52.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ලකන්ද රේඩියෝ ITN.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රාජ්‍ය සේවකීන්ට වාර්ෂික හිමිවන වැටුප් වර්ධක සමග ප්‍රමාණවත් මට්ටමේ වැටුපක් ක්‍රමිකව ලබා දීමට රජයේ පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා. ඒ ජාතික ගමනාගමන කොමිසම් සභාවට බඳවාගත් වේලා සටහන් කරුවන් 18 දිනක සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අයිතිම් පත්‍ර කැඳවීමෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයෙන් උපරිම සුසුකම් සපයන

0: යන්ලා තව අවුරුදු 5කට පස්සේ මේ වගකීම මේ රස්සාව මේ විදිහට නෙවෙයි තියෙන්නේ. ඕගොල්ලෝ ස්ථිර රස්සාවක් ස්ථිර වැටුපක් හම්බෙන රජයක් විදිහට අපිට කියන්න පුළුවන් දෙයක් තමයි රාජ්‍ය සේවයේ නිලධාරින්න අපි ජීවත් වෙන්න පුළුවන් වැටුපකට අනිවාර්යෙන් අරගෙන බලාපොරොත්තු වෙනවා. ඒක ක්‍රමිකව එක පාට වැඩි කරන්න බෑ. නමුත් ක්‍රමිකව අරගෙන බලාපොරොත්තු වෙනවා. ඒකේ ඵලදායිතාවය ඕගොල්ලන්ට ලැබෙනවා. 2000ක් විතර ඇප්ලිකේෂන් ආවිල්ලා තිබ්බා කිව්වා. එතකොට තේරෙනවා මේකට කොච්චර ඉල්ලුමක් තිබ්බද කියන එක. සමහර විට මේක අවුරුදු ගානක් කලින් කෝල් කරන්න මෙච්චර නැවිත් තියෙන්නත් ඉඩදී. මොකද සාමාන්‍ය ඕන කෙනෙකුට ගට් ෆීලින් එකක් තේරුමක් තියෙනවා. ජාතික ගමන ගන්න කොමිෂන් සභාව හරහා රජයේ දැක්ම හරහා අපි ප්‍රවාහන ක්ෂේත්‍රය අරන් යන්න තියෙන තැන මොකද්ද කියලා. ඒතර සාමාන්‍ය ඉවක් තියෙන පුද්ගලයෙකුට තේරෙනවා මේ තනතුරට බැඳුනට පස්සේ එයාගේ වගකීම අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු 4-5 ඇතුළත වෙනත් වගකීමකට මාරු වෙනවා කියන එක. ඒ නිසා ඔයගොල්ලෝ වාසනාවන්ත වෙනවා මේ පත්වීම ගැනීම පිළිබඳව.
1: යුක්‍රේනයට ඩ්‍රෝන යාන ලබා දීම සම්බන්ධයෙන් රුසියාව බ්‍රිතාන්‍යයට අනතුරුවංගවා තිබෙනවා. රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේදී බ්‍රිතාන්‍ය නිෂ්පාදිත ඩ්‍රෝන යාන භාවිත කර ඇති බව තහවුරු වීමෙන් පසුවයි රුසියාව මෙම අනතුරුවැංගවීම සිදු කර ඇත්තේ. බ්‍රිතාන්‍ය රුසියානු තානාපති කාර්යාලයේ නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කළා. බ්‍රිතාන්‍ය හිතාමතා යුක්‍රේන අර්බුදය උත්සන්න කිරීමට සහාය ලබා දී ඇති බවට රුසියාව චෝදනා කරනවා. කෙසේ වුවද බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනයේ ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ සැපීමට කැප වී සිටින බවයි. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: லக்கடஹங்கின் விலக மதக்கரணம் ஹவச துணை வினாடி பாய்
1: மீபே மொழிவு மதக்கிரீம சுரேக்கி முமாகத்துட்டு
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපර් ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: හවස තුනයි විනාඩි 6යි වෙලාව. අපිට විතරක් නෙමෙයි ওই ශරීරයට දැනෙන උෂ්ණත්වය අපේ වනසතුන්ටත් අනිවාර්යයෙන්ම දැනෙනවා. එයාලා සමහර වෙලාවට වතුර ටිකක් එහෙම බොන්න ගොඩක් තැන්වලට යනවා. හොයාගෙන යනවා. එහෙම යන අතරමඟදී අපි දැක්ක සමහර සතුන් මේ වතුර නැති හින්දා බැරිලා ඉන්නවා. වාට පුළුවන් නම් පුංචි පිංකම කරගන්න. ඔය ගෙදර හෙලිය පහලින් පොඩ්ඩක් මේ වතුර එකක් එහෙම තියලා තියනවා පුංචි කුරුල්ලන්ට එහෙම. නාන්න. වතුර එකක් එහෙම තියලා තියන්න. ඒක අපි කරගන්න ලොකු පින්කමක්. මොකද මනුස්සයෙකුට වතුර ටිකක් දෙනවා කියන්නේ නේද? හරි. හැබැයි නම් ලැකඩ ඕල් ටයිම් බීට්ස් මේ විදිහට ආරම්භ කරනවා. හැබැයි ඔය මේ ඔහොම කිව්වා කියලා සමහර බැදිවල අයත් මේ ඔය ඩෙන්ගු එහෙම චෙක් කරන්න ආවට පස්සේ කියන්න එපා. වතුර තියන්න කියලා කිව්වේ අපි කියලා. හරිද? හරි. අපි ඕල් ටයිම් බීට්ස් එන මේ විදිහට ආරම්භ කරනවා. තුන්වෙනි පැය. මේ පැය පුරාවට මතුවාට පුළුවන්. මේ පැතරෙන්න 0.7.3.93.5.93.7 අපේ නම්බර් එක ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉක්මනට මැසේජ් එකක් දාන්න. හවස 3 විනාඩි 8යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ බලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වි දනට තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකතිබා ලංකතිබා

0: හවස 3 විනාඩි 18යි වෙලාව. අකඩ ඕල් ටයිම් බීට්ස් වල තුන්වෙනි පැය ඔයාලා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි මේ WhatsApp chat එක පෙතුන යන්න කියලා හිතුවා. මේ වෙලාවේ අපි වහන් ඉන්නවා කියලා මට message එකක් දාලා තිනු. සුභ සන්ධ්‍යාවක් වේවා. අපිට දෙන ජිප්සීස් ගායන ගීතයක් කියලා. බලමු try එකක් දෙන්නම් හරිද? අපේ වාද්‍ය රූපසේන සහ සුනන්දනි ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. මඩල්ස ලස්සන සිංදුව කෝණියයි අපේ දෙහියත් කැන්ඩියෙන් රුවන් මාලි තමයි මැසේජ් එක දාලා තියෙන රුවන් මාලි අවතාරණ එකතු කරගන්නවා. සුබ දවසක් අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න. අපි පොහොර බව පරකඩුව පරකඩු ඉඳලා මැසේජ් කරලා තියෙන්නේ බොසිනුව තිලක් කුමාර්, ඒ වගේම චන්දිමාල්, සුරේෂ, රුක්මන්, ඒ වගේම අංජලි, හෂීන්, බණ්ඩාර අතුරු ලක්කඬහන සිළු දනාම තාදුරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හා මාව ෆීමේල් ෆීමේල් වර්ෂන් එක මේල් කරලා ආයි චාමික කියලා දාලා ආයකනේ. සුභ මධ්‍යහනක් වේවා. අපිත් මේ වෙලාවේ ලක්කඬ රේඩියෝව සද්දට දාලා අහගෙන ඉන්නේ. ලස්සන සිංදුවක් කෝණි අපිවත් එකතු කරගන්න. අපේ මයන්ති තමයි මැසේජ් එක දාලා දෙන පොළොන්නරුව ඉඳලා මහත්තයනෝ මහින්ද, ඒ වගේම දුව සිත්මි, පුතා සජිත්, ඒ වගේම චූටි පුතා ඍතුව තාදුරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුන්දර අඟහරුවාද දවසක් වේවා. අපිත් ඉන්නවා දොල දෙන්න මෙතෙන් මෙතන්දීනේ මෙතන්දී අමින්දී. හරි ලස්සන නම් දෙකක් මෙතන්දී අමින්දී දෙන්නම ඉන්නවා. ඒ වගේම තමයි මහත්තයා හේමන්තද සිල්වා, අම්මා අයියා, හා ඒ වගේම නිමල් තිලකසිරි, අයියා නිමල් තිලකසිරි, සුදුවක්කා මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්කා, ඒ වගේම ප්‍රබාණංගී ගාමිණී අයියා කට්ටියම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා දෙනවා. අපේ දොඩම් ගස් ලන්දින්දලා මැණිකේ මැණිකවවත් ආදරණ එකතු කරගන්නවා. මම රේණුකා බණ්ඩාරගමින්, පූර්ණ මල්ලි, ඒ වගේම පැතුම් මල්ලි, ගණදු මල්ලි, ආදිත්‍ය මල්ලිව ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න රමණී, ඒ වගේම සුමිත්, නිලු, කුමාරී, ඒ වගේම ගම නේද, ගම කොස්ගම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ කවුද මැසේජ් එක දාලා දෙන කුමාරී, හරි ආවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. හාය අයිය, මම රිකෙල්ල ගස් කඩවලින් පූජා, අසන සෝංග එකට මාබයි අම්මබයි අපච්චිවයි හකිවයි අයවයි එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බොයගුඩෙන් දැන් අපි තින්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒවා වහගෙන තනිකම පාළුව මැකී යන්න ලස්සන සිංදුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ සුමන බොයගුඩ නේද ආදරණ එකතු කරගන්නවා මේ පැයට. ඇහලිගුඩින්දලා අපේ ආනන්ද අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒවත් ආදරණ එකතු කරගන්නවා. නියමයි අයිය කියලා මැසේජ් එක දාලා දෙන අපේ ගයනි නේද, ගයනි මීවන ඵලාන ආදරණ එකතු කරගන්නවා. ගොඩක් ස්තුතියි. එල එල අයියේ, කවුද අපේ පෝරුව දණ්ඩ ඉදලා මට මැසේජ් එක දාලා තියෙන්නේ? කවුද ධෝනි නේද? හරි හවත් ආදරණ එකතු කරගන්නවා. ජියුස්, ෆරීඩා, දීප්ති සිල්වා, ඒ වගේම ශිරින්ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රානි, මාරසිංහ සහ රොසෙට් ගාමගේ කටේ ආදරණ එකතු කරගන්න කියලා නුවරින්දලා මැසේජ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාවත් එකතු කරගෙන මේ වෙලාවේ අපි තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙනවා. අපි මේ සින්දුවට යමු. ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්කඩත් එක්ක එකතු වෙන්න මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ මනේජ්ගේ සින්දුවක්. අපි සින්දුවට යන්න කලින් වෙලාව බලලිමු. ලක්කඩ ඕල් ටයිම් බීට් සංගින වෙලාව හවස 3:22.
1: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ටේකයා සුරැකීම මගතොට ලකඬ රේඩියෝ ITN.
0: හවස 3:22 වෙලාව. මැච් එක පැද්දට යමු. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට නියමිත ඉන්නේ. ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. මේ සින්දුවෙන් පස්සේ ඔය හිටිය විදිහටම අපි දෙක දිගටම එකතු වෙලා ඉන්න. හවස 3:23 ලකඬ ඕල් ටයිම් බීට්ස් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 479
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ
1: Golden Voice ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සැබුම

0: ITN රටට වග කියන රේඩියෝ
1: හවස 3:41
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

హవస తునాయి వినాడి హతలిస్ పహాయ్ విలావా అప్పుడు మెసేజ్ కదా అలా తినవ ఆలు కౌదు మే ఇసెల వగే సింధుడిగా దెన్న కీలాపై నిమ్ సర వెళ్ళవాయిందా ఇసర ఇసెల వగే సింధు కీలకి మునమగి సింధుద ఆ నటన బులవన్ సింధుడిగా దె హరి అబి అనివారం దెన్న గోహం ఇండగో హరిద అపేత్ లసన్ సింధు కడకదు కర గన్న మమ లవ్వే గుణసరి కూల్ హౌస్ కే ఉపాలి సింధు హన్న మమ ఎకదు కర గన్నవా అపే అధిపతి తుమే పద్మిని మిసే వగేమ అధిపతి తుమా ఉదయ కుమార్ సర్ వత్ వసంత సమన్ ఎతులు సమిత ఏ వగేమ డెలంత ఎతులు లఖన్ హన్ సిలు దినా మాదృని ఎకదు కర గన్న కేల మెసేజ్ కు దాల తీన్నే పొకును విట సింధురంగల వత్ ఇసురి నెతుల్యా ఏ వగేమ చనులి హిందిక బట్టి కట్టి మాదృని ఎకదు కర గన్న కేల మెసేజ్ కు దాల తీన్నే අපි තිනව සද්දෙරම සිඳුහගෙන ලස්සන වැඩසටහන මම බුලත් සිංහලින් දහරා අම්මා තාතා ඉඳුනිල්ලේ වගේම ප්‍රනීත් මදු කෞෂි ආදි බබයි තුහින බබයි වගේම රංග ඉනුකි බබයි දරණියගල තරුවයි එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා ලස්සන හින්දි සිඳුවක් අහමු නේද කියලා මැසේජ් එක දාලා තිනවා බලමු අපි ට්‍රයි එකක් දෙන්නම් හරිද හයි හයි අපි වැල්ලම් පිටියෙන් අම්මා ඉන්නවා නිල්මිනී වගේම අපිට මැසේජ් එක දාලා දෙන අපේ සෞම්‍යා අපි දෙන්නව තොයාලව හන් ඉන්නවා හතරට කලින් අපිවත් අනිවාර්යෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා ඔන්න ඉතින් එකතු කරගත් ආදරෙන් හයි ගිහන් මල්ලි සුබ සන්ධ්‍යාවක් වේවා කොහොමද කුවද අපේ චාමි චාමි හිටේ හරිද අපේවත් ලස්සන සිඳුකඩ එකතු කරගන්න අපේ මැලේසියාවේ ඉඳලා අපි හන් ඉන්න ආදරණීය මිත්‍රයා නිෂු ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ ඕල් ටයිම් බීට්ස් වලට ඒත්තකම යන්න හදන්නේ මාතලේ පැත්තට අපි වහන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා දිලිනී හොනාව තාදරෙන් නිකුතු කරගන්න ඕල කැඩ ඕල් ටයිම් බීට්ස් වලට ලසන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තිනවා අනිවාර්යෙන් මෙදින්න ඕන ලසන සින්දුවක් ලෑස්ති කරගෙන තිනවා අපි සින්දු හන්න යමු ඊට කලින් මැච් එක පැත්තට යන්න තෝරන මැච් එකේ මොකද වෙලා තියෙන්නේ කොහොමද මොනවද ගියේ ලකුණු සංඛ්‍යාවක් දැන් අපි අරගෙන ඉන්නවද ඔකත් තියෙනවනේ ප්‍රශ්නයක් නේ හරි අපි යමු මැච් එක පැත්තට ශ්‍රී ලංකාව ඔන්න අද දෙවන ඉනිම ආරම්භ කළ තියෙන්නේ දැන් ටිකකට කලින් මැච් එක පටන් ගත්තේ පොඩ්ඩක් වර්ෂාවත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා පන්දුර පහර දෙමින් සිටින්නේ මේ වෙලාවේ නිශාන් මදුෂ්ක සමගින් ලහිරු උදාර නිශාන් මදුෂ්ක පන්දු 21කට මුහුණ දෙවිලා ලකුණු 6ක් ලබාගෙන ඉන්නවා අනෙක් අතෙන් පන්දුර පහර දෙමින් ලහිරු උදාර ඔහු පන්දු 7කට මුහුණ දීලා 1 ලකුණක් ලබාගෙන නොදවි පන්දුර පහර දෙමින් ඉන්නවා අතර 1 ලකුණු 2ක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 4යි පන්දු 3ක් අවසානයේදී පන්දුවර 4යි පන්දු 4ක් අවසානයේදී කිසිවෙකුත් නොදවි ලකුණු 9ක් ලබාගෙන ඉන්නවා කොමනමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හමු වුණු ඉලක්කය ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක් තමයි හම්බ වුණේ දැන් මේ වෙන විට තවත් අපිට අවශ්‍ය වෙලා තියෙන ලකුණු 363ක ලකුණු සංඛ්‍යාවක් තමයි ඉතින් අපේ ප්‍රාර්ථනය ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්න කියලා හරි අපි කොච්චි වෑන්ඩේගේ සින්දුවක් තමයි ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ එනම් සින්දු අහලා අය මේ පැත්තටෙමු ලකරෝල් ටයිම් බීට් සාගෙන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්න හවස 3:48යි

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිට්වා සුළුකුණාට හේතුවෙන් ආපදාවට පත් සුළු වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. දිට්වා සුළුකුණාටුවෙන් කුඩාවැව් 1599ක් අමුණු 1686ක් සහ ඇල මාර්ග 442ක් හානියට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් වීවකාවට අවශ්‍ය ජල සම්පාදනය සහ ජල කළමනාකරණයට ගැටලු සහගත තත්ත්වයක් මතු වුණා. හානියට පත් සුළු බාරි මාර්ග 883ක් 2026 වසර ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිය කටයුතු ආරම්භ කළා. ප්‍රතිසංස්කරණ කළ යුතු බවට හඳුනාගෙන ඇති ඇල මාර්ග සහ අමුණු 5935ක් පමණ වනවා. මහවිලි අධිකාරී අනුබද්ධිත සමාගමක් ලෙස පිහිටුවා ඇති මහවිලි උපදේශක කාර්යංශය මගින් තාක්ෂණික උපදෙස් ලබා දීමයි අරමුණ. ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇසමේදුගත පිරිවැයවන රුපියල් මිලියන 12,170ක මුදලින් රුපියල් මිලියන 2,000ක් හදිසි ව්‍යාපෘති වෙනුවෙන් මේ වසරේ වෙන් කරනවා. ඉතිරි මුදල 2027 වසරේදී වෙන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බැනනුවන් සහ මැද ප්‍රදික විශේෂ නියෝජිත පැරෙන් කුෂ්නර් සහ ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අතර දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අමෙරිකා ජනාධිපතිරයාගේ ගාසා සාම සැලැස්ම පිළිබඳ හමාස් සංවිධානයේ සමග පසුගියදා පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම හමුව පැවැත්ුණේ. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව ජෙරඩ් කුෂ්නර් ප්‍රකාශ කළා. සාම සැලැස්ම යළි ආරම්භ කිරීමට මේ වටිනා හමුවක් ලෙසද ඔහු හඳුන්වා දී තිබෙනවා. හමාස් සංවිධානය නිරායුධකරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් දින 30 කාලයක් තුළ ප්‍රගතියක් ඇතිවිය හැකි බවයි ජෙරඩ් කුෂ්නර් පෙන්වා දෙන්නේ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30 බලාපොරොත්තු වන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: චමිත් චාරු
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: அதனை வினாடி தொலகை விழாவ சுபசந்தியாவா கமோடமா சுபசந்தியாவா சாரு
1: சுபசந்தியாவா குட் ஈவினிங்
0: ஈவினிங் டிரைவ் வேக் அதை தூண்டை கெத்துவின விழாவ ஹவச ஹத்தர வெனகுட காட்டிய சைட்டன வகையில் அப்படிதான்னவா யானை என கமாங் கடைக இந்த கமாங் ஹெமனா தாங்க கெதரி இந்த கமாங் மே கொத்தன ஹிட்டியா தெஃபே மனு துணாய் தசம பஹா எஃபே மனு துணாய் தசம ஹதர மீட்டரே வினஸ் நொக்கர கன லங்கின் மதியாக அன்னைக்கு லாபி கியானே அவசாயா மாற வேணக்கா ஒய் இன்ன விதியட்ட
1: ඉතින් අදතු අරි පුලංක පොතිනා මේ ඉන්න ගමන් අපිට මැසේජ් එකක් දාන්න WhatsApp එකට 0703935937 ඔයාගේ WhatsApp මැසේජ් එක වාටි එවන්න පුලංකම දෙනවා ඊට පස්සේ අපේ පෝස්ට් එක තියෙනවා
0: පෝස්ට් එකක් තියෙනවා අන්න ඒක බලන්න ගිහිල්ලා මේ අපේ Facebook එකට යන්නකෝ ආඩ ගියාට පස්සේ බලන්න පුලංකම තියෙනවා ලකඩ ඔෆිෂියල් Facebook page එකේ අපේ ලස්සන පෝස්ට් එකක් තියෙනවා
1: නේද ආඩ පුලුවන් ලකඩ අපේ ඔෆිෂියල් Facebook page එකට ගියා තින් අපේ evening drive අද පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා ලයික් කරලා ෂෙයා කරලා ඒ පැතුණු තුවාට පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න මේ ඕන තැනකින් ආඩ පුලුවන් evening drive එක හවස 6 මාර වෙනකන් ඉන්න
0: right එපමණං evening drive අපි පටන් ගන්නවා මෙන්න මේ විදියට අපි නං ඔයාලට පරක් වෙන්නේ නැතු ඔයාගේ message එක එවන්න කියන එක අපි මතක් කරන වගේම විශේෂයෙන්ම අද golden voice තවත් audition එකක් තියෙනවා
1: හා
0: පළමු වටේ
1: කටිය උණුසුම් විදිහට ලෑස්ති වෙලා ඉන්නවා
0: උණුසුම් උණුසුම් විදිහට ලෑස්ති වෙලා ඉන්නවා
1: ආ
0: කටිය ඇවිල්ලා ඉතින් නේද
1: ආහ
0: ප්‍රැක්ටිස් කරනවා
1: ඕ ගාලා ප්‍රැක්ටිස් කරනවා
0: එතකොට හෙට මෙහෙට යනවා ඉදිනවා තනියෙන් මුමුණනවා පේනවා හරිම විනෝදයි
1: ඒ ප්‍රැක්ටිස් වෙනවානේ
0: 4:14 වෙනාව

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: Lakhanda Radio ITN.
1: Asesu devillada diabetes glaucoma bene roga nisa penuma durwala velada aduma viyadamakin davasin penuma laba ganna raji anumatha lenstick eye care rohalata danma katha karanna lenstick eye care rohala mattharumulla durakathana anka 0.06 478 478
2: sri lankave prathama vatavata rhino roofing within handunwa dena rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing within Nandun Madina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Tahatunai Anuhaya Amatana.
3: NLP Hadahana. Lankawe Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadahana. Ubat Adama NLP Hadahana Baladan.
4: Rajya Bankuka Surakshita Bhavaya. Ihalama Rekavarane Samagin Stavara Tanpatu Sandha. Ihalama Poliya RDB Bankuin.
5: ආයුධ කරුවන් 35000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
6: අපි සොයන්නේ නුඹේ හඬයි
7: ලකන Golden Voice
5: ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලකන
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: හතරයි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුවක් අහන්න ඔයාලට හොඳම වෙලාව තමයි මේක.
1: හරි.
0: නේද?
1: හතර හත කියන්නේ ඒ වෙලාව තමයි.
0: සුපිරිම වෙලාව. සිදුවක් අහගෙන වැඩ ටික කරන්න chill එකේ happy එකේ නේද? වෙන mood එක වෙන vibe එක.
1: ඉන්න වෙලාව නෙමේක.
0: ඉන්න වෙලාව.
1: හරි මහන්සියක් තියනවා ඉතින් පැත්තකින්.
0: ඔව් මහන්සිය තියනවනේ මහන්සිය දැනෙන්නේ.
1: හරි.
0: ගැම්මට වැඩ කරන්න පුළුවන්.
1: හා හා.
0: Energy. නේද?
1: තියනවා.
0: අපි ඉන්නවා කියන්නේ. අපි ඉන්නවා කියන්නේ නේද?
1: තව මොනවාද නේද?
0: තව මොනවාද?
1: ඕකේ.
0: ඒ ටේ නිසා මේ එක නැති කරගන්න එපා.
1: හා හා හා.
0: ඒ
1: කියන්නේ අපි කියන්නේ මේ
0: හරි.
1: ඒ කියන්නේ අපි කියන්නේ මේ පැත්තට මැසේජ් එකක් එවන්න කියලා.
0: මැසේජ් එකක් එවන දාන වැඩේ එක සෙට් කරලා ඉන්න.
1: සෙට් වෙන්න
0: නේ. ලග්ගලා ඉන්න.
1: ඒකනේ. දංගල වගේ ඉන්නවනේ.
0: මගේක ගලව ගන්න එපා.
1: හා හා.
0: එතකොට තමයි කරන්ට් එක.
1: රේඩියෝ එකේ ෆ්ලග් එකද?
0: නෑ නෑ නෑ. يعني අපිත් එක්ක ප්ලග් වෙලා ඉන්න එක ගලව ගන්න එපා.
1: ඕකේ.
0: මොකද එතකොට එනර්ජි එක නැති වෙනවා. ඩග්ගාල කරන්ට් එක පාස් වෙන්නේ නෑනේ. ප්ලග් එක ගැලවුවට පස්සේ. ඩග්ගාල වැටෙනවා.
1: හා
0: හා. ඒසයික දිගට ඉන්න ඕන මේක.
1: එහෙම කරන්න නම් මොකද්ද කරන්න ඕනේ?
0: එහෙම කරන්න නම් රේඩියෝ එකේ සද්දේ කියන්නේ ඩිස්ටර්බ් නොවන කට්ටියට ඩිස්ටර්බ් නොවන විදියට ලොකගෙන් බැලුම් ගන්න වෙන වට්ටමට නැතුව ඔයාට සින්දු අහන්න පුළුවන් මට්ටමට දාගෙන වැඩටික් කරගෙන යන්න.
1: ඕකේ.
0: ඒ කියන්නේ වැඩ කරන තැන. කන පැලෙන්න දාලා කාගින්වත් ප්‍රශ්නයක් නැහැ. මං මගේ මයිකා
1: චිල් එකේ.
0: ඔව් මයිකා මයි පෙට්‍රල් කියලා ඉන්නයි.
1: ඕකේ.
0: කිසි ප්‍රශ්නයක් නැහැ. දාන්න වටේට වැහෙන්න දාන්න.
1: හරි. ගෙදර නම් ඉන්නේ කමක් නැහැ දාන්න.
0: ඔව්. එහා පැත්තේ ගෙදරින් බ්ලේම් එකක් ආවොතින් ඒකව බැලන්ස් කරගන්න.
1: ඒකට
0: අපි වාක් කියන්නේ
1: නැහැ.
0: ඔව්. අපිට වොරන්ටි දෙන්න බෑ.
1: එහෙමත් කියනවා ඉතින්. වරන් නැතුල ඒකත් කියනවා.
0: ඔය එහා පැත්තේ ගෙදරින් මේ මොකද කරන්නේ? රේඩියෝ එක අඩු කරන්න කියලා වගේ ඒ වගේ ටිකක්
1: කියනවා නම්
0: වඩක් කරනවා නම් ඩග්ගාලා හිමිට ෂේප් එකේ සද්ද අඩු කරන්න.
1: ඔයාගේ කනට ඇහෙන විදිහට දාගන්න ටිකක් වැඩියෙන් නේ.
0: එහෙම නැතු ඕන එහා පැත්තේ ගෙදර ඉන්නෙත් ඔයා වගේම චිල් එකේ ඉන්න.
1: හරි.
0: පොරක් නම් ප්‍රශ්නක් නැහැ.
1: නෑ නෑ නෑ ඒ පැත්තේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම.
0: හරිද?
1: හා
0: හා. ඒ විදිහට ඔයාගේ පරිසරය හදාගන්න.
1: ඕකේ.
0: ඒ ඕන විදිහට ඔයා බැලන්ස් කරගන්න.
1: හා
0: හා. අපිට වොරන්ටි දෙන්න බෑ.
1: එද වාහනේ ගෙම යනවා නම් ඒකට කොහොමද පුළුවන්?
0: ප්‍රශ්නයක් නැහැ. තනියෙන් යනවා නම් වැඩි කරලා
1: සද්ද
0: වැඩි කරලාම දාගන්න.
1: හා හා හා.
0: පිටිපස්සෙන් ගහන හොන් ඇහෙන්න තියෙන ගන්න.
1: ඒකත් කියලා දෙපැත්තම බැලන්ස් කරලා කොහොමද කියනවා.
0: වැඩි කරලා දාගන්න.
1: හරි.
0: ඊට පස්සේ ලයිට් පාරක් හැම් පිටිපස්සෙන් වදිනවා. පේනව නම් සයිඩ් කණ්ණාඩියේ.
1: හා.
0: පොඩ්ඩක් සද්ද අඩු කරලා බලන්න මොකාරද
1: වෙන්නේ කියලා. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. හරි
0: රයිට් 4:26 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මදක් කරන්න ඕන ඔයාට විශේෂයෙන්ම සෝලවලින් වැඩ ගන්නද මෙච්චර ඉරපායන එකේ ඇයි මේ ඉරට නිකන් අපත යන්න දෙන්නේ
1: ඉරට අකීකරු
0: නෑ ඒක නෑ මෙතන ගැලපෙන්නේ
1: නෑ ඇයි ගැලපෙන්නේ නැත්තේ
0: ඉරට ඔ අය පොඩක් ගැලපෙනව
1: පොඩ ගැලවෙන නිසානි කිව්වේ
0: ආ හොඳයි යා
1: ඒකන කිය
0: මාත් එක්ක ඉඳලව දැන් හැදිලා
1: ඒකනේ ඔෆිස් එකේ හැමලිම් කිය
0: ඉරට අකීකරු වෙන්න එපා.
1: හරි.
0: ඔයා ඉරට ඉර කීකර කර කීකරු කරගෙන ඔයාගේ වැඩ ටික කරගන්න. ඔයාට ඕන කරන විදුලි බලය නිෂ්පාදනය කරගන්න යාට කියලා.
1: ඕකේ.
0: ඕක පිච්චිලා යන්න දෙන්න එපා නිකන්. හරිද? ඒකට සූර්ය පැනල පද්ධතියක්.
1: හරි.
0: සවි කරගන්න පුළුවන්. ඉතින් මේක නිකම්ම නිකන් තරකින් සවි කරගන්නට වැඩිය වොරන්ටියක් තියෙන වගකීමක් විශ්වාසයක් තියෙන කාලයක් තිස්සේ මේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරලා එක්ස්පීරියන්ස් තියෙන තැනකට වැඩේ බාර දෙන්න. එහෙමනම් ඩීප් ටෙක් සෝලා තමයි හොඳම තැන ලංකාවේ සෝලා පද්ධතියක් Tamante කියලා සවි කරගන්නවා නම් නම තමයි ඩීප් ටෙක්.
1: දැන් අපි ඩීප් ටෙක් ගැන කතා කරලා තියෙන ඕන තරම් ඔබගේ කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන් ඔෆිස් එකට වෙන්න පුළුවන් ගෙදරට වෙන්න පුළුවන් මේ ඕනම තැනකට අර පිරිබස් වෙන්තරුව විදුලිය පාවිච්චි කරන්න වගේම විදුලි බිල දෙත තියලා හරහා අමතරාදමක් උපයා ගන්නවට අවස්ථාව තියෙන ඩීප් ටෙක් සෝලා එකකට යන්න. ඒ වගේම තමයි අපේ ගොවි මහතුන්ටත් සුපිරි චාන්ස් එකක් තියෙන ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න පුළුවන්. සම්පූර්ණ සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන මෝටර් පද්ධතියක් එක්ක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක මිලදී ගත්තොත් ඔයාගේ අසන සරු කරගන්න පිරවය අඩු කරගන්න මෙන්න මේ දෙකම වාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුවිශේෂී මිල අඩු කිරීම එක්ක තමයි ඔන්න අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් ආයතනය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන්න සූදානම් ඉන්නේ. ඒ නිසා මේ හැමදේම කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ නම්බරයකට කතා කරන්න 0711711711
0: සෝලා පද්ධතියක් සවි කරගන්න විශ්වාසය තියෙන වගේම අපේ මුදල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ මුදල් ආයෝජනය කරනකොට අපි තනක් බලනවා නම් ඒ තන කොච්චර සුරක්ෂිතද අපේ මුදල් ආයෝජනය කරන්න විශ්වාසවන්තභාවය කොහොමද මෙයාලගේ තව බ්‍රාන්චස් තියෙනවද අපි ප්‍රධාන වශයෙන් බලන එකක්නේ
1: මෙයාලගේ
0: තව බ්‍රාන්චස් තියෙනවද
1: හැමතැනම
0: තියෙනවද පැතිරිලා එතකොට කාලයක් තිස්සේ මෙයා ගනුදෙනු කරලා එතකොට ඒ ගනුදෙනුකාර බෞතුන්ට හරි සාධාරණයක් නියම පොලියක් කියලා පොලියක් මුදලට ලබා දීලා තියෙනවද මේ කියන ඔක්කොම දේවල් ටික අපි විශ්වාසය නොබේ මුදල තැන්පත් කරන්න ආයෝජනය කරන්න වගේම රාජ්‍ය බැංකුව ආරක්ෂාව ඔබට ඔබේ මුදලට ලබා ගන්න හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාවයත් එක්ක වාඩි පුලංකම තියෙනවා. දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා RDB නමින්. දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ස්ථාවර තැන්පතුවක් දාන්න ඔයා ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන බැංකුවක් හොය හොය ඉන්නවා නම් ඔන්න ඒ වෙනුවෙන් තමයි ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව විවෘතව පවතින්නේ. වාඩි පුලංකම තියෙන වැඩි විස්තර දැනගන්න RDB ළඟම තියෙන ශාඛාවට යන්න.
0: අවසහතරයි විනාඩි 29යි වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
7: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හිට රාත්‍රී 10:30ට
8: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
9: මොනා කරන්නද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මෙහා පෙන්නවා අපි
10: එපා එපා ඩොක්ටර් ගෙන්න ගන්න එපා සාමි ගෙන්න කියන්නේ
11: සාමි
9: පිසුද රාජේස්වරි සාමිය විතර මොනා කරන්නද සාමි දොස්තර කෙනෙක්ද අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නුම් මෙයාව
10: සාමි ගෙන්න කියන්නේ ඔයා නෙමෙයි මේ අම්මා මමයි මම කියන දේ කරන්න
12: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
13: 4:37 වෙලාව

0: වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
3: හතරයි විනාඩි 39යි වෙලාව. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මහනුවර ඇසල මහා පෙරහැර මංගල්‍යය දැන් අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අද තමයි එහි පළමු පෙරහැර මංගල්‍යය. මහජන ප්‍රදර්ශන වෙනුවෙන් සිදු කරන පෙරහැර මංගල්‍යය පළවෙනියටම ආරම්භ වන්නේ. ඉතින් අද සිට දින ගණනාවක් මේ පෙරහැර මංගල්‍යය මහනුවරට යන සෑම කෙනෙක්ට බොහොම විචිත්‍රවත් දැක බලා ගන්න ඉඩ කඩ ලැබෙනවා.
4: දින පහක් අඛණ්ඩව කුඹල් පෙරහැර වීදි සංචාරය කරන්න නියමිතයි කියලා තමයි කියන්නේ.
3: ඔව්, දින පහක් කුඹල් පෙරහැර වීදි සංචාරය කරන්න නියමිතයි. දැන් මේකේ අපි කිව්වා මේ ඉතිහාසය ගැනත් අපි ඉස්සර ටිකක් ඔබට කියනවා කියලා විශේෂයෙන්ම. ඉතින් ක්‍රිස්තු වර්ෂ 4 සියවසේ කිත්සිරි මෙවන් රජ දවස මෙරටට වැඩමුණු දන්ත ධාතුන් වහන්සේ රාජපාලනයේ නීත්‍යානුකූල භාවය සංකේතවත් කරන සංකේතයක් විදිහට තමයි දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධව සලකන්නේ. විශේෂයෙන්ම 1716 වතාවත්,
4: හරි,
3: කියන්නේ වසර 1716 කාලයක් මේ පෙරහැර පවත්වලා තියෙනවා. ඉතින් මෙරට ඉතිහාසය ගත්තට පස්සේ මෙරට ඉතිහාසයේ තියෙන පැරණිම සහ වටිනාකම් රසක් එකතු වුණු එක පැත්තකින් සංස්කෘතික මංගල්‍යයක් විදියට මේ දළදා පෙරහැර මංගල්‍යය
4: අපිට සලකන්න පුළුවන්.
3: ඉතින් වසර 1716ක් කියලා කිව්වට පස්සේ හිතන්න ගොනේ
4: එසේමසේ කාලයක්ද කියලා,
3: ආත්ම කීයක් අපි ඉපදිලා. ඉතින් එච්චර ඉතිහාසයක් තියෙන, එච්චර දීර්ඝ ඉතිහාසයක් තියෙන එක් දිනක්වත් අත්නොහැර, කියන්නේ එක් වසරක්වත් අත්නොහැර මේ පෙරහැර මංගල්‍යය විවිධ බාධක මැද්දේ
4: හැම වසරකදීම අඛණ්ඩව පැවැත්වලා තියෙනවා.
3: අඛණ්ඩව පවත්වලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ මහා පෙරහැර මංගල්‍යයක් නොවෙන්න පුළුවන් සමහර කාලවල. මොකද විදෙස් බලපෑම් එල්ල වෙච්ච කාලවලදී, ඒ පෘතුගීසි, ලන්දේසි, ඒ වගේම ඉංග්‍රීසි පාලනයන් පැවති කාලවලදී මේ දන්ත ධාතුන් වහන්සේ රැකගන්න විශාල පරිශ්‍රමයක් දරන්නට ඒ රාජ්‍ය පාලකයන්ට, ඒ වගේම මහා සංඝරත්නයට සිද්ධ වුණා. ඉතින් ඒ වකවානුවන් වලදී අපි කියන්නේ මේ දැන් පැවැත්වෙන දළදා පෙරහැර වගේම පෙරහැර මංගල්‍යයන් පැවැත්වුණා කියන එක. නමුත් ඒ පව ලැබිය යුතු ගෞරවය, ඒ තේවාවන්, ඒ සියල්ල මේ හැම කාලයකදීම නන්ද ධාතුන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරා කියලා තමයි කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1592 වර්ෂයේ සිට මේ විදියට පවත්වන් ආපු දළදා පෙරහැර මංගල්‍යය එක් එක් කාලවකවානුවන් වලදී එක එක රාජධානි වල පවත්වලා 1592 අවුරුද්දේ තමයි මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්න මේ විදියට තීරණය වෙන්නේ සහ කටයුතු සම්පාදනය වෙන්නේ. එදා සිට වසර 434ක් ඇසල පෙරහැර මංගල්‍යය මේ වෙනකොට පවත්වලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ප්‍රධාන පෙරහැර හතරක් තියෙනවා. ඔයා කිව්ව විදියට කුඹල් පෙරහැර පැවැත්වෙන අද දිනේ. මීට පෙර පැවැත්වෙන දේවාල පෙරහැර
4: කියලා,
3: සතර මහා දේවාලවල, සිව් මහා දේවාලවල කපු මහත්මුරුන් එක්ක මේක මහජන ප්‍රදර්ශනය සිද්ධ වෙන්නේ නැහැ. දේවාල භූමියන් වල සිදු කරන පෙරහැර මංගල්‍යය දේවාලවල කපු මහත්මුරුන් සහ ඒ අවශ්‍ය කොටස සම්බන්ධ වෙලා මේ පෙරහැර පවත්වන දේවාල පෙරහැර. ඊට පස්සේ දින පහක් කුඹල් පෙරහැර පැවැත්වෙනවා. මෙතෙන්දී ලොකු විදියට, කියන්නේ විශාල වශයෙන් අපි රන්දෝලි පෙරහැරේ දකින්න තරම් ඇඳුම් ආයතම් වලින් සරසුණු අලියතුන් මේ වගේ දේවල් විශාල වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමින් පැවැත්වෙන පෙරහැර කුඹල් පෙරහැර කියන්නේ. ඊට පස්සේ තමයි රන්දෝලි පෙරහැර පටන් ගන්න. දින පහකට පස්සේ රන්දෝලි පෙරහැර ආරම්භ වෙනවා. ඉතින් රන්දෝලි පෙරහැර බොහොම විචිත්‍රවත් ලෙස අලියතුන් විශාල ප්‍රමාණයක් සහභාගී කරගෙන, ඒ වගේම නර්තන කණ්ඩායම් සහ තවත් බොහෝ සංස්කෘතික ආංග එකතු වෙච්ච අපූර්ව වැඩක් විදියට, පෙරහැරක් විදියට සංවිධානය වෙනවා රන්දෝලි පෙරහැර.
4: 23 වෙනිදා
3: තමයි මෙවර රන්දෝලි පෙරහැර ආරම්භ වීමට නියමිතව තියෙන්නේ. ඉතින් රන්දෝලි පෙරහැරත් දින පහක් පැවැත්වෙන අවසන් මහා රන්දෝලි පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් විචිත්‍රාංග රසක් සමගින් අලියතුන් එවැගේම තවත් බොහෝ අංග එකතු කරගෙන විශාල පෙරහැර මංගල්‍යයක් විදියට අවසන් පෙරහැර රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. ඊට පස්සේ තමයි දහවල් පෙරහැර පැවැත්වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පෙරහැර මංගල්‍යයන් හතරක් පැවැත්වෙනවා. පෙරහැර හතරක් පැවැත්වෙනවා ප්‍රධාන වශයෙන්. මේ පෙරහැර හතර තමයි දළදා පෙරහැර මංගල්‍යයේ එකතු වෙන්නේ, දළදා පෙරහැර මංගල්‍යයට සමන්විත වෙන්නේ. ඉතින් මේ විදියට පැවැත්වෙන දළදා පෙරහැර මංගල්‍යය දැක බලා ගන්න දෙස් විදෙස් සංචාරකින්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් බොහෝ දෙනෙක් සමහර වෙලාවට ජාති කුල මල බේද ආගම් වලින් තොරව හැම කෙනෙක්ම මේ අසිරිය දැක බලා ගන්න, මේ වන්දනාවට සම්බන්ධ වෙන්න ගොඩක් දෙනෙක් එකතු වෙනවා. ඉතින් මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා දළදා පෙරහැර මංගල්‍යය දැක බලා ගන්න බොහෝ පිරිසක් මහනුවරට යයි කියලා. අපි ඊයේ කිව්වා වගේම නුවර පෙරහැර අවසානයේ දන්ත දහතුන් වහන්සේ ආයමත් හරි පිරිසිදු නගරයක වැඩ සිටින වටපිටාව සකස් කළ දෙන්න ඔබට යුතුයකමක් තියෙනවා.

0: හතරයි විනාඩි 48 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කවුද අපිට මැසේජ් කරපයි ඉන්නේ අපිට එක එක යෝජනා එනවා
1: හරි
0: එක එක දේවල් කියනා ඉන්නවා
1: ඔව් ඇඩ් රෙඩි කියනවා
0: ඇඩ් රෙඩි කියනවා
1: ආහා සින්දු කම්මැලි කියනවා
0: ආ එහෙම කියන්නවා
1: බැලන්ස් එක නැතේ අපේ
0: බැලන්ස් එක නැතුවේ අපේ
1: හරි
0: රයිට් කවුද කියන්නකෝ ඉන්නේ මේ වෙලාව සින්දුවක් අහගෙන මැසේජ් කරන අය කවුද ඉන්නේ කියලා බලමු
1: මයි අදහහන්නේ බරුදල් පොළ පැත්තට එසල් ප්‍රනාන්දු ඉන්නෝ මේ වෙලාව අපි වහගෙන ඒත් එක්කම අනුර පුස්සල විඳ වෙනද වගේම එකතු වෙරකට මරපති ලක්ෂ්මන් ඉන්නෝ තමරා නිශානි චේතනා ඊට පස්සේ තේජාව මුංජි පුතා භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා ඊට පස්සේ අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දානි කෑගල්ලේ දා මහේෂාවත් එකතු කරගන්නවා දනිදු එක සද්දට මහගෙන ඉන්න කියලා තියෙනවා පුතත් එක සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ ඊට පස්සේ රුවිනිලී මේ වෙලාව එකතු වෙනවා සින්දුවක් කියලා තියෙන ඔහොම මහගෙන ඉන්නවා
0: මටට ගොඩනේ
1: මාටේ ගොඩ
0: මාටේ ගොඩ
1: ඔයා ඒක අමතක කරන්න බෑ නෑනේ
0: කියන්නෝ කියන්නෝ
1: අපිද අවදාවහනේ ලක්කන්න කියලා සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඔකේ දෙන්න කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ හැමදාම ඔයාලා වහන ඔකලිය අපිට නිලක්ෂි ඉන්නෝ මේ වෙලාවේ
0: රයිට් එවගේම තමයි සිතුම් සම්පත් එවගේම අරුණ ඇතුළු කට්ටිය මේකතු කරගන්න මීරිගම ඉන්නවා කියලා කිව්වේ ජීවන් නාමත් එකතු කරගන්නවා ත්‍රිකුණා මලේ ඉඳලා නේවි බේසින් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා මැසේජ් කළා එවගේම ප්‍රභාත් එවගේම සම්පත් කුරුවිට ඉඳලා තමයි මේ වෙලාවේ මැසේජ් කරලා තියෙන්නේ එයාලත් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා වාසනාව උරගා බලන්න ගන්න ගොවිසෙත ලොතරැයියක් එක ආඩ පුළුවන් හදහන ලොතරැයියක් ගන්න හදහන ලොතරැයිය ගන්නවා කියන්නේ ජීවිතේම දිනුම් කියන එක වාසනාවන්තයෙක් වෙනවා කියන එක ලක්ෂපති කෝටිපතියෙක් වෙනවා කියන එක නැති මොකද මේ දවස්වල මොකද්දෝ මොකද්දෝ බලයක් තියෙනවා යාට හදහනට හදහන්ට ලොකු බලයක් ඇවිල්ලා
1: තියෙනවා
0: ලක්ෂපතියන් වර ගණනාවක් මේ පහුගිය ටිකේ මෙහි කරා කෝටිපතියන් ලක්ෂපතියන් එනිසා මග නොහැර ඔයා ළඟට ඇවිල්ලා මා සර් ටිකට් එකක් ගන්න නෝනා ටිකට් එකක් ගන්න කියලා කියනකොට
1: අනේ මේ යනවා
0: කියලා කියන්නේ නේද?
1: ආ
0: දෙන්න මට හදහන් ලොතරැයියක් කියලා.
1: ඕකේ. එකට දෙකක්ම වෙලදී ගන්න.
0: ගන්න රුපියල් 40ක් දීලා දෙකක් ගන්නව නම් 40ට ගන්න බෑ.
1: 80ක්
0: දෙන්න.
1: හරි.
0: හදහන කරන් යන්න.
1: ඕකේ. 2026 වසරේ දැනට සුබ්‍රිත යගලවි 10 දෙනෙකුත් වගේම 10 ලක්ෂපතියන් 150කටත් වැඩි පිරිසක් බිහි කරලා තියෙන NLB වලින් ඊට ඒ වගේම වාටි කියන්න ඕනේ රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයි සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙනවට හැකියාව තියෙන ඔයාගේ හේනත් හැපෑ කරගන්න ගම. එනිසා වැඩි කියන්නේ වැඩි වැඩි ඉන්නෝ යන්නේ ගම ලොතරැයි කූඩුවකින් දවත්තලා හදහන ලොතරැයියම වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
0: බිස්නස් එකක් ව්‍යාපාරයක් ඔයා කරන කෙනෙක් නම් දැන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එක තව දියුණු කරගන්න ඔයාට තාක්ෂණය වැඩ ගන්න ඕන දැන් පුළුවන්කම තියෙනවා. නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින් ගණනාවක් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගම හඳුන්වා දෙනවා ඩෝම නවීන. ඉතින් සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තයට පොල් තෙල් ඉදින කර්මාන්තයට මේ වගේ කර්මාන්ත ගණනාවකට ඕන කරන මැෂින්ස් දැන් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගමෙන්.
1: අලවින් පසත් ඔබට හොඳ සේවාවක් දෙන තැනක් නම් මේ තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාර කටයුතු ඔයාගේ සාර්ථක විදිහටම කරගන්න ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාවලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. යන නම්බර 31 කැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට එතනට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් මිලදී ගන්න. යන කලින් එයාලගෙන් විස්තර දැනගන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න නම්බර එක කතා කරලා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. 0177979 579 0177979 579 කෝල් එකක් දෙන්න.
0: එවගේම විශ්වාසයෙන් ගනුදෙනු කරන්න මුදලක් වැඩිපුර තියනවා නම් ඒක ආයෝජනය කරන්න තැනක් බලබල හිටියනම් හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. මොකද කාලයක් තිස්සේ තියෙන බැංකුවක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙන එවගේම ශාඛාවන් හැම තැනම විසිරලා තියෙන වාගේ මුදලට වැඩිම පොලියක් ස්ථාවර තැන්පත් සඳහා වැඩිම පොලියක් ලබා දෙන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක ආර විශ්වාසයෙන් එකතු වෙන පුලුවන්කම තියෙනවා. මාස 3 6 අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගුකාලීනව ආයෝජනය කරන්න RDB බැංක ස්ථාවර තැන්පතු යෝජනා කරලා තියෙන හිලම් පොලියක් එක්ක අද මේ හැමදේම දිනාගෙන අවස්ථාව තියෙන යන ළඟම තියෙන RDB ශාඛාවට දිවයින පුරා ශාඛා 272 විවෘත වෙලා තියෙනවා ඔබ නමින්ම.
0: දනදා පෙරහැරගෙන කියලා මහත්තයෝ.
1: හරි.
0: අපිට දාංගලේ ප්ලේ කරන්න බෑනේ.
1: ඒකනි කියන්නේ අපිට විසුල තමයි එහෙම කියන්නේ.
0: අපුල් චිල් එකේ ඉන්න කොල්ලෙක්.
1: අපි වහගෙන ඉන්නේ.
0: පොඩ්ඩක්වත් බ්‍රේක් වෙන්න කැමති නැහැ චිල් එකේ.
1: ඔකේ. මන් නැත නිදිමත අයියානේ කියනවා.
0: ගැම්මට ගැම්මට ජය වේවා. 4:53 ඉවිනින් ඩ්‍රයිව් එක.

0: රටට වග කියන රේඩියෝ.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ලකාන රේඩියෝ ITN

0: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි විනාඩි එකයි වෙලාව.
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අවස පහයි විනාඩි 6යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන වෙලාව. ඉතින් සින්දුවක් අහන්න මැසේජ් කරන කට්ටියවත් අපිට අක්ගාලා බලාගෙන යන්න ඕන මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා.
1: සුබ සන්ධ්‍යාවක් කියලා අපිට මුලින්ම දාලා තිනෝ මේ පැයේදී රේණුකා ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට පවුල හැමෝම එකතු කරගෙන තමයි සින්දුව දෙන්න කියලා තියෙන්නේ. කවිඳු මාපල ගමෙන් එකතු වෙනවා. වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා සින්දුව ඕනේ කියලා කියනවා. ඊට පස්සේ
0: මාතලේ යදුන්න වෙනද වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා යදුන්නා.
1: අපිට රිවර්ස් කරන්න බෑනේ නේ.
0: ඔව් එතකොට දැන් අදත් වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා දුන්නොත්
1: අපිට තමයි
0: අපිට ගෙදර යන්න තමයි වෙච්චාවේ කියලා කියන්නේ.
1: කියන්න වෙන්නේ. ඒ නිසා අද දෙන්න ඉතියක් නෑ. ඕකේ ඊට පස්සේ තරු ෆැෂන් එකේ සද්දරම අපි වහගෙන ඉනෝ කියලා මැසේජ් එකක් දාලා තිනෝ බිනු රෝයාව එකතු කරගන්නවා. අමතක කරන්නේ නෑ රුවිනිලී ඔයාවත් එකතු කරගෙනම ලස්සන සින්දුව දෙන්නේ කියලා මාතර හක්මනින් අපිට මැසේජ් එකක් දාලා තිනේ සහන්.
0: සුබ සන්ධ්‍යාවක් කිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා කුරුවිට සම්පත් මැසේජ් කරලා තියෙනවා. වගේම දිනුක මහේෂ් අතුළු මගේ යාළුව හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. වසනා මාතර ඉඳලා මැසේජ් කරනවා යාගේ සැලොන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. දෙනියායි අමිල මැසේජ් කරලා තියෙනවා. ගෙදර හැමෝම එකතු කරගන්න මම නම් වැඩ ඉන්නේ කොළඹ කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. කොළඹ ඉඳන් වැඩ කරන ගමට ආදරය කරන කොච්චරයි ඉන්නවද? එතකොට රට ඉඳන් පිට රට ඉඳන් වැඩ කරන ලංකාවට ආදරය කරන කොච්චරයි ඉන්නවද නේද? ඉන්දික කියන්නේ එහෙම කෙනෙක් කියාව අපි වහගෙන ඉන්නවා කියතර මැලේසියාවේ ඉඳලා සද්දෙටම එයා වැඩ කරන තැන කොල්ලෝ කට්ටියත් එක්ක මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. ලංකාවෙන් ගියත් ලංකාව අමතක නොකර තමන්ගේ කම තියාගෙන ඉන්න මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නව නේද? සමහර වෙලාවට අපිට මෙහෙ ඉන්නකොට අගේ නැති පිට රටකට ගියාට පස්සේ ලංකාවේ අගේ දැනෙන ගොඩක් අය ඉන්නවා.
1: අපිට කොහොම ළඟ දේවල් තියෙද්දි අගේ දැනෙන්නේ නැහැ නේ.
0: අගේ දැනෙන්නේ නැහැ.
1: ඒක පොඩක් දුරට ගියාට පස්සේ ඒක නැති වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ.
0: වටිනකම දැනෙන්නේ.
1: වටිනකම.
0: තේරිලා වගේ වටිනකම. තේරිලා වගේ වටිනකම.
1: අයියෝ. මොකද වට වටිනකම නැහැ. ඇත්ත ඇත්ත නෙවෙයිද? ඒක ඇත්ත.
0: ඔව් යාට වටිනකම නැහැ. ඒක ඇත්ත ඒක ඇත්ත. ඇත්ත ඇත්ත ඇත්ත.
1: වට වටිනකම නැහැ.
0: සාධික ඇත්ත.
1: හරි හාකෝ.
0: රයිට් සිදුව කන්න මේ කට්ටිය එකතු කරගන්නවා. ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැය ඉන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැයත් අපිට මැසේජ් එකක් කියවන්න.
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාලට පුළුවන්කම තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් කියවන්න කාටියක් එකතු කරගෙන. ඒ වගේම තමයි අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියොතේ ඒ පැතනත් ඔයාලට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි post එකක් දාලා තිනවා ඉවිනින් ඩ්‍රයිව් හොයාගෙන ගිහිල්ලා ඒකට like එකක් දාලා comment එකක් දාලා මේ පැත්තට එකතු වෙන්න.
0: ඔබ සොයන හඬ
1: හරි
0: ළඟදීම
1: ඕකේ ලකඩ ගෝල්ඩන් වොයිස්
0: ලස්සනයි ඒක ලස්සනයි.

දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: Anda Radio ITN
1: Video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ටීකියා සුරකින් මගතොට.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: ஹாய் வினாடி பிசி த காய் விழாவ இவினின் டிரைவ் ஹகனின் விழாவ ஆர்டிபி பேங்க் வார்த்தைக்கு கணதுன்னு கரணும் ஆட்ட வேதா சொலிகள போலியாக்கு ஆகிய முதலட்டில் பாகான் புலான் ஆ தேன் பார்த்துக்கணும் முதலட்ட விசேஷம் ஸ்தாவர தேன் பார்த்துவாக் தானவன் அங்க மாச கான அணுவ லக்கு போலியாக்கு மேதா சொல்ல கண்ண புலுவாங்க கமதிய நான் கேடா மதக் கரான்ப்பா இது வேலை ஒரு சாலிட்டி காக்தி என்ன வாங்க ஒரு பேங்க் நிக்காங்க ஆகின சாமானு மக்கு இதில் பார்த்தாங்க நேத்துவ ஸ்தாவர தேன் பார்த்துவாக்கு ஆரம்ப கரான் இதுக்கோட வாட்டு வெடி முதலாக்கு வெடி போலியாக்கு எக்க வாங்க முதல ஆரக்ஷித்தவ தமாகின பாடபொலியங் මෙන්න වැඩක් කරන්න පුළුවන්.
1: ඉතින් ආදිවිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කළා තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට. ඔබට කෙටි කාලින් මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක් තියෙනවා. ඉතින් ගිහිල්ලා දැනගන්න අවස්ථාවක් තියෙනවා විශ්වාසයෙන් යුතුව. ඔයගේ මුදල් ටික බාර දීලා ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ. ඔයගේ RDB ළඟම තියෙන ශාඛාවෙන් ශාඛා 272ක් තියෙනවා. ගිහින් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
0: එවගේම දැන් ඔයාට මතක් කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. අපි විශේෂ තොරතුරක් මොනවද දැනගත්තට පස්සේ ඔයාට කියනවනේ.
1: කියනවනේ.
0: ඉතින් දැන් අපි ගුවන් යානා සම්බන්ධව ටිකක් උනන්දු වෙන අයට ගුවන් යානා වක යන්න බැරි වුණත් සමහර වෙලාවට හීන දකින්නවනේ.
1: එකපාරක් හරි මම යනවා.
0: එකපාරක් හරි මං ගුවනින් යනවා.
1: ඕකේ.
0: කුරුල්ලෙක්ගේ හැකින් පොළොව දකින්න වගේ මටත් බලන්න ආසයි.
1: ගුවන්ගත
0: වෙලා. ඔව්. එහෙම කියලා ආසාවන් තියෙනවනේ. ඉතින් ජීවිතේ එකපාරක් හරි කොහොම හරි මොන විදියෙන් හරි ට්‍රයි කරලා සාලි ටිකක් හොයාගෙන
1: හරි
0: අඩුම ළඟම තියෙන ඉන්දියාවට හරි ගිහින් එන්න.
1: ඕකේ.
0: මේක හරි වටිනවා. මොකද අත්දැකීමක් ගන්න ඕනනේ.
1: ඔව්.
0: මේ ජීවිත
1: කාලේ. ඔය නෑ ගියානේ
0: නේ. ඔව් මං ගියා. මේ ජීවිත කාලය ඇතුලේ එහෙම අත්දැකීමකුත් නැත්තම්
1: හා වැඩක් නෑ.
0: අපරාධේ වැඩක් නෑ.
1: හරි.
0: ඒ නිසා මේ ගෙවන හැම මොහොතක්ම විඳින්න කියලා කියනවා. එතකොට ඉතින් ඒ අපිට ඒක කරන්න බෑනේ ඉතින්. ඔය කිව්වට
1: වැඩ රාජකාරීත් එක්ක
0: වැඩ රාජකාරී
1: ඒකට දවසක් හොයාගන්නනේ බැරි
0: තියෙන ප්‍රශ්න ඔක්කොම එක ගෙවන හැම මොහොතම විඳින්න තියා විඳින්න මොහොතක් හොයාගන්න එක අමාරුයි
1: ඒක තමයි හරි
0: හරිද ඒ අතර ඒ නිසා මේ කොහොම හරි පිට රටකට සංචාරයකට යන්න හරි
1: හා
0: ඒ වගේ දෙයකට ට්‍රයි කරන්න ඒක ජීවිතේක ඩ්‍රීම් එකක් කරගන්න
1: ට්‍රයි කරමු නේ දවසක හරියයිනේ
0: පුළුවන් පුළුවන් බැරි නෑ
1: ඕකේ
0: කොලොකු දෙයක් නෙමෙයි දැන්
1: හා
0: ඉස්සර මහා ලොකු දේවල් වුණාට දැන් ඔක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි හරිද ඉතින් මං කියන්න දුවේක නෙමෙයි දැන් ගුවන් ගමනක් අපිට යන්න බැරි වුණත් අපි ගුවන් යානා ගැන හොයනවනේ ටිකක් වැඩිපුර ගුවන් යානා සම්බන්ධව
1: ඒ වැටි මොකද වෙන්නේ
0: විදි චාරිත්‍ර ඔය දේවල් ගැන ඉතින් ගත්තට පස්සේ දැන් අපි දැකලා තියෙන දෙයක් තමයි අර මේ ගුවන් යානයක් පළමු වරට පැමිණෙනව නම් රටකට එයාපෝට් එකකට ඒ ගුවන් යානය පිළිගන්න අර දෙපසින් වතුර ආරුක්කුවක් විදියට වතුර මේ ඉසිනවා ඒ ගුවන් යානයේ මැද්දෙන් තමයි ගමන් කරන්නේ ආරුක්කුවක් විදියට දෙපැත්තේ තිබෙන රථ දෙකකින් චලය පොම්ප කරනවා ආරුක්කුවක් සැදෙන විදියට
1: මේ
0: මැද්දෙන් තමයි ගුවන් යානය ගමන් කරන්නේ. ඔකට එක සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන පොදු දෙයක් සහ නිකන් විශේෂයෙන් අපිට ඕක දන්නව ඕන කෙනෙක්.
1: ඇස ගැටිලා තියෙනවා.
0: ඕකේ. හැබැයි මේ ෆයිලට්ස්ලා නාවනව වැඩි කවුරුවත් දැකලා
1: නැහැ. මොකද
0: සාමාන්‍යයෙන් අපි දැකලා නැහනේ.
1: වැඩි නෙවෙයි ඉතින් දැකලා.
0: දැකලම නැහැ. ෆයිලට්ස්ලා නාවනව දැකලා නැත්තම් ඒක එහෙම දෙකුත් තියෙනවා කියලා මතක් කරගන්න. මොකද මේ අපි දැකලා තියෙනවා කැම්පස් එකක රැග් එක දෙනකොට
1: හරි
0: නිල් බාල්දි වලින් නාවනවා.
1: ඔව් වතුර ගහනවා.
0: එක වතුර වලින් නාවනවා.
1: හහ.
0: එක පාට කරපු වතුර වලින් නාවනවා. ඒ වගේ රැග් සීසන් එකේ දෙන ඒ වගේ දේවල් දැකලා තියෙනවා.
1: ඊවනම් කොහොමද තියනවනේ නේ?
0: ඔව්. හැබැයි මේ ෆයිලට් කෙනෙක් නාවන්නේ
1: මොන
0: එකකටද?
1: එනාලේන
0: මොන මංගල්ලයකටද කියලා අයිදිනාවේ නේද?
1: රයිට්.
0: හැබැයි එහෙම චාරිත්‍රාක් ඔය ගුවන් ගමන් ශේෂ්ත්‍රයේ තියනවා කියලා
1: කියන්නේ. ඇත්තටමද?
0: ඔව් ඇත්තටම. අර ආරක්කුවක් විදිහට ගුවන් යානාවක් පිළිගන්න වගේ ඒකත් ගුවන් නියමුවන් නාවන චාරිත්‍රාක් ගුවන් ගමන් ශේෂ්ත්‍රයේ තියෙනවා. මේක හැම වෙලාවෙම නාවන්නේ නැහැ.
1: ඔව්.
0: පිස්සුවක්
1: නැහැ. යන සැරේට හැම වෙලෙම නාවන්නේ නැහැ.
0: නාවලා ගන්න පිස්සුවක් නැහැ.
1: ඕකේ.
0: මිනිසු නානවා. හරිද?
1: ආය අමුතු වෙන්නවන්න දෙයක්
0: නැහැ. නාවන්න දෙයක් නැහැ.
1: ඒත් නාලා තමයි එතනටත් එන්නේ.
0: නාන්න ඕන ඔක්කොම නෑම් නාලා තමයි ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: හරිද? ඒක නිසා දැන් විශේෂයෙන්ම මේ නෑවීම සිද්ධ කරන්නේ
1: රයිට්
0: මේක චාරිත්‍රාක් විදියට කරනවා කියලා කියන්නේ
1: හා
0: දීර්ඝ කාලයක් ගුවන් ගමන්වල යෙදිලා ගුවන් නියමුවෙක් විදියට කටයුතු කරලා
1: ඔව්
0: එයා විශ්‍රාම යන දවස තියෙනවනේ
1: ඔව්
0: අන්නේ විශ්‍රාම යන දවසට මේ ගුවන් නියමුවන් එයාට දක්වන ගෞරවයක් විදියට
1: හා
0: එයාට දක්වන ඉතා ඉහළ ගෞරව චාරිත්‍රයක් විදියට තමයි මේ විදියට ගුවන් නියමුවන් නාවනවා කියලා කියන්නේ. එයා විශ්‍රාම යන දවසට කාට හරි මේක රැග් එකක් කියලා හිතුනාට
1: මේක
0: රැග් එකක් නෙවෙයි. මේක තමයි එයාලට දක්වන ඉහළම ගෞරවයක්. ඉහළම ගෞරවයක් විදියට මේ විදියට නාවනවා කියලා තියෙනවා. ඉතින් අන්තර්ජාලය ඇසුරින් මේ තොරතුරු අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේවලුත් තියෙනවා.
1: විශ්‍රාම යන දවසට
0: නාවනවා. අපිට මොනවා කරන්නේ?
1: ඒක වැඩන්නේ අනේ කතා කළා. අපි අර දවසට දන්නේ නැහැ.
0: නෑ අපි නානවනේ කලින් ඉඳලා.
1: අය අමතෙන් කියලා නාන දෙයක්
0: නෑ. අපි නාවන් දෙන්නේ.
1: අපි කොහොම නාගෙන මේනෝ?
0: එදාට පිට ගත්ත තියෙන්නේ. ඔලෝ පිටගෙන යන්න තියෙන්නේ දාත නිදාසේ පාඩුවේ.
1: ඒක බලාපොරොත්තු වෙන්න එපා.
0: ඔය බලාපොරොත්තු වෙන අපි නාලා තියෙන්නේ හොඳටම.
1: ඕකේ.
0: හවස 5:28 වෙලාව.

0: Lakhanda Radio ITN Sri Lankan Television Itihasi Palamuvarada TV Radio Digital Ekavara Ekamitata
1: Itiya Surakina Hitadavasa මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
2: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: හවස 5යි විනාඩි 36යි වෙලාව.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හවස පහයි විනාඩි 37යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සිංදුව කහන්න මැසේජ් කරන්න පුළුවන්කම තියෙනවා තව පුංචි වෙලාවක් අපිත් එක්ක.
1: හරි.
0: ඒ අතර මතක් කරන්න ඕන ඩෝම මැෂින් එකක් ඔයා ගන්න තවම හිතලා නැත්තම් දැන් හිතන්න. සල්ලි නැත්තම් සල්ලි එකතු කරගන්න.
1: රයිට්.
0: බිස්නස් එකක් පටන් ගන්න හිතුවේ නැත්තම් දැන් හිතන්න. බිස්නස් එකක් පටන් අරන් නම් තියෙන්නේ.
1: ඕකේ.
0: වැඩි දියුණු කරගන්න දැන් හිතන්න.
1: ඕකේ.
0: හරිද? මට පුළුවන් ඩෝම මැෂින් එකක් අරගෙන වාගේ බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් එකට අරගෙන යන්න. ඒ වෙනුවෙන් ඔයාට ගන්න දැන් ව්‍යාපාර කරනවා කියන පස්සේ සහල් ආශ්‍රිත නිෂ්පාදන, එතකොට අඹරුම් කර්මාන්තය, පොල් තෙල් ඉදින කර්මාන්තය, මේ වගේ දේවල් කරනවා නම් ඔන්න මේ මැෂින් වලින් උපරිම වැඩ ගන්න පුළුවන්. හොඳ කාර්යක්ෂමතාවයකින් වැඩ කරන ලෝක ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් තමයි මේ විදිහට ඩෝම නමත් එක්ක ඔබට හඳුන්වා දෙන්නේ.
1: දැන් ඉතින් ඔයා සහල් ආශ්‍රිත මොනා හරි ව්‍යාපාරයක් කරනවා නම් ආටි පොලෑංක අවශ්‍යතාවය අනුව නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් මිලදී ගන්න නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011-7979-579 යට කෝල් එකක් දෙන්න.
0: මේ දැන් ඔය අපි වෙන කල්පනාවක ඉන්න වෙලාවක අපේ මොන හරි දෙයක් ඇහුවට පස්සේ
1: ඔව්
0: අපි මේ අදාළව නැති උත්තර දෙන වෙලාවල් තියෙනවා. මොකක් හරි ඇහුවට පස්සේ අදාළව නැති එලෝ මෙලෝ තේරෙන්නේ දොදොලොයි භූමි කලු වගේ උත්තර දෙන වෙලාවල්.
1: දොදොලොයි භූමි.
0: හරි.
1: ඕකේ.
0: ඊට පස්සේ එහෙම නැත්තම් ඔක්කොම නිකන් අහගෙන ඉඳලා වගේ දැන් සීරියස් කතාවක් මම කියාගෙන.
1: හරි.
0: මං හිතන් ඉන්නේ අනිත් මෑන් අහගෙන ඉන්නවා කියලා. ඔක්කොම අහගෙන ඉඳලා නේද මචං කිව්වට පස්සේ. හා? ගන්නවා.
1: ඔව්. එතකොට ඉතින් අර අච්චර රස කර කර කියපු මනුස්සයට මොන වගේ හැඟීමක් දැනෙයිද?
0: ඊට පස්සේ පොළොවේ පස් ගන්න හිතෙනවා. අගමුල ගැලපෙන්නේ උත්තරයක් දුන්නොත් කවුරු හරි ගෙදරනේ ඉතින් ගිහන්න අපේ මෙහෙ ඉන්න
1: කලින්
0: දැන් පුතා කොච්චර දුරට ඉගෙනගෙන තියනවද කඹුරු පිටියේ මාතර මාතරට කොච්චර දුරට ඉගෙනගෙන තියනවද පුතා?
1: ඕකේ.
0: මාතරට. යන්න. Get out.
1: යන්න අපේ රසාව දුන්න කියලා හිතාගෙන යන්න.
0: Get out. සෑයින මරමේට ගත්තේ.
1: මොනා කරන්නද ඉතින්?
0: හවස 5:41 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: විසිතමනි විවස්සා සංශෝධන පනත්කිටුම් පත් පාර්ලිමේන්තුවට. විසි දෙකේ විපක්ෂයේ බිල්ලා ගැන ඇමති හර්ෂණගෙන් හෙළිදරව්වා. ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනතට කැබිනට අනුමැතිය. අසිරිමත් ඇසල මංගලයේ පළමු කුමල් පෙරහැර සුබ නැකතේ. ඉරානිය සමග මිත්‍ර වීමට යන ඕමානයට ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
2: මේ කවුද?
3: මං අම්මේ සෙන්රත් පුතා.
2: මොකෝ මේ ෂර්ට් එකේ මුණවහගෙන?
3: නෑ අම්මේ, එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මුණවහගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
4: තිමිර උඩමත්ත අධ්‍යක්ෂණයක්.
2: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්නම්.
3: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
2: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරම තාත්තා වගේ පස්සෙන් ආවා.
3: ඇත්තට?
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනික තනි වෙලා.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය දුප්‍රයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB Bankwin
0: Lakhanda Radio ITN

0: හවස 5:57 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙනින වෙලාව අපිට මේ මොහොත එක සැරේටම ඔබ බලන ඇති මොකද මේ සම්පූර්ණයෙන්ම අපි නිහඬ මාවතක් ඔස්සේ කතා කරන්න කියලා අපිට වටිනා සම්පතක් වුණු දැයට වටිනා සම්පතක් වුණු අති ගෞරවනීය රබුකන සිද්ධාර්ථ නාහිමියන් අපවත් වී වදාළයි. ඉතින් ඒ ප්‍රවෘත්ති අපිට ඇසීම ඉතාම හදකම්පා කරවන සිදුවීමක් වුණා. ඉතින් ඉන්ද්‍රසිරි සුරවීර අපිත් එක්ක ඉන්නවා කතා කරන්න.
1: උන්වහන්සේ පිළිබඳ සඳහන් කිරීමේදී මේ මොහොතකට පෙර අපිට මේ දැනගන්න ලැබුණේ. ඉතින් එය විශ්වාසදායක වාණිජ මාර්ගයක් බවට පත් කර ගැනීම අප සතුව තිබුණු යුතුකමක් වුණා. අපි හොඳ ආකාරයෙන්ම දැන සිටියා පසුගිය දින කිහිපේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උන්වහන්සේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියේ. දරුණු වකුගඩු ආබාධ තත්ත්වයක් උන්වහන්සේට තිබුණා. ඉතින් ඒ තත්ත්වයන් ඔස්සේ උන්වහන්සේගේ අපවත් වීම මීට සුළු මොහොතකට පෙර සිදුණු බව නිල වශයෙන්ම අපිට දැනගන්න ලැබුණා. ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ ලක්කඩ හැටියට අපි මේ පිළිබඳව සටහනක් එකතු කරන්න ඕනේ. මොකද
0: ලක්කඩට බොහෝ නෑකම් තියෙන ඉතිහාසයක් තියෙනවා.
1: පැහැදිලිවම ලංකාවේ ගීත ශ්‍රේෂ්ඨයේ මුල මැද අග ගත්තාම මේ හැමතැනකදීම උන්වහන්සේගේ සහභාගීත්වය හොඳටම තිබුණා. ලංකාවේ ගීත ලියපු යතිවරයන්න් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ ලියූ ගීත ප්‍රමාණය උන්වහන්සේ ගංගාරාමේ වාසය කරන සමයේ කැසට් පට ගණනාවකට ගීත එකතු කරා. ඒ කැසට් පට කිහිපය ඇතුළේ දැන් අපි ගත්තොත් එහෙම උන්වහන්සේ රචනා කරපු ගීත අතරතුරේ මේ කැසට් පත 3-4කට සමරල කන්ද කැසට් පටේ සසර දනව්ව මේ ආදි වශයෙන් වුණු කැසට් පට කිහිපයකට හරි අපූරු ගීත සමුච්චයක් එකතු කළා. ඒ තුළ බුදුදහම ජීවිත යථාර්ථය මේ සේරම මහා පිළිමිබුවක් බවට පත් වුණා. දැන් එක්තරා කාලවකවානුන් වල මේ රටේ රජරට සේවයේ ඇතුළු සහ ලංකාවේ අර බුද්ධිමත් ප්‍රජාවට ගායන ශිල්පීන්ට යම් ආකාරයක නිසි ගමන් මගක් නොතිබිච්ච වෙලාවක මම මේ කියන්නේ ගුණදාස කපුගේ කලාකරුවා පිළිබඳ, කන්වරත් දියුල්ගණේ කලාකරුවා පිළිබඳ, මයින් දිසානායක වැනි ගීපද රචකයින් පිළිබඳ, මයින් චන්ද්‍රසේකර වැනි ගීපද රචකයින් පිළිබඳ ඒ අය රජරටින් නිසි අවස්ථාව නොලැබෙන කල්හි අපි හොදටම දන්න කාරණාවක් එක යුගයක් තිබුණ කොළඹ නවත්වාගෙන ඒ අයට ඌටන් කරමින් ඒගොල්ලන්ගේ සංගීත ජීවිතය ඉදිරියට එන්න වටපිටාව ගොඩ නැගුවා. ඒ ගංගාරාමේ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ මූලිකත්වය ලැබුණු නිසා තමයි ගුණදාස කපුගේ කම්පන ප්‍රසංගය කළේ. ඉතින් කම්පන හරහා රටට ප්‍රකම්පනයක් වෙච්ච ගීත සමුච්චයක් නිර්මාණය කරන්න අපකර සිද්ධාර්ථ හාමුදුරුව මහා වේසක් ගත්තා. ඔය සිද්ධාර්ථ හාමුදුරුවෝ ලිව්ව ගීත අතරේ තියෙනවා පිහිටක් නැති සරණක් නැති මේ සසර දනව්වේ කියලා ගීතයක්. අපිට පසුබිමින් අහන්න පුළුවන් නම් ඒක අපිට දැනෙවි. උන්වහන්සේ කොහොමද මේ අසන්න වුණු කලාකරුවන්ට පිහිටක් වෙන්න, නැත්නම් කෙලින්ම අපි කිව්වොත් එහෙම ගුණදාස කපුගේ කියන කලාකරුවාට පිහිටක් වෙන්න මේ කම්පන ප්‍රසංගය ආරම්භ කළ ආකාරය. ඉතින් ඒ ගීත රචනා කරලා යථාර්ථවාදී ගීත පිවිසුමකට එකතු වෙලා මේ රටේ සුභාවිත ගීත වෙනුවෙන් උන්වහන්සේ කරන ලද මෙහෙවර අප්‍රමාණයි. විශේෂයෙන්ම හෙළබොදු ගීත වෙනුවෙන් දැන් මේ ඇහෙන ගීතය ඔබ මඳකට ශ්‍රවණය කරන්න මේ යන්නේ මග

0: පොදු ජනයාගේ හදවතටම කතා කරපු ගීපද උන්වහන්සේ අතින් ලියුණා.
1: පැහැදිලිවම දැන් මෙතන තියෙන ඊළඟම වැදගත් කාරණාව තමයි උන්වහන්සේ රචනා කරන ලද බොදු ගීතය. ලංකාවේ බොදු ගීත රචනා පිළිබඳ යතිවරයන් වහන්සේලා පෙළක් ඉන්නවා තමයි. හැබැයි එහි මුදුන් මල් කඩ හැටියට අපි සැලකන්නේ උන්වහන්සේගේ රචනා බොහොමයක් එකතු වෙලා තියෙනවා. මම අර කිව්වා වගේ බුදු අමාවැස්ස ගීත එකතුවට, පහන් කන්දට, සසර දනව්වට, මේ හැම ගීත සමුච්චයක් ඇතුළෙම නිර්මාණ බිහි වෙලා තියෙනවා. එඩ්වඩ් ජයකුඩි කලාකරුවා, චරිත ප්‍රියදර්ශිනී කලා ශිල්පිනිය, එතකොට විශාරද මාලනී බුලස්සිංහල කලා ශිල්පිනිය, මේ සියලු දෙනා මේ විහාරස්ථානයත් එක්ක සහසම්බන්ධ වෙලා උන්වහන්සේ ලිව්ව රචනා ගායනා කරලා තමයි මේ රටේ ස්වභාවිතය කියන නම දිනාගත්තේ. ඉතින් හෙළ ගීකෙතට උන්වහන්සේ කරන ලද මෙහෙවර අපිට කියානිම කරන්න බෑ. ඒ මෙහෙවරෙහි හිස්තැන මං හිතනවා අපිට තියෙනවා. උන්වහන්සේගේ අපවත් තුනෙන් පස්සේ දෙහය කොතනද ශ්‍රී දෙහය තැන්පත් කරන්නේ සහ ඒ විස්තර අපි ඉදිරියේදී ඔබට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඌමනාවක් තිබුණේ මේ වෙලාවේ ලක්කන හා සබෙදි ලක්කන මගින් නිරන්තර ඇගීමට ලක්වුණු, නිරන්තරයෙන්ම සුවඳින රූපාණි මාධ්‍ය ජාලය සමගින් කටයුතු කළ, යහපත් ගීතේ වෙනුවෙන් පෙනී සිටි ගුණදාස කපුගේ ඇතුළු අදීන කලාකරුවන් වෙනුවෙන් ගමනක් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ විශිෂ්ට අග්‍රගණ්‍ය ගී ලියු යතිවරයන් වහන්සේ නමක් විදිහට
0: උන්වහන්සේ පැරණි ගායකයන්ගේ සිට වර්තමානයේ ගායකයන් දක්වා අපි විටකදී හම් වෙලා තියෙනවා.
1: පැහැදිලිවම ඒවා ගැන අපිට කියා නිම කරන්න බෑ. පණ්ඩිත අමරදේවයන්ගෙන් පටන් ගත්තාම ගුණදාස කපුගේ, නන්දා මාලනී, මාලනී බුලත්සිංහල, සුනිල් එදිරිසිංහ,
0: චාමර වීරසිංහ,
1: කරුණාරත්න දිවුල්ගනේ, දැන් කරුණාරත්න දිවුල්ගනේගේ ගීතයක් තිබෙන ලාදලු බෝපත් සෙමෙන් සැලනසේ. එතකොට මේ බුද්ධ භාසිතය හා සම්බන්ධ යසෝදරාගේ සිත ටික ටික සැලුණු ආකාරය බලන්න උන්වහන්සේ රචනා කරන තිබෙන ආකාරය. ඉතින් දකුණේ ඉපදිලා ඈත ගමක රඹුකන කියන ගමේ ඉපදිලා කොළඹට වෙනකම් තමන්ගේ පන්දන්න ධර්මෙන් අවුරුදු 13 විතර තමයි මහනදම් පුරලා තියෙන්නේ. එතෙන් සිට ශාසනය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කරලා උන්වහන්සේ කරන ලද මෙහෙවර අප්‍රමාණයි. ඉතින් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව
0: අපි සියලු දෙනා සිදු කර
1: එකතු කරනවා.

සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 8යි වෙලාව.

0: හවසහය විනාඩි 12යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: දිනබලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සංගදී දහර සංගදී දහර
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
4: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ
4: Golden Voice ලඟදීම සතියේ දිනවල 10:01ට ලක්කාදී

හවසහයයි විනාඩි 15යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්නකොට මේ වෙලාවේ මං ආවේ ඔයාට ආයේ හදාහන කොහොමද කියලා බලන්න චාන්ස් එක. ඔයාට අරගෙන හදාහන ලොතරැයිගෙන තමයි මේ ඔයාට කියන්න යන්නේ. ඔබේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්න ඔයාට බලංකව තියෙන හදාහන ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න. നിരന്തരം ഒബാതരും സുപ്രി ത്യാഗലബിൻ ബിഹിക്കറാൻ എൻ എൽ ബി ഹദഹന ലൊതറയ്യ ഇതിങ് അത് ദസസിഹയ വസരെ ദനട്ട് സുപ്രി ത്യാഗലബിൻ ദഹ ദനകുത് വകേമ ദസ ലക്ഷപതിയന്ത 150കട വടി പിരിസം ബിഹിക്കല തിന എൻ എൽ ബി തുലി ഇതിങ് ആരത് പുലുവ റണവിരു സമാജ സേവ വകേമ ക്രീഡാ ശേസ്രേട ഇലഗിട ദയ സംവർദരേട ഉറുദ നിക്വിന്ന ഒബേ വാസനവ കൊയി മോഹതേദി കിയാന്ന ബഹേ എരിസാ ആട പുലാങ്ക പതിര എൻ എൽ ബി ലൊതറൈ പത് വടി വടിയ മെലദി അരഗന്ന റട്ടേ സംവർദനേ വകേ മെന മേകിന ശേസ്ര വൽടത് ඔබගේ දායකත්වයක් දෙන ගමන්ම ඔයාගේ වාසනාව ඔයාගේ හිම හැබැයි කරගන්න නොවට අවස්ථාව තියෙනවා. හඳහන ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න. ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් වෙන්න පුළුවන්. ඔය අනේන ගමන් ආට පුළුවන්. පුජ රුපියල් 40ක් වියදම් කරන්න හඳහන ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න. හවස 6:16 වෙලාව ඔයා ඉවිනින් ඩ්‍රයිව් එක.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Khabar sahaya, Vinadivis Saideng.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: How was the high end? We're not
2: NLP Hadhana. Lankawe Vedima Taki Dina Taki Avasta Vedimalutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balagan.
3: Atarin Beva Gede. Ne. Obat Puluan. Vishamatin Midden. Jeevite Kodayan.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779579.
4: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
5: ඉවිනින් ඩ්‍රයිව් එක අපි යන්න හදන්නේ ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තුෙන් ගින්නනම් සුබ දවසක් ඔබට. මම චමිත්.
1: ගින්නනම් ඔබට සුබ දවසක්. මම චාරු.

0: Wakanda Radio ITN.
1: Even in driving, Chamit and Charu. Marksman සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය. රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රවෘත්ති සිරස්තල
4: විසිතිමිනි විවස්සා සංශෝධන පනත්කඩුම් පත පාර්ලිමේන්තුවට 22 විපක්ෂයේ බිල්ලා ගැන ඇමති හර්ෂණගෙන් හෙළිදරව්වා මැද ප්‍රතික අර්බුදවලින් නැතුව බාහිර සහ අභ්‍යන්තර කම්පන ජයගත් හැටි මහබැංකු අධිපති කියයි ත්‍රස්වාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනතට කැබිනට අනුමැතිය පලේ පුහුණු කඳුරක් ගැන පැතිරුණු පුවත අසත්‍යක් පුවත මැවූ අයට නීතිමය පේවර අසිරිමත් ඇසළ මංගල්‍යයේ කුමල් පෙරහැර සුබ නැකතෙන් ඉරානය සමග මිත්‍ර වෙන යන ඕමානයට ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක් ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත්කිරීම පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ අමාත්‍ය හර්ෂ නානායකර මහතා විසින්
5: ප්‍රධාන වැටකටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා
6: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
7: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
5: දෙවෙනි පනත් කෙටුම්පත.
6: ගරු කථානායකතුමනි අධිකරණ සංවිධාන සංශෝධන නැවත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
7: 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
4: පසුගිය 7 වෙනිදා මෙම පනත් කිරුම්පත ගැසට් කෙරුණා. අධිකරණ පද්ධතියේ පවතින නඩු කඩිනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ සේවය තවත් දීර්ඝ කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් දක්වා ඉහළ නැංවීමයි අපේක්ෂාව. අග්‍රමිනිෂ්‍යකාරවරයා වයස අවුරුදු 67ක් සම්පූර්ණ වන දිනේ හෝ දුරයට පත්ව වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගත යුතු බවටයි සංශෝධනයේ සඳහන් වන්නේ. අභ්‍යාසනාධිකරණ මිනිස්ටරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65ක් දක්වා ඉහළ දැමීමද නව සංශෝධනයට ඇතුළත්. එමෙන්ම අභ්‍යාසනාධිකරණ මිනිස්ටරවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීමද මෙමගින් සිදු කෙරෙනවා. අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් මහාධිකරණ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීමයි සිදුවන්නේ. දිසා මිනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත කිටුම්පතේ සඳහන් වන්නේ. මහාධිකරණ මිනිසුරුවරුන් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ නැංවීමද අධිකරණ සංවිධාන සංශෝධන පනත කිටුම්පතට ඇතුළත්. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුව මෙම කෙටුම්පත දින 7ක කාලයක් ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර අනතුරුව අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණා. ඒ අනුවයි පනත් කිරුම්පත්වල පළමු වර කිවීම අද සිදු කරන්නේ. ඉන්පසුව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථා ප්‍රකාරව අදාළ සංශෝධනයන්හි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සම් ගොනු කිරීම සඳහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14ක කාලයක් හිමිවනවා. එම කාලය අවසන් වන්නේ සැප්තැම්බර් මාස පළමුවන දිනේ. පෙත්සම සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය තීන්දුව කථානායකවරයාට දැනුම් දීමට සාමාන්‍යයෙන් හිමිවන කාලය දින 21ක්. ඒ අනුව සැප්තැම්බර් 22 වෙනිදා පමණ වන විට තීන්දුව ලැබුණු ඇතැයි අපේක්ෂා කරනවා. පාර්ලිමේන්තු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රාජපාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව ඒ සඳහා නියමයන් සහ සීමාවන් යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුයි. අධිකරණ සංවිධාන සංශෝධන පනතිරුම් පත් සාමාන්‍ය පනතිරුම් පතක් වන බැවින් ඒ සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ අතර 22 ව්‍යවස්ථා සංශෝධන පනතිරුම් පත පිළිබඳ අධිපති කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
0: අධිකරණයට මේ අවස්ථාවේ තිබෙන බලය තමයි මෙවැනි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් නැත්නම් පනත් සංශෝධනයක් කවර බලයක් තුල කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 3-2 පමණක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ 3-2 අමතරව ජනමාධ්‍යාරණයකට යා යුතුද කියන එක. ඒක ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුව කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම කිව්වොත් පාර්ලිමේන්තු 3-2 වඩා ජනමාධ්‍යාරණයක් අවශ්‍යයි කියලා ඒක කරන්න සිදු වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය මතය. ඉතින් අපිට කාටවත් අදහස් දක්වන්න පුළුවන් අපේ එකිනෙකාගේ දැනුම සහ මේ ව්‍යවස්ථා පරිශීලනය කළ තියෙන හැටියට මේක ජනමාධ්‍යාරණයකට යා යුතුද නැද්ද කියන එක අපිට එළියේදී අදහස් දක්වන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුවේ 3-2 පමණක් ප්‍රමාණවත් වේද නැත්නම් ඊට අමතරව ජනමාධ්‍යාරණයක යා යුතුද කියන එක. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ එක පුද්ගල ඉලක්ක කරගෙන කියන එක තැන් තැන් වල විපක්ෂ මන්ත්‍රීවරු සහ සමහර කණ්ඩායම් බොරු කියමින් ගියා. අපි හිටියේ සමස්ත අධිකරණ පද්ධතියේ 400ක් පමණ සියලු විනිශ්චයකරුවන්ගේ වයස් වැඩි කිරීම සම්බන්ධයෙන් අපි නියමිත කාර්යපටිපාටිය ගියා. ඒ අනුව සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල මේක පාර්ලිමේන්තුවේ ව්‍යාජර ගන්න පුළුවන්කම ලැබේවි.
4: විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළා.
8: ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මහජන විශ්වාසයේ රඳා පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යාමාන වීම බවත් ඒ මත බවත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම මගින් එම ස්වාධීනත්වයම මුලිනුපුටා දැමීමට හේතු වේ හැකි බවත් මං කෙලින්ම ඔබතුමාගෙන් අහන්න කැමති. රජය මේ අදහසට එකඟ වන්නේද? එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳව විශේෂ දූත නිලධාරිනිය පෙන්වා දෙන්නේ මේ අදහස් කරන සංශෝධනය හරහා ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය 121 වගන්තියේ යටතේ තීරණය කිරීමට සිදුවීමේදී ඒ තුළ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇතිවීමේ අවදානමක් මතුවන බවයි. රජය මේ අදහසට එකඟ වෙනවාද?
4: විපක්ෂය අසතතුරුතුරු සමාජගත කර ඇති නිසා ඇතැම් පාර්ශව වැරදි අවබෝධය යුතුව ප්‍රකාශ සිදු කර ඇති බව අමාත්‍ය හර්ෂණ නානකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. විපක්ෂයේ මවාපාන බිල්ලෙන් මෙහි නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
9: විපක්ෂ නායකතුමා ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට උත්තර දීමට පෙර කෙටියෙන් කිව්වොත් මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන් තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමගැවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කලුවට යකෙක් නිර්මාණය කරන්නේ. ගෞරවනීය ත්‍රෛනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරලද ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යාංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතයේ කුමක් පිළිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු මාසයේ 3 දින මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමත් මහානායක හිමිවරුන් බැහැදකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලාගේ මතයේ තිබුණේ අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුන්ගේ පවණක් වයස අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙස. උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව. අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. මෙය සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේම කොටසක්, අධිකරණ කාර්යක්ෂම කිරීම සඳහා ගන්නා වූ සමස්ත ක්‍රියාවලියේ කොටසක් පමණක් වන බව. ඒ කියන්නේ ඔවුන්ටත් කවුරු හරි ගිහිල්ලා වැරදි තොරතුරු දීලා තිබ්බා. දුන්නේ කවුද කියන අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. කෙසේ වෙතත් අවසානයේදී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍යතාවයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත් ඒ සඳහා ආශිර්වාද කරන බවත් තිබේ.
4: ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත වෙනුවට හඳුන්වා දෙන ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පළතුරු පත් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තීන්දුවම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ පිළිබඳ අදහස් පළ කළා.
10: 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විද්‍යුද්ධහන පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවයේ මත එකී කරුණට අදාළව මූලික කෙටුපතක් සකස් කිරීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත්කරන ලැබුවා. එකී විශේෂඥ කමිටුව විසින් සකස් කරන ලැබැති මූලික කෙටුපත මත පදනම්ව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා 2026 8 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීලා තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ලැබූ පනත් කෙටුම්පත් සඳහා නීතිපති නිෂ්කාශය ලැබිලා තියෙනවා. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කරන්නත් ඉන් අනතුරුව අනුමැති සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුම ඉදිරිපත් කළ යෝජනා මතමණ අනුමත කළා. ස්වස්ථවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන කතිකාවතක් දශක කීපයක්ම සමාජයේ පැවතුණා. බහුතර ජනතාවක් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන අදහසක තමයි ඉන්නේ. හැබැයි ඒ පනත අහෝසි කිරීමත් එක්කම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වන නීතිමය ආවරණයකුත් අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ සියල්ල ආවරණය වන පරිදි තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඒ වගේම ත්‍රස්තවාදය ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහාත් ඒ මගින් පුරවැසියාට සහ රාජ්‍යයට ආරක්ෂාව සලසා දීම සඳහාත් වන පනතක් තමයි මේ සකස් වෙලා පවතින්නේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විවාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ.
4: කෙලිනුච්ච ප්‍රදේශයේ යුද කඳුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලින්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීන්දුවම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
10: කිල්නොච්ච දිස්ත්‍රික්කයේ අක්රයන් කුලම් පොලිස් වසමට අයිති කන්නගිපුරම් ග්‍රාමධාරී වසමේ කන්නගිපුරම් බටහිර ග්‍රාමධාරී වසමේ මුක්කන්පන් කියන ප්‍රදේශයේ තමයි මේ සිදුවීම සිදු වෙලා තිබෙන්නේ. මේ ප්‍රදේශය 1919 නොවැම්බර් 14 වෙනිදා ගැසට් කරපු අංක 70/64 දන්න ගැසට් පත්‍රයේ රක්ෂිතයක් හැටියට නම් කරලා තියෙනවා. 2025 ඉඳලා මේ රක්ෂිතයේ කැළ එලිකිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා තිබෙනවා. 2026 ජනවාරි මාසයේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා තිබෙනවා. මේ වනට මහල් 4ක් ඉදිකරලා තිබෙන බවත් වාර්තා වෙනවා. අඩවි වන කාර්යාලය විසින් වැටලීම් ගණනාවක් සිදු කරලා තියෙනවා. මේ කාලය ඇතුළතදී බුලංකාවිල් B2N ලධාරින් තමයි වැටලීම් කරලා තිබෙන්නේ. යනුව නඩු 7ක් පවර්ලා තිබෙනවා මේ ත්‍යාගරාසා ගුණදීපන් කියන මෙහි අයිතිකරු එරෙහිව. මුලින් අක්කර 10ක් පසු අක්කර 20ක ප්‍රමාණ ප්‍රදේශයක් අනවසයෙන් ඉලිකරමින් කොමාරිකා සහ එළවලු වගා කරමින් සිට බව වාර්තා වෙලා තියෙනවා. 2026 පෙබරවාරි 6 වෙනිදා කිල්නොච්චි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයාට එම භූමියට ඇතුළු වීමට තහනම් කළා තියෙනවා. පෙබරවාරි 17 වෙනිදා තහනම් නියෝග ඉවත් කිරීමට ඕන ඉල්ලා තිබෙනවා. නමුත් තහනම් නියෝග ඉවත් කළා නැහැ. ඊළඟ නඩු දිනේ පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා. මෙම පුද්ගලයා ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර භාවිතා කරමින් අනවසරයෙන් වැලි කැණීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් පොලිසිය නඩුවක් පවර්ලා තියෙනවා. ඊළඟ 2026 7/24 දින අඩේවන් නධාරීන්ට ගේත් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේ හිමිකරු ඇතුළු ත්‍යාගරාජා ගුණදීපන් ඇතුළු 9 දෙනෙක් අත්තරංගොඩ පත්තරගෙනත් පත් වෙලා තිබෙනවා. ඒකට ඒ වැටලීම සඳහා STF එකේ සහාය ලබාගෙන තියෙනවා. මෙන්න මේ සිදුවීම සම්බන්ධයෙන් තමයි ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරන්නේ. අතන මෙතන මේ LTT පුණු කඳවුරක් පැවතුවා කියන එක අතිශය ව්‍යාජ ප්‍රවෘත්තියක්. මේ රක්ෂිතය තුළ මේ පුද්ගලයා විසින් අතරම අධිකරණ කරුණු ඉදිරිපත් කළ තිබෙනවා. ඔවුන්ට මෙහි අයිතිය තිබෙනවා කියලා යම් ලිපි ප්‍රමාණයක් එයත් විභාගෙ මෙන් පවතිනවා. කෙසේ නමුත් මේ ගත වෙච්ච අවුරුදු එකහමාර ඇතුළතදී මේ අනවසර ඉදිකිරීම සහ කැලේ කැපීමට එරෙහිව විඩින්ට අතඩම් ගැනීම සහ අධිකරණ ඉදිරිපත් කිරීම කළා තිබෙනවා. ඒ ස්ථානයේ වගාවක් පවතිනවා සහ මේ තෙමහල් ගොඩනැගිල්ල තුළ මැෂින් කීපයක් සහිතව ඇඟලුම් කර්මාශාලාවක් පවත්වාගෙන යනවා. ඇඟලුම් නිෂ්පාදනයක් කරගෙන යනවා. ඒ ප්‍රදේශයේ ජනතාව ගමේ ජනතාව සම්බන්ධ කරගෙන කියන එක තමයි වාර්තා වෙන්නේ. රජිස්ට්‍රාර් ජෙනරල් එකේ ඒක ලියාපදිංචි කරලා තිබෙන බවත් කරුණු වාර්තා වෙලා තියෙනවා. මෙහෙම තත්වයක් තමයි එතන තියෙන්නේ. LTT කඳවුරක් කියලා සාවද්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරපු අය සම්බන්ධයෙන්ුත් නීතිමය වශයෙන් කටයුතු කරගෙන යනවා. මේක තමයි තත්වය.
4: මැද ප්‍රතික අර්බුද හමුවුවත් බාහිර කම්පන සහ අභ්‍යන්තර අභියෝග පවා සාර්ථකව කල්පනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මේ වසර අවසාන කාර්තුවේදී උද්ධමනය 5% ඉලක්කයකට ළඟා වනු ඇති බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ. ඒ බ්ලූම්බර්ග් ආයතන සමග පැවති සමග සාකච්ඡාවකට එක්වෙමින් ජාතින්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඒ සාර්ථකම සිද්ධි අධිනී ලෙස හඳුන්වා දී තිබෙනවා. IMF සහයෝගය තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය මධ්‍ය සහ දිගු කාලීන වර්ධනයක් සාර්ථක ළඟා කරගත් රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිගෙන තිබවයි මහා බැංකුව අධිපතිවරයා සඳහන් කළේ. ආර්ථික වර්ධන දැක්ම ගැන සහ අවදානම් තත්ත්වය ගැන නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේදී අදහස් පළ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ අඛණ්ඩව තුන්වන වටත් 5%ක පමණ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථිකීතා හොඳින් යථාර්ථයට පත්වන බවද මහා බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම දෙවන කාර්තු විදීත 5%ක පමණ වර්ධනයක් ඇති බවට අපේක්ෂා කරන බවයි නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ.
11: ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති අවසන් වී ඇති බව ඔබ මීට පෙර ප්‍රකාශ කළා. උද්දමනය පාලනය වන බවට ඔබට විශ්වාසයක් ඇතිවීමට තෙල් මිල කුමන මට්ටමක තිබිය යුතුද?
12: We have predicted this at our baseline scenario is that if oil prices remaining around $80 a barrel for next for this end of the process and next then we can manage the situation.
11: අපි පුරෝකථනය කරන්නේ ඉදිරි කාලයේ පුරාවට බොරතෙල් බැරල් එක මිල ඇමරිකා ඩොලර් 80ක මට්ටමක පවතී නම් මේ තත්ත්වේ කළමනාකරණය කළ හැකි බවයි. එහෙත් අනපේක්ෂිත වෙනස්කම් සිදු වුවහොත් අභියෝග ඇති වෙන්න පුළුවන්. දැනට තෙල් මිල ඩොලර් 80 ආසන්නයේ පවතිනවා. ඒ දිගටම පැවතුනොත් උද්දමනය පාලනය කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව ලබන වසර ආරම්භයේදීත් මේ වසර අවසන කාර්තුවේදීත් උද්දමනයේ 5%ක ඉලක්කයක් කරා ළඟාවනු ඇති බවටයි විශ්වාස කරන්නේ. ඒ වගේම අප්‍රේල් සහ මැයි මාසවලදී තෙල් ආනයිනින් ලැබුණු පීඩනින් පසුව රුපියල දැන් ස්ථාවර වෙමින් ක්‍රමෙන් ශක්තිමත් වෙමින් පවතිනවා. එම ස්ථාවරත්වයට මේ මාසයේදීගත් මූල්‍ය පියවරත් රජයකත් ආනයින පාලන ක්‍රියාමාර්ගත් හේතු වී තිබෙනවා.
12: And also some of the measures brought in by the government to curtail certain imports. For example, motor vehicle import, they have a surcharge imposed. And they have loan to value ratios are imposed by the central bank as a macroprudential measure. Now those policies are now working as we can see now. And going forward.
13: Well, you're here in Australia.
11: ඔබ මේ දිනවල සිඩ්නි සහ මෙල්බන් නගරවල ඉන්වෙස්ට් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා සහභාගී වෙ සිටිනවා. මෙහි ආයෝජකයින්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද? ඇයි ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ?
12: Clearly, after the crisis, economy is recovering nicely. Around 5% is a very good growth.
11: අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා හොඳින් යථාතත්වයට පත් වෙමින් තිබෙනවා. 5%ක වර්ධනය ඉතා ශක්තිමත් ප්‍රතිඵලයක්. බැද පෙරදිග අර්බුද වැනි බාහිර කම්පන සහ අභ්‍යන්තර අභිහෝග පවා අපිට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වුණා. ඒ නිසා ඉදිරි වසරවල ස්ථාවර වර්ධනයෙන් ප්‍රතිලාභ ලබන්න කැමති ඕනෑම ආයෝජකයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසුම් කාලයයි දැන් තීරණේ. එමෙන්ම මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් විනයකරුකව ක්‍රියාත්මක වෙනවා.
12: This is a time for anyone to come to Sri Lanka and with currency stable and there's reasonable prudent macro policy, even fiscal policy much more prudent now. As a result, the private sector growth backed by private investors are now, we can see realization, there's time for Sri Lanka, anyone to invest in Sri Lanka now.
11: ගොලිය අවිනිශ්චිතතාවක් මැදේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
12: If you look at the program, we have been successfully completed the fourth and fifth review together in first quarter. Now this next review is somewhere in November, December.
11: අපි 4 වෙනි සහ 5 වෙනි සමාලෝචන සාර්ථකව එකට සම්පූර්ණ කළා. ඊළඟ සමාලෝචනයේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදී පැවැත්වෙනවා. ඒවත් සාර්ථකව අවසන් වනු ඇති බවයි අපි බලාපොරොත්තු
12: වෙන්නේ. It's going well. IMF has recognized this is one of the case studies that Sri Lanka is one of the countries the IMF backing and support has come out extremely well for stability and also medium to long term growth.
4: හිටපු අමාත්‍ය කිහිලි රමුක්වැල්ල මහතා අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කිහිලි රමුක්වැල්ල මහතා අල්ලස් කොමිසම් හමුවට අද කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගැනුණේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුමත කාර්ය මණ්ඩලයේ ඉක්මවා සේවකීන් 6 දිනක බඳවාගෙන ඔවුන් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි රඹුක්වැල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ සම්පූර්ණව තිබෙදී නිත්‍යානුකූල නොවන ලෙස ඊට අනුයුක්ත කිරීම ඔහුට එරෙහි චෝදනාවක්. එමගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට 1,43,25,422 ශත 83ක මුදලක් පාඩු කිරීමෙන් දූෂණ නැමැති වරද සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. එසේම කුණ්ඩසාලේ උඩමඩුව පුරා විද්‍යාත්මක භූමිය තිබූ මහනුවර රාජධානට අයත් ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැට පෙළෙහි අසල තිබූ ඓතිහාසික සඳකළ නැමැති පුරාවස්තු සොරකම් කිරීමට අදාළ විමර්ශනවලට බලපෑම් කිරීම අනෙක් චෝදනාවයි. හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අප මත මුදා හැරුණේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගලයේ පළමු කුමල් පෙරහර අද වීථි සංචාරය කරනවා. අද පසු 6:52ට යෙදෙන සුබ මොහොතින් පළමු කුමල් පෙරහර වීදි සංචාරය කරන බවයි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් ලංග දෑල මහතා සඳහන් කළේ. ඒ අවසන් කුමල් පෙරහැර ලබන 22 වැනිදා වීදි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බවද ප්‍රකාශ කරමින්,
14: 6:52ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර කරඬුව රැගත් හස්සි රාජයා සඳගල මතින් පෙරහැර නික්මවීමට නියමිතයි. දළදා වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර TSේනානායක වීදියටත්, එතනින් පන්සල පාරටත්, පන්සල පාරෙන් දේව වීදියටත්, දේව වීදියෙන් කොළඹ වීදියටත්, කොළඹ වීදියෙන් යටිනුවර වීදියටත්, යටිනුවර වීදියෙන් නැවත රජ වීදියට ප්‍රවේශත වී ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහන කඩින් කෙවදීමෙන් අද පළමු කුඹල් පෙරහැර ගමන් කිරීමට නියමිත වෙනවා. අද දිනේ පෙරහැරට අවශ්‍ය නර්තන කණ්ඩායම්, ඒ වගේම අලියැතුන් මේ වන විටත් දළදා මාලිගා පරිශ්‍රයටත්, සිව්මහා දේවාල පරිශ්‍රයටත් පැමිණ අවසන්.
4: මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහැර දේවාල පරිශ්‍රයේදී පැවැත්වුණා. නාත විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල සතරෙහි අභ්‍යන්තර පෙරහැර එලෙස පවත්වා තිබෙනවා. දේවාල පරිශ්‍රයේ දේවාපට වැඩම කරවීම සහ ඇසළ පෙරහැර පැවැත්වීම සඳහා දෙව්වරම් ලබා ගැනීම එමගින් සිදු වුණා. රන්දෝලි පෙරහැර ආරම්භ කරන්නේ 23 වැනිදායි. 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරනවා. ලබන 28 වැනිදා හිමිදිරියේ ගැටඹේ මහවැලි ගන්තුරේදී දිය කැපීමෙන් පසුවයි දහවල් පෙරහැර පැවැත්වෙන්නේ. මෙවර පෙරහැර මංගල්‍යයේ සාර්ථකව සිදු කළ බවට දේවන නිලමරයා 28 වැනිදා පසුරුවේ ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය බාරදීමෙන් පසු දළදා පෙරහැර මංගල්‍යයේ නිමාවට පත්වනවා. ජනතාවගේ ආරක්ෂාව අතුරු සියලු සනීපාරක්ෂක කටයුතු සහ අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළා.
15: ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා මේ වන විට සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය අනුබද්ධ ආයතන සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඒ අනන්‍ය කාර්යභාරයන් මේ වන විට අවසන් වෙමින් පවතිනවා. පොලිස් නිලධාරීන් 6000ක් පමණ පිරිසක් මේ නගරයේ සහ ඒ අවට ආරක්ෂාවට යොදවලා තිනවා. ඒ වගේම ඊට සහාය වෙනවා ත්‍රිවිධ හමුදාව. ඒක විශේෂයෙන්ම කියන්න කැමති මහනුවර මහනගර සභාව එන පිරිසට සනීපාරක්ෂක පහසුකම්, తాවකාලික වැසිකිලි පහසුකම්, ඒ වගේම පානීය ජලය ආදී මේ නොයෙක් පහසුකම් සපයනවා. ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ ආදී සියලු ආයතන එන ජනතාවට පහසුකම් සපයන්න බලාගෙන ඉන්නවා.
4: ප්‍රවීණ ගීපද රචකයෙකු ගත් කතුවරයෙකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසම සම මෙහෙවරක් ඉටු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ලාතල පොපත් සෙනහස පුතා සඳතරුමල් සංසාරයේ අපි මේ ඉරහඳ යට බුදුහාමුදුරුව අපිත් දකින්න ඇති බුදුපණ ඇසුවා මේ ප්‍රේම කතා අවුට වැසට හුරු මිනිසුන්ගේ වෙහෙරක් වගේ පන්සලේ පල්ලියේ සියක් ආයු ලැබ ඇතුළු බෞද්ධාගමික සමාජය සහ සංවිධී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් රචනා කරමින් උන්වහන්සේ දේශීය ගීත කලාව පෝෂණය කළා. සඳකඩ පහන චිත්‍රපටයේ වෙනුවෙන් රචනා කළ පෙර සංසාරී ගීතය සඳහා සරසවි සම්මානින්ද පිදුම් ලැබුවා. 1987 වසරේ සංසාරී අපි කැසට් පටයෙන් ඇරඹී උන්වහන්සේගේ ගීත කලාව ගම්මානේ අපි, සමනල කන්ද, සංසාරී ගීයාතිකා, බුදු අමාවැස්ස, සංසාර චාරිකාවනි කැසට් පට සහ සංගීත තැටි මෙන්ම සසර දනවවනි සම්මානනීය ගී පද සංග්‍රහයක්ද උන්වහන්සේගේ ගීතාවලෝකනයට ඇතුළත්. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලක්කඩ සහ ස්වාධීන රූපහානී සමගද ඉතා සමීපව කටයුතු කළ හිමිනමක්. ඉරාන ගිවිසුම සම්බන්ධයෙන් බාධාවක් වූහොත් තම මිත්‍ර පාර්ශ්වයේ රටක් වන ඕමානයට බෝම්බ හෙල්ල බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඉරානය සමග ඇමරිකා පවත්වන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ හෙල්ල බවයි ඇමරිකා ජනාධිපතිවරයා තර්ජනය කර ඇත්තේ. ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍යම මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානය සමග ඇමරිකාව සහ ඕමානය වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. යුද කිටුම් හේතුවෙන් මාස 6කට ආසන්න කාලයක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසදැමීමටයි ඉරානය කටයුතු කර ඇත්තේ. දුරකථන සමග සාකච්ඡාවක් අතරතුරදී ඇමරිකා ජනාධිපතිවරයා ඕමානට තර්ජනය කළ බවද ඕමානයේ ෆොක්ස් පොත් සේවයේ වාර්තාකරුවෙකු සඳහන් කර තිබෙනවා. ඕමානය සමග සාකච්ඡා අවසන් කර ගිවිසුම්ගත වීමට ආසන්න බවයි ඉරානය ඊයේ නිවේදනය කර තිබුණේ. ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 4 වන දිනේ නිමා වන විට කඩලු 4ක් දෙවි ලකුණු 84ක් ලබා සිටියා. පළමුවෙන්ම සඳහා ඉන්දිය කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්. පිරිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන්ම සඳහා රැස් කරගත හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ අනුව පළමුනිමේදීම ලකුණු 178ක් ඉදිරියෙන් සිටි ඉන්දියාව සිය දෙවන ඉනිම සඳහා ලකුණු 193ක් රැස් කළා. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 372ක්. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් අතිව ලකුණු 288ක් පිටුපසින් සිටිනවා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල. 22 වන විවස්සා සංශෝධන පනතකලුම් පත් පාර්ලිමේන්තුවට. 22 විපක්ෂයේ බිල්ලා ගැන ඇමති හර්ෂණගෙන් හෙළිදරව්වා. මැදපෙරදිග අර්බුදවලි නැතුව බාහිර සහ අභ්‍යන්තර කම්පන ජයගත් හැටි මහබැංකුව අධිපති කියයි. ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනතට කැබිනට් අනුමැතිය. පලි පුහුණු කඳුරක් ගැන පැතිරුණු පුවත අසත්‍යක්. පුවත මැවූ අයට නීතිමය පේවර. අසිරිමත් ඇසළ මංගල්‍යයේ කුමල් පෙරහැර සුබ නැකතේ. ඉරානය සමග මිත්‍ර වෙන්න යන ඕමානයට ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
3: සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ஆன ரேடியோ ITN ரத்தத வக කියන ரேடியோ
1: ඇසෙසු දෙවිලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0107 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ಭಾರತೀಯ ತಹಾರ
1: ಸಮಾನುಗ್ರಹಾಯ
2: ಕೋಟಿ ಎಕುಲಹಿ ದನ ನಿಧಾನ ಲೋತರಾಯ ದಸ ಲಕ್ಷ ಪ್ರಥಮ ತ್ಯಾಗ ಬೀಸಿ ಲಕ್ಷ ವಿಲ ರೂಪಿಯ ಲಕ್ಷ ತುಂದಾಹ ದಾಹ ಸಿ ಹೆಟ ಬೀಸಿ ತ್ಯಾಗಿ ಡಬಲ್ ವಿಲ ಕೋಟಿ ಎಕುಲಹಿ ದನ ನಿಧಾನ ರೂಪಿಯ ಹತಲಿಯ ಹೊದಟ ಮೇತಿ
3: ಲಾಂಕೆ ವಿಶ್ವಾಸ ದಿನು ಮಾಕ್ಸ್ ಪೆನ್ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವಿತಿನ್ ಗೇನ್ ಪಾಪಿ ತಹರಿನ ದೆನ್ ನವ ನಿಮಾವಕಿನ್ ಎನ ಡೋ ಮಾಸ್ ಅಂಕ್ರಿ ವಿಕೆ ಟಿಮಿ ಅಂತ್ರೇಕ ಸಾದಂಬರ ಹಿಮಿ ಕರ್ವಿ ಕುಮಾನ್ನ ಅದುಮ ಅಮತನ್ನ ಬಿಂದು ಐಕೈ ಕೈ ಹತೈ ಹೈಸಿ ಹತ್ತನಮೆಯ ಪಾಂಸಿ ಹತ್ತನಮೆಯ
4: අයිබවන් ආදරණීය සහෝදර රසවතුනි සතියක විරාමයකින් පස්සේ අපි අගහරුවාද සඳුදිය දහරේදී මුණ ගැහෙන වෙලාව. අද ගීස්වරහයක ආදර සාදය ඔබට දෙහිවරාවක් පුරා FM 93.5 ලක්කඳත් එක්ක එකතුව රස බෙදෙන්න පුළුවන්. අද ඔබ වෙනුවෙන් මම පෙළගස්වගෙන ඉන්නවා ආචාර්ය වික්‍රම් රත්නායකයන්ගේ බොහොම ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක්. ඒ වගේම මාලනී බුලත්සිංහල ස්වරයටත් අද අගහරුවාද සඳදිය දහරේ ඉඩවෙන් කරන්න හිතුවා. ඒ වගේම තමයි අමරසිරි පීරිස්වරයෙන් ගැනු බොහොම ආදරණීය අරුත්බර ගීත සමුච්චයකුත් මම පෙළගස්වගෙන ඉන්නවා. අපි 70, 80, 90 මේ දශක ත්‍රිත්වයට ගියාට පස්සේ අමතක කරන්නම් බැරි ගීහඳක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ස්වරය කියලා කියන්නේ. ඔහුගේ ගීත සමුච්චයකුත් ඒ නිසා අද මම පෙළගස්ව ගත්තා. ඒ වගේම තමයි නිරෝෂා විරාචනී ස්වරයටත් ඉඩවෙන් කරන්න හිතුවා. ඇගේ හඳින් ගැයෙන බොහොම ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක් පෙළගස්වගෙන ඉන්නවා. ඒ වගේම තමයි සඳදිය දහරේ අවසන් දිගහැරුම විදිහට ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් විදිහටත්, ඒ වගේම විප්ලවීය දේශපාලනඥයෙක් විදිහටත්, ඒ වගේම මధుර ස්වරයක් හිමි ගායන ශිල්පියෙක් විදිහටත් අපි හඳුනාගත්ත විජය කුමාරතුංගයන්ගේ ස්වරයෙන් ගැයෙන බොහොම රසවත් ගීත කිහිපයකත් අද අඟහරුවාද සඳදිය දහරේ ඔබත් එක්ක බෙදා හදා ගන්න රසෙ විඳින්න මම පෙළගස්වගෙන ඉන්නවා. එහෙනම් ආදරණීය රස තුනි ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳෙන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන අඟහරුවාද සඳදිය දහරේ ඇරඹුම සටහන් කරන්න අවසරයි මේ මధుර ගී ස්වරය.

මේ මදුර ස්වරයේ හිමි ඔහු නමින් වික්ටර් රත්නායක 1942 පෙබරවාරි 18 වෙනිදා කඩුගන්නාවේදී උපත ලබන එතුමන් මේ දක්වා සිංහල ස්වභාවිත ගීතයේ මහා සලකුණක් ලෙස අප අතර නැගීවා. 1964 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ මුලින්ම තමන්ගේ ගීතයක් ප්‍රචාරය කරගන්න වාසනාව ලබන එතුමන් එතනින් පස්සේ සංගීත දිව්‍ය ස්වර්ණමය මාවත විවර කරගනිමින් අද දක්වාම දහස් ගණනක ගීත වෙනුවෙන් එතුමන්ගේ මధుර ස්වරයෙන් පණ පුරවනවා. ගුවන්විදුලි සරල ගීතය තුලත්, චිත්‍රපට ගීතය තුලත්, නාට්‍ය ගීතය තුලත් එතුමන් එක ලෙස සෑම සංගීතාකෘතියක් තුළම ඕනෑම පදහරඹයක් තුළම එතුමන්ගේ ගායන ප්‍රතිභාව විෂද කරනවා. අද සඳුදිය දහරෙන් ආචාර්ය වික්‍රත් නායකයන් වෙනුවෙන් පෙදෙන ගීතමය දිගහැරුමයි.

අපි රටේ ඒක පුද්ගල ගී ප්‍රසංග බොහෝමයක් සුවිශේෂීව හඳුනාගන්නට පුළුවන්. ඒ අතරින් ආචාර්ය වික්‍රත්නායකයන්ගේ සාප්‍රසංගය අපේ රටේ සුවිශේෂී ප්‍රසංගයක්. මේ සාප්‍රසංගය ආරම්භ වෙන්නේ 1973 ජූලි මාසේ 20 වෙනිදා. මෙහෙම ආරම්භ කරපු සාප්‍රසංගය අපේ රටේ සෑම නගරයක් පාසාම පවත්වමින් සිංහල ස්වභාවිත ගීතයේ රසය ආචාර්ය වික්‍රත්නායකයන්ගේ ගීතයේ සලකුණ මුද්‍රාගත කරන්න සමත් වෙනවා. ලංකාවෙන් එපිටත් පැවැත්වු මේ සාප්‍රසංග මාලාවේ නිමාව සටහන් වුණේ අවුරුදු 39කට පස්සේ 2012 අවුරුද්දේ ජූලි මාසේ 20 වෙනිදා කොළඹ ලුම්බිනි ශාලාවේදී පවත්වපු ප්‍රසංගයත් එක්ක ඒ දක්වා ආපු වසර 39ක කාලච්ඡේදය තුළ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සාප්‍රසංගයෙන් ගීතයේ රසය විඳි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මුළු ලෝ පුරාම හිටියා ඉන්නවා. ඒ සාප්‍රසංගය ඔබේ දා නැරඹුවා නම් මේ ගීතයත් අනිවාර්යෙන්ම සාප්‍රසංගය තුළ ඔබේ මතකයන් අවදි කළ බව සැබෑවයි.

ආචාර්ය වික්‍රත්නායක ස්වරෙන්ගෙන නිගිත සමුච්චේ නිමාවත යන්නේ ප්‍රේමකීර්ති දන්නිස් මහත්මයා රචනා කරපු ආචාර්ය වික්‍රත්නායක ස්වරෙන් මధుරුබ ගැයෙන මෙන්න මේ ගීතයත් එක්ක. කපුරු ගොඩක්සේ අලුවත් නොරැඳී පැතු පැතුම් පෙළ දැවි ගියා වූ ජීවිතේට නුඹ අලුතින් එක්වේ මා ජීවත් කර සතුට ගෙනා වූ ප්‍රියේ නුඹම උපනුපංචාති හමු වේවා. ලස්සන ප්‍රාර්ථනාවක්.

0: වෙළඳ රාත්‍රී 7:24.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
3: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: ටේකියා සුරකින් මගතොට. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
4: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
9: ලක්කඳ Golden Voice
7: ලංගදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
10: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
11: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් On Air Politics අද රාත්‍රී 10:30

0: මේ ගීහඬ හිමි
1: ඇය නමින් මාලනී බුලත්සිංහල 1949 දෙසැම්බර් 12 වෙනිදා බුර්ලස්කමේ උපත ලබන ඇය සිය ජීවන සැරිය නිමා කරනවා 2001 මාර්තු 29 වෙනිදා. ඒ දක්වා වූ අවුරුදු 51ක කාලච්ඡේදය තුළ ඇය සිංහල ගීතය වෙනුවෙන්, ඔබමා වෙනුවෙන්, ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝයි. ඉවගේම ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ අපූර්ව වූ හඬක් හිමි ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහටත්, සංගීත නිර්මාපිකාවක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාවේ සියලු අංශයන්හි ඇය ඇගේ මෙහෙවර ඉටු කළා. මේ දිගහැරෙන්නේ ඇය ගායිකාවක් විදිහට ශ්‍රී ලාංකේය සුභාවිත ගීතය තුළ ඇය ඉතිරි කළ ගීතමය මතකයක් කිහිපයක්.

මල්ලි බුලත් සිංහලස්වරයෙන් සඳදී දහර දිගහැරෙන කියන සමුච්චය රසවිඳින අතරතුර සඳදී දහර උබලඟට අරගෙන අපට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB. මේ වසර තුළදී ගෙවීගේ මාස 7ක කාලය තුළ ධන නිධානයේ ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස 5ක කාලය තුළ දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරන්නට ධන නිධානයේ ලොතරැයි පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාති මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හිඳ පාර මහර්ගම තමයි ඔවුන්ගේ ලිපිනේ 0117675779 තමයි දුරකථන අංකය. කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ මාතරේ මතක් කරලා

0: ITN රටට වග කියන රේඩියෝව
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර
3: FM 93.5 FM 93.7 නවේ නවතත් ලක්කන ගහරුවා දා සඳදිය දහරත් එක්ක ප්‍රාණ සමු ප්‍රේමේ රාගස්වර විඳමින් සිංහල ස්වභාවිත ගීතේ අරුත්බරතැන් ස්පර්ශ කරමින් මත් මතක අවදි කරගන්න වෙලාවේ ඔබ වෙනුවෙන් මා පෙළගස්වා ගත් මේළඟ ගීත සමුච්චය තමයි

1946 ජූලි 26 වෙනිදා බුර්ලැස්කමයේ උපත ලබන අමරසිරි පීරිස් මහත්මයා සංගීත ශිෂ්‍යය තුල අපි මුලින්ම හඳුනාගන්නේ වයලින් වාදකෙක් විදිහට. ඉන් අනතුරුව ගායන ශිෂ්‍යයට ප්‍රවිෂ්ඨ වෙන අමරසිරි පීරිස් මහත්මයා ඒ තුල තමන්ට නවුම් මාවතක් විවර කරගන්නට සමත් වෙනවා. අමරසිරි පීරිස් මහත්මයාගේ පියා එකල රේඩියෝ සිලෝන්හි ප්‍රකට නිවේදකයෙක් සංගීතඥයෙක් වූ ඇල්බර්ට් පීරිස් මහත්මයා. එනිසාම අමරසිරි පීරිස් මහත්මයාට ආශිර්වාදයක් වෙනවා තමන්ගේ පියාගේ භූමිකාව. කොහොම නමුත් අමරසිරි පීරිස් මහත්මයා වයලින් වාදකයෙක් පිළිට සංගීත ශිෂ්‍යය තුල පියවරෙන් පියවර ඉදිරියට යද්දී එතුමන්ගේ ගායන දිවිය ආලෝකවත් කරන සංදිස්ථානය වෙන්නේ නීතිඥ රම්බණ්ඩා සිල්විරත් මහත්මයා රචනා කරන්නට යෙදුන ලඳුනේ ගීතය. ඒ ගීතේ තමයි වයලින් වාදකයෙකු අමරසිරි පීරිස් මහත්මයා ගායන ශිල්පියෙක් විදිහට සහෘද වසිකයන් ආදරෙන් වැළඳ ගන්න සමත් වූ

අමරසිරි පිරිස්පහබ්බයා ගුවන්දුලි සරල ගීතය තුළත් චිත්‍රපට පසුබිම් ගායනය තුළත් තෙල් නාට්‍ය පසුබිම් ගායනය තුළත් කියන මේ හැම තැනකදීම තමන්ගේ ප්‍රතිභාව මනා ලෙස ප්‍රකට කරන්න විදහා දක්වන සමත් වුණු ශිල්පියෙක්. එතුමන්ගේ නිවුණු ස්වරේ ඒස්වරයේ තිබුණු භාවාත්මක ගුණය සප්තස්වර සංකල්පයේ අපූර්වත්වයේ මතින් අවදි වෙද්දී අපේ හදවතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්. කොහොම නමුත් අමරසිරි පීරිස් මහත්මයාගේ මුල් අවධියට වඩා පසු අවධිය ගායන ශිල්පියෙක් විදිහට කිරුළු පළ දෙන්න බොහෝ සෙයින් වාසනාවන්ත වෙනවා. ලඳුනේ ගීතෙන් ලොවක් හඳුනා ගන්න අමරසිරි පීරිස් කියන ගායන ශිල්පියා එකල සිටියේ ප්‍රතිභාපූර්ණ ගීපද රචකයන්ගේ පබැඳුම් සේම නූතන

රතුල අපි හඳුනා ගන්න අලුත් ගේ පද රචකයන්ගේ පදවැල් වලට පවා සිය මధుර ස්පර්ශයේ මුසු කරන්නට නිර්ලෝභී වෙනවා, නිර්හංකාර වෙනවා. ඒ තුල එකල පරම්පරාව සේම මෙකල පරම්පරාවත් ආදරෙන් වැළඳ ගන්න චරිතයක් බවට, ගායන ශිල්පියෙක් බවට අමරසිරි පීරිස් මහත්මයා

0: මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779579
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: මානවීය ප්‍රේමී සෞම්‍යාත්මක වියමන
5: සඳගේ දහර
6: ආදරණීය සහෘද හිතවතුනි, අපි නැවතත් FM 93.5 FM 93.7 ලක්කඳ සඳදිය දහරත් එක්ක අපි මිලකට තෝරගත්තේ ඔබ බොහෝ සෙයින් ආදරය කරන තවත් ප්‍රවීණයෙකුගේ ගීතාවලියක්. ඔහු නමින් මිල්ටන් මල්වාලච්චි. 1945 අප්‍රේල් 7 වෙනිදා උපත ලබන එතුමන් 1998 මාර්තු 10 වෙනිදා දිවිසරය හමාර කරනවා. ඒ ආ ගමන් මඟ තුළ එතුමන් කිසි දිනක අමතක නොවෙන මතක සැමරුම් ගොන්නක් සිංහල ගීතය තුළ ඉතිරි කරලා යන්නට සමත් වෙනවා. ඒ නිසාමයි අදටත් අපි ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි ගැන මෙලෙසින් කතා කරන්නේ. අද අඟහරුවාදා සඳතිය දහරේ දිගහැරුවා මිල්ටන් මල්ලවාරච්චි ප්‍රවීණ ගායන ශිල්පියා නම්.

මෙටන් මල්ලවරච්ච මහත්මය මුලින්ම 1969 අවුරුද්දේ ගීත හතරක් ගායනා කරනවා. ඒ කරුණාරත්න අබේසේකර මහත්මයාගේ පබඳුමත් එක්ක. ඔරුවක පාවෙන රෑ ගණාඳුරේ, මංගලේනෙත් මංගලේ, වන් කූඩු ඔබ සෑදු, සංසාර සෙවණැල්ල කියලා. මෙන්න මේ ගීත හතර පටිගත කරනවා ඒ දවස 45 වේගයට දුවන පොඩි LP තැටියකට ගෞරව ලේබලින්. ඔය ගීත හතරෙන් මුලින්ම අතිශයින්ම ජනප්‍රිය වෙන්නේ ඔරුවක පාවෙන රෑ ගණාඳුරේ කියන ගීතය. ඒ ගීතයත් එක්ක තමයි මිල්ටන් මල්ලවරච්චි කියන ගායන ශිල්පියා කලේලි බහින්නේ. ඊට කලින් ඔහු මුලින්ම සාක්‍යන්ස් කියන සංගීත කණ්ඩායමේ වාදකයෙක් විදිහට කටයුතු කරා. ඊට පස්සේ ලාසිලෙනිය සංගීත කණ්ඩායමේ ගායකයෙක් විදිහට උතුමන් කටයුතු කරනවා. කොහොම නමුත් ඒ සංගීත දිවියේ ගායන ශිල්පියෙක් විදිහට මුද්‍රාගත වෙන්නේ කරුණාරත්න අබේසේකර මහත්මයා රචනා කරන දුන ගීත හතරෙන් අතිශයින්ම ජනප්‍රිය වුණු ඔරුවක පාවෙන රෑ ගණාඳුරේ කියන ගීතයත් එක්ක. එතනින් හඳුනාගත්ත මිල්ටන් මල්ලවරච්චි ගායන ශිල්පියා ඊට පස්සේ ගුවන්විදුලි සරල ගීතය තුළ, චිත්‍රපට පසුබිම් ගායනය තුළ සහ ගීතේ නඳුන සෑම ඉසව්වකම සිය මధుර ස්වරයෙන් ගයන්නට වරම් ලබනවා.

0: ලකනහඟින් වෙලාම දක්කරණම් වෙලාව රාත්‍රිය 8යි විනාඩි 25යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මාතත් කලින් ඔබ හින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්ෂණ මොමඩින් දේශල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: 10ට වෙනසක් 18ක පෙරලියක්
2: ලඟදීම ලඟදීම

0: Duck Hunter Radio ITN ratata waga kiyana radio
1: lakana hangena welawa madakkara nan welawa ratri 8 vinadi 29 ay
2: manaviya preme samanya kaviyamana
3: sandagiya dahara
1: අදරණීය රසවතුනි, අපි එකතු වෙලා ඉන්නේ අඟහරුවාදා ලක්කඳ සඳදිය දහරත් එක්ක. බොහෝ මත්මතක අවදී වුණ සහ ප්‍රේමේ රිදවුම් දුන් තැන්, ප්‍රේමේ පහසු වින්ද තැන්, ආදරේ හැඟුම් ඉපදුණු තැන් අපි නැවත නැවතත් ස්මරණය කරමින් බොහොම රසවත් ගීතාවලියක් රස විඳෙමින්නේ. එහෙමනම් රසවතුනි, අපි අද අඟහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිග හැරුම ළඟ නවතිමු.

ඇය නමින් විරාජනී ලාලිත්‍යාද සිල්වා, එම නැත්නම් නිරෝෂා විරාජනී. මුල් කාලේ හින්දි ගීත ගායනා කරමින් ගීතස්වේස්වයට ප්‍රවිෂ්ට වුණු නිරෝෂා විරාජනී මහත්මියට සිංහල භාෂාවෙන් වගේම ද්‍රවිඩ භාෂාවෙන්, මලයාලම් භාෂාවෙන් සහ හින්දි භාෂාවෙන් හරි අපූරුවට ගීත ගායනා කරන්න සහජ දක්ෂතාවයක් තියෙනවා. එනිසාම ඇගේ ස්වර පරාසය හරිම පුළුල්. දශක දෙකකට වැඩි සිය සංගීත දිවිය තුළ එතුමිය ගුවන්දර සරල ගීතය තුළත්, චිරපට පසුබිම් ගායනය තුළත්, එවගේම නාට්‍ය ගීතය තුළත් එක ලෙස සිය මధుර මනෝහර ගායන ස්වරයෙන් මතකීතරි කරලා තියෙනවා. අද අඟහරුවාදා සඳදිය දහරෙන් ඇය නමින් දිගහැරෙන ගීතාවලියයි මේ.

FM 95.1 FM 95.7 නිරෝෂා විරාජිනීස්වරෙන් අගහරවද සඳදිය ධාරේ ගයන මේ ගීත සමුච්චය රස විඳින අතරතුර අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිට කත්වල බඳගෙන ඉන්නවා NLP. මේ වසර තුලදී ගෙවිගේ මාස 7ක කාලය තුල ධන නිදානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂී ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුලින් ගෙවිගේ මාස 5ක කාලය තුලදී දසදහස් ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරන්නට ධන නිදානයේ ලොතරැය පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාති මහදන සම්පත ධන නිදානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනේ වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල් හිඳ පාර මාර්ගම් තමයි ඔවුන්ගේ ලිපිනේ 01176795 79 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් මාතරේ මතක් කරනවා.

ආදරණීය සහෝදර රසවතුනි, අද අඟහරුවාදා සතියේ දහරේ අවසන් දිගහැරුමයි මේ. කොහොම නමින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාර් තුංග 1945 ඔක්තෝබර් 8 වෙනිදා ජායලදී උපත ලබන එතුමන් අවුරුදු 42ක ජීවන සැරිය නිමා කරනවා කුරිරු ත්‍රස්තවාදියෙකුගේ වෙඩි තැබීමෙන් 1988 පෙබරවාරි 16 වෙනිදා පොල්හේන් කොටදී. බොහෝ දෙනෙක් කිව්වේ විජේට වෙඩි තියව වෙලාවේ සමනලේකට වෙඩි තියව කියලා. විජය කුමාරතුංගයන් කියලා කියන්නේ ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන කියමන අභියෝගයට ලක් කරපු කෙනෙක්. ඔහු ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, ඉවගේම විශිෂ්ට ගායකයෙක්, ඉවගේම ඔහු පීඩිත ජනයා වෙනුවෙන් නැගී සිටි ඍජු අධිෂ්ඨානශීලී දේශපාලකයෙක්. විජය කුමාරතුංගයන්ට මේ වර්ග කිලෝමීටර 65,265 ඇතුලේ ආදරේ නොකරපු මිනිසෙක් නැති තරම්. හැම ශ්‍රී ලාංකිකයෙක්ම ජාතියාගම් කුල ભેදිකින් තොරව විජේට ආදරය කළා. දකුණදී ඔහුට ලැබුණු ප්‍රසාදේම උතුරදීත් ඒ විදිහටම ලැබුණා. ඒ ඔහුගේ සිනමාව තුලත්, ඒ ඔහුගේ ගායන කෞශල්‍ය තුලත්, ඒ ඔහුගේ දේශපාලන දැක්ම තුලත් ඔහු ලද තායාතයන්. ඒ අසහාය පෞරුෂයට අද අඟහරුවාදා සඳුදියේ දහරේ පිටේ

0: අඟහරුවාදා සඳ දෙයදාර
1: තවටික දුහයි මාසේ අන්තිම වෙන්න මගේ රත්තරන් අම්මේ මම පඩි අරන් අදහෙට එනතුරු ගමට

විජය කුමාරතුංගයන්ගේ රංගනය අපට මුලින්ම දකින්ට හැකියාව ලැබෙන්නේ මනමාලයෝ චිත්‍රපටයේ. එහිදී ඔහු සමූහ දර්ශනයක රංගනයෙන් දායකත්වය ලැබෙනවා. හැබැයි ඔහුට ප්‍රධාන චරිතයේ හිමි වෙන්නේ සුගත පාලසෙන්දත්තයාගේ හන්තානි කතාව චිත්‍රපටයේ. එතනින් පස්සේ විජය කුමාරතුංගයන්ගේ ජීවන සරියේ නිම වෙන තෙක් චිත්‍රපට 104කට ඔහු ප්‍රධාන චරිත රඟපාල් තියෙනවා. ඒ අතරින් එයා දැන් ලොකු ළමයෙක් පොන්මනී, ඒ වගේ බඹරු වැවෙත්, ගංගාතර බැද්දගම්, පාරදිගේ, මහගෙදර කැඩපති ඡායා, කිස්තු චරිත, මේ වගේ චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිතයට විජය කුමාරතුංගයන් පණපවනවා. ඒ තුල ඔහු දැක්වූ ප්‍රතිභාව නිසාම, දක්ෂතාවය නිසාම ඔහු සම්මාන රසක් හිමි කරගන්නත් සමත් වෙනවා. විජය කුමාරතුංගයන්ගේ ජනප්‍රියත්වය කොච්චරද කියනවා නම් 1983 ඉඳන් 1988 දක්වා නොකඩවාම සරසවි ජනප්‍රියතම නළුවා සම්මානය විජය දිනා ගන්න සමත් වෙනවා. ඒ වගේම ඔහු සරසවි හොඳම පසුබිම් ගායකයා සම්මානය දිනා ගන්නවා අවස්ථා දෙකකදී. ඒ සහරාවේ සිහිනේ චිත්‍රපටයේ වෙනුවෙන් සහ දොළොස්මහේ පහන චිත්‍රපටයේ වෙනුවෙන් ඔහු ගායනා කළ ගීත වෙනුවෙන්. විජය කුමාරතුංගයන් චිත්‍රපට සහ සරල ගී ඇතුළුව ගීත 100කට වැඩි සංඛ්‍යාවක් අපි වෙනුවෙන් ගායනා කරලා තියෙනවා. ඇත්තටම විජය කුමාරතුංග කියලා කියන්නේ මේ පින්බිමේ 15 පෞරුෂවත් චරිතයක්. ආදරණීය මිනිසෙක්, ප්‍රතිභාපූර්ණ රංගතරයෙක්, ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් සිහින මැවූ ආදරණීය ගායකයෙක්.

විජය කුමාරතුංගයන්ගේ මේ ගීතාවලියත් එක්ක එමනම් ආදරණීය වසවතුනි අපිට අද අගහරුවාදා සදතිය දහර හමාර කරලා ඔබලගෙන් නික්ම යන්නට අවසරයි. මම දසුන් වසන්ත. අපි චලිත් සතියක විරාමකින් පස්සේ ලබන අගහරුවාදාවෙත් මුණගැහෙමු.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0111 679 579

0: පුතුපනේ සිතවිමනේ පුතුපනේ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: ඊතිය සුරකින හෙට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
3: අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: මකන Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: බලවරාත්‍රී 10 විනාඩියක අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල ඩෙල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන දවසේදී ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙරදීගත්තු මහජන සම්පත අධි සම්පත එවැගේම NLP ජය මෙගා පවර් දනරි දහන හදහන NLB 27 එවැගේම NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතර අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල ඩෙල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්.

අයිබෝවන් රටේ හදගැස්ම හඳුනන ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු කර දෙන වාසනාවේ සුබ මොහොත NLB ජාතික ජයවර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අලවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන පසුගිය දින බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු වුණා. එම අවස්ථාවට බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් කිත්මිනි සදීප්තිකා මහත්මිය, ගණකාධිකාරී MGW නිමන්තිකා මහත්මිය ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වූවා. අද දින අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ගීගණගේ චන්ද්‍රසේන මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ශ්‍යාමලී කුලසිංහ මහත්මිය. ජයග්‍රහණයේ ගමන අපි දැන් ආරම්භ කරන්නේ NLB ජය තුලින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 551 වන වාසනාවන්ත දිනුම් පාරේ අපි දැන් ආරම්භ කරන්නේ මේ විදිහට. ජය ගන්න හොඳම වෙලාව දැන්. ඔබේ ජයග්‍රහණේ බලාපොරොත්තු ඉටු කර දෙන්නതായി මේ සූදානම. NLB ජය අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R, ජය අංක 2826. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයිය NLB ජය තුලින් 2026 වසර රුපියල් 105,000 ත්‍යාගලාභීන් 303 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 7,678 දෙනෙක් රටට බිහි කළා. අපි අද බලමු ඔබට ලැබුණු ජය කොහොමද කියලා. සුති අද දින බාර රුපියල් 105 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. KAGS අල්විස් තොටලඟ, RM ප්‍රේමසිංහ දඹුල්ල. ඒ විතරක් නෙවෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 37 දෙනෙකුත් අද දවසේදී බිහි වෙලා සිටිනවා. අද දින බාරේදී සමස්ත ජයග්‍රහකින් 79,474 දෙනෙක් අතර රුපියල් 72,21,160 ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1592 වන වාසනාවන්ත දිනුම් වාරය දැන් අපි ආරම්භ කරනවා. NLB හඳහන අද දිනුම් වාරයේ වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රාහි ලග්න සංකේතය මීන. ඔබට සුබඵල ලැබෙන්නටම ඕන දවස අද දවසයි. දැන් අපි තෝරගන්නවා හඳහන දිනුම් වාරයේ වාසනාවන්ත ජය අංක මේ විදිහට. එන්න යන්ත්‍රය ලබා දෙන අද දවසේ පළමු ජය අංකය අංක 3. කෙටිම කාලයක් තුළ රට පුරාම වේගෙන් ජනප්‍රිය වුණු ලොතරැයියත් NLB හඳහනමයි. මෙන්න දෙවන ජය අංකය අංක 4. දැන් අපට ලැබෙනවා තුන්වන ජය අංකයේ විවිධට අංක 5. මීන ලග්නය අංක 3, අංක 4, අංක 5. බලමු තීරණාත්මක අවසන් ජය අංකය කුමක් වේවිද? මෙන්න නියත ධනයෝගය ඔබට ලබා දෙන අවසන් ජය අංකය අංක 42. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් සමගින් 10,158 දෙනෙක් NLB මේ වෙනකොටත් අපි බිහි කර අවසන් බලමු.

0: ගේ විදිහට ඔබ දිනා ගන්න රුපියල් 37,10,410 දැවැන්ත මුදලක්. කෝටිපති සිහින සැබෑ කළ සද්දිනම චෛනියත ගොවිසෙත 4,525 වන දිනම් වාරයයි අපි දෙන්න දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. වාසනාව ගලපන්න ගොවිසෙත ලොතරැයි පත් දැන් ගන්න ඔබේ අතට. ගොවිසෙත අද දිනම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා මේ විදිහට. මෙන්න අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය X. රුපියල් කෝටි 7කට වැඩි මේ දැවැන්ත සුපිරි ත්‍යාගය ඔබ දිනන දවස අදයි. දැන් අපි තෝරගන්නේ ජයග්‍රාහි ජය අංක 4. මෙන්න හිතුවේ අද දවසේ පළමු ජය අංකය විදිහට අපට ලැබෙන්නේ අංක 16. රට පුරාම සුපිරි කෝටිපතියන් බිහි කළ ලොතරැයියක් තමයි ගොවිසෙත ලොතරැයිය කියන්නේ. මෙන්න දෙවන ජය අංකයක් අපට ලැබුණා ඒ අංක 15. ඔබේ ජීවිතය වෙනස් කරන විනාඩි කිහිපය මේ විනාඩි කිහිපය විය හැකි. මෙන්න හිතුතුනි තුන්වන ජය අංකය අංක 2. X අක්ෂරය අංක 16, අංක 15, අංක 2. සුපිරි ත්‍යාගය ඔබටම හිමි කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දුන්නා ඒ අංක 72. රජයේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට දායක වන ගොවින්ගේ බාර්කාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20,00,000 68 දෙනෙක් අපි මේ වෙනකොට රටට බිහි කර අවසන් බලමු ඔබේ වාසනාව අද. ඔබ ස්තුති. අදින් වරෙන් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීෙක් රටට බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ තිලකපුර අලෙවි නියෝජිත නුවන් සංජීව. ඒ වගේම රුපියල් 2,50,000 බැගින් වාසනාවන්තයින් 4 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ. ජීජී ලක්ෂ්මන් ගාල්ල, ලලනි වික්‍රමසිංහ පිළිමතලාව, කුමාර හපුගඩ අඹතැන්න, පද්මසිරි පීරිස් මාරවිල. අද දින වරෙන් සමස්ත ජයග්‍රහකයින් 1,26,465 දෙනෙක් අතර රුපියල් 1,06,45,440 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. දිනා ගන්න ගොවිසෙත හෙට සුපිරි ත්‍යාගයේ විදියට රුපියල් 785,29,555 දැවැන්ත මුදලක්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ඔබ ගන්න ඕන තෑගි වැඩි වුණු ලොතරැයියෙන් දැන් ඔබට ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි, ඒ වගේම රුපියල් 50,000 තෑගි, වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන් NLB සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. සුබ දවසක් 399 වන වාසනාවන්ත දිනුම් වැඩිමිට දැන් අපි යන්න සූදානම්. සිහින දිනවන සුබ ලග්න සංකේතය දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද සුබ ලග්න සංකේතය වෘෂභ. පළමු ජය අංකය අංක 49, එන්න දෙවන ජය අංකය අංක 32, තීරණාත්මක අවසන් ජය අංකය අංක 11. ඔබේ හිතේ තිබෙනවානේ රුපියල් 25,000 ත්‍යාග දිනා ගන්නට, එහෙනම් මෙන්න ඒ සඳහා අවස්ථාව. අද ජයග්‍රාහි ප්‍රවර්ධන ත්‍යාග අංකය 6,191. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරට රුපියල් 105 වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකින් 286 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,496 දෙනෙක් අපි බිහි කළා රටට. බලමු අද ඔබේ වාසනාව. බොහොම ස්තුතියි. අද දින වාර රුපියල් 50,000 ත්‍යාගලාභීන් 8 දෙනෙක් බිහි වෙලා තියෙනවා. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගනිමින් රුපියල් 25,000 බැගින් ජයග්‍රහකින් 38 දෙනෙක් දිනාගෙන තිබෙනවා. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 1,12,869 දෙනෙක් අතරේ රුපියල් 92,24,680 මුදලක් මේ දැන් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. තවත් ජයග්‍රහි ලොතරැයි දිනුම් බාර 4කින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට මඟ බලාගෙන සිටිනවා අචලා සමගින් ඩේමියන්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
2: අංක 3ට
1: 50,000. අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ද
4: දවසක් අවසන් වෙන්න තව හෝරා කිහිපයක් විතරයි තියෙන්නේ. ඒ අතරිනුත් අඩ හෝරාවකදී ඔබේ ජීවිතේ වසනවන්ත ලෙස වෙනස් කරන්න මීට පෙර රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි තෑග දෙකක් දුන් එකම ලොතරැය්‍ය මෙගා පවර් ලොතරැය්‍යෙන් අපි සෝදා

0: දනම් අද ඔබේ හීන සැබෑ කරන්න සෝදනම් වන මෙගා පව 2031 වන දිනුවාරේ මෙගා සුපිරිතයාගේ රුපියල් කෝටි 30කට වැඩි සුපිරිතයාගේ තුනක් දෙන ලොතරැයිය රචන කතා වෙන ලොතරැයියෙන් මෙගා සුපිරිතයාගේ ඒ විදිහට මතක් කළා පව සුපිරිතයාගේ විදිහට රුපියල් කෝටියක් දිනා ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් සුපිරිතයාගේ විදිහට ඔබට දැන් මේ දකින සුපිරි මෝටර රථය ඔබේ කර ගන්න පුළුවන් හරි එහෙනම් අපි යමු දැන් දිනුම් මැදීමට ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්න ජේ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. අපි තෝරන්නේ දැන් සුපිරි අංකය. මෙන්න අද සුපිරි අංකය අංක 8. වාසනාවන්ත අංක 4 අපි තෝරගමු දැන්. පළමු අංකය අංක 45. දෙවන අංකය අංක 43. තුන්වන අංකය කොහොමද වෙයිද? අංක 29. අද ඔබේ වාසනාවේ දවස වෙන්න පුළුවන් මේ අවසන් ජයග්‍රහණ අංකය. අංක 34. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවරතරයෙන් අපි මේ වසරට සුපිරිතයාග ලාභින් 5 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම තියාග ලාභින් 62 දෙනෙක් බිහි කළා ස්තුතියි දැන් බලමු අද වාසනාව ගැන රුපියල් ලක්ෂ 2 බැගින් 3 දෙනෙක් දිනාගත්තා එළතරේ පතල විකලේ මේ අලවිනෝජ්තේන් කුමාර් දිසානායක කොණ්ඩසාලේ කේ ප්‍රදාස් චාව කච්චේරි සහ ප්‍රේමිල් තුෂාර දෙවුලපිටිය සමස්ත ජයග්‍රාහකින් අද 127,639 දෙනෙක් අතර රුපියල් 79,10,680ක මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දින නැති දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරන මෙගා පව හිට මෙගා සුපිරි තෑගිය රුපියල් 30,23,75,858ක් හිට පව සුපිරි තෑගිය රුපියල් කෝටියක් හිට ග්‍රෑන්ඩ් සුපිරි තියාගේ සුපිරි මෝටර රථයක් අද 8 වෙනි මාසේ 18 වෙනිදා රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරි තියාගයක් ඔබට තියෙනවා දිනා ගන්න ජාතික මහදන සම්පත දානේ වාසනාවන්ත 2313 වන දිනුම් වාරේ අපි මේ මොලින්ම තෝරගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D එහෙනම් දැන් තෝරගමු ජයග්‍රහී අංක 4 පළමු අංකය අංක 70 දෙවන අංකය අංක 63 තුන්වන අංකය අංක 61 අවසාන අංකය අංක 5 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නේදානිය ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි තියාග ලාභින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම තියාග ලාභින් 35 දෙනෙක් 2 ලක්ෂ ප්‍රතියන් 510 දෙනෙක් බිහි කළා ස්තුතියි බලමු අද වාසනාව ගැන රුපියල් ලක්ෂ 2 බැගින් දෙදෙනෙක් දිනාගත්ත එළතරේපත් අලවිකලේ මේ අලවිනියෝජිතයින් වේලුපෙල්ලේ පාස්කරන අක්කරේපත්තු ටී නිරෝජන් උප්පෝඩේ ඒ සමග සමස්ත වාසනාවන්තයින් අද 94,968 දෙනෙක් අතර රුපියල් 56,74,200ක මුදලක් බෙදා දුන්නා අපි 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක එයින් නොනැවතී රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දුන් දන් නිදානි හිට ඔබේ සුපිරි තෑගය රුපියල් 8 කෝටි 66 ලක්ෂ 20,869,760ක් කාලෙන් කාලෙට තාලෙන් තාලෙට ලොතරැයි මොන තරම් වෙළඳපළට ආවත් හැමදාමත් ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත වසනවන්ත 6283 වන වතාවටයි ඔබව දිනවන්න අපි සූදානම් වෙන්නේ. රුපියල් 2,79,00,000කට වඩා වැඩි සුපිරි තියාගයක් තියෙන දිනා ගන්න අද ඔබට අපි යමු දිනු මැදීමට. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක 6 අපි තෝරන්න. අද ඉංග්‍රීසි අක්ෂරයේ R වසනවන්ත අංක 89.179 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත රැයියන් මේ වසරට සුපිරි තියාග ලාභින් 13 දෙනෙක් ප්‍රථම තියාග ලාභින් 254 දෙනෙක් ලක්ෂපතියන් 4,609 දෙනෙක් බිහි කරලා අවසන් බලමු අද ඔබ ඉන්නවද කියලා වාසනාවන්තයින් අතර. රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තියාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලවිකලේ ගල්මුරුව අලවිනියෝජිත ඇන්ටන් රොෂාන් ඩයස්. ජයංග 5ක් මුල සිට අගට ගලපගත්තත් අග සිට මුලට ගලපගත්තත් අපි දෙනවා රුපියල් ලක්ෂයක් ඔබට. අද වාසනාවන්තයින් 21 දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් දිනාගත්තා. ඒ ලොතරැයිපත අලවිකලේ මේ අලවිනියෝජිතයින් සුසන්ත ප්‍රේමචන්ද්‍ර පයාගල, වී කීර්ති සිංහ කොළඹ කොටුව, ඩී.ඩී. සඳනායක අතුරුගිරිය, පී.ඩබ්ලිව්.එස්. රණවක බත්තරමුල්ල කේ විජේසිංහ ගලෙන් බිඳුනු බව යුකේ රණසිංහ මහනුවර කාන්ත ශිරාණි පිටකොටුව සුනිල් ඉන්ද්‍රසිරිනුගේ ගොඩ නිරෝෂිමා සඳනායක බණ්ඩාරවෙල එල්.ඩී.ආර්. පුෂ්පකුමාර අංගම්පිටිය එම්. රවිචන්ද්‍රන් පෙරිය පොරතිව් එඅයිකේ රාමනායක කොටහේන ලලිත් ප්‍රියන්ත බැලුම් මහර තිවංක ධර්මසිරි අරනායක කේ.ඩී.එස්.එන්. විජේසිංහ කිනිදිවැල දමිත් මෝහන උඩවලව අයිරංගනී පුෂ්පවර්ණ කහවත්ත ඩබ්ලිව්.ඒ.සී. වීරසූරිය අලව්ව එච්.ජී.යූ. පුෂ්පකුමාර වලස්මුල්ල චින්තක සාරංග විතාරන්දිනිය සහ කළුතර දිස්ත්‍රික්කයෙන් වසන වන්තුලතර පතක් ඔබට අලෙවි වුණා. ඒ සමග සමස්ත ජයග්‍රහකි නද 274,537 දෙනෙක් අතර රුපියල් 2,04,740 මුදලක් අපි බෙදා දුන්නා. ඔබ හෙට මිලදී ගන්න මහජන සම්පත ලොතරැයියට අපි දෙන සුපිරි ත්‍යාගය රුපියල් 285,23,944. අද විදමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වාසනාව ගෙනාව දිනුම් වාරය 858 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගල්පගෙනයි අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ R ජයග්‍රාහී අංක 0.179 රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් 3 දෙනෙක් දිනාගත්තා. එලතරයිපත් අලවි කෙලෙම්මේ අලවි නියෝජිතයින් එඅයිකේ රාමනායක කොටහේන කේචි ධර්මදාස වීර කැටිය කෑගල්ල දිස්ත්‍රික්කයේනොත් වසනාවන්තලතරේ පතත් ඔබට අලෙවි වුණා. රුපියල් 50,000 බැගින් වසනාවන්තෙන් 49 දෙනෙක් අද දිනාගත්තා. අද සම්පත අද දිනුම් වාරයෙන් වසනාවන්තෙන් අතර රුපියල් 1,22,40,400 මුදලක් අපි බෙදා දුන්නා. අද එනිල්බේ ජාතික ජයවරණෙන් වසනාවන්තෙන් 980,230 දෙනෙක් රුපියල් 8,42,64,080 මුදලක් දිනාගත්තා. එහෙනම් අපි සමු ගන්නවා අදට හෙටත් එනවා ඔබ හිතනෝ වගේම ඔබට ආසනාව අරගෙන අද වගේම හෙටත් ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: එල්.එල්.ජී.

0: සාකච්ඡාව දක්වන්නේ ප්‍රථම වෙන බුතුමන්ව පිළිගන්න ලබනවා ආයුබෝවන් කියලා.
1: ආයුබෝවන් අමිලන.
0: ඔබ එන බව දැනගත්තාම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන ඉන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම් මේ දිනවල බොහෝ කතා බහ වෙන මාතෘකාවක් ප්‍රවෘත්ති ලැබෙන මාතෘකාවක්. ඉතින් අපි ටිකක් එතනින්ම පටන් ගත්තොත් දැන් මම කියවෙදි මේ තන තන වෙඩි තැබීමේ සිදුවීම් වලින් පටන් ගන්න ආණ්ඩුව මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සිදුවීම් මාලාවක් වාර්තා වුණා. මේකට නමකුත් තිබ්බා සමහර මාධ්‍ය ආයතන දවසේ වෙඩිල්ල කියලා. ඊට පස්සේ මේක නැති වෙලා ගියා. හැබැයි ආපහු යම් කිසි සිදුවීම් කිහිපයක් වාර්තා වෙනවා තනින් තන ආසන වශයෙන් ගත්තොත් හබරකට සිදුවීම. මොකක්ද මේ තත්ත්වය ආපහු වෙනස් වෙලාද ආපහු පාලනයෙන් තොර තත්ත්වයකද තියෙන්නේ?
1: මෙහිමයි අමිල්ලාත්, දැන් ඔබ දන්නවා මේ රටේ දීර්ඝ කාලයක් මේ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීම පැවතියා. අපි බලයට එනකොට මේක උච්චස්ථානයක පැවතුණා. මේ හැම සංවිධානත් අපරාධ ක්‍රියාකාරකමක්ම මත්ද්‍රව්‍ය ජාවාරම්හා ඍජුව සම්බන්ධයි. ඉතින් මේක පහුගිය මාස 20ක වගේ කාලය තුළ අපි බලයට පත් වෙලා මේ පාලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග සල් ප්‍රමාණයක් ගත්තා. ඒ වගේම අපි දන්නවා දීර්ඝ කාලයක් මේ සංවිධාන අපරාධ වලට දේශපාලන සම්බන්ධතා තිබුණා. ආණ්ඩුව හැටියට අපි සියල්ල ඉවත් කරමින් මේ රටේ පැවති මේ සංවිධාන අපරාධ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සඳහා පියවරෙන් රාශියක් අපි පසුගිය කාලේ පුරාවටම ගත්තා. මේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට මේ සංවිධාන අපරාධ ක්‍රියාකාරකම් යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒත් ඔබ කිව්වා පරිදිම තන තන නැවතත් වෙනි සිද්ධීන් කීපයක් පහුගිය දිනවල වාර්තා වුණා. ඔබ දන්නවා පාතාල ක්‍රියාකාරකම් මේ බොහෝ විට මේ බිඩි තබා ගැනීම සිද්ධ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම අරබයා. ඉතින් අපේ රටේ මේ බියසනය කැටියට පැත්තලා තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අපි අරන් තිබුණා. වුවද තවමත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න අතරම මෙවැනි සංවිධානත් අපරාධ මේ මත්ද්‍රව්‍ය පාදක කරගෙන පිටි තබා ගැනීම තමයි මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා පහුගිය වසරේ මේ පිටි තැබීම 102ක් වාර්තා වුණා. නමුත් මේ වෙනකොට අද අගෝස්තු 18යි මාස 8ක් ගත වෙලා තියෙනවා. 35ක ප්‍රමාණය තව වාර්තා වෙලා
0: තියෙනවා. පසුගිය වසරේ
1: 102ක් වාර්තා කරනවා. නමුත් දැන් මේ
0: වෙනකොට
1: 35ක් වාර්තා වෙලා තියෙනවා. මම කියන්නේ මේ ප්‍රමාණාත්මකව විශාල අඩුවීමක්. නමුත් ඒ අඩුවීම නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ.
0: මේක වෙනකොට පසුගිය වසරේදී විපක්ෂය ප්‍රබල හඬක් නැගුව මේක මහා ජන ආරක්ෂාවට බලපෑමක් මෙතන
1: තියෙනවා කිව්වා. ජාතික ආරක්ෂාවට බලපෑමක්
0: කියලා වචන පාවිච්චි කරා. මහා ජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව විවිධ වචන භාවිත කරා. එතන මේ ආරක්ෂාවට මේක තර්ජනයක්ද තත්ත්වයක්ද තිබෙන්නේ
1: නැද්ද? ඇත්ත වශයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාවට එවැනි තර්ජනයක් මේ හරහා සිද්ධ වෙන්නේ නැහැ. මේ වෙනකොට මේක යම් පාලනයකට නතු වෙලා තියෙනවා. හැබැයි උන් සුපුරුදු පරිදි මේ මත්ද්‍රව්‍ය ජාවාර මහරා යම් සිද්ධීන් ඇති කරගන්නවා. එවැනි සිද්ධීන් කිපයක් තම පහුගිය දිනවල වාර්තා වුණේ. හැබැයි අපි මේ සිද්ධීන් සිදු වහම පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ඒ සිද්ධීන් පසුබ සම්භාගිල්ලා ඔවුන් නීති රැහැන්ට කොටු කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරනවා. මෙතනදිත් ඒ ආකාරයෙන්ම ඒවා පාලනය කරන්න අවශ්‍ය පියවර ගන්නවා. පොලිසිය මේ අභියෝගේ බාර අරන් ඉන්නේ ආණ්ඩුව හැටියට. අපි කිසිසේත්ම මේ පාතාල ක්‍රියාකාරකම් ඉසවසවීමට ඉඩ තියන්නේ නැහැ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. සිද්ධියක් දෙකක් සිදු වූ පමණින් කලබල විය යුතු නැහැ. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ ආව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල. මේවා එක විට සමාජයෙන් තුරන් වෙන්නේ ඉතින්. නමුත් අපි කිසි ලෙසකින්වත් අපේක්ෂා කරන්න එකතු ජීවිතයක් හානියට පත්වීම සුදුසුයි කියලා. ප්‍රමාණාත්මකව මේ සංඛ්‍යාලයකන අපිට ඉදිරිපත් කරන්න පුළුවන් බෙහෙවින් අඩු භාවයක්. නමුත් අපිට අවශ්‍යයි මේ සමාජයේ මේ සංවිධාන අපරාධත් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම.
0: දැන් ඔබ පොලිසිය වාරාමාත්‍යර මීට කලින් පොලිසිය වාරාමාත්‍යරුන් ඉදලා තියෙනවා. මේ පාතාලයේ මර්ධනය කරන විවිධ මෙහෙයුම් විවිධ නම් වලින් ප්‍රයත්න වුණා. ඔවුන්ට මරණ තරජන තිබෙනවා කියලා යාමාත්‍යරුන් පවා ප්‍රකාශ කළ තිබුණා. ඒක ඇතර මේ දැන් තත්ත්වය ගත්තහම පාතාලය කියලා හඳුනනවා. පාතාලයේ නිහඬ වෙලාද තිබෙන්නේ මර්ධනය වෙලාද නැත්නම් ඇතර මේක මර්ධනය කළ හැකි දෙයක්ද කියලා මම ඔබෙන් අහුවොත්.
1: ඇත්ත වශයෙන්ම මේ පාතාල ක්‍රියාකාරන් නැත්නම් මේ සංවිධාන අපරාධ ක්‍රියාත්මක වෙන්නේ මේ රට තුල නෙවෙයි ඇත්තටම. මත්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක මොවුන් විශාල වශයෙන් මෙරට තුල සිටිමින් කරන ක්‍රියාකාරකම් වලට වඩා ඔවුන් විදේශගතව තම මේ ක්‍රියාකාරකම් කරන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ ක්‍රියාකාරකම් එලෙස තමයි ඔවුන් සිදු කරගෙන ආවේ. නමුත් අපි බලයටපත් වුණාත් පස්සේ අපි ක්‍රියාමාර්ග ගත්තා. මෙරට තුල සිටින පාතාල නැත්තම් සංවිධානත් අපරාධකරුවන් නීති රැයන්ට කොටු කරනා වගේම මේ රටින් බැහැරව ගිහිල්ලා මේ රටේ ජන ජීවිත වලට හානි කරන එවැනි පිරිස් නීති රැහැන්ට කොටු කර ගැනීම. එවැනි ඔබ මේ රටේ ජනතාව දන්නෝ. එවැනි බැටලීම් ප්‍රාසියක් පහුගිය කාලේ පුරාවටම සිද්ධ වුණා. ඊයේ දිනෙත් එවැනි පුද්ගලෙක් ගෙනව ඊට පෙර දිනකත් මෙවැනි පුද්ගලෙන් සංවිධානත් අපරාධකරුවන් අපි මේ රටට ගෙනාවා. ඉතින් ඒ හින්දා මේ ක්‍රියාකාරකම් රටින් තුල පමණ නෙවෙයි විදේශ රටවල ක්‍රියාත්මක වෙනවා. එවැනි තත්ත්වයන් පවා අපි මඩලමින් ඔවුන් මෙරටට ගෙන ඒමේ කටයුත්ත අඛණ්ඩව සිද්ධ කරනවා. එහෙනම් අපි හිතනවා වේලාවක ඔවුන් උපක්‍රම සීලව නිහඬ වෙන්න ඇති. තවත් වේලාවක ඔවුන් අපේ ක්‍රියාකාරකම් හේතුවෙන් පසුබැසලා ඇති. නමුත් අපි මේක මේ ආකාරයෙන් හිතුවොත් අපිට අවශ්‍යයි මේ රටේ ජනයාට නිදහසේ ජීවත් වෙන්න මේ මත්ද්‍රව්‍ය පියෂණින් දරුවන් බේරා ගන්න රට බේරා ගන්න. ඉතින් මේ සියලු තත්ත්වයන් ගත්තාම අපි මේක අනිවාර්යෙන් මර්ධනය කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න.
0: දැන් පාතාලය සහ දේශපාලනය අතර සම්බන්ධතා ඔබත් සඳහන් කරා සාකච්ඡාවක් ආරම්භයේදී වෙන්න තිබ්බා කියලා. දැන් පසුගිය දේශපාලන වේදිකාව තුලත් මාලිමාව ඔබේ පක්ෂය සඳහන් කරා මෙවැනි සම්බන්ධතා තිබ්බා කියලා. දැන් හැබැයි තාමත් අපි දකින්නේ නැහැ දේශපාලක්ෂයින් අතරංගුට ගැනීම පාතාලය හා සම්බන්ධ. තවමත් එවැනි සම්බන්ධතා තිබෙනවද? විවිධ නම් කියන සමහර සමාජයෙන් දැන් නැහැ. සංවිධාන අපරාධ කළ සමාජයෙන් ජුලම් පිටිය අමර ගැන කියවුණා. අබැද්දගාන සංජීව ගැන කියවෙනවා. එක එක නම් හරහා දැනුත් එවැනි සම්බන්ධතා තිබෙනවද නැත්නම් ඒව දැන් නැද්ද?
1: විශේෂයෙන් ඔබ දන්නවා පහුගිය කාලේ අත්තනොටපත් වෙච්ච සමහර පාතාල නායකයන් එවැනි අපරාධකරුවන් පිළිබඳව නැත්නම් එවැනි දේශපාලඥයන් පිළිබඳව ඔවුන් අසම්මතතා පැවතු දේශපාලනගේ නම්ගම් කියවුණා. ඒ ආකාරයේ සබඳතා රජයේ පාර්ශ්වයෙන් නැත්නම් ආණ්ඩු පාර්ශ්වයෙන් වෙන සබඳතා කිසිදු ආකාරයක නැහැ. නමුත් විපක්ෂයේ සමහර දේශපාලඥයන්ගේ නම් ගම් වරින් වර කියවෙන අවස්ථා නැතුව නෙවෙයි. ඒ පිළිබඳව ඇත්තටම විමර්ශනය කරනවා. විමර්ශනය කරලා උගේ තරාතිරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඒ විමර්ශන ආශ්‍රයෙන් මේ සබඳතාවයේ තහවුරු වහනවා.
0: මම කියන්නේ දැන් හඬපටහර හය මිලට අපා හිට.
1: ඔව් දැන් ඔබ දකින්න ඇති අත්තනට පත්තුනේ නැහැ කියලා කිව්වා. නමුත් පෑතකදීත් ඔය දන්නවා නදුන් චිත්තක නොතරක්කට මේ ප්‍රස්තවාද වැලක්වීම පනත යටතේ රඳවා තබා ගන්න නැතුව නිදහස් කිරීම සඳහා අල්ලස්ගත්ත සිද්ධි වාර්තා වුණා. ඒ හරහා දේශපාලඥයත් අනුටපත් වෙච්ච සිද්ධි වාර්තා වුණා. ඒ වගේම පොලිස් පොතුරු සම්බන්ධයෙන් කරුණු වාර්තා වුණා. මම කියන්නේ මේ සියල්ල සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. සමහර විටක දේශපාලන සම්බන්ධතා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා දේශපාලඥගේ නම්ගම්. මට මේ වෙලාවේ නම්ගම් කිවීම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ පිළිබඳ විමර්ශන පැවැත්වෙනවා. සමහර වෙලාවට ඔවුන් ඉතාම සූක්ෂම තමයි දේශපාලඥයෝ ඔවුන් සමග ගනුදෙනු කරලා තියෙන්නේ. ඉතින් මේ කිසිවක් අපි නතර කරලා නැහැ. ඒ තියෙන දේශපාලන සම්බන්ධතාවය අපි ඉවත් කරනවා. එවැනි දේශපාලඥයෝ ඔවුන් සමග සබඳතා පවත්වලා තියෙනවා නම් ඔවුන්ගේ තරාතිරම අදාළ වෙන්නේ නැහැ. විමර්ශන අවසානයේ විමර්ශනයේ ප්‍රතිඵල හැටියට එහෙම තත්ත්වයන් වාර්තා වුණාම ඔවුන් අත්තනට ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ.
0: තෝරු මෝරුණා තලනවා විශ්වාසයි.
1: ඔබ දන්නවා මේ වෙනකොට තෝරු මෝරු විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි සංවිධානත් අපරාධ අල්ලස දූෂණය වංචාව මහජන දීපල මංකොල්ල කෑම සම්බන්ධයෙන් අපි නීති රැයන්ට කොටු කරගෙන තියෙනවා. විමර්ශන අවධියේ සමහර කොටස් රිමාන්ඩ් බන්ධනාගාරයේ සමහර වරදකරුවන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් දේශපාලඥයෝ මේ වෙනකොට සිරගත වෙලා තියෙනවා වරදකරුවන් වෙලා වගේම සැකකරුවන් හැටියට තවත් කොටසක් අපමත ඉන්නවා. අපිට අවශ්‍යයි ඊටාම විනිවිදභාවයෙන් සාධාරණ යුක්ති සාගත විමර්ශනයකුත් යුක්තිය පසඳීම කාර්යයට ඔවුන්ට සාධාරණීෂ්ඨ කරමින් මේ රටේ මහජනගේ දීපල කොල්ල කපු ඔවුන් නීති රැයන්ට අසු කර ගැනීම එකක් අණ්ඩව සිදු කරමින් ඉන්නවා. මොන අභියෝගාවත් අපි සැලෙන්නේ නැහැ. ඒවට ඒ සියල්ලට මුහුණ දෙමින් ඒ කාරණය ඉෂ්ට කරනවා. මොකද අපිට මේ මහජන වර්මේ එක කොටසක් තමයි මේ රටේ මහජනයගේ දීපල කොල්ල කව පිරිස් නීති රැයන්ට කොටු කරලා ඔවුන්ට අවශ්‍ය දඬුවම් පමණක් නෙවෙයි මේ දීපල රජයට අත්පත් කර ගැනීමත් අවශ්‍ය වෙනවා. ඒ කාරණාවත් මේ සම්බන්ධව සිද්ධ වෙනවා.
0: දැන් මේ දේශපාලකයන් අත්අඩංගුවට ගැනීම සිදු වද්දී විමර්ශන ක්‍රියාවලීන් ඉදිරියට යද්දී යෙල්ල කරන චෝදනා අත්අඩංගුවට මේ දේශපාලන පරිකරණය ඔබතුමාලා හැමදාම බලයේ ඉන්න කරන දේවල් කියලා මොකක්ද ඔබට දෙන දෙන පිළිතුර පොලිසිය වරම අතර වෙන මේවා දේශපාලන පරිකරණයද
1: කිසිදු ආකාරයක එවැනි ප්‍රකාශ කරනවා නම් එවැනි සියල්ල ප්‍රතික්ෂේප කරනවා කිසිදු ආකාරයේ දේශපාලන පරිගණීමක් මේ තුල සිද්ධ වෙන්නේ නැහැ. ලැබෙන පෙමිනිලි තමයි විමර්ශනයට භාජනය කරන්නේ. පොලිසියට හැකියාවක් නැහැ නීති අත්‍රා අරගෙන කටයුතු කරන්න. පොලිසිය අපි ස්වාධීනව දේශපාලනකරණයෙන් තොරව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා. හැබැයි මේ විමර්ශන දේශපාලන උවමනාවන් සහිතව යට ගහන්නේ නැතුව අනිවාර්යදිවත් විධිමත්වත් විනිවිද බාහෙන්වත් විමර්ශනය සිද්ධ වෙනවා. කිසියෙකුට තැඟිල්ල දික් කරන්න බෑ මේ ආදේශපාලන පරිගැනීම් කියලා. ඔබ දකින්නවා පිටේක ඊයේ දිනෙත් ඔබ දකින්න ඇති බැංකු නිලධාරීන් පිරිසක් අත්හැරුවටපත් වුණා. ඊට පස්සේ රජ නිලධාරීන් පොලිස්පතිවරයා අත්හැරුවටපත් වුණා. බන්ධනාගාර කොම්සාරි ජෙනරාල්වරයා අත්හැරුවටපත් වුණා. පාස්පෝර්ට් ඔෆිස් එකේ ප්‍රධානී අත්හැරුවටපත් වුණා.
0: මෝටර රථ
1: ප්‍රවාහන අත්හැරුවටපත් වුණා කොම්සාරි ජෙනරාල්වරයා. මම කියන්නේ මේ ගොක් වෙලාවට මේ දේශපාලකෙක් අත්තරනු ගත්තාම තමයි මේ දේශපාලකයා හැම වෙලාවෙම දේශපාලන පරිගැනීම කටයුතු රට කරන හැබැයි මේ රටේ විවිධ තරතර තාරාතිරම් වල පිරිස් විවිධ හේතු මත අත්තරනටපත් වෙනවා. ඒක මං හිතන්නේ අපි ඒවත් දේශපාලන පරිගැනීම හැටියට කෙනෙකුට අර්ථ ගන්නන්න පුළුවන්ද? එහෙම නෙවෙයි. යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් නීති ඉදිරියට රැගෙනීම අපේ වගකීම. ඒක තරාතිරම පක්ෂපාත ඒක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මේ කිසිවක් දේශපාලන පරිගැනීම නෙවෙයි. ඔබ දන්නවා උන්ගේ කාලයේ සිදුවිච්ච ප්‍රසිද්ධ උදාහරණයක් තමයි පිල් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා. ඔහු අත්හු ගත්තේ කොහොමද? ඔහු රඳව ගත්තේ කොහොමද? තවත් පිටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානියා බේසේකර මාස 10 දින 18ක් කිසිදු හේතුවක් නැතුව අඩු වශයෙන් චාර්ජ්ෂීට් එකක් දෙන්න බැරුව විනය පරීක්ෂණයක් කරන්න නැතුව කිසිදු හේතුවක් නැතුව රඳවත්. ඒක තමයි දේශපාලන පරිගණක. අපි ඒ ආකාරයේ කිසිදු රඳවා ගැනීමක් හෝ කිසිදු විමර්ශන ක්‍රියාවලියකින් තොරව අධිකරණ හරහා සිද්ධ වෙන සිදුවීමක් හැර පොලිසිය අත්නොමිතික ලෙස ක්‍රියා කරන කිසිදු සිද්ධියක් අපිට කිසිවෙකුටත් වාර්තා කරන්න බෑ. මේ හැම සිද්ධියක්ම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණය හරහා තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීම. මේ වගේම අධිකරණයේ නඩු පැවරීම් නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ඉදිරිපත් කිරීම මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය හරහා තියෙන ආයතනයන් හරහා. ඉඳ කිසිවෙකුටත් මේකට දේශපාලන පරිගැනීමක් කියලා ඇඟිල්ල දික් කරන්න
0: කියලා ඔබතුමා ශානිය බේසේකර මහතා සම්බන්ධයෙන් සඳහන් කරා. එතුමාගේ පත්වීම දේශපාලන උමනා මත සිදුවීමක් බවට තම දේශපාලචින් හොවා දක්වන ඔබ විෂය බාර මාතර කුමද්ද ඊට දෙන දෙන පිළිතුර
1: කිසිදු ආකාරයක මේක දේශපාලන පත්වීමක් හැටියට අර්ථ ගන්නන්න බෑ. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හැටියට ඉදිද්දී මම අර කිව්වා වගේම ඔහු කිසිදු හේතුවක් නොමැතිව කිසිදු හේතුවක් නොදක්වා අත්තරනට අරගෙන දීර්ඝ කාලයක් සිරගත කරලා තිබ්බා. දීර්ඝ කාලයක් අවුරුද්දකට ආසන්න කාලයක් සිරගත කරලා තිබ්බා. එහෙමනම් ඔහු අත්තරනට පෙර ආතෝ විමර්ශනයක් කර යුතුයි. ඔහුට චෝදනා ඉදිරිපත් කර යුතුයි. ඔහුට ප්‍රකාශ කරලා මේ ඔහුට සඳහන් කළ යුතුයි ඔහු කරපු වරද. ඒ කිසිවක් නැතුව අත්තරනට අරන් ඔහු රඳවාගෙන හිටියා. හැබැයි අපිට වගකීමක් තියෙනවා ඔහුට සිදුවෙච්ච අසාධාරණය මේ රටේ සියලු දෙනා දන්නවා. ඔහු ඉතාම පරිණත ජ්‍යෙෂ්ඨ අපරාධ විමර්ශකෙක්. රටට අවශ්‍යයි CID විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔහුට කරපු අසාධාරණය ඉවත් කරන්න අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙලා නීත්‍යානුකූලව පොලිස් කොමිසම තමයි පත්වීම බලධරයා. පොලිස් කොමිසම හරහා ඔහුට සේවා දිගුවක් ලබා දීලා ඔහු හිටපු තත්ත්වයට පත් කරා. එහෙම නැතුව කිසිම සුදුසු කුමක් නැති කෙනෙක් ගෙනල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කරන්න මේ හිටපු තැනට ඔහුට සිදුවිච්ච අසාධාරණ ඉවත් කිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් කටයුතු කළා.
0: එවැගේම ඔහුට බියක් දක්වන පිරිසක් සිටිනවා.
1: ඇත්ත වශයෙන්ම ඔහුට බියක් දක්වන පිරිසක් ඉන්නවා. ඒ අන්කවරෙක්වත් නෙවෙයි. විවිධ අපරාධවලට සම්බන්ධ පිරිස් ඒ ටෙරරිසම් නීතිය ක්‍රියාත්මක වෙනකොට පියට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හැර සාමාන්‍ය ජනතාව යුක්තිගරුක ජනතාව ඔහුට නෙමෙයි පොලිසියට නෙමෙයි කිසිකටත් බිය යුතු නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
0: හොඳයි. ඔබතුමා කියන්නේ සාමාන්‍ය ජනතාව ශානිකේ නමට බිය යුතු නැහැ කියන එක.
1: ඇත්ත වශයෙන්ම.
0: ඒ වගේම සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්නය තමයි දැන් දේශපාලනඥතුමා කිව්වා විවිධ නිලධාරීන් අතර අංගුණ ගැනීම සිදු වෙනවා විවිධ ක්‍රියා නිසා. ඒ වගේම විවිධ දේශපාලනඥයන් අතර උඩ ගන්න අපි දක්න දේශපාලනඥින් අධිකරණයට එද්දී ඔවුන් රෝද පුටු වලින් එනවා හොඳට ඇවිදිච්ච කට්ටිය. එහෙම සිදුවීම් දක්න පුළුවන් ජනතාව තුළ යම් ආකාරයේ සැකයක් මතුවෙන්න පුළුවන්. ඔවුන් සහ ඔබ අතර කියන ඔබේ දේශපාලන කඩවුරු දෙක අතර සම්බන්ධතා තිබෙන්න පුළුවන්ද? පොලිසිය නිලධාරීන් අතර මේ සම්බන්ධතා තිබෙන්න පුළුවන්ද කියලා මේ විමර්ශන සමානද හැමෝටම? ජනතාව තුළ තිබෙන සැකයක් මොකක්ද?
1: අනිවාර්යයෙන්ම මේ විමර්ශන ක්‍රියාවලිය ඉතාම සාධාරණව සිද්ධ වෙන්නේ පිටක ජනතාව ප්‍රශ්න කරනවා. මෙතරම් විශාල මහජන ධනයක් කොල්ලකව පිරිස්තව නිදැල් ඉන්නේ කොහොමද කියලා. හැබැයි ජනතාවට එවැනි මතයක් තිබ්බට අපි කිසිසේත්ම ඔවුන්ව නීති රැහැන්ට කොටු කරගන්න එහෙම කටයුතු කරන්නේ. සමහර විට විමර්ශන දීර්ඝ කාලයක් පැවැත්වෙනවා. දැන් සමහර අයගේ අර ජනතාවට තියෙනවා ප්‍රබල ගුවමනාවක් මේ මහජන රටේ මහජනයාගේ ධනය කොල්ලකපු මේ දේශපාලකයන් තවමත් නිදැල්ලේ හිඳමින් වාසි බස් දොඩවනවා. සමහරලට අහනවා මේ අපි හොරකම් කරා නම් ඇයි අපි අත්තරුරු ගන්න නැත්තේ කියලා.
0: දැන් තරම කඩවීමක් තිබෙනවා
1: අසනේ. එතකොට එවැනි ප්‍රකාශ පවා කරනවා. එහෙත් අපි එහෙම අපේ වමනාව මත හෝ දේශපාලන වමනාව මත එහෙම කිසිකුත් අත්තරුරු ගන්න ඕ විමර්ශන ක්‍රියාවලියදීත් කරන්න හැකියාවක් නැහැ. කාලයක් ගත වෙයි. මොකද විමර්ශනයේ අපි ඔවුන්ට සාක්ෂි සහිත ඔප්පු කරන්න ඕන යම් වරදකට සම්බන්ධයි කියලා. ඒ සඳහා දීර්ඝ විමර්ශන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙමින් පවතින. ඒකට පොලිස් දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව ඊට පස්ව අධිකරණය මේ කරුණු වාර්තා කරන්න ඕනේ. අධිකරණයේ මේ කාර්ය පිළිබඳ විවාද කරලා තමයි ඔවුන් වරදකරු හෝ නිවැරදිකරු බව තීන්දුව වෙන්නේ. ඒ හින්දා මේ ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ හින්දා කිසිම ආකාරයක මේක දේශපාලනිකව කරන ක්‍රියාවලියක් නෙවෙයි. කොතරම් කාලයක් ගත වුණත් මේකට වාක්‍යුත්තු පිරිස් නීති රැහැන්ට කොටු කර ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත්වීම අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. ඒක මම හිතන්නේ මේ රටේ ජනයාගේ අපේක්ෂාව දිලා තමයි විශ්වාස කරන්නේ.
0: ඒ වගේම විවිධ දූෂණ චෝදනා සම්බන්ධ විශේෂයෙන් රාජමුදල් අවභාවිත කිරීම සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අතරඟුල ගත්තන් පසු ඔවුන් අතරඟුලගෙන පසු අධිකරණය අප ලැබෙන අවස්ථා දක්නට ලැබෙන. ඉතින් එවැනි අවස්ථාවලදීත් විවිධ අදහස් පළවෙනවා. දැන් ඒක වැරද්දක් මේ නිකන් අප ලැබුණා වගේ කතා. දැන් ඇත්තට මේ අප කොන්දේසියල් වෙනස්කම් කරන්නට දැන් දූෂණ විරෝධී පනතරීම සංශෝධනයක් ගෙනෙමින් තිබෙනවා. මෙවැයි යම් කිසි වෙනසක් සිදුවිය යුතුද? තවත් වෙනස්කම් සිදු වෙනවද?
1: මෙහිමයමිනත් සමහර අවස්ථාවලදී නීතියේ සංශෝධන අවශ්‍ය අවස්ථාවලදී නීතියේ සංශෝධනයන් කළ යුතු වෙනවා. ඉතින් ඒක අපි දිගින් දිගටම ආරම්භය ඉඳලම කළා. මොකද අපි ඕනෑම නීති සංශෝධනයක් හෝ ඕනෑම වෙනත් ආයතනික ක්‍රියාවලියේ ව්‍යුහාත්මක වෙනස්කම් සිද්ධ කරන්නේ මේ රටේ මහජනයාගේ මේ ප්‍රශ්න විසඳීම සඳහා. විශේෂයෙන් ඔබ දන්නවා අධිකරණ පද්ධතියේ අධිකරණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ගත්තාම එහි වාර්තා කඩිනම් කරන්න අවශ්‍යයි. විමර්ශන ක්‍රියාවලිය විශාල. දැන් CID එක ගත්තාම විමර්ශන ගොනු 29,000ක් පමණ තියෙනවා. මේවා වඩා කඩිනම් කරන්න ඕනේ. මේ මහජනයා විසින් ඉදිරිපත් කරලා පැමිණිලි. ඉතින් මේවට යම් නීතිමය සංශෝධන අවශ්‍ය වෙනවා. අනපලන් සංශෝධනය කරමින් ඉන්නවා. ඒ වගේම සමහර රට ආයතනික ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න අවශ්‍යයි. ඒවා කරමින් ඉන්නවා. සමහර අවස්ථාවලදී මේ මානව සම්පත කළමනාකරණය කරලා වඩා ඵලදායී සේවාවක් ලබා ගන්න අවශ්‍ය විදිහට මේවා කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සියල්ල කරමින් ඉන්නවා. මේක අපිට මේ කාරණේ හරහාම පමණක් සියල්ල ඉෂ්ට කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. නීතිපති සංස්කරණ අවශ්‍ය අවස්ථාවලදී ඒ කටයුතු කරමින් ඉන්න උදාහරණයක් ඇටියට අපි මේ වෙනකොට තව සතිය දෙකක් වගේ කෙටි කාලයක් තුළ සංවිධානත් අපරාධකරණ සඳහා පනත් කෙටුපතක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී වැළකීමේ පනත අහෝසි කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඔන්ලයින් සේෆ්ටි බිල් එක නැවත වටේකින් ඩ්‍රාෆ්ට් කරලා අවසන් කරලා තියෙනවා. ඒ වගේම මේ
0: සංශෝධනයක් ගෙනෙන්න.
1: ඒ වගේම ඔබ දන්නවා මේ පුනරුත්ථාපන කරන්න අවශ්‍යයි මත්ද්‍රව්‍යයට බැහැවුවන්. ඒ සඳහා අන්තරාය ගෞස් පාලක ජාතික පන්ල පනත සංශෝධනය කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ පනත් විශාල රාශියක්. පසුගිය කාලේ ඔබ දන්නවා අපරාධිකින් උත්පාදිත දේපල පිළිබඳ පනත සම්මත කරා. ඒ සඳහා පොලිස් කොට්ටාසයක් ස්ථාපිත කරා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරු ප්‍රධානත්වයෙන් අපරාධික පද්ධති දේපළ පිළිබඳ පොලිස් කොට්ටාසයක් ස්ථාපිත කරා. ඒ වගේම අපි ඉදිරියේදී මේ වෙනකොට ඒකකයක් ඇටිට තියෙන සයිබර් ක්‍රයිම් නැත්නම් පරිගණක අපරාධ ඒක කොට්ටාසයක් බට උසස් කරන්න අවශ්‍ය. ඉතින් අවශ්‍යතාවයන් අනුව ඒ අවස්ථාවට කාලීනව කළ යුතු සංශෝධන අනපනත්වල සංශෝධන නීති රීතිවල සංශෝධන ඒ වගේම ආයතනික විවේ සංශෝධන ඒ වගේම නිලධාරීන් නැත්නම් මානව සම්පත්තේ කළමනාකරණය අවශ්‍ය පියවරයන් ගැනීම අපි දිග දිගට කරනවා. මේ පෞගිය මාස 20 තුලත් එවැනි දේ කරා විදිරටත් එවැනි ක්‍රියාමාර්ග ගන්න.
0: දැන් ත්‍රස්තවාදී වෙනක් මේ පනත ගැන සඳහන් කරා, ඔබතුමා සඳහන් කරා. දැන් නව පනතක් ගෙනෙන්න කටයුතු කරනවා. දැන් මැතිවරණයට කලින් වේදිකාවේ කියවුණේ මේ පනතට එරෙහිව ඔබේ පක්ෂය අයත් අදහස් දක්වුවා, විශේෂයෙන් මේ අතරංගුට ගැනීම මේක සාධාරණ නැහැ කියන. දැන් ඇයි මේ නව පනතක් ගෙනෙන්නේ මේ අහෝසි කරන්න නැතුව? මොකක්ද මෙහි අවශ්‍යතාවය?
1: මෙහෙමයි, අපි දිගින් දිගටම කිව්වා මේ තියෙන ත්‍රස්තවාදී වෙලක් මේ පනත අහෝසි කරනවා කියලා. ඒක අපි අනිවාර්යයෙන්ම කරනවා. අපි ඒ වෙනුවට ගේන පනත ඇත්තටම මේ රටේ සියලුම පාර්ශ්වකරුවන් සාකච්ඡා කරලා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිතව කාටත් පිළිගන්න පුළුවන් ආකාරයේ පනතක්. ඉතින් මං හිතන්නේ රටකට නීති රීති අවශ්‍ය වෙනවා. පාලනයේදී අවශ්‍ය නීති රීති අපි ඇති කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒ අනුව නව පනතක් ගේනවා. ඉතින් ඒ පනත විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය කරලා මේ රටේ ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් අනිකුත් අයිතිවාසිකම් සුරක්ෂිත වෙන ආකාරයේ පනතක් තමයි අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙන්නේ.
0: අපේ විරාමයකට යාමට අවශ්‍යයට කලින් දෙන 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දෙපත් කරන පාර්ලිමේන්තුවේ අද විරෝධතාවය මත වුණා. දැන් එල්ලකන චෝදනාව තමයි ඔපිනොත් ඇහුවත් එල්ලකන චෝදනාව තමයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙන එනවා කියලා තමයි පොරොන්දු වුණේ. නමුත් මොකක්ද මේ සංශෝධන ගෙන එන තියෙන හදිස්සිය කියන ප්‍රශ්නේ මම ඔබෙන් අහුවත්
1: මොකක්ද? මම අර ඊට පෙර ආතු කිව්වා වගේම යම් අවශ්‍යතාවයක් වුණොත් යම් ආයතනික යුහය වෙනස් කරන්න, ඒ වගේම ජනතාවගේ නොසිඳුණු ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා එක් එක් ක්ෂේත්‍රවල. උදාහරණයක් ඇටියට මම කිව්වොත් අපරාධ විමර්ශන ක්‍රියාවලියේ තියෙන අඩුපාඩුකම් ඉවත් කිරීම සඳහා පනත් කියන්න අවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා අපරාධ විමර්ශන ක්‍රියාවලියට නියුක්ත වෙන පොලිස් නිලධාරීන් ඔවුන්ගේ හිගය අවසන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ යම් යම් නිලධාරීකයක් තියෙනවා, ඒව වළක්වාලීම සඳහා පියවර ගන්න අවශ්‍යයි. තාක්ෂණය ගේන්න අවශ්‍යයි. අනපනත් වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අධිකරණ පද්ධතිය තුළත් විශාල ප්‍රමාණයක් නඩු ගොඩ ගැහිලා තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වෙලා තියෙනවා. ඒ ප්‍රමාදය හරහාම මේ රටේ ජනයාගට යුක්ති ඉෂ්ට වීමත් ප්‍රමාද වෙමින් තියෙනවා. ඒ තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා සමස්ත විනිසුරුවන්ගේ වයස් සීමාවන් වස්ත්‍ර දෙකින් දීර්ඝ කිරීමේ යෝජනාව තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. මේක විශේෂත්වයක් හැටියට තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අභියාචන අධිකරණයේත් ශිෂ්ටාධිකරණයේත් විනිසුරුවන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම හැර සාමාන්‍ය අනික් රාජ්‍ය සේවයන් සේවකයන්ගේ රාජ්‍ය සේවාවේදී මේ වයස් සීමාවන් දීර්ඝ කිරීම සාමාන්‍ය ක්‍රමවේදයන් අනුව කරන්න හැකියාව තියෙනවා. නමුත් අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාවලියේදී අනපනත් සාන්ද්‍රම වත්ත සංශෝධනයක් අවශ්‍යයි. ඉතින් මේ කාලීන අවශ්‍යතාවයක් ක්ෂණිකව ඉටු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය අනුව තමයි මේක මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ඉතින් මේක මහජනයාගේ අවශ්‍යතාවයක් නැත්නම් මහජනගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව කැටියට අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි මේ ක්‍රියාවලිය දියත් කරලා තියෙන්නේ. ඔබ කිව්වා මේ පූර්ණ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළා. අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒ සඳහා දීර්ඝ කාලයක් අවශ්‍යයි. මොකද හොඳ කතිකාවතක් පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය වෙනවා. ඒක මැතිවරණ ක්‍රමයේ ඉඳලා පුළුල් අපසරියක විහිදී ගිය එකක්. නමුත් මේක මේ වෙලාවේ අධිකරණ පද්ධතිය තුල තියෙන මේ අධිකරණ ක්‍රියාවලියේ තියෙන යම් අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා කරන සංශෝධනයක් පමණයි.
0: හොඳයි අපි පළමු විරාමයට යොමුවට සූදානම් වන්නේ මේ දිනවල වැඩියෙන් නම් දෙකක් තමයි සිරාන් බාසික් සහ කංජිමාන ඉම්රාන් ඒක තමයි මම ඔබෙන් විරාමෙන් පසුව විමසන්න බලාපොරොත්තු වෙනවා දවසේදී ඔන්න පොලිටික්ස් 10 එක් වන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා නීතිය සුරකින හෙට දවසක් පිළිබඳව තමයි අද අප සාකච්ඡාවට ලක් කරන්නේ රදිසිරින්න ITL ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු

0: මුදලාලි එදා දුන්නු රෙදිසෝදන සබන් කැටේ හරි ෂෝප්නේ. ගන්නකොටම රුපියල් 30ක් 40ක් ඉතුරුයි. රෙදිසෝදල ඉවර වෙනකොට සබන් කැටෙත් ඉතුරුයි. සෙවල ගතිය නැති නිසා වතුරත් ඉතුරුයි. එතනත් සල්ලි ඉතුරුයි.
1: ඒකනේ ටීචර් මේ කාලේ හොඳම තේරීම ඩෑෂ්.
0: මම ලැබ් එකේ ටෙස්ට් කරා. ඉතුරු නැත්තේ කුණු විතරයි.
1: ඩෑෂ්. ඉතුරු නැත්තේ කුණු විතරයි.
2: රුහාන් ලෙඩ රෝග හැම තැනම දවසම පරිස්සමෙන් උන්න.
3: ප්‍රොමිස් අම්මා. අම්මාඩු ප්‍රොමිස්. ෆන්ඩයි මට මිස්. අම්මාඩු ප්‍රොමිස්.
4: මුළු පවුලටම බෑදුලා ආරක්ෂාව සලසන ප්‍රොටෙක්ටිව් ෂීල්ඩ් එක ඩිටෝල් ආරක්ෂාවේ විශ්වාසය දවස පුරාම ඔබට
5: ඩෑෂ් රෙදිසෝදන සබන් ගානත් වැඩි නෑ නිකන් දියවල යන්නෙත් නෑ අතට සැරත් නෑ සෙවලත් නෑ වතුර නාස්තියක් නෑ අවුවට ක්‍රැක් වෙන්නෙත් නෑ වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ කුණු බින්දුවක් ඉතුරුත් නෑ ඩෑෂ් වගේ බඩුවක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
6: ඉංගු මාරාන්තිකයි. එසේනම් ඔබේ නිවස සහ වටපිටාව ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයක් බවට පත් කරගන්නට අවම වශයෙන් අද දවසේ මිනිත්තු 30ක්වත් කැප කළාද. ඊළඟ ගෝදුර ඔබ හෝ ඔබේ පවුලේ අයෙකු විය හැකි. ඩෙංගු රෝගයේ සමාජයෙන් තුරන් කිරීම ඔබේ වගකීමයි.
7: ඩෙංගු මාරාන්තිකයි. අබට පරිසරය පිරිසිදුව තබාගෙන ඩෙංගු වළකන්න එක්වෙමු.
8: කව හම්බෙන්නද?
9: ජනනී ජනනී හම්බෙන්න.
8: මේ ඔය කවුද?
10: කොහමද ඉතින් මං දැන් ඉන්නේ ගෑල් ළමයි තුන්දෙනෙක් එක්කනේ කාමරේ බෙදාගෙන. අලුත් තැන අපිට ධන කාමර හම්බෙනවා.
11: එනදි තිප්පස්සේ පඩියෙන් කපයිද දන්නේ.
12: මං කැමති නෑ දාති මං ආදරය කරන කෙනා වෙන කෙල්ලෙක් රෝම් ගන්නවට මැසේජ් කරනවාද?
9: I am really sorry. මට මේක

0: Belear.
1: ඔය මන්නේ සයිට වඩා ලොකු කරදරයක වැටෙනවා.
2: මට මයයිනි.
3: වාසනාව මගේ කවුස් ගන්න බෝ.
4: ඕක දවසක අපි සේරටම කොකා පෙන්නලා ඕකගේ ගේම ගහලා නෝකා යනවා.
3: ඔබ විඳවන්න ඕනේ.
1: ඒ යාම කියලා ෂෝර් එකට කියන්නේ

0: දුකයි ඇත්තටම.
1: යා මගෙත් එක්ක ඉඳගෙන ඔක්කොම මගෙත් එක්ක කියවනවා.
2: නියමයි නියමයි ඒක නියමට ආවනි.
1: අම්මගේ මූණ මෙතන තියෙනවා.
3: ඒ එතන සන්තෝෂෙන් දෙනමෝ කොටදු ඔමෙල.
2: නටනට හිටපු ගමන් එක පාටම පාලිතර ඇවිල්ලා කණ්ඩයක් ගියා. එතකොට කැලරි කාර්යාව කාට් කාට් කාට් කැලරි නෙමෙයි කැලරි නෙමෙයි කැලරි.
1: ඊළඟ සින්දුවත් ඒ වගේ හිට කරගන්නේ කොහොමද කියලා ඉතින්.
4: More than just talk, more than just music, chat and music. You're watching
5: On Air Politics.

0: විරවංගනතරුව ඔබ යලිත් එක්වන්නේ on air politics සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා නීතිය සුරකන හෙට දවසක් මම අපට විරාමයට යන්න කලින් මතක් කරා කංජපාණි ඉම්රාන්නේ වගේම සිරන් බාසික් ගැන අසන්ති කරනවා ඊට කලින් අපේ මාතෘකාව නීතිය සුරකන හෙට දවසක් මේ හැමදේම නීතිය සුරකන හෙට දවසක් වෙනුවෙන් තමයි මොකක්ද මේ ප්‍රතිලාභයේ ජනතාවට මම කියලා ඔබතුමන් එහෙම ඔතන විශේෂ බාර මත නීතිය සුරකීමේ ප්‍රතිලාභයේ තියෙන මොකක්ද දැන් කප්පම් සිදුවීම් අඩුයි දිනෙන් දින එක එක නැගෙනවා රටයි තම පාතාල සමාජිකින් තම ගේන්න ඉන්නවා කියලා කියනවා මොකක්ද නීතිය සුරකන හැට දවසක් ඇතිවීමේ වාසී ජනතාවට
1: මෙහෙම ගත්තොත් අපි දන්නවා
0: අපි වෙන මොනවද කරලා තියෙන කියලා මම එහෙම ඔතන එකක් කියන්නේ
1: අපි පහුගිය කෙටි කාලය තුල අපි බලයටපත් වෙලා මාස 20 22ක් වගේ කාලයක් ගෙවුණු තැන අපි මේ බංකොලොත් වෙලා තිබුණු රට යම් ආර්ථික ස්ථාවරත්වයකට ගෙනාවා අපි ලබා ගත්ත මේ ආර්ථික ජයග්‍රහණ සැබෑ ජයග්‍රහණ වෙන්න නම් අපිට අවශ්‍යයි රටකට නීති ආධිපත්‍ය නීතිය සුරක්ෂිත රටක් හදන්න අවශ්‍යයි මොකද ආර්ථික වශයෙන් ලබා ගන්න ජයග්‍රහණය යථාර්ථයක් වෙන්නේ එහෙම වුණාම ඉතින් ඒ හින්දා අපි මේ වෙනකොට ලබාගෙන තියෙන ආර්ථික ජයග්‍රහණ යථාර්ථයක් කරලා මේ රටේ අනාගත පරපුරටේ ආර්ථික ජයග්‍රහණ සාර්ථක භුක්ති විඳින අවශ්‍ය වටපිටාව සකස් කිරීමට නම් රටේ නීති ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. රටේ නීති ආධිපත්‍ය තහවුරු කරන්න නම් අර දුබලයට එක නීතියක් ප්‍රබලයට එක නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. නීතිය කාටත් සාධාරණ පොදු ක්‍රියාවේ දෙන්න ඕනේ. ඒ විනිවිද භාවයක් තියෙන්න ඕනේ යුක්ති සහගත භාවයක් සාධාරණ භාවයක් තිබිය යුතුයි යුක්තිය ඉෂ්ට වෙන ආකාරය පැහැදිලිව පෙනෙන්න තිබිය යුතුයි යම් නඩුවක් අවුරුදු 10ක් 15ක් 20ක් ප්‍රමාද වෙනවා නම් ඒ අහිමිමින් යන්නේ මේ රටේ ජනයාගේ යුක්තිය ඒ හින්දා අපි මේ සියල්ල අපි ලබාගත් ආර්ථික ජයග්‍රහණ යථාර්ථයක් කර ගැනීම සඳහා රටේ හෙට දවසේ නීතිය සුරක්ෂා කරගත යුතුයි. එහෙම වුණාම තමයි ප්‍රමිතිගත සමාජයක් හදාගන්න පුළුවන්. සමාජයේ මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් එවැනි පරිසරයක් තුළ. එවැනි පරිසරයක් සකස් කිරීම තමයි අපේ අරමුණ. ඒ හින්දා දේශපාලනික ලබා ගන්න ජයග්‍රහණයන්, ආර්ථික වශයෙන් ලබා ගන්න ජයග්‍රහණයන්, සමාජ ජයග්‍රහණය බවට පත් කරගන්න නම් ඒ ප්‍රමිතීන් සමාජය තුළ නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒ සඳහා නීති ආධිපත්‍ය අවශ්‍යයි. ඒ හින්දා හෙට දවසේ නීතිය සුරක්ෂිත සමාජයට ලබා දීමේ වගකීම අපි සියලු දෙනාට පුරවැසියන්ටට පැවරෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ ගන්න හැම ක්‍රියාමාර්ගයක්ම විතක සමාජ ඔබ දකිනවා කප්පන් දේශපාලනය විතක මද්‍රව්‍ය වතුරින් තවත් විතක අල්ලස දූෂණේ වංචාවට සමාජය යට වෙනවා. සමහර විතක ප්‍රජාතන්ත්‍රවාද සමාජයේ හැසිරීමට ඉඩකඩ අවහිරෙන අවස්ථා විශාල වශයෙන් දකි. හැම පුද්ගලයෙකුටම මිනිහෙක් හැටියට ඉපදුනාම මිනිහෙක් හැටියට ජීවත් වෙලා සතුටින් දැස් පියා ගන්න පුළුවන් සමාජයක් අපි අත්පත් කරලා දෙන්න ඕනේ. මිනිස්සු හැටියට ඉපදුනාම මිනිස්සු හැටියට සතුටින් ජීවත් වෙන සමාජ වටපිටාවක් අපි හදලා දෙන්න ඕනේ. ඉතින් ඒ වටපිටාව හදලා දීම වගකීම අපි බාර අරන් ඉන්නවා. එහෙම හිට දවසක් තමයි අපි උදා කරලා දෙන්න අපි මේ අප කැපවීමෙන් ඉන්නේ.
0: හොඳයි කප්පම් කිව්වහම මතක් වෙන නම් නැති කරනවා. ඉල විශ්වාසද බස් කප්පම්, තස් කප්පම්, පොලින් කප්පම් කිව්වා මතක් වෙන දේශපාලකයන් ඉන්න සමහර අය දැන් බන්ධනාගාරයේ සිටින්නේ. එහෙම නම් නැති කරනවද?
1: ඔව් අපි කප්පම් දේශපාලනය අවසන් කරමින් ඉන්නවා. කාටවත් කප්පම් දෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එක එක විදිහේ එක එක ඡන්දි ඉන්නවා එක එක පළාත්වල. එවැනි තත්ත්වයන් අපි නිර්මාණය කරන්න ඉඩකඩ දෙන්නේ නැහැ. ඒ හින්දා මේ රටේ හැමෝටම නිදහසේ ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි නීති ආධිපත්‍ය සුරක්ෂා වුණා වෙන්නේ. නීති ආධිපත්‍ය පවතිනවා කියලා කියන්නේ. එහෙම නැතු එක එක කල්ලිවලට කප්පම් කරුවන්ට නැත්තම් ඡන්දීන්ට අවශ්‍ය විදිහට මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩකඩක් නැහැ. ඒ වගේම මේ රටෙන් පැනලා ගිහිල්ලා පාතාල ක්‍රියාකාරකම් හරහා ජනතාව පීඩාවට පත් කරන ඒ වගේම වෙඩි තැබීම් සිද්ධ කරන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද ඒක රටේ ජනතාවගේ අවශ්‍යතාවය. ඒ වගේම නීති ආධිපත්‍යයට කරන බලපෑම අවම කරන්න නැතුව නැත්තම් නීතිය නීතියට කරන බලපෑම අවම කරන්න නැතුව අපිට නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න බෑ සමාජය තුළ.
0: දැන් මේ දිනවල වැඩියෙන්ම හැරෙනම තමයි පාතාලේ මන්ත්‍රවි ජවරම් එක්කම සිරාන් බාසික්. ඔහු අතනකොට ගැලීමෙන් පස්සේ විවිධ ප්‍රවෘත්ති විවිධ දේ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති තුළ පුවත්පත් තුළ පළවෙන ඔහුට හෝටල් 20ක් පෙරලා තීරේ තිබ්බා. එතකොට ඔහු බස්ටත් ලබා දීලා තියෙනවා එක්තරා දේශපාලන රැලියකට ඔහුට විවිධ ව්‍යාපාර තිබ්බා විවිධ අයත් සමග සම්බන්ධතා තිබ්බා කියලා. දැන් ඇත්තරම මේවා ඇත්තද කියලා අපෙන් අහන්න බෑ විමර්ශන ක්‍රියාත්මක නිසා. ඇත්තරම මොනවද ඇත්තක් තිබෙනවද නැත්නම් මොන වගේ බලපෑමක්ද උනේ ඔහු අතරගොඩ කරේ මේ පසු විශේෂයෙන් මේ මද්‍රව්‍ය ජාවාරමට?
1: විශේෂයෙන් ඔහු ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයේ පුරුකක්. ඔහු මේ රට අත්‍යවශ්‍ය පුද්ගලික ඇටිටි හිටියා. අපි ඔහු නීති රැහැන්ට කොටු කරගෙන මේ රට රැගෙන ආවා. මේ වෙනකොට දින කීපයක් තම ගත වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගියාපුවම මං හිතන්නේ විශාල තොරතුරු ප්‍රමාණයක් සමාජයේ ඉදිරියට අනාවරණය වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් දේශපාලඥයන් සමග පැවති සම්බන්දතා වගේම ඔහු විශාල වශයෙන් දීපලාත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් විශාල වශයෙන් දේශපාලඥයන් සමග සහසම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු මං හිතන්නේ විමර්ශන ක්‍රියාවලි හරහා එලි ඉදිරියට ගෙනා යුතුයි. ඒ කාර්යය මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසේ බාරේ මේ වෙනකොට පසු වෙනවා. ඔහු මේ විමර්ශන ක්‍රියාවලිය කරනවා. මේ විමර්ශන ක්‍රියාවලිය අවසන් වුණාම ඔබ දන්න පහුගිය දිනවල එලීට ආපු එක විමර්ශන ක්‍රියාවලිය කරා එක කාරණයක් තමයි නඳුන් චින්තක නොතරක්කට පැවති දේශපාලන සබඳතා දේශපාලකයෝගෙන් මුදල් ගත්ත ආකාරය. මං හිතන්නේ මේ විමර්ශන ක්‍රියාවලිය අවසන් වෙනකොට ඊට එහාගේ සිද්ධීන් ප්‍රමාණයක් මේ රටේ ජනතාවට දැනගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
0: ඒ කියන්නේ තවත් දේශපාලනයෙන් ඇතුළට යයි.
1: අපි බලමු විමර්ශන ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි අපිට කල්තියා විමර්ශනයන් සම්බන්ධයෙන් අනාවැකි පළ කරන්න කිසිදු හැකියාවක් නැහැ. විමර්ශන ක්‍රියාවලියේ ප්‍රතිඵල හැටියට බොහෝ දේ සිද්ධ වෙන්න ඉඩ

0: සමාජයට.
1: ඔව්. මේ වෙනකොට ඔහු අත්තනට පත් වෙලා නැහැ ලැබෙන තොරතුරු අනුව. අපිට අවශ්‍යයි මේ රටේ විවිධ පාතාල ක්‍රියාකාරම් කරලා මේ රටින් පලා ගොස් සිටින පාතාල නායකයන් නැවත මේ රටට රැගෙනීම ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවරයන් රාශියක් කරන් තියෙනවා. අපේ අවශ්‍යතාවය තමයි ඉදිරි කාලයේ ඔහු මේ රටට රැගෙනීම. ඉතින් ඒ කාර්යය අපි කරනවා. ඉතින් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මම හිතන්නේ මාධ්‍ය සමග සාකච්ඡා කළ යුතු නෑ කියලා විශ්වාස කරන්නේ.
0: හොඳයි. දැන් හැබැයි කංජිපාණීගේ නමත් එක්ක පසුගිය දිනවල විවිධ දේ මත වුණා. දැන් විශේෂයෙන් දෙවුන්දර පෙරහැරේ තත්ත්වය ගැන ආවම ආණ්ඩුව කංජිපාණ්ඩ බයයි, එල්ටීටීවත් මෙච්චර බය වුණ නැහැ. මත ආණ්ඩුව කංජිපාණ්ඩ බයයි, නදහරින් බයයි, විවිධ දේ මත පෙරහැර සිදු වුණා. අතර ආණ්ඩුව කංජිපාණ්ඩ බයයි, නදහරින් බයයි, පොලිසිය බයයි, මොකක්ද තත්ත්වය?
1: කිසියෙකුටත් ආණ්ඩුව බයත් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය බයත් නැහැ. අපි ඒ ඕනෑම උන්ගේ ඕනෑම ක්‍රියාවලියක් මර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය පොලිසිය සතුව තියෙනවා, විශේෂ කාර්ය බලකාය සතුව තියෙනවා. අපි ඒ සඳහා ඇති තරම් මේ පෞගේ කාලය තුළ ක්‍රියාමාර කරන් තියෙනවා. එහෙන්දව මොන රටක ඉවත් වුණත් මේ කරපු අපරාධ සම්බන්ධයෙන් වගකීමක් උදාරන්න ඕනේ. එහෙන්ද ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නවා. ඔවුන් මේ රට ගෙනීමේ කාර්යය අඛණ්ඩව සිද්ධ කරනවා.
0: එපගේම තවත් විදේශගතව සිටින අපරාධවලට සම්බන්ධය ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ඉදිරියට විශේෂයෙන් ලලිත් කන්නංගර සම්බන්ධයෙන් ගැනීම විදිහට අදහස් පළවෙනවා. එවැනි සූදානමක් තිබෙනවා. ඒ වගේම තවත් කවුද ලගදිම ගේනික් මම ඔබෙන් එහෙම
1: අතවසෙම මේ මම හිතන්නේ ඔබ මතු කළා මේ ලලිත් කන්නංගර සම්බන්ධ කාරණාව. මම හිතන්නේ ඊටම කෙටි කාලයක් තුල ඔබ මෙරට ගෙන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
0: හොඳයි. දැන් පාතාල නායකයෙක් අතරඟුට ගත්තාම තිබෙන කාරණාව තමයි දැන් උදාහරණ පවා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙනවා. විශ්‍රාමගිය විමර්ශනවලදී පාතාලෙන් කෝල්යක් එනවා ගෙදර අයට යම් කිසි බාධාවක් වෙන්න පුළුවන් කියලා. දැන් විමර්ශනය කිරීමේ බාධාවක් පොලිසියට තිබෙන තත්ත්වයක්ද දැන් තිබෙන්නේ නැත්නම් දේශපාලඥයෙක්ගෙන් කෝල්යක් එනවා දුරකථන ඇමතුමක් යනවා. එවැනි විමර්ශනවලට බාධා වීමේ තත්ත්වයක් දැනටත් තිබෙනවද කියලා මම මේ වගකීමෙන්
1: අහුවා.
0: දේශපාලඥයෙක් එවැනි බියක් දක්වනවද?
1: අපි මම මුලදී කිව්වා වගේම පොලිසිය දේශපාලනීකරණය නිදහස් කරලා තියෙන උන්ට නිදහස විමර්ශන ක්‍රියාවලිය කරගෙන යන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා තියෙනවා, පහසුකම් සකස් කරලා දීලා තියෙනවා. හැබැයි අපි කිසිලෙසකත් පොලිසිය හැටියට අපි පාතාල ක්‍රියාකාරකම්ගේ දුරකථන ඇමතුම වෙනත් තර්ජන වලට කිසිසේත්ම පිටපත් වෙන්නේ නැහැ. නිලධාරී තාම ධෛර්ය සම්පන්නව මේ කාර්යයේ යෙදෙමින් ඉන්නවා. ඔවුන් ඔබ ඔබට මේ රටේ ජනතාවත් ඔබත් දන්නවා පෞගේ කාලේ පුරාටම ඔවුන්ට එරෙහිව දියත් කරපු මෙහෙම මරවුන් නීති රැයන්ට හසු කරගත් ආකාරය. එක විටක ගේල් බද්දුරපත්මේ බැකෝ සමම් මේ වගේ කණ්ඩායම් විශාල වශයෙන් මේ රටට රැගෙන ආවා. ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති රැයන්ට කොටු කරගත්තා. කෙසේ ලෙසකින්වත් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය ඔවුන්ට බියපත් වෙන්න හෝ අපේ විමර්ශන නතර කරන්න කිසිදු ආකාරකින් මැදිහත් වීමක් නැත කටයුතු කරන්නේ නැහැ. ඔවුන් ධෛර්ය සම්පන්නව ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්නවා. එහෙනම් දුරකථන ඇමතුමකට මේ කිසිවක් නතර කරන්න හැකියාවක් නැහැ කියලා
0: පොලිසිය විමර්ශන ඉදිරියට යන්න විශේෂයෙන් තොරතුරු වැදගත් මහජනතාව ලබා දෙන. නමුත් පසුගිය කාලේ තිබ්බ ගැටලුව තමයි මහජනතාව තිබා විශ්වාසය නිසා විශේෂයෙන් දේශපාලන සම්බන්ධතා නිසා මේ තොරතුරු ලබා දීමේ මැලිකම. දැන් පොලිසිය සහ මහජනතාව අතර විශ්වාසය ගොඩනැගී තිබෙනවද නැත්නම් ගොඩනගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ තිබෙනවද කියලා ඔබ විෂය භාර අමාත්‍යවරයා මම බෙන්න හැවුත්.
1: මේ වෙනකොට විශාල ප්‍රමාණයක් තොරතුරු අප වෙත ලැබෙමින් තියෙනවා විශේෂයෙන් පොලිසිය වෙත. යම් පසුගිය කාලේ පුරාවටම යම් ප්‍රශ්නයක් තිබුණා පොලිසිය සහ මහජනතාව අතර තිබුණු සබඳතාවයේ දුරස්ථභාවයක් පැවතුණා. අපි ඒ දුරස්ථභාවය ඉවත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා. ඒ හරහා මේ වෙනකොට මේ සමීප සම්බන්ධතාවයේ ගොඩනැගිමින් තියෙනවා. යම් අඩුපාඩු තවමත් තියෙනවා. සමහර අතලොස්සක් වෙන නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව පැමිණිලි ලැබෙනවා. ඊට එරෙහිවත් අපි කටයුතු කරමින් ඉන්නවා. සමස්ත කැටීර පොලිස් දෙපාර්තමේන්තුව සක්‍රියව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා මේ අවස්ථාවේ අවස්ථාවක් කරගන්නවා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් ප්‍රතිවරයා දක්වා සියලුම ශ්‍රේණීන් මේ සඳහා අපකැපවීමෙන් කටයුතු කරනවා. ඉතින් ඔවුන්ට විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේ කළ යුතුයි. ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරමින් විශාල නිලධාරීන්ගේ හිගෙකුත් කළමනාකරණය

0: ගනිමින් මේ සියලු කාර්යන්වලින් මැදිහත්වීමක් කරනවා. ඔබ දන්නවා
1: දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා පොලිසිය තුළ. ඒවා පුරවන්නට මොන වගේ ක්‍රියාමාර්ගද ඉදිරියට ගන්න යන්න විදිය?
0: ඔබ දන්නවා මේ වෙනකොට ඒ සියලු පුරප්පාඩු පුරවන්න අවශ්‍ය පියවර අරගෙන මේ වසරේ දසදහසක් පොලිසියට බඳවා ගැනීම කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට උප පොලිස් පරීක්ෂණ 200ක් පොලිස් විද්‍යාලවල පුහුණුව ලැබමින් ඉන්නවා. තවත් පොලිස් නිලධාරීන් 300ක් පුහුණුව ලැබමින් ඉන්නවා. දෛනිකව සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් ඉන්නවා. දෙවැනි වතාවටත් සම්මුඛ පරීක්ෂණ අවසන් අධීරේ තියෙනවා. මේ හරත් තවත් නිලධාරීන් 2000ක අසන ප්‍රමාණයක් පුහුණුවට තව මාසයක් කාමර කෝයි කාලයක් ඇතුළත යවන්නේ කියලා ලැබෙයි කියලා විශ්වාස කරනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට 6,000ක් පමණ පිරිසක් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේ වගේම ඉන්න පොලිස් නිලධාරීන් කළමනාකරණය කරගන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. පළදායි ලෙස උන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න අවශ්‍ය පියවර අරගෙනමින් ඉන්නවා. ඒ වගේම තාක්ෂණය මේ තුලට ගෙනෙමින් ඉන්නවා. ඒ හරහා පොලිසිය කාර්යක්ෂමතාවයත් වැඩගත්. මොකද මේ කාර්යමණ්ඩල ප්‍රමාණය සම්පූර්ණ කරන තාක් අපිට යම් යම් තාවකාලික පියවරන් වලට යන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් පියවර අරන් තියෙනවා.
1: නමුත් දැන් මේ සියලු දේ සිටපත් අධ ප්‍රවෘත්තියක් වර්තා වුණා පොලිසිය හැරෑම සම්බන්ධයෙන්. 2020-2026 වෙනකන් 4,308ක් මට මතක විදිහට නිලධාරීන් පොලිසිය නිලධාරීන් සහ පහළ නිලයන් පොලිසිය හැර ගිහිලා කියලා 2025 දී 800 කන්නක්. මොකක්ද මේ තත්ත්වය ඇති වෙන හේතුව කියලා ඔබතුමාගේ මහ
0: පොලිසිය හැරෑම කියන කාරණේ දිගින් දිගටම පෞද්ගලික කාලේ පුරාවටම පැවතුණා. එකක් තමයි පොලිසියට පොලිසිය ක්‍රියාකාරකම් පිළිබඳව සමීප අධීක්ෂණයක් සිද්ධ වෙමින් පවතිනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ආයතන හැටියට ඔවුන් ආදර්ශමත්ව කටයුතු කරන්න අවශ්‍යයි. පොලිසිය යම් යම් අඩුපාඩු ප්‍රමාණයක් තිබුණා ඒවා වැළැක්වීම සඳහා පියවර ගන්න අවශ්‍යයි. යම් යම් නීති විරෝධී ක්‍රියාකාරකම් වල සම්බන්ධ වුණට ගෙරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි පියවර ගත්තා.
1: පොලිසිය වුණත්
0: නීතිය ක්‍රියාත්මකයි. එවැනි අවස්ථාවලදී යම් පිරිසක් පොලිස් සේවාවෙන් ඉවත් කිරීම සඳහා පියවර ගත්ත අවස්ථා තියෙනවා. ඒ වගේම තව පිරිසක් සුළු පිරිසක් මත්ද්‍රව්‍ය වලට බැහැවීම පිළිබඳ වාර්තා වුණ වෙනි අවස්ථාවලදී උන් පොලිස් සේවාවෙන් ඉවත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ පීඩාකාරී රාජකාරී ස්වභාවයක් තියෙනවා
1: නිලධාරීන්ගේ
0: හිඟකම නිසා. ඒ පිළිබඳව සමහර පිරිස පොලිස් සේවයෙන් ඉවත් වෙන්න කටයුතු කරන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම පොලිසියේ තව 4,000කට අධික ප්‍රමාණයක් සැහැල්ලු රාජකාරී කරමින් සේවයේ නිරත වෙනවා. යම් යම් විශේෂයෙන් බෝනවන රෝග පිළිබඳව ඔවුන්ට බෝනවන රෝග හෙදීමේ හේතුවෙන් සැහැල්ලු රාජකාරියට යොදවලා තියෙනවා. මේ සියල්ල ගත්තාම
1: විද්‍රෝගී
0: තත්ත්වයන් ඉඳලා ඉවත් වෙන ප්‍රමාණිකුත් තියෙනවා. ඒ වගේම සමහරු මේ විදේශගත වීමේ වෙනත් රැකියාව සඳහා විදේශගත වෙන්න ඕන ඉල්ලුම් කරන අවස්ථා තියෙනවා වසර පහක නිවාඩු අරගෙන. මේ විවිධ හේතු නිසා පොලිස් සේවාවේ යම් ප්‍රමාණයක් පොලිස් සේවාවෙන් ඉවත් වෙන ස්වභාවයක් පහුගිය කාලෙත් තිබුණා. මේ කවම කිරීම සඳහා පියවර අපි රාශියක් අරන් තියෙනවා. ඔවුන්ගේ වැටුප්තල නැත්තම් ඔවුන්ටම ආවේනික වැටුප් ව්‍යුහයක් සකස් කරන්න මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අරන් ඒකට සඳහා අනුකමිටුවක් දාලා තියෙනවා. පොලිස් සේවාව සඳහා වැටුප් ව්‍යුහයක් සකස් කරන්න ඒ වගේම අපි අවධානය යොමු කරලා තියෙනවා. ඔවුන්ට අවධානම් දීමනාවක් ලබා දිය යුතු කියන අදහසේ ඉන්නවා. ඒ වෙනුවෙන් අපි කරුණු ඉදිරිපත් කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා වෙත. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අනිකුත් පහසුකම් ඒ වගේම අපි දැන් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිස් සේවයට නව
1: මම අහන්න ගිය ප්‍රශ්නේ නව නිල ඇඳුමක්
0: මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා.
1: ඒක අනිවාර්යෙන් වෙනවා කියන්නේ?
0: ඒක අනිවාර්යෙන් වෙනවා. පොලිස් සේවයේ පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ අභිප්‍රාය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් පොලිස් සේවයට ගැලපෙන
1: කොපමණ කාලෙකින් විතර නව නිල ඇඳුමින් පොලිසියෙන් තන අපිට බලන්න
0: අපි උත්සාහ කරනවා. ලපන ජනවාරි පෙබ්‍රවාරි වෙනකොට වෙන තත්ත්වයක්
1: ප්‍රතිරූපේ වෙනසක් ඇති කරන්න
0: මං කියන්නේ බාහිර පෙනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගුණාත්මක වර්ධනයන් පොලිස් සේවාව තුළ ඇති කරන්න ඕනේ. ඒ ඇති කිරීම සඳහා පියවර රාශියක් අරන් තියෙන අතරතුර මේ කාර්යයත් මේකට බද්ධ වෙලා නව පොලිස් සේවාවක් මිත්‍රශීලී පොලිස් සේවාවක් හොඳ මහජන සම්බන්ධතාවයක් සහිත පොලිස් සේවාවක් සමාජයට අවශ්‍යයි. එවැනි පොලිස් සේවාවක් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා. ඒ වගේම පොලිස් මූලස්ථානයක් පොලිසිය වෙනුවෙන් හදන්නත්, ඒ වගේම පොලිස් රෝහල තාම
1: පොලිස් මූලස්ථානයක් ඉදිකිරීමට යෝජිතයි.
0: ඒ වගේම පොලිස් විශ්වවිද්‍යාලයක් අත්තිරේ අක්කර 14ක බුම්බාගේ පොලිස් අකඩමිය තියෙන අය විශ්වවිද්‍යාලයටත් උසස් කරලා ඒ ගොඩනැගිලි ඉදි කරන්නත් අවශ්‍ය තීන්දුව తీරන ලබන වසරේදී ගන්නවා. 27 අයවැලේකණේට
1: වැටුපර සම්බන්ධයෙන් එහෙම වදයි.
0: පොලිස් එකයි මම මුල්
1: කිව්වේ ළඟ ළඟ එන.
0: ඔව්. සමත් රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීමක් ලබන වසරේ ජනවාරි වලත් සැලසුම් කරලා තියෙනවා. පෙර වර්ෂයේත් මේ වසරේත් ඉදිරි වර්ෂ තුල සමත් රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීමක් ලබා දෙන කටයුතු කරන අතරම පොලිස් සේවාව වෙනම සේවාවක් ලෙසගෙන ඔවුන්ගේ වැටුප් තල සකස් කිරීමත් සිද්ධ කරන්න කටයුතු කරමින් ඉන්නවා.
1: අය වෙනහසක්
0: සාමාන්‍ය
1: පොලිසිය අතර යන්න එපා.
0: නෑ, පොලිසිය අතර යන්න අවශ්‍යතාවයක් නෑ. පොලිස් සේවාව ගුණාත්මක වගේම අභිප්‍රේරණයක් සහිතව රාජකාරී කරන ප්‍රම් වටපිටාවක් හදන්න අපි උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම උන්ට යතුරුපැදි ලබා දීමේ
1: සන්නද්ධ කරන්නට
0: ප්‍රයත්න
1: වෙනවා. තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නට ඒ උපකරණ වලින් හොඳ යතුරුපැදි අද ගත්තාම උපකරණ සහ තාක්ෂණයෙන් සන්නද්ධ කරන වාහනයක් නවත්තද්දී වාහනේ පෙප් කැමරයක් තියෙන්න පුළුවන්. නමුත් පොලිස් නිලධාරියාට බොඩි කැමරයක් නැති නිසා ප්‍රශ්න
0: වෙනවා. මේ වගේ දේවල් සම්බන්ධව ලා බොඩි කැම් ලබා ගැනීම දැන් ටෙන්ඩරය ආරම්භ කරලා තියෙනවා. මෑතකදී මම හිතන්නේ විශේෂයෙන් ට්‍රැෆික් රාජකාරී කරන නිලධාරීන්ට
1: ආරම්භ
0: රාජකාරී කරන නිලධාරීන්ට ආරම්භ ලබා දෙන්න මේ වෙනකොට පියවර ආරම්භ තියෙනවා. ඒ වගේම තාක්ෂණයේ විශාල වශයෙන් මේකට බද්ධ කරමින් ඉන්නවා. අපි දැන් ආරම්භක පියවරක් හැටියට ගුවන්තොට පොලේ සඳහා CCTV කැමරා පද්ධතිය සම්මස්තයක් හැටියට පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ආරම්භ තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. තාක්ෂණික පොලිස් සේවාවට බද්ධ කරන්න අවශ්‍යයි. එතකොට අපිට මේ මානව සම්පතේ යම් ප්‍රමාණයකින් මේ තියෙන සම්පත උනත් කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. දැනට ඔබ දන්නවා on the spot fine නැත්නම් ස්ථානීය දඩ නියම කිරීම
1: මේ
0: වෙලාවේ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ අර විශාල නිලධාරි ප්‍රමාණයක් ඒ සඳහා යොමු කර ගැනීම අවම වෙලා තියෙනවා. ජනතාවටත් පහසුවක් මේ හරහා ලැබිලා තියෙනවා. ඉතින් සමත් එකට ගත්තාම ගුණාත්මක වර්ධනයන්, ප්‍රමාත්මකව ප්‍රමාණාත්මක වර්ධනයන්, ව්‍යුහාත්මක වර්ධනයන් මේ සියල්ලම පොලිස් සේවාවට ගේන්න අවශ්‍යයි.
1: හොඳයි, බොහෝ දේ වෙන්න නියමිතයි. එක්වන්න කියලා තමයි ආරාධනා කරන් තියෙන ඔබතුමාටත් අපටත්. දැන් බන්ධනාගාර පැත්තට ආවොත් ඔබතුමා බන්ධනාගාරවල සංචාරයක නිරත වුණා පසුගිය දින කිහිපයක. බන්ධනාගාර තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මොනවද වෙන්න ඕන වෙනස්කම්? ඔබතුමාගේ බන්ධනාගාර වලට ගියාම
0: විශේෂයෙන් බන්ධනාගාර විෂය අධිකරණ අමාත්‍යතුමාගේ විෂයපතට ගෙනෙන්නක්. නමුත් පහුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී බන්ධනාගාරය ඇතුළත තියෙන පහුගිය කාලයේ ඇතිවෙච්ච බන්ධනාගාර කීපයක ඇතිවෙච්ච නොසන්සුන්තාවයන් සම්බන්ධයෙන් පරීක්ෂා කරලා වළක්වා ගැනීමටත් ඉදිරියේදී බන්ධනාගාරයේ තියෙන තදබද ඉවත් කිරීම සඳහා නිර්දේශන ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරා. අධිකාරණ අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් ඒ සමාජික කැටයට මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මමත් කටයුතු කරනවා. ඉතින් ඒ නිසාම පහුගිය දින මම බන්ධනාගාර කීපයක් විශේෂයෙන් පල්ලන්සේන, මීගමුව, පාරිපොළ වගේ බන්ධනාගාර නිරීක්ෂණ සිදු කළා. මෙහරා අපිට දැනගන්න හැකියාව ලැබුණා මේ බන්ධනාගාර තුල තියෙන යම් ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ රැඳවියන් විශාල ප්‍රමාණයක් හමු වී කතා බස් කරන්නට හැකියාව ලැබුණා. ඔහුගේ අදහස උනේ මේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය පිළිබඳව ඔවුන් විශාල වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළා. අපි මේ වෙනකොටත් රස පරීක්ෂක වාර්තා 9000ක් මාසයක් ඇතුළත ලබා ගන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ රාත්‍රී 10 දක්වා විවෘත කරන්නත් අමතර නිලධාරීන් යොදවන්නත් ජනාධිපතිතුමා මේ වෙනකොට උපදෙස් දීලා තියෙනවා. අධිකරණ ඇමතුමා මේක සම්බන්ධීකරණය කරමින් අධීක්ෂණය කරනවා. ඉතින් ඒ අර අපි හිතනවා අර බන්ධනාගාර රැඳවියන්ගේ තදබදේ යම් ප්‍රමාණයකින් කාම කරගන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම උන්ට තියෙන වෙනත් ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඒක විසඳන්න අවශ්‍ය මේ වෙනකොට පියවර රාශියක් ගත්තා. ඉදිරියේදී මම හිතන්නේ සෑම බන්ධනාගාරයක්ම නිරීක්ෂණය කරන්න බන්ධනාගාර නැත්තම් අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරાવી. ඉතින් අපි අමාත්‍ය මණ්ඩලය හැටියටත් රජය හැටියටත් ජනාධිපතිතුමා හැටියටත් මේ බන්ධනාගාරවල මේ වෙනකොට ඉන්න 40,000කට ආසන්න රැඳවියන්ගේ නඩු ප්‍රමාදයේ වළක්වා ඔවුන්ට සාධාරණ කාලයක් ඇතුළත ඔවුන්ට නියමිත කාලය ඇතුළත අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරලා අධිකරණ ක්‍රියාවලිය හරහාම ඔවුන් සමාජගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.
1: දැන් බන්ධනාගාර සිදුවීම් මාලාව මීගමුව මහර කුරුවිට දැන් විවිධ අදහස් පළවුණා. රජය පාර්ශ්වයෙන් අදහස් පළවුණා මේක පිටපස්සේ යම් කිසි හස්තයක් බාහිර පාර්ශ්වයකින් මෙහෙයවීමක් තිබෙන ආකාරයක් දක්නට පුළුවන් කියලා. දැන් විමර්ශනවල මම ප්‍රගති ආසනයක සාධාරණයි මොන වගේ දෙයක්ද වාර්තා වෙලා තියෙන විමර්ශන ක්‍රියාවලියත් එක්ක
0: විශේෂයෙන් පිළිබඳව සැකයක් මතුවෙලා තියෙනවා. මේ පිළිබඳ විමර්ශන ක්‍රියාවලිය දියත් වෙලා තියෙනවා. ඒ බන්ධනාගාර කීපය එක දිගට ඇති වෙච්චින සංස්කාරී තත්ත්වයන් පිළිබඳව අපිට ආසන්නම සිදුවීම් හැටියට තියෙන්නේ මේක මද්රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ වෙලා කරන යම් කලාකාරී තත්ත්වයන් තමයි වාර්තා වෙන්නේ. නමුත් මේකට යම් පාර්ශ්වයන් සම්බන්ධයන් පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් පවතිනවා.
1: හොඳයි, අපි යරිත් විරාමයකට යාමටයි සදනවන්නේ. ඒ වගේම පොලිසිය රජ චෝදනාවක් තියෙනවා, බන්ධනාගාර පුරවන්න පොලිසිය වැඩියෙන් කටයුතු කරනවා කියලා. මේ මොන හරි චෝදනාවක් මත කෙනෙක් අතරංගුට අරන් ඇතුළට දානවා, මේ වගේ චෝදනා එල්ල වෙනවා. මොකද්ද ඔබ
0: කාලයක් තිස්සේ එවැනි චෝදනාවක් දිගින් දිගටම එල්ල වුණා? මම පහුගිය දිනවල බන්ධනාගාර නිරීක්ෂණයේ අවස්ථාවේදීත් එවැනි චෝදනා කරපු රැඳවියන් හිටියා. ඉතින් ඒ හින්දාම මම ඊයේ දිනේදී ලංකාවේ තියෙන සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සූම් මාර්ගෙන් සාකච්ඡාවට සම්බන්ධ කරන මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. කිසිදු ආකාරයක මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නොවූ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් මත්ද්‍රව්‍ය ජාවාරණ සම්බන්ධයි කියලා ඔවුන් අත්තරට ගැනීමක් හෝ සිදු කරන්න ඉඩ කඩක් නැහැ කියන කාරණය ඒ පිළිබඳව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා කියන එක ඔවුන්ට අපි අවධාරණය කළා. ඒ හින්දා අතීතයේ සිදුවී සිදුවීම් ඉදිරියට සිදු නොවේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම බන්ධනාගාර රැඳවියන්ගේ පාර්ශ්වයෙන් ආවා ඔවුන් බන්ධනාගාරේ නිදහස් වෙලා ගියා වුණත් ඔවුන් සමාජයේ ලේබල් කරලා
1: ඔවුන්ට ඔයාගෙන
0: නැවතත් අත්තරනට ගැනීම සිද්ධ කරන ආකාරයක් දකින්න තියෙනවා කියලා විතරක් නෙවෙයි ඔවුන් නැවත නැවත බන්ධනාගාර ගත වෙන්න අවශ්‍ය පියවර පිම දී සිද්ධ වෙනවයි කියලා. එහෙනම් අපි ඒ පිළිබඳවත් මේ වෙනකොට ඊයේ දිනේ සාකච්ඡාවක් කරා. අන්තරාය කරොස් පාලක ජාතික මණ්ඩලය තියෙන අපේ අමාත්‍යංශය යටතේ ඒ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා. අපි තීන්දු කරලා තියෙන බන්ධනාගාරේ නිදාස් වෙලා යන හැම රැඳවියෙකුම සමහර විට රිමාන්ඩ් ඉඳලා හෝ නැත්නම් වරදකරුවන් වෙලා ඒ කාලය අවසන් වෙලා හෝ යන හැම රැඳවියෙකුම ඔවුන්ගේ නිවස් වලට ගිහිල්ලා ඔවුන් හමු වෙලා ඔවුන් යහපත් ලෙස සමාජගත කරන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීන්දුවක් කරන් තියෙනවා. ඉන්ද කිසියෙකුටත් අසාධාරණ මන ආකාරයේ ඔවුන් නොකළ වැරද්දකට නැවත බන්ධනාගාරයට එවීමට අත්අඩංගුවට පත්වීමට ඉඩ කඩක් නැහැ. ඒ සඳහා සොයා බැලීමක් කරන්නත් ඒ සඳහා අධීක්ෂණ වැඩ පිළිවෙලකුත් අපි ඉදියත් කරලා තියෙනවා. ඒ සඳහා අන්තරාය කරවස් පාලක මණ්ඩලයේ 300කට ආසන්න නිලධාරි පිරිසක් ඉන්නවා. ප්‍රාදේශීය කම්කාරයවල ඔවුන් යොදා ගන්නත් කටයුතු කරනවා. එහෙනම් කිසියෙකුත් මේ සමාජයේ වරදක් නොකර අත්අඩංගුවට පැත්වීමට හෝ බන්ධනාගාර කිරීමට ඉඩ කඩක් අපි තියන්නේ නැහැ. මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට මම මේ සඳහා ඍජු මැදිහත් වීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට අවශ්‍යයි මේ සමාජයේ වඩා හොඳ යහපත් තැනකට ගේන්න. එසේ කරන්න හැකියාව ලැබෙන්නේ මේ යුක්තිය සාධාරණත්වයේ නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීමෙන් පමණයි. ඉතින් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා.
1: හොඳයි, අපි දෙවන විරාමයට යමුන්ට සුදානවන්නේ. නීතිය සුරකින හෙට දවසක් පිළිබඳව තමයි අද සාකච්ඡා ලක් කරන්නේ. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එක්වන්නේ. එතන අපි කැටි විරාමයකට යමු. රදී සිරිනා ඉටියන් ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශය සමග කැටි විරාමයේ පසු යලිත් හමුවෙමු.

0: ඇෂ් රෙදි සෝදන සබන් ගානත් වැඩි නෑ. නිකන් දියවෙල යන්නෙත් නෑ. අතට සැරත් නෑ.
1: සෙවලත් නෑ.
0: වතුර නාස්තියක් නෑ. අව්වට ක්‍රැක් වෙන්නෙත් නෑ. වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ. කුණු බින්දුවක් ඉතුරුත් නෑ. ඇෂ් වගේ බඩුවක් ලොවෙත් නෑ. ලොවින් ගහෙත් නෑ.
2: අපි එකතු වෙලා ඩෙංගු අපරාධ කරමු. අපි එකතු වෙලා හැම තැනම පිරිසිදු කර ඩෙංගුවාව පරාද කරමු.
3: ඩෙංගුවා පරාදයි. එකතු වෙලා හැමතැන පිරිසිදුව තබා ගත්තම
4: ඩෙංගුවා පරදිනවා.
2: අපි එකතු වෙලා ඩෙංගුවා පරාද කරමු.
5: ඩෙංගු මරාන්තිකයි. අවට පරිසරය පිරිසිදුව තබාගෙන ඩෙංගු වලකන්න එක්වෙමු.
6: මේ වෙලද්ද හදන්න ක්‍රමයක් තිබුණා. මොන්නේ කොහොම හරි කරනවා.
7: අනුංගද තමුංගද කියලා නෑලු. ළමයි කියලා කියන්නේ වැඩි හිටියන්ගේ පොදු වගේ.
8: අපි දෙන්නට නැති කරන්න එපා.

0: You cannot imagine.
1: Forcing him to choose him between his country and his marriage.
2: How long do you think you'll need?
3: Who's the suspect?
4: Your wife.
5: Sri Lanka Television, Pratham Production.
3: I need a satellite redirect. And this has to be unofficial.
6: You are one naughty husband, George.
1: Black bag.
7: Would you kill for me, George?
1: Saturday at 10:30 p.m. on ITN.
8: විදේ පවිත්‍ර පොඩි කැවත්තක් තියෙනවා.
9: මම බොස්ට ෆොටෝස් උත් යව්වා. බොසුත් බලාගෙන ඉන්නේ.
10: මේව හරංචුනොත් මං කොහොමද ගමට මූණ දෙන්නේ?
9: කටමැද දෙරෙව්වට උඩ කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ බා.
8: ඔය අනාථ වෙච්ච දරු කවුලක් ඉන්නවා කියන්නේ. ඕගොල්ලොස් නැතුව සල්ලි වියදම් කරනවා බා. අනිත් එක තමයි අපි කල් ගන්න අම්මගේ ජීවිතේට තියෙන රිස්ක් එක වැඩි
9: වෙනවා. මයික් උදාහරණනවා යනවා මිතරි.
11: On Air Politics.

0: බැලිත්තෙක් පන්නේ ඔන් එයාපොරටික් සමග නීතිය සුරකින හෙට දවසක් පිළිබඳව තමයි අද අප සාකච්ඡා කරමින් සිටින්නේ. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තමයි සාකච්ඡාවට එක්වන්නේ. අප කතා බහ කරමින් සිටියේ බන්ධනාගාර තදබදය ගැන. ඒ වගේම බන්ධනාගාර තදබදයත් එක්ක ගත්තාම විශේෂයෙන් ඒකටත් බලපාන දෙයක් විශේ෷ ව්‍යාපෘතියක් පටන් ගත්තා. විෂ මත්‍රව්‍ය ඌදුර මුලිනපට අදවීම සඳහාවන රටම එකට ජාතික මෙහෙයුම කොහොමද මෙහි සාර්ථකත්වය කියලා මම ඔබෙන් ඇහුවොත්.
1: ඇත්ත වශයෙන්ම මේ වෙනකොට ඉතාම සාර්ථකව මේක ක්‍රියාත්මක වෙනවා රට පුරාම. මේ සඳහා ඔබ දන්නවා ජාතික සභාව මත්‍රව්‍ය නිවාරණය සඳහා රටම එකට ජාතික සභාව පිටවලා තියෙන ගරු ජනාධිපති ප්‍රධානත්වයෙන් ඒක දැන් මාසිකව රැස් වෙනවා වගේම මේක දිශක මට්ටමිනුත් ප්‍රාදේශීය මට්ටමිනුත් ක්‍රියාත්මක වෙනවා. ග්‍රාමීය මට්ටමේ මහජන ආරක්ෂක කමිටු වරා මේ ක්‍රියාත්මකව පවතිනවා. මේ ප්‍රතිඵලයක් හැටියට මම ඔබට සංඛ්‍යාලිකන කිපයක් ඉදිරිපත් කරන්නම්. අපි බලයට පත් වුණු 24/9/23 වෙනි දින සිට 26/8/17 ඊයේ දිනේ දක්වා ගත්තාම හෙරොයින් කිලෝග්‍රෑම් 3420ක් හෙරොයින් පමණක් අත්වන රන් තියෙනවා. ගංජා සහ කේරළ ගංජා කිලෝ 25686ක් ඒ වගේම කොකේන් කිලෝග්‍රෑම් 308ක් කුසාසිස් කිලෝග්‍රෑම් 1716ක් මෙතැන් පිටමින් කියන්නේ අයිස් ද්‍රව්‍ය 5624ක් කිලෝග්‍රෑම් මත්කරල් 42,53,57ක් ඒ වගේම මත් පෙති 71,81,501ක් මේ කාලය තුලත් අනවරන් තියෙනවා. මේක විශාල ප්‍රමාණයක්. අපි ඔබ පෙර විමසුවා පරිදිම මහජනයා තොරතුරු ලබා දෙනවා. මහජනයා සංවිධානය වෙලා තියෙනවා මේ ව්‍යෂණය මේ රටෙන් තුරන් කරන්න අවශ්‍යයි කියලා. ඒකට දේශපාලන නායකත්වය ලබා දෙනවා. අපි මේ ව්‍යාපාරයට මං හිතන්නේ විපක්ෂයක් නැහැ. රටේ හැමෝම කැමති මේ මත්ද්‍රව්‍ය ව්‍යෂණය රටින් හැමෝම පා දෙමීමට. ඒ සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. එහි ප්‍රතිඵල ඇටියට තමා මේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් වැටලීම් කරන්නේ. ඒ වගේම මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාල කරමින් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට උයුම් කිරීමේ කාර්යයත් මේ සමගාමීව
0: පුනරුත්ථාපන ක්‍රියාවලියට වෙනසක් වුණා. කොහොමද ඒ සාර්ථකත්වය?
1: ඊට පස්සෙම අපේ උවමනාව තියෙන්නේ මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහුවන් බන්ධනාගාරගත කරලා වුන් තවදුරටත් පීඩාවටපත් කිරීම නෙවෙයි. මතට ඇබ්බැහුවන් පුනරුත්ථාපනය ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. වුන් රෝගීන් හැටියට සලකලා කටයුතු කරන්න අවශ්‍යයි. එක පැත්තකින් ඒ ආකාරයට කටයුතු කරන ගමන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය බෙදාහරින්න නීති රැඳ කොටු කරන්න අවශ්‍යයි. ඒක තමයි අපි පොලිසියට දීලා තියෙන උපදෙස. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්න හැකිතරමින් වහාම නීති රැඳ කොටු කරන අතරතුරම මත්ද්‍රව්‍ය ටැබ්බැහුවන් රෝගීන් ලෙස සලකලා වුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන උපුනුත්පන මධ්‍යස්ථානට යොමු කිරීම. මේ කාර්ය සඳහා දැනට ක්‍රියාත්මක ආයතන කිහිපයක් තියෙනවා. විශේෂයෙන් ඒ ආයතන දෙකක් තියෙනවා. පුනරුත්ථාපන කොමසාර ජෙනරල් කාර්යාලයත් මේ අපාමාත්‍යංශය යටතේ තියෙනවා. අන්තර්ජාතික ජාතික මණ්ඩලය මේ ආයතන දෙක හරහා සෑම දිස්ත්‍රික්කයකම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. දැන්ට දිස්ත්‍රික් ප්‍රමාණයක ආරම්භ වෙලා තියෙනවා. ඒ මධ්‍යස්ථාන පුළුල් කරමින් ඉන්නවා. කෙටි කාලීන මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම නිවසල තබා පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙලකුත් ඒ අතරටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නිවාරණයේදී අලුතින් පිරිස්මේ ව්‍යෂණයට ගොදුරු වීම වළක්වාලීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල වශයෙන් මේ වෙනකොට දියත් වෙමින් පවතිනවා. අපිට අවශ්‍ය වෙන්නේ කිසිදු දරුවෙක් අනාගතයේ මේ ව්‍යෂණයට ගොදුරු නොවි රැක බලා ගන්න ඒ වෙනුවෙන් වැඩසටහනක් තමයි මේ
0: ක්‍රියාත්මක දරුවන් ඉලක්ක කරන මේ වැඩසටහනේ විශේෂ ව්‍යාපෘතීන් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් 2024 වර්ෂය ගතාම දැන් පාසල් ළමුන් 8000 ආසන්න සංඛ්‍යාවක් අතරංගුට ගත්තා මත්ද්‍රව්‍ය වැටලීම් වලින්. දැන් එහි වෙනස් තත්ත්වයක් මේ වැඩසටහනත් එක්ක ළඟා වීම හැකියාවත් ලං වෙලත් තිබෙනවද? ඒ වගේම සාර්ථකත්වයක් තිබෙනවද? කොහොමද ලැබෙන සහාය දරුවන්ගෙන් මේ සම්බන්ධ
1: විශේෂයෙන් පාසල් වල මේ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සකස් කරමින් තියෙනවා. ඒ වගේම පසුගිය සති දෙකක කාලේ තුල මේ මත්ද්‍රව්‍ය ජාතික සභාව නැත්තම් මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා රටමේකට ජාතික සභාව රැස් වුණා ජනාධිපති ප්‍රධානත්වයෙන්. ඒ වෙලාවේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා අධ්‍යාපන මත්ද්‍රව්‍ය ලේකම්වරයාට වැඩි ඝනත්වයකින් මත්ද්‍රව්‍ය තියෙන පාසල් තෝරාගෙන ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. ඒ අනුව මේ වෙනකොට ඒ වැඩසටහනත් අර සාමාන්‍ය වැඩසටහනට අමතරව ක්‍රියාත්මක තලයේ තියෙනවා. ඒ සඳහා විශේෂයෙන් සෞඛ්‍ය අංශවල වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේ මුසස් අධ්‍යාපන ආයතන පෞද්ගලික අධ්‍යාපන ආයතන මේ සියල්ල ඒකාබද්ධ කරමින් ඒ වැඩසටහනත් මේ වෙනකොට තියත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා දරුවන් ඉලක්ක කරගෙන යන වැඩසටහනත් ඒ වගේම සමත සමාජය පුරාම දැනුවත් කිරීමේ වැඩසටහන් වගේම තුන්දුතාවන ප්‍රතිකාර වැඩසටහන් දිගින් දිගටම සිද්ධ වෙමින් පවතිනවා. එහෙනම් අපි මේ ආරම්භ කරලා තියෙන රටම එකට ජාතික මෙහෙයුම මම හිතන්නේ සක්‍රිය ක්‍රියාත්මක වෙනවා කියලා.
0: තවදුරටත් තීව්‍ර කිරීම සඳහා අවධානය යොමු වෙලා තිබෙනවා.
1: විශේෂයෙන් මේ සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මේ ඉදිරි මාස කිහිපය තුළ මේ වැඩපිළිවෙළ තවදුරටත්
0: මේ අත ආරම්භ කරද්දී එල්ල කරපු චෝදනාවක් තමයි මේක දේශපාලන ව්‍යාපෘතියක් විදිහට හොවා දක්වා තම විපක්ෂයේ සමාජිකයින් විවිධ සංවිධාන නමුත් දැන් මෙහි ප්‍රතිඵලයක් එක්ක මේ තීව්‍ර කිරීමට රජයේ අවධානය යොමු වෙලා තිබෙනවද සාර්ථකව?
1: විශේෂයෙන් අපි එක පැත්තකින් මත්ද්‍රව්‍ය සැපේ මඩාල කිරීම සඳහා මේ තීව්‍රත්වය වැඩි කිරීම සඳහා වැටලීම් විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. ලක්ෂ ගණන් මං හිතන්නේ මේ පහුගිය මේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ පහුගිය ඔක්තෝබර් මාසේ තමයි මේක පටන් ගත්තේ. ඒ කාලය තුල 257,000ක පිරිසක් අත්තනට ගනු ලැබුවා. අරන් උසාවි වලට ඉදිරිපත් කරා. මේ වැටලීම් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. මුහුදු මගින් එන සැපීම අඩාල කිරීමට මේ වෙනකොට යම් ප්‍රමාණයකට අඩාල කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රට තුල මත්ද්‍රව්‍ය සැපීම එක එක පළාත්වල බෙදහැරීම අඩාල කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ වගේම මහජන ආරක්ෂක කමිටු සක්‍රිය කරලා තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩාල කිරීමට මේ පුනරුත්ථාපන සහ ප්‍රතිකාර වැඩසටහන් වඩා වඩා ශක්තිමත් කරන්න පියවර මේ වෙනකොට අරන් තියෙනවා. ඒ සඳහා මේ විශාල වශයෙන් මේ දැනුවත් කිරීමේ වැඩසටහන් විශේෂයෙන් මාධ්‍ය ආරකරන දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ වගේම දහම් පාසල් පිරිවෙන්
0: කොහොමද ජනතාවගෙන් ලැබෙන සහාය ජනතා සහාය කොහොමද ජනතා බලාපොරොත්තු කොහොමද?
1: විශේෂයෙන් ඇත්තටම ජනතාවගේ විශාල උනන්දුවක් තියෙනවා. හැම දෙමාපියෙකුටම ඕන තමන්ගේ දරුවා මේ පියේෂණයට ගොදුරුණු වීරක බලා ගන්න. ඉතින් ඒ හින්දා දෙමාපියන්ගේ උද්යෝගිකුත් තියෙනවා. ඉතින් මේක තව තවත් තීව්‍ර කරන්න අවශ්‍යයි. සමාජයක් හැටියට මීට වඩා ඔවුන් දෙමාපියෝ හැටියටත් වැඩිහිටියෙක් හිටත් වගකීම් සහගතව තමගේ පවුලේ දරුවන් මේ වියේෂණයට ගොදුරුණු වීම සඳහා අවශ්‍ය පියවර ගන්න ඕන. වගේම පාසල්වල ගුරුවරුන් වැඩිහිටියන් අසහනසෙන් සමාජයේ හැම පුරවැසියෙකුම වගකීමක් තමයි මේ වියේෂණය මේ රටෙන් තුරන් කිරීම සඳහා දායක වීම. මේක අපි මේ වෙනකොට විශේෂයෙන් මාධ්‍ය ආයතන රාජ්‍ය සභාව පෞද්ගලික එයයි බද්ධ කරගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මහා සංඝරත්නය ඇතුළු අනිකුත් ආගමක නායකතුමන්ලා මේ සඳහා සම්බන්ධ කරගෙන තියෙනවා. මේ සියතුලාගේ සහභාගීත්වයෙන් තමයි ජාතික සභාව සමන්විත වෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගීත්වය මේකට ලැබිලා තියෙනවා. ඒ වගේම සමාජ ක්‍රියාකාරකින් ඒ වගේම පෞද්ගලික රාජ්‍ය පුනරුත්ථාපන ආයතන පවත්වාගෙන යන ඒ නිලධාරීන් සායි අයිතිකරුවන් ඒ සහභාගීත්වය මීට ලැබිලා තියෙනවා. ඉතින් මේක සමස්ත ජනතාවම බද්ධ වෙච්චි ව්‍යාපාරයක් බවට මේ වෙනකොට ගේන්න අපි රජයේ හැටියට සමත් වෙලා තියෙනවා.
0: අපරාධ වලින් උත්පත්ති පවරා ගැනීම සඳහා විවිධ කටයුතු ක්‍රියාත්මක වුණා. ඒ පවරා ගැනීම නිසා මත්ද්‍රව්‍ය ජාලය මැඩලීමට මොන වගේ සහාය ලැබුණා? තවදුරටත් නීති ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කරනවා දෙන්නේ.
1: ඇත්ත වශයෙන්ම අපි මේ සමාජයට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි. මේ මත්ද්‍රව්‍ය ජාවාරමින් හෝ වෙනත් ජාවාරම් වලින් උපයා ගන්නා ධනය තවදුරටත් ඔබට පරිහරණය කිරීමට ඊට කඩන්නේ නැහැ කියන එක. ඒ සඳහා තමයි අපරාධිකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත සම්මත කරගත්තේ. ඒ වෙනුවෙන් තමයි අපරාධිකින් උත්පාදිත දේපළ පිළිබඳ අපරාධ කොට්ටාසය ස්ථාපිත කරේ. ඉතින් මේ වෙනකොට අපි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ දේපළ විශාල ප්‍රමාණයක් රජයේ බාරයට අරගෙන තියෙනවා. පෞගිය කාලය පුරා ගත්තාම රුපියල් බිලියන 6.5 මිලියන 6500ක පමණ දේපළ නිෂ්ක්‍රිය කරලා තියෙනවා. ඉදිරියේ අධිකරණ ඊටරේව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේකෙන් දෙන පණිවිඩය තමයි මිනි මරලා පාතාල ක්‍රියාකරන් කරලා එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා අල්ලස් අරගෙන විවිධ ජාවාරම් කරලා එහෙම නැත්නම් විවිධ අනීතික ක්‍රියාමාර්ග හරහා මොනතරම් දීපලක් උපයා ගත්තත් ඔවුන්ට ඒවා භුක්ති විඳින්න හැකියාවක් නැහැ. අලුත් පනත් යටතේ ඒ සියල්ල විමර්ශනය කරලා ඔවුන්ට ඔප්පු කරන්න හැකියාවක් නැත්තම් මේවා නීත්‍යානුකූලව උපයා ගත් දීපල කියලා ඒ සියල්ල අපසු රජයට ගන්න අවශ්‍ය නීතිමය විධිවිධාන අපරාධිකින් උත්පාදිත දීපල පිළිබඳ පනතේ තියෙනවා. එහෙනම් කිසිදු ප්‍රයෝජනයක් කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කිසිදු ජාවාරම්කාරයෙකුට. අල්ලසින් නො වෙනත් ජාවාරමකින් හෝ මත් පැන් නීති විරෝධී මත් පැන් හෝ මත් ද්‍රව්‍ය හොලින් හෝ වෙනත් සංවිධාන අපරාධ කප්පං හරා යම් දීපලක් අත්පත් කරගත්තොත් ඉඩමක් වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්, බෝට්ටුවක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්. ඒ සියල්ල පිළිබඳව විමර්ශනය කරලා ඒවා රජය සතු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. එහෙනම් ඔවුනුත් දැන් හිතන්න ඕනේ කුමක් කරබයාද සමහරලාට මේ
0: අපි දකිනවා සමාජ මාධ්‍ය ඉදිරියට එහෙම එන සමහර පුද්ගලයන් හිතා ගන්න බෑ දේවල් සම්බන්ධව.
1: එදින් මේ මිනි මරාගෙන දේපලත් මේ උපයා ගන්න මුදල් වලින් මොනතරම් දේපලත් ප්‍රකටත් වැඩක් නැහැ කියන
0: මේ සමාජ මාධ්‍යෙන් හෙළි වෙන තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය වාශන ක්‍රියාත්මක කරනවා. මේ තොරතුරු වාදක කරගන්නවද?
1: ඔව්, සමහර සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියන් තියත් වෙලා තියෙනවා. ඇතකදී ඔබ දකින්න ඇති LTT කඳවුරක් පිළිබඳව සමාජ මාධ්‍ය වලින් කරුණු හෙළි කළා. මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙනවා. මොකද ඒවා සමාජයේ යම් නොසන්තුතාවි
0: ප්‍රස්තාදයේ අලිත්ත මතුවීම ඉඩක් තිබෙනවා
1: නෑ. එවැනි කිසිදු ඉඩක් නෑ LTT සංවිධානය නැවත ඉසෙසුම වෙනි ක්‍රියා මාර්ග
0: සම්බන්ධයෙන් ආරක්ෂකංශ
1: සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා. සියල්ල පාලනය කරලා තියෙනවා. ඒ මං හිතන්නේ සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කරපු කාරණය අසත්‍ය කාරණයක් කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද ඒ සම්බන්ධයෙන් අපි පොලිසියෙන් විමසීමක් කරා. වෙන සිද්ධියක් නෑ මේ කියන කාරණය වෙනත් කාරණයක්. කෙසේ වුවත් ඔවුන් ඉදිරිපත් කරලා තියෙන කාරණය පිළිබඳ විමර්ශනයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මොකද ඒ පළාත්වල දෙමළ ජනතාව පවා නිරන්තරයෙන් දුරගතන මාර්ගයෙන් විමසීම් කරවම් බියටපත් වෙලා තිබුණා. ඒ ඉදිරිපත් වූ කාරණය
0: සම්බන්ධයෙන් එවැනි සමාජ මාධ්‍ය පළවන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ජාතීන් අතර ගැටුම් ඇතිවීම සම්බන්ධයෙන් මතු කරන කාරණා සම්බන්ධයෙන් පීවර ගැනීම සිදුවන්නේ නැද්ද?
1: මෙහෙමයි, අපි කිසිවිටකත් මහජනතාවට තියෙන නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් ගරු කරනවා. ඔවුන්ට නිදහස අදහස් ප්‍රකාශ කරනවා, තමයි මතය ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය අපි ආරක්ෂා කරනවා. ඒ වගේම සමාජ මාධ්‍ය විශාල සේවාවක් කරනවා විවිධ අංශෝස්සේ. ඒ අතරම යම් සුළුසුළු සිද්ධීන් මේ අතරතුර සමාජයෙන් නොමග වෙන සුළු විවිධ පුද්ගලයන්ට අපහාස අනාකාරයේ සිද්ධීන් වාර්තා වෙනවා. යම් ප්‍රමාණයක් ඒවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය විධිදාන සලසනවා. එහෙත් අපි දන්නවා සමාජ මාධ්‍ය බොහෝ විට මේ රටේ ප්‍රගමණය වෙනුවෙන් විශාල සේවාවක් ඉෂ්ට කරන බව. එහෙනම් අපි ඔවුන්ට වගකීම් සහිතව මේ සමාජ මාධ්‍ය මං හිතන්නේ සමාජ ප්‍රගමණය සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා. වගේම අධ්‍යාපන සහ රටේ ප්‍රගමණයට වගේම අනාගත පරපුරේ යහපැවැත්ම වෙනුවෙනුත් මේ සමාජ මාධ්‍ය යොදා ගන්න පුළුවන්. නමුත් යම් යම් සිද්ධීන් සමාජයට සමාජයේ ඉදිරි ගමනට වගේම සමාජය නොසන්තුතා පිටපත් කිරීමට අවශ්‍ය මත ඉදිරිපත් කරන අවස්ථාත් ඒවා බොහෝ දුරට දේශපාලන අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම වෙනුවෙන් කරන ප්‍රකාශ හැටියට ඉදිරිපත් වෙන අවස්ථා අපිට
0: ජාතික සමගියට බලපෑමක් වන
1: විශේෂයෙන් මේ ඔය මම කියපු සිද්ධිය ජාතික සමගියට බලපාන සිද්ධියක්. පැවෙන සිද්ධීන් කීපයක්
0: පොබේ සිදුවීම් නිසා විවිධ ගැටුම්
1: නිර්මාණය වන ජාතින් අතර
0: අපට විවිධ තැන් මතක් කර දී හැකි.
1: අනිවාර්ය
0: එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු
1: කරන්න විශේෂ ආකාරයක ජාතිවාදී හැඟීම් ආගම්වාදී හැඟීම් ඇති කරන සිද්ධීන් ඉඩකඩ රජයස ඉඩකඩ දෙන්නේ නැහැ. පියාණ්ඩුව කැටිට හැම්බෙලා මේ කාරණය අවධාරණය කරලා තියෙනවා. සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ශ්‍රී ලාංකීය ජාතිය හැටියට සියලු දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වෙන සමාජයක් තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ හින්දා එවැනි ජාතිවාදී ප්‍රකාශන, ආගම්වාදී ප්‍රකාශන මේ රටේ ඉදිරි පැවැත්මට බාධාවක්, ජාතික සමගියට බාධාවක්. ඉතින් එවැනි ජාතිවාදී කෝලාහලන, ආගම්වාදී කෝලාහලන ඇති වෙන ආකාරයෙන් කටයුතු කරන්න කුමන්ත්‍රණකාරී ආකාරයෙන් කටයුතු කරන්න ඉඩ කඩක් නැහැ. ඒත් අපි මේ රටේ සියලු ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍ය ඇසිරීම පිළිගන්නවා. ඒත් අර වැනි සිද්ධීන් වලට ඉඩ කඩක් කිසිසේත්ම ඉඩ කඩක් ලබා දෙන්න හැකියාවක් නැහැ කියන කාරණේ තමයි අවධාරණය කරන්න තියෙන්නේ.
0: වැඩසටහනේ අවසානයේ ලඟාවන මේ වගේම මේ දිනවල විශේෂ විමර්ශනයක් ප්‍රාප්ත කරනවා මේ විදේශ මුදල් රටින් බැහැර කිරීම සම්බන්ධයෙන් අනවසරින් රුපියල් බිලියන 7ක මුදලක් බැංකු කළමනාකරුවන් සිදු දෙන බව අතරම් කොටපත් වුණා. දැන් මේ සම්බන්ධයෙන් කටයුතු සිදු වෙද්දී මේ නීති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙන බවද නීති ප්‍රමාණවත්ද මේක අලුත් තත්ත්වයක්. ඒ වගේම දේශපාලන සම්බන්ධතාවත් මේ පිටපසට වෙනවද?
1: විශේෂයෙන් මේ රටේ
0: රුපියල් බිලියන 7ක් කියන්නේ සුළුපට මුදලක් නෙමෙයි.
1: ඔව්. ඇමරිකානු ඩොලර් මිලියන 700ක්ට ආසන්න මුදලක් කිසිදු භාණ්ඩයක් මේ රටට ආනයනය නොකර ආනයනය කරන මුවාවෙන් මේ රටෙන් පිට කරලා තියෙනවා.
0: විදේශ විනිමය අර්බුදයක්
1: තිබියදී ඒ පිළිබඳව CID විමර්ශනයක් දීර්ඝ විමර්ශනකින් පසුව ඊයේ දිනේදී බැක්කු නිලධාරීන් බැක්කු 4ක නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්න ලැබුවා. තවත් පිරිසක් ඉදිරියේදී මේ විමර්ශන හරහා නීති ඉදිරියට ගේන්න හැකියාව ලැබී කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් මේ මෙහි යම් අනපනත්වල අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. විනිමය පාලන පනත යම් සංශෝධන ඉලක්ක කරන්න අවශ්‍යයි කියලා ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා.
0: හොඳයි, අපි වැඩසටහනේ අවසාන ලගාවන නීතිය සුරකන 60 දවසක් වෙනුවෙන් ඔබතුමාට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට මොකක්ද ජනතාවට දෙන්න තියෙන පණිවිඩය?
1: අත් වශයෙන්ම ඔබත් අපි හැමෝමත් මේ රටේ සියලු දෙනාගේත් අපේක්ෂාව සතුටින් මේ සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම. අපි කිසියෙකුට කැමති නෑ යම් අර්බුදකාරී තත්ත්වයක් නැත්තම් සමාජයේ අසහනකාරී තත්ත්වයක් නැත්තම් යම් පීඩාකාරී තත්ත්වයක් තුල ජීවත් වෙන්න. ඉතින් අපි හැම වෙලාවෙම කල්පනා කරන්නේ හැමෝටම නිදහස සාධාරණව සතුටින් ජීවත් වෙන සමාජයක් අත්පත් කරලා දෙන්න ඕන කියලා. ඒ වගේම මේ රටේ අනාගත පරපුරට මේ තියෙන සමාජයට වඩා යහපත් සමාජයක් උදා කරලා දෙන්න ඕන කියන උවමනාව තියෙනවා. අපි අරමුණ පොසත් රටක් නිර්මාණය කරලා උන්ට ලස්සන ජීවිතයක් ලබා දීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් තමයි අපේ මේ හැම කැපකිරීමක්ම අපි ලබා ගන්න ආර්ථික ජයග්‍රහණවල යථාර්ථය රඳා පවතින්නේ හෙට දවසේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරොත් පමණයි. ඒ හින්දා මේ ලබා ගන්න ජයග්‍රහණ අත්පත් කරගන්න භෞතික සම්පත් යටිතල පහසුකම් සැබෑ යථාර්ථවත් සම්වර්ධනයක් බවට පරිවර්තනය කරගන්න නම් රටකට නීති ආධිපත්‍ය අවශ්‍යයි, නීති අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි
0: හොඳයි නීතිය සුරකින 60 දවසක් පිළිබඳව තමයි අද අප ඔන්නෑ පොලිටික්ස් තුලින් කතා බහ කරේ. අද දවසේදී අපගේ ආරාධනාව පිළිගෙන සහභාගී වුණේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා. බොහොම ස්තුතියි ඔබතුමාට අපගේ ආරාධනාව පිළිගත්තාට. කාර බහුල තත්ත්වයකදීවත්
1: විශේෂ ස්තුතියක් ඔබගේ ආයතන ස්වාධීන රූපවාහිනියටත්, ඒ වගේම ඔබටත් අපිමත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න
0: ස්තුතියි ඔබතුමාට. සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අපහායක් වුණු ඔබ සියලු දෙනාටත් සුභ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ ගරුවදා රාත්‍රියේ 10:30ට මෙවන් වූ වැඩසටහනකින් හමු. ඔබට සුභ රාත්‍රියක්.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

ඒ නිරෝගී භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිට

පැයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: तजक कसू ट्रेडिशनल देश ज्ञानन वहंसे गंपुल मीथलाव कोहमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद घने कुमरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද

විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වලක්

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමක ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

0: ලකන ආගෙනින් වෙලාව 2:05 විනාඩි 6යි.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

또 씻으면 사사도야는 밑에 미카시 비리디 라양 밑에 나한테 나요 반대에 비밀이 있는데 우리를 발이라도 해야 මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

මාතුර ගඟුල සිරිපරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක